පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණ

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live

0: නමස්කාරය
1: ධාතු නමස්කාරය
2: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලි ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
2: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නිතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩමේදී
2: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: කවදත් අලුත් කාගෙත් නෙත්
6: ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: මගේ ආදරණීය දරුවෙනි අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත් උන්වහන්සේ කලේ කුමක්දැයි අපට ජුවම්තුමා උන්වහන්සේගේ ශුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොත් ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොත්. මගේ ආදරණීය දරුවෙනි ලෝකයායි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර හඳ තාරකා ගහකොළ ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත් තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝදින් අගක් මුලක් ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
6: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: මා ආදරණීය සහෝදර සහෝදරයනි දෙමව්පියනි. අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම් නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. ඒ මගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
6: ඒ Maulavi Farood Farooq Ihsani Tuman Hindu Dharmen Obedi Vieta

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cosmi and Lehansa.

0: ZFM Alpha Studio with Kasuni and Lehansa.
1: මේ ලෝකේ බිලියන ගානක් මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඒ මිනිස්සු හැමෝම අතරේ ඔයා කියන්නේ සුවිශේෂී කෙනෙක්. ඉතින් අද ඔයා කාගෙවත් කොපියක් වෙන්නේ නැතුව ඔයා ඔයාම වෙන්න. හරිද?
2: කාගෙවත් කොපියක් නොවෙන, කාගෙවත් රිමෝට් එකක් නොවෙන ලස්සන සුබ දවසක් වෙන්න ඕනි. ගුඩ් මෝර්නින්.
1: ඒකනේ ගුඩ් මෝර්නින් කියන අමතකුණානේ. ගුඩ් මෝර්නින්.
2: අනේ කමතක කරන්න බෑ. හොඳද? කොපියක් නොවුනට කමක් නෑ. හැබැයි ගුඩ් මෝර්නින් කොපිය දෙන්න නම් අමතක කරන්න හොඳ නෑ. වෙරි වෙරි ගුඩ් මෝර්නින්. උදේ 6:06 වෙලාව අපි නැත FM Alpha Studio අරගෙන ඔයාගේ ළඟටම ඇවිත් ඉන්නේ. කො බලන්න එහා පැත්ත. ඉන්නවනේ. කො බලන්න චුට්ටක් ඉස්සරහ. ඉන්නව නේද?
1: ඉන්නවා. කසුනියක් විතරක් නම් නෙවෙයි හැබැයි මට පේන්නේ.
2: කවුද තව පේන්නේ?
1: තව පේනවා දක්ෂයෝ දෙන්නෙක්.
2: ඕ, දක්ෂයෝ කියන්නේ පළමුවටත් දක්ෂ, දෙවනුවටත් දක්ෂ, තුන්වෙනියටත් දක්ෂ දෙන්නෙක් ඉන්නවා. අපි කවුද කියලා හඳුනලා දෙමු නේද?
1: ඉතින් අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ හන්වැල මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා චමුදි විදර්ශනා ජයවීර අක්කයි, කනිෂ්ඨ ශිෂ්‍ය නායක සන්දීව් දුල්නිත් අමනුගමයි.
2: ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින් අක්කේ.
1: ගුඩ් මෝර්නින්.
2: ඉතින් හරි සන්තෝසයි ඔගලන් ආදරෙන් අපි පිළිගන්නවා. ලස්සනට ස්මාර්ට් විදිහට ඇවිල්ලා ඉන්නවා නේද? HP කෙනෙක් කියලා කිව්වහම එහෙම නේ. ඉතින් ඉස්කෝලේනේ රාජසිංහ මොකක් කරි කොටසක් තියෙනවද ඉස්කෝලේට? හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය නේද? මට ඒක මතක කම තිබුණා. රාජසිංහ පරම්පරාව ඉඳලා අපි ඉන්නේ. හරි, ඉතින් අද එහෙම ආඩම්බරකාර දවසක් කරගන්න, අද ඔයාගේ දවසක් කරගන්න අපිට ඒක කරන්න පුළුවන්. අද දවසේ අර ලෙහන්ස කිව්ව වගේ කාගෙවත් කොපියක් වෙන්නේ නැතිව, කාවත් අනුකරණය කරන්න නැතුව අපිට ෆලෝ කරන්න පුළුවන්, අපිට පසුපස හඹා යන්න පුළුවන්. අපිට ඒකෙනා කොහොමද, එයා මොනවද කතා කරන්නේ, මොනවද එයා කියලා දෙන්නේ, මොනවද එයාගේ මයින්ඩ්සෙට් එකේ තියෙන්නේ, අපිට මොනවද එකෙන් පොසිටිව් ගන්න පුළුවන් වෙන්නේ, අන්න එහෙම අපිට ෆලෝ කරන්න පුළුවන්. හැබැයි අර කියන්නේ අපි අනුගමනය හොඳයි, අනුකරණයට වැඩිය. ඉතින් එහෙම දවසක් අද දවස. අද ලස්සනම ලස්සන බ්‍රහස්පතින්දා 2026 ජූනි 18 වෙනිදා. ඉතින් ලෙහන්ස මෙහෙම කතා කරගෙන ඉන්න අතරවාරේ අපි අර කතා කරනවනේ ප්‍රැක්ටිකල් යථාර්ථය ගැන නේද? දැන් මේ වෙනකොට වෛද්‍යවරු කියනවා අපි හිතන්න ඕනේ ළමයි ගැන, ළමයිගේ මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ගැන. ඒ නිසා ස්කූලවල විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා නේ ලෙහන්ස?
1: ඔව්, අපේ ඉස්කෝලෙත් එහෙම වැඩපිළිවෙලක් මේ ටිකේ යනවා.
2: ඉතින් වෛරස් තියෙනවා, ඩෙංගු තියෙනවා, ඒ නිසා අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. අද දවසේ ශ්‍රමදාන ලෑස්ති කරලා තියෙනවා. මේ සතිය පුරාවටම ඉස්කෝල පිරිසුදු කිරීම ලෑස්ති කරලා තියෙනවා. විවිධ කටයුතු, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවට අපි උපරිම සපෝට් එක දෙන්න ඕන. ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි මේ ගැන මතක් කරන්නේ මොකද? අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්කම අපිට එර හැම යථාර්ථයක් එක්කම සුබාර ඔවත් තියෙනවා. රොමේෂ්ට කොහොමද ආපහු රන් පදක්කමකුත් හම්බ වුණා නේද? නියමයිනේ. ඉතින් ඒවත් එක්කම අපි යමු රාජසිංහ පැත්තට. මොකද කියන්නේ?
1: මං කසුනියක් හිතුවා මුලින්ම ප්‍රශ්නෙකින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. මම විදර්ශනාකගෙන් ඇහුවොත් අක්කා, දැන් අපි කතා කරානේ ඔය ෆලෝ කරන එක ගැන, අනුගමනය කරන එක හොඳයිනේ අනුකරණය කරන එකට වඩා. ඉතින් අක්කා හිතනවද අක්කගේ ඉස්කෝලේ ළමයින්ට අක්ක රෝල් මොඩල් එකක් කියලා? එහෙම නම් ඒ ඇයි?
4: මම දැන් මම මේ මෙතන ස්ටුඩියෝ එකට ආවේ දෙවෙනි වතාව. මං ඉස්සෙල්ලම ආවේ අපේ පාසලේ අපිට කලින් බැච් එකේ හිටියේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මරණ නදීෂ රත්නායක සහෝදරයත් එක්ක. ඒ වෙලාවේ මම කිව්වා මගේ රෝල් මොඩල් එක විදිහට මම ගත්තේ අයියව කියලා. එතකොට මේ කොහොමත් හෙඩ් ප්‍රිෆෙට් කෙනෙක් වුණාම ළමයි, දැන් අපේ පාසලේ ළමයි 3000කට ආසන්න ගානක් ඉන්නවා. එතකොට ලොකු වගකීමක් ජීවිත 3000කට අපි වග කියන්න ඕනේ. හැමෝටගෙම ආදරය දිනාගෙන ඉන්න ඕනේ. එතකොට කරුණාව, නම්‍යශීලී බව, හොඳ පෞරුෂයක් තියෙන එක හැමෝටම එක විදියට සලකන එක මේ හැමදේම ප්‍රොෆිට් කෙනෙක් වුණාම තියෙන්න ඕනේ. මං හිතනවා අද මට මේ තත්ත්වයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ මං ගාව ඒක්වලිටිස් තියෙන නිසා කියලා. ඉතින් මං හිතනවා මගේ පාසලේ ළමයින්ට මම රෝල් මොඩල් එකක් කියලා.
2: කලින් එනකොට මනුලන HP වෙලා හිටියේ එතකොට ඔයා මොකද්ද?
4: මම ඇසිස්ටන්ට්
2: ප්‍රිෆෙක්ට්. ඇසිස්ටන්ට් ප්‍රිෆෙක්ට්. එතකොට අද
4: Head prefect.
2: කොහොමද කැම්ම? එතකොට එයාගේ එහා පැත්තේ ඉන්නවා, මගේ වම් මත පැත්තේ ඉන්නවා, ඒ වගේම ගැම්මක්. ඒ කවුද?
1: සන්දීව් දුල්නෙත්.
2: සන්දීව් දුල්නෙත්, හයි.
3: හයි අක්කේ.
2: ඉතින් කොහොමද, මොනවාද විස්තර ඔයාගේ ටැලන්ට්ස් ගැන කියන්න බලන්න.
3: අක්කේ, මම දැනට රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යනායකෙක් විදියට 11 අවසර ශ්‍රේණියේ 11 F පන්තියේ ස්ටඩි කරනවා. ඒ වගේම මම ගොඩක් විෂය බාහිර සහ විෂය සමගාමි ක්‍රියාවලටත් සහභාගී වෙනවා. විශේෂයෙන් මාධ්‍ය කටයුතු, නිවේදන කටයුතු අන්නේ වලටත් සහභාගී වෙනවා. පාසලේ ඔය තූර්ය වාදක කණ්ඩායම, ගායන කණ්ඩායම වගේ කණ්ඩායම් රැසකටම සහභාගී වෙලා ඉන්නවා. මම වැඩියෙන්ම නැඹුරුව දක්කල් තියෙන තාක්ෂණය පැත්තට. අපි ස්කෝලේ පෝස්ටර් හදන්න, ඩිසයින් හදන්න, බෑන්ඩ් පෝස්ටර්ස් හදන්න, බෑක් ඩ්‍රොප්ස් හදන්න මං කැපෙලා උදව් කරන්න ඇස්සලා ඉන්නේ. ඕන වෙලාවක මං උදව් කරනවා. ඕනම අවස්ථාවද කාට හරි උදව්වක් ඕන වෙනකොට මං එතන අනිවාර්යෙන් ඉන්න කැමති
2: පුද්ගලයෙක්. එහෙනම් අපිටත් උදව්වක් ඕන වුණොත් එහෙම එතන ඔයා ඉන්නවනේ.
3: ඔව් අක්කේ, අනිවාර්යෙන්.
2: බලන්නක නේද? හරිම මේ අර මං දැකලා තියෙනවා මේ රාජසිංහ ඉස්කෝලේ හරි මේ එකමුතුයි නේද? මාර ටීම් වර්ක් එකක් තියෙනවා. ඉස්කෝලේ ලොක් ගොඩාක් වැඩ කරනවා, බාහිර දේවල් ගොඩක් කරනවානේ. හෙඩ් ප්‍රිෆෙක්ට් හැටියට කියන්නකෝ ඔයාගේ ටැලන්ට්ස් මොනවද?
4: මම කිය මේ ස්කූල් එකට ආවේ ග්‍රේඩ් 12 වල, ඒ කියන්නේ ලෙවල්ස් වලට. එතකොට මගේ ෆෝම ස්කූල් එක ගත්තොත් ඒකේ

0: එක්සෑම්ක කම්පලීට් කළා. ඊට අමතරව මම
1: ඒකනේ ප්‍රවේශිකා ප්‍රථම ආයව ඔක්කොම කරලා
0: පාට් 1 ඔක්කොම ඉවරයි.
1: විශාරද පාට් 1 2 දෙකම ඉවරද? යේ! අපිට අද සින්දුවක් අහන්නත් පුළුවන් එහෙනම්. ඉතින් කියන්නකෝ.
0: All Island Schools Music Competitions වලට සහභාගි වෙලා තියෙනවා. මීඩියා සයිඩ් එක ගත්තොත් මම ඉස්කෝලේ සිංහල and English media සයිඩ් එක ඉන්නවා අනවුන්සින් වලදී. එතකොට මම මගේ ෆෝමර් ස්කූල් එකේ ෆෝමර් වයිස් සෙක්‍රටරි මේ මීඩියා යුනිට් එකේ, ඒ වගේම ස්කූල් කෝඩිනේටර් ෆෝ AISF කියන්නේ ඕල් අයිලන්ඩ් ස්කූල්ස් මීඩියා ඇසෝසියේෂන්. මේ වෙනකොට මම ඕල් අයිලන්ඩ් ස්කූල් සයන්ස් ඇසෝසියේෂන් එකේ, ඒ වගේම ඕල් අයිලන්ඩ් ස්කූල්ස් ඇවියටර්ස් ඇසෝසියේෂන් එකේ ඉන්නවා. මම ෆෝමර් මේන අනවුන්සර් කෙනෙක්. ඊට අමතරව CNA කියන්නේ මගේ කලින් ස්කූල් එකේ ඊස්ටර්න් බෑන්ඩ් එකේ හිටියා. දැන් ඉන්න ස්කූල් එකේ මම වෙස්ටර්න් ක්වයර් එකේ ඉන්නවා.
1: කලින් ස්කූලේ නම අපව අපි හයියෙම කියමු.
0: CNA ජාතික පාසල.
1: දැන් ස්කූලේ නම හයියෙම කියමු.
0: හන්වැලි රාජසිංහ මධ්‍ය විද්‍යාලය.
1: Come on. එහෙනම් ඉතින් අනිත් ස්කූලවලටත් මේ වගේ ගැම්මක් නේද ඕනේ ලෙහන්සා?
2: අනිවාර්යයෙන්ම. මං හිතන්නේ කසුනියා කී දැන් මේ රාජසිංහ විද්‍යාලයේ නෑද ආවි. ඒ වගේ මේ අපේ රටේ තියෙන ඕනම ඉස්කෝලක ඉගෙන ගන්න ඔයාට පුළුවන් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ටැලන්ට්ස් මුළු රටටම හැෙන්න හයියෙන් කියන්න.
1: මේ හැකියා තියෙන අක්කලා අයියලා නංගිලා මලිලා ඔක්කොම අරගෙන මට ආසයි නුවරට යන්න. ඒ ගැන කියන්න සින්දුවෙන් පස්සේ හොඳ

0: නැත ෆෙම් ස්ටඩියෝ දෙ හය විනාඩි දස්සය වෙලාව මම ඔක්කෝම අරගෙන නුවරට යන්නයි මේ හදන්නේ. ඊයේ කිව්වනේ නුවර ගෙහෙල්ලා ඒ අර අමුතු සීතලත් එක්කේ වයිබ් එක මරු නේද? මේ ඒක අත්විඳලා තියෙනවද ඔය දෙන්න? කොහොමද?
1: මගේ අම්මා නුවර. ඉතින් පොඩි කාලේ ඉඳන් මම ගමේ යනවා කියලා යන්නේ. ඉතින් නුවරට තමයි මම අඟුරන් කිව්ව. එතකොට කොහොමද නුවර එළිය පැත්තට වගේ වෙන්න නිතියන්නේ? නුවර නුවර එළිය අතර මැද්දේ තමයි මම ගොඩම
0: ලොක්කු අත්දැකීමක් වඩ තියෙනවානේ. දළදා මාලිගාව හිම ඉස්සර නිතරම යනවාද?

0: හැම වෙලේම වගේම යන්න හම්බෙන්නේ නෑ. නමුත් අවස්ථාව ලැබුණ වෙලාවට
1: අනිවාර්යෙන් යනවා. කොහොමද අපේ මල්ලිට විස්තර?
2: අක්ක කිව්වාගේ අපේ තාත්තත් නුවර.
1: බලන්ගේ ආමාද නුවරමනේ නේද? අපි දෙන්න විතරද කොහෙද මේ පැත්තේ
0: ඉන්නේ?
1: මම දන්නවා නුවර මුළු නුවරම අපි වහගෙන ඉන්නේ නේද? දැන් නුවර කියලා කිව්වම ඇත්තටම ඒක හරිම ලස්සනයි. ඒ සෞම්‍ය බව, ඒ ප්‍රසන්න බව විඳින්න හරි හැමෝම කැමති. නුවර නම් හාමි වගේ එකක් තමයි තියෙන්නේ නේද? හරි කියන්නේ නුවර කෙල්ලෙක් නම් හාමි, නුවර කොල්ලෙක් නම් හාමි, එහෙම කියනවා නේ කතාවට. ඉතින් නුවර අය ලස්සනයි කියන, නුවර අය හරි ආඩම්බරයි කියනවා, එක එක කතා කියන, නුවර කෑම හරි රහයි කියනවා නේ. ඒකනේ. ඉතින් මේ ඔක්කොම මේ වයිප් එකත් එක්ක කඳ උඩරට මහනුවර පොද්දක්ම විඳින්න තියෙනවනම් හොඳයි කියලා තමයි මගේ නම් මතය. මගේ අදහස වෙන්නේ අර නිකම්ම කැන්ඩි සිටි සෙන්ටර් එකට ගිහිල්ලා පොත් අරගෙන එනවට වැඩිය මේක ඔයාගේම වයිප් එකක් කරගන්නවට මම හරි ආසයි. අපිත් ඒකට දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ලෙහන්සයි මමයි, අපේ කලබල පැංච පැංචයි පැංචි ට්‍රිප් එකක් කරගෙන තියෙන වැඩේ. ඉතින් ජූනි 29 වෙනිදා තමයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. මේ පාර මහනුවර පොත් දැක්ම පටන් ගන්න ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා. 19 වරට සංවිධාන කරන්නේ. ඉතින් ලොකු කාලයක් හරි ලස්සන විදිහට මේ වැඩේ කරගෙන යනවා. මේ පාර අවුරුදු 19ක් නිසා විශේෂාංග ගොඩකුත් තියෙනවා. ඔගොල්ලෝ ඔය දෙන්න තිනවනේ අපිත් එක්ක
0: යන්නේ.
1: එහෙනම් ඉතින් අපේ ට්‍රිප් එකට මං හිතන්නේ දැන් අර වෑන් එකක් කියලා කොට මේක බස් එකක් වෙනවා.
0: ඔව් කස්මියකි, දැන් මේ සතිය පුරාවටම ආපු හැමෝටම ඉන්වයිට් කරානේ. ඉතින් අපිට බස් දෙක තුනක් අරන් යන්න පුළුවන් නුවරට.
1: බස් පිටින් එන්න ඕන හොඳේ. මහනුවර පොද්දැක්මට ඇවිල්ලා ඒ වයිබ් එක ඔයාගෙම කරගන්න ගමන් හිතේ තියෙන පොත ගන්න. හිත කියවන්න පොතක් ඕනේ. පොතේ තියෙන දේවල් දැනගන්න යෝධ හිතක් ඕනේ. ඉතින් විෂානුබද්ධ කරුණු ඇතුළත් පොත් තියෙනවා, වැඩ පොත්, එතකොට පරිවර්තන, කෙටිකතා, නවකතා, ඔගොල්ලෝ ආස කරන ගොඩක් දේවල් එතනදී වට්ටම් යටතේ ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කැන්ඩි සිටි සෙන්ටර් එක මේ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි හම්බ වෙමු හොඳේ. හරි, අපි අඳ හදන්නේ මේ දෙන්නගේ පැත්තට. ඉතින් කියන්නකෝ කවුද කියලා මේ ආපහු.
3: මේ තමයි හන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා චමුදි විදර්ශනා අක්කා. අක්කා මේ කසුණියකි සංගීත විශාරදවරියක්.
1: විශාරද චමුදි. දැන් අපි කියමු මල්ලිට ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා චමුදිව සින්දුවක් කියන්න. දැන් ඔන්න වේදිකාවට කතා කරනවා.
2: ස්වභාවයෙන් අවසරයි. අද මම මෙතනට ඇවිල්ලා තින්නේ අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක අක්කා චමුදි විදර්ශනා අක්කව සින්දුවකට ආරාධනා කරන්න.
1: ඉතින් අක්කේ එන්නකෝ සින්දුව කියන්නකෝ.

0: Oh, paling bom. Hari melasenai, hari mehere. Ahan nahan, ay ahan hitena. Lehasa. Ahan nahan, ay ahan hitena kene kwen kiamat itu?
1: Ani waring, mang asai kasunia ki. Manggana, mama nanti tana, narak kian awat wada. Ani, ya nam mehem kene kira honda kahanu puluan nang. Ikat itu mu, mang hitan ni, mata ekologus satu tak.
0: ඉතින් එහෙම කෙනෙක් නේද අපි වෙන්න ඕන? අපේ ටීම් එකේ එහෙමයි නේද ඉන්න ඕන? නැති තැන ඉන්න තැනට වඩා ඔයාගේ හොඳක් කියන්න ඔයා හොඳ වෙන්න ඕන. හැබැයි ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි. නැති තැන තව කෙනෙක්ගේ හොඳක් කියන්න පුළුවන් තරම් කෙනෙක් ඔයාට වෙන්න පුළුවන් නම් ඒකත් මාරයි. එහෙම කෙනෙක්ද ඔයා? හිතලා බලන්නකෝ. අද එහෙම කෙනෙක් වෙන්නකෝ.

0: නැත් FM Alpha Studio වෙලාව දෙ 6යි විනාඩි 26යි. ඉගෙන උමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
0: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙතින්.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මම ගාල්ලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලෙන් කමල් බන්දුල මහත්තය කියලා. කිහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
5: කතා කරන්න 0777 300 940.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7872.
7: Net FM Alpha Studio with Kasuni and Lehansa.
5: උදේ 6:28 Net FM Alpha Studio වෙලාව.
0: අපි ලයිව් එකේ කතා කර කර හිටියේ මෙඩල්ස් ගැනනේ. ඉතින් ආපහු ඒ චුට්ටක් ආපහු ඒ ටිකම කියලා ඉතුරු සර්ටිෆිකට්ස් ගැන අපි මතක් කරමු.
8: ඉස්සෙල්ම ලයිව් එකේදී කිව්වා වගේ මට ජූනියර් එඩිටින් වලට අයිලන් 3rd ප්ලේස් තියෙනවා. ඒක තිබ්බේ ආනන්ද බාලිකා විද්‍යාලයේ මීඩියා සර්කල් එකේ.
5: ඒ කියන්නේ ලෙහන්සගේ ඉස්කෝලේනේ. ඊට පස්සේ
8: මට ලංකා ෆෙස්ටිවල් ඔෆ් මියුසික් ඇන්ඩ් ඩාන්ස් ඇන්ඩ් ස්පීච් කියන එක තරගයෙන් මට ඕල් අයිලන්ඩ් 1st බෑන්ඩ් ඇන්ඩ් කොයර් මෙඩල්ස් දෙකකුත් සෝලෝ 2nd මෙඩල්ලකුත් තියෙනවා. ඒ වගේම මගේ ඉංග්ලිෂ් හැකියාව වර්ධනය කරගන්න මට කේම්බ්‍රිජ් සර්ටිෆිකට්ස් තියෙනවා. ඕවරෝල් මාක් එක 170 160 තියෙනවා සර්ටිෆිකට්ස්. ඒ වගේම ඔය ඉම්ප්‍රොම්ටු ස්පීචස්, ප්‍රිපෙයර්ඩ් ස්පීචස් වලට මම තරඟ ගිහිල්ලා 1st ප්ලේසස් 2nd ප්ලේසස් වගේ අරන් තියෙනවා සෝනල් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්.
5: අර සර්ටිෆිකට්ස් තියෙන ඒවා වෙන්න ඕන නේද අතන? Facebook live එකට ආව නම් ඉතින් මේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ මේ කතා කරන වැඩගේ සර්ටිෆිකට්ස් මොනවද කියලා බලන්න පුළුවන්. ඉතින් කියන්නකෝ.
8: ඒ වගේම අක්කේ මම අපේ ඉස්කෝලේ නවනිපියන් සංගමේ සෙක්‍රටරි විදිහටත් බටහිර ජ්‍යෙෂ්ඨ තූර වාදක කණ්ඩායමේ ට්‍රම්පට් ප්ලේ කෙනෙක් විදිහටත් ඉඳලා තියෙනවා. මනෝවිද්‍යායකගේ තාමත් සමාජිකයෙක්.
5: ඔය ඒ සයිඩ් එකට තාස්සයිනේ.
8: ආසයි ආසයි. මිනිස්සු ගැන හිතන්න, එයාලා කරන දේවල් ගැන දැනගන්න, ඒව ගැන ආසයි.
5: මිනිස්සු කියවන්න ආසයිනේ. ඇම්බිෂන් එක මොකක්ද?
8: අමාස සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් වලට මාකටින් උත් ඕන්නේ.
5: ඕ. එයා කතා කරන විදිහ ලස්සනයි නේ. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් වලට මාකටින් උත් ඕනේ නේ. ඒ කියන්නේ ඔයා මේ වගේ ස්ටුඩියෝස් හදන්න, මේ මැෂින්ස් එහෙමද?
8: ඔව් අනිවාර්යයෙන්.
5: අර ලයිව් එකේ කිව්ව වගේ කියන්නකෝ. සොෆ්ට්වෙයාර් එන්ජිනියර්ස් ගැන ඔයා ලොකුවටම කිව්වා. නේ.
8: ඔව්. මේ මෑතකදී ඔය Python වලින් සර්ටිෆිකට්ස් මට හම්බෙලා තියෙනවා. Python, Java, HTML ඒවා ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒනට පරිගණක භාෂා. අප ඉංගලිෂ් වලින් කියන machine languages.
5: ඔව්.
8: ඊට ඒ වගේම මම ඔය පොඩි පොඩි apps හදලා තියෙනවා. පොඩි පොඩි games හදලා තියෙනවා. ඒ වගේම ඔය අලුතෙන් කාර් ගන්න අයට ඔය ලස්සන number plate ඕන්නේ. ලස්සන අංක තියෙන හැම.
5: ඔව්. ඒතර ඒක rhyme වෙන numbers නේ. Rhyme numbers, lucky numbers.
8: අන්න ඒව generate කරලා ලස්සන app එකකුත් හැදුවා. ඒ වගේම මායි තව යාළුවෙක් එකතු කරලා එකතු වෙලා හැදුවා AI එකක්. Artificial intelligence එකක්. ඒකෙන් අපේ දවසේ වැඩ කටයුතු සාර්ථක කරගන්න උදව් වෙන එකක්. ඒක දැන් වුණත් ගිහලා ඕන එකෙක්ට බලන්න පුළුවන්.
5: මොකක්ද ඒක?
8: ඒකේ නම novaai.com.
5: ඕ.
8: ඒක redirect වෙන්නේ වෙන link එකකුත් දාලා තියෙනවා. ඊට යටින්.
5: හා හා හා. ඒ කියන්නේ දවස සාර්ථකව කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ අපේ වැඩේ තමයි.
9: හන්න හරි.
5: Alpha Studio එකෙන් හොඳම morning vibe එක දෙනවා වගේ අපේ කොල්ල කැප් එකෙන් හොඳම vibe එකක් දෙනවා නේ.
8: ඔව්.
5: මේ කවුද කියලා කියන්නකෝ ලෙහන්ස රටට මැහෙන්න.
10: අපි දෙන්නාම ඉන්ට්‍රඩියුස් කරනාද
5: මල්ලි වෙස්සලම කියන්නේ මල්ලි කියන්නේ මම මගේ මල්ලි ඔයාගේ එක සම වයස
10: හන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක සන්දීප් දුල්නිත් අමුණු ගම
5: අපි සර්ටිෆිකේට්ස් කන කතා කරමු HP ගේ නේද එක්මිට කියන්න ඕන
10: අවසානය කරලා ඉවරයි චිත්‍ර ධර්මාචාර්ය කරන්න බලාපොරොත්තු වෙනවා දහම් පාසල් සර්ටිෆිකේට්ස් තියෙනවා සෝනල් එඩ්යුකේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් තිබ්බ තරඟවල ඉන්ටර්හවුස් ස්පෝර්ට්ස් මීට් CNS සුපර්මාට් කියන්නේ කොමර්ස් සබ්ජෙක්ට් එක හා සම්බන්ධ දේවල් සයන්ස් අචීව්මන්ට් අවෝඩ්ස් තියෙනවා ඊට අමතරව මීඩියා මම වැඩිපුරම ගියේ මීඩියා සයිඩ් එකෙන් එහෙනම් මීඩියා වලට අදාළ සර්ටිෆිකේට්ස් තියෙනවා තව අර ලිටල් හීරෝස් ලොක්ඩවුන් ඩයරිස් අපේ අර COVID-19 කාලෙදී ඒ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වුණා එතකොට ඒ වගේ තියෙනවා තව විශාරද එක්සාමිකේ සර්ටිෆිකේට්ස් තියෙනවා.
5: ඒ කියන්නේ සංගීතය එතකොට අපි ගත්තොත් ක්‍රීඩාව හැම පැත්තකින්ම මේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට සර්ටිෆිකේට්ස් තියෙනවා, ටැලන්ට්ස් තියෙනවා නේද? හරිම සන්තෝසයි වගේම ලීඩර්ෂිප් ක්වොලිටීස් තියෙනවා. එහෙම අඩුවේනේ ඒ කියන්නේ ඉගෙන ගන්න දේවල් හොඳට කරගෙන බාහිර දේවලත් හොඳට කරගෙන පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා නේද? ආඩම්බරයිනේ මට හිතෙනවා ඊළඟ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙයි කියලා මේ අපේ මොකද්ද මල්ලිගේ නම කිව්වේ
10: සන්දීව්
5: ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙයි කියලා මම විශ්වාසයක් තියෙනවා මොකද හිතන්නේ ගැන
8: මාත් ඒකට ලොකු බලාපොරොත්තුෙන් ඉන්නවා
5: ලොකුම බලාපොරොත්තුවකින් ඉන්නේ අපේ මේ සන්දීව් නේද
8: ඔව් අපේ හිටු මනුලයිය වගේ කෙනෙක් කියලා මම හරි ආසයි
5: එතකොට මේ සන්දීව් කියන්නකෝ රාජසිංහ මධ්‍ය විද්‍යාලයෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ස්කෝලෙන් ලැබෙන ඒ පන්නරය එතකොට ටීචර්ස් ලගින් ලැබෙන පන්නරය කියන්නකෝ
8: ඔව් ඔකේ ගොඩක් ටීචර්ස් ලගින් අපිට උදව් හම්බෙනවා ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකෙන් ඒ වගේම බෑන්ඩ් ටීචර්ස් ලගින් ශ්‍රේණි භාර අංශ භාර ගුරුවරුන්ගෙන් ඒ විතරක් නෙවෙයි අපේ කවුන්සිලින් භාර ඉන්න මැඩම්ගෙන් අන්නේ වගේ ගොඩක් ගුරුවරුන්ගෙන් අපිට උදව් හම්බෙනවා අපේ ඊයේ අපිට මේ වැඩසටහන එන්නත් අපේ ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එකේ ටොප් බෝඩ් මෙම්බර්ස්ලා සීනියර් ප්රිෆෙක්ට්ස්ලා ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා මාරම උදව්වක් දුන්නා.
5: ඉතින් අපි හැමෝම තාදර මේ වෙලාවේ මතක් කරනවා. මම හැමදාම කියනවා වගේ ලැහස්සා. ඉස්කෝලේ තමයි ලොකුම රහස අපි විදිරියට අරගෙන යන. ලැහස්සටත් ඒ අත්දැකීම හොඳටම තියෙනවා.
10: අනිවාර්යයෙන්ම.
5: මටත් ඒ අත්දැකීම හොඳටම තියෙනවා. මගේ ඉස්කෝලේ ෆර්ගසන් උසස් විද්‍යාලයනේ රත්නපුර. එතකොට මටත් ඒ අත්දැකීම ලොකුවටම තියෙනවා. ඒ වගේම හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය නියෝජනය කරලා අද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ වගේම ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් ඇවිත් ඉන්නවා. මේගොල්ලන්ටත් ඒ අත්දැකීම ලැබෙමින් පවතිනවා. ඉතින් ඒක ලොකු රහසක්. ඒ රහස විඳින්න

0: ඉතින් ඔන්න අපි ලොකු රහස් කියලා තියෙනවා දැන් ඔයාට. ඒ රහස් අනිත් අයටත් කියලා ප්‍රසිද්ධ කරන්න ඕන හොඳේ.
1: ඒකනි දැන් අපිට කමෙන්ට්ස් එනවා, එතකොට මෙසේජස් එනවා. ඒවවල කසුණියක් හිට මතකද? ගොඩාක් ටීචර්ස්ලා සර්ලා අපිට කියනවා එයාලගේ ඉස්කෝල වලට ගියාට පස්සේ චූටි බබාලට අපි ඔය කියලා දෙන ඒවා කියලා දෙනවා කියලා.
0: මට එවල තිබ්බ මේ ස්කෝල එක ප්‍රින්සිපල් කෙනෙක්ගේ අර 3H5W ගැන මම නිතර කිව්වනේ. ඒ කොන්සෙප්ට් එක තමයි උදේ රැස්වීමේ ප්‍රධාන මාතෘකාව බවට පත් උනේ. ඉතින් අපිට හරි ආඩම්බරයි.
1: ඉතින් අපි ඔන්නයා කතා කරමු. ඔය දෙන්නට මොකද කියන්න තියෙන්නේ අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ආපු එක සම්බන්ධයෙන් අපි ලයිව් එකේ කිව්වා. අපි ඔන්නයා කට්ටියටත් ඇහෙන්නම කියමු.
2: Today we are representing our school here, Hangwala Rajasinghe Central College. We would like to extend our special thanks to Kasuniyakka and Lehansa for inviting to be part of this program. Isn't that right, Chamudiyakka?
3: That's right. We are very happy to be here today. We'll be sharing our journey as part of the Prefect Guild at Hanwala Rajasinghe Central College and how we balance our responsibilities with our studies. We'll also talk about the key skills every student needs for a bright future. So, shall we hand this over to Akki and Nangi to take the program forward?
0: Okay, thank you so much. My pleasure. ඉතින් අපිට හරි සන්තෝසයි හංවල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, ඒ වගේම කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරන 11 වසරේ ඉගෙන ගන්න හොඳ වැඩෙකුයි වැඩ දෙන්නෙක් තමයි අද අපිත් එක්ක එකතුනේ නැති ෆෙමල්ෆා ස්ටුඩියෝ. ඉතින් මට විශ්වාසයි ඔගලන්ගේ ජීවිතේ බබලෙනවා වගේම ඔගලන්ට රටත් හරිම ලස්සනට බබලන්න පුළුවන් කියලා. ඉස්කෝල ගැන කියලා අපි වැඩේ ඉවර කරමු.
3: මගේ දැන් අපේ සාමාන්‍ය ලංකාවේ ළමයෙක්ට කොහොමත් වසර 13ක පාසල් කාලයක් තියෙනවා. මම දැන් 13 වෙනි අවුරුද්ද ගත කරන්නේ. එතකොට මගේ පාසල් ජීවිතය ගත්තත් සුන්දරයි. හැම පැත්තකින්ම මේ අභියෝග තිබුණා, ජයග්‍රහණ තිබ්බා, ප්‍රශ්න තිබ්බා. යාළුවෝ ඉන්නවා, ඉන්න යාළුවෝ නැති වෙලා යනවා. එක එක ප්‍රශ්නවල කොහොමත් අපේ පාසල් කාලේ අපි බෝම්බ ප්‍රශ්නට අහු වුණා, කොවිඩ් වලට අහු වුණා. එතකොට ප්‍රශ්න ගොඩයි. ඒත් එක්ක දැන් මම ඉන්න පාසල ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. කි හංවල් රාජසිංහ මධ්‍ය විද්‍යාලය මගේ පාසල. මට මේ තත්වෙට එන්න අවුරුදු එකමාරක් විතර කාලයක් ඇතුළත ගොඩාක් ලොකු පන්නරයක් හම්බුණා. මගේ වර්තමාන ප්‍රිෆෙක්ට් ගිල්ඩ් එක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඇතුළු ඉතුරු කට්ටිය ඇසිස්ටන්ට් ප්‍රිෆෙක්ට්ස්ලා, සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා, ජූනියර් ප්‍රිෆෙක්ට්ස්ලා, විදුහල්පතිතුමාගේ සිට සියලුම ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහන්ද මහත්මී, තිරපේ ළමයින්ගේ දෙමාපියන්, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්
0: සමස්තයම කියලා කියමු.
3: ඔක්කොම අපිට ලොකු පණරයක් වුණා. ඔක්කොම මතක් කරන්න කැමති. බොහොම ස්තුතියි ඒ සියලුම දෙනාට. පාසලේ නම තව ඉදිරියට අරන් යන්න කරන්න පුළුවන් හැමදේම කරන්න බලාපොරොත්තු වෙනවා.
0: අපේ වැඩ නදුන්නේ මොකද? සඳුන්ද?
3: සඳිව්
0: මන්නම් හදනවනේ. ඔව්, සඳිව් කියන්නකො.
4: සඳිව්
0: හරි.
4: ඔව්, අක්ක කිව්වා වගේම අක්කට පාසල් ජීවිතය තව අන්තිම කඩමේ ඉන්නේ. මට වෙනත් තව අවුරුදු දෙකක් තියෙනවා. ලෙහන්සත් දන්නා
0: ඒක. ඒක අර සඳිව්ගේ හොඳ වැඩයක් තමයි. ඊට පස්සේ
4: ඉතින් ලෙහන්සත් දන්න ඇති, අපි කොරෝනා කාලේ ගෙදරට මෙලා අපි තනියෙන් පාඩම් කරා 6 වසරින් ඉඳන්ම. අපි ඒ 6 වසරින් ඉඳලා අපි 8-9 වෙනකන් වගේ ඒකෙන් බලපෑවා. ඒනට අපි ඒකට අපි අභියෝගයක් කරගෙන අපිව ජයග්‍රහණය කරා ගෙන ගියා. අපි විෂය බාහිර ක්‍රියා කරා, විෂය සමගාමී ක්‍රියා කරා, අනිත් සියලුම දේ කරමින් අධ්‍යාපන කටයුතුත් අපි කරගෙන ගියා. ඒ ගැන මම සතුටු වෙනවා.
0: අපිටත් හරි සන්තෝසයි නේද? මෙහෙම දරුවෝ දකිනකොට ඒ තරම් ආඩම්බරයක් රටට තියනවද? මෙහෙම දරුවෝ කතා කරනව ඇහෙනකොට ඒ තරම් ආඩම්බරයක් රටට කොච්චර එළියක්ද? මේක කොච්චර ආලෝකයක්ද? ඒ ආලෝකේ නේද අපි විහිදුවා ගන්න ඕනේ ලෙහන්සා?
1: අනිවාර්යෙන්ම. ඉතින් අපිට කසුනියක්ගේ බර්ත්ඩේ විෂස් කියන වෙලාවක් තියනවාද?
0: පොඩ්ඩක් මදි වෙනව බර්ත්ඩේ කේක් එක කපන්න. අපි මෙහෙම කියමු. අද ජූනි 18 වෙනිදා උපන්දිනයේ සමරන හැමෝම අපි ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒ ඔක්කොම මතක් කරලා එක දවසක් පහ වුණාට කමක් නැහැ නේ. අපි හෙට කපනවා XXL කේක් එකක්. හරිනේ?
1: හරි හරි ගිහින් එනම් හැමෝටම සුබ දවසක් වේවා. මේ දෙන්න කවුද කියලා අපහු කියන ගමන් අපි සමුදෙනවා.
5: හන්වැල් රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක චමුදේ විදර්ශන අක්කයි කනිෂ්ඨ ශිෂ්‍ය නායක සන්දිය දුල්නිතුයි තමයි අද අපි ආල්ෆා ස්ටුඩියෝ එක ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණේ.
1: එහෙනම් සුබ වේවා, ජය වේවා. මම කස්සනේ.
5: මම ලෙහන්සා.

0: NetFM Alpha Studio with Cosini and Lehansa.
1: FM Anupaha. FM Anuhatarai Dashmaata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල්

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 18 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල ලෝක වෙළඳපොලේ මිල අඩු වුණත් මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි ආණ්ඩුවෙන් ප්‍රකාශයක් රැල්ලට ආවට ආණ්ඩුවට පරිපාලනය බෑ සජබ මන්ත්‍රී සුජීව කියයි පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ගැන විශේෂ අනාවරණයක් ජූනි මාසේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වලට
0: Net News The Truth People Trust
7: ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව රුමේෂ් තරංග හෙළ විසිකිරීමේ පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීමල දෙවන ස්ථානීය දක්වා ඉස්සරහට ඇවිත් රුමේෂ් තරංග ඔබට අපෙන් සුබ පැතුම්. ඔහු ගැන කතාවින්ම අපි අද Net News සත්‍ය අනාවරණය පටන් ගන්නවා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ලෝක මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත් කළ නවතම හෙළ විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමල දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. මීට පෙර ඔහු පසු වූයේ මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ. චෙක් ජනරජයේ පැවති සුප්‍රසිද්ධ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු ප්‍රථම ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදීමට සමත් වුණා. එම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඔහුගේ ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 1333ක් දක්වා ඉහළ ගියා. පෙර ශ්‍රේණිගත කිරීමලදී රුමේෂ් තරංග පසු වූයේ එවකට දෙවැනි ස්ථානයේ සිටි ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා ලකුණු දෙකක් පිටු පසින්. කෙසේ වෙතත් පසුගිය 16 වනදා ලැබූ ජයග්‍රහණයත් සමඟ ඇන්ඩර්සන් පීටර්ස් අභිබවා යමින් දෙවන ස්ථානය තමන් සතු කර ගැනීමට රුමේෂ්ට හැකි වුණා. හෙළ විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමවල ප්‍රථම ස්ථානය තවමත් ලකුණු 1360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමි කරගෙන තිබෙනවා. වර්තමානයේ මෙරට තුල පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිලදීගත් ඉන්ධන බැවින් එම මිලගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වනතුරු මෙරට තුල ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා. කෙසේ වෙතත් වැඩි මිල ගණන් වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළා.
8: දැන් අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් දැන් අපේ පෙට්‍රල් ඩීසල් වල මේක මිල තීරණය වෙන්නේ කලින් මාසවල ගත්තු ඇවරේජ් එක මතන ඉන්ඩෙක්ස් ප්‍රයිස් එකනේ. ඒතොර දැනට අපි ලයින් අප් කරගන්නවනේ අපේ තියෙන ගබඩා පාසුකම් මිල්ලුම ඒවා මත ඒ ඉන්න තියෙන ප්‍රමාණය අපි ගත්තාම එන්නේ වැඩි මිලට ගත්තු එක. ඒ නිසා ඉදිරියේදී මේ අඩු මිල එක අපේ මේ පාසුකම් ඉවර වෙනවත් එක්කම තමයි ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට යම් කාල ප්‍රමාණයක් කරනවා. නමුත් මිල අපි බලාපොරොත්තු වෙනවා අඩු වේවි කියලා. ඒ අනුව මේ අර දල් ලබා දීලා තියෙන ඔය සාහනේ අපිට අයින් කරමින් මේ මිලෙම පවත්වා
7: මිලාඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති වීම අහඹුවක් බව සමග ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. මෙවැනි රැල්ලට පත් වූ නායකින්ගේ පාලන කාලය ඉතා ඉක්මනින් අවසන් වන අයුරු ලෝක ඉතිහාසයේ ඕනෑතරම් ඇති බවයි ඔහු පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා නෙට් නිවුස් යුටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළා.
9: ආරංචියක්කාව ඔබේ හිටපු පක්ෂ නායකතුමාව බැහැ දකින්න කියා කියලා. ඒක ඇත්ත.
10: ඔව්.
9: උනාගෙනද කතා කරේ කියලා කියන්නේ කැම්පේ.
10: තුමාගේ සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධව.
9: එහෙම නැතුව අජබේ සහ එක්සත් ජාතික පක්ෂයේ එකතු වීමක් ගැන සාකච්ඡාවක් සිදු වුණේ නැත්ද?
10: නෑ, එහෙම එකක් වුණේ නෑ. ඒ සම්බන්ධ නිකන් කතිකාවක් නිකන් ඇති වුණා මොකද වෙන්නේ කියලා. එතුමත් එක සල්ප මාත්‍රේ තුමා කතා කරනවා කියන තමයි තුමා කිව්වේ සලන්තේ. මම කතා කරත් හොඳයි. තුමා කොහොම කතා කරන්නම් කියලා.
9: දැන් ගොඩ දෙනෙක් කතා කරන දෙයක් තමයි, කතා වෙන දෙයක් තමයි සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ එකතු වුණා නම් හොඳයි කියන කාරණේ. ඔබේ අදහසේ සම්බන්ධයෙන්?
10: ඔව්, හැම වෙලේම එකතු වුණා නම් හොඳයිනේ. අපි එකම පක්ෂයක්නේ. මේ පොඩි කාරණයක් ඉඳලා වෙන් වුණේ නැත්නම් ඉතින් අපි
9: මොකද පොඩි කාරණේ?
10: ෆයිනලික්ස් මහත්මයාගේ නායකත්වය සම්බන්ධයෙන් අපේ ප්‍රශ්නේ මෙතුමා දිගින් දිගටම පරාජය වෙමින් පක්ෂය තුල සිටීම තමයි ප්‍රශ්නේ වුණේ. ඉතින් වෙන විකල්පයක් තිබ්බේ නැහැ. ඉතින් ඒකට හේතුව වශයෙන් තමයි අපි මේ සමගි ජන බලවේගයේ පිහිටව ගත්තේ. එකතු වෙනවා නම් පාක්ෂිකව කැමැති අපි ඔක්කොම එකම පාක්ෂිකව
9: මේ රතුකට වැඩසටහනටම රවි කරුණානායක මහත්මයා සහභාගී වෙලා ආවා. එතුමා කිව්වා මේ සජ්ජුබේ සහ එක්සත් ජාතික පක්ෂයේ එකතු වීමට හරස් කපන්න භූතයෝ දෙන්නෙක් ඉන්නා කියලා. ඔබට අදහසක් තියෙනවද ඒ සම්බන්ධයෙන්?
10: එහෙම කවුරුවත් නෙවෙයි. කේ කෙනෙක්ගේ අදහස් තියෙනවා දේශපාලන වශයෙන්. ඒ වුණාට ඉතින් රන්ලික්ස් මහත්මයාටයි සජ්ජු මහත්මයාටයි ඒ සම්බන්ධයෙන් එකතු වීම අවශ්‍ය කරනවා නම් එතුමාලා දෙන්නට කරන්න පුළුවන් ඒක.
9: ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සහයෝගයක් නැතුව සමගි ජන බලවේගයට ඉදිරි ගමනක් තියෙනවා කියන එක.
10: අනිවාර්යයෙන්ම මේ රන්ලික්ස් මහත්මයාගේ සහයෝගය තියෙනවා නම් හොඳයි. එහෙම නැතුව හරි අපිට අනිවාර්යයෙන්ම පාක්ෂිකව අපිට එකතු කරගෙන මේ ජයග්‍රහණය සඳහා යන්න ඕනේ. ඒ සඳහා අපිට හරියට අපි කටයුතු කරනවා නම් මේ රනිල් මහත්මයාත් හිටියොත් මේ වෙලාවේ එතුමාට දේශපාලන වශයෙන් මම හිතන්නේ එතුමාගේ අන්තිම කාලේ එතුමාට මම හිතන්නේ එතුමා බලාපොරොත්තු වෙලා ඉතින් එහාට ලොකු ගමනක්. ඉතින් මේ ඒකම පාක්ෂිකව ටික අපිට එකතු කරගන්න පුළුවන් නම් අපිට වඩා ශක්තිමත් ජාලයක් හදාගන්න පුළුවන්.
9: රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයේ ප්‍රතික්ෂේප කළ මේ සජ්ජුබේ හැදුනේ ඔබත් කියන විදිහට දිගටම පරාජයට පත් වෙච්ච එක. දැන් ජනාධිපතිවරණ දෙකක් එකගාව සජිත් ප්‍රේමදාස මහත්මයා පරාජයට පත් වුණා නම් එතකොටවත් මේ ජේෂ්ඨ පාක්ෂිකයන් ඔබ ඇතුළුව අත්දැකීම් තියෙන කට්ටියකින් යෝජනාවක් එන්නේ නැද්ද? මේක වෙනස් කරමු, මේක වෙනස් වෙලා ඉදිරි ගමනක් යමු කියලා.
10: එහෙන් බැලුවොත් එහම නන්දු කුමාරත් සෑහෙන දුරට පරාජය වෙලා නැවිල් එකපාරට දින්නේ. ඉතින් මේ ඉතා කෙටි කාලයක් නේ සජිත් ප්‍රේමදාස මහත්මයා පරාජය වෙන්න පටන් අරගෙන මම හිතන්නේ අවුරුදු 5 6ක වගේ කාලයක් අවුරුදු ඡන්ද දෙකම ආවේ. ඒතර ඉතා කෙටි කාලයක් එතුමාට නායක වශයෙන් මොන දෙන සිදුනේ. ඉතින් මම මේ මැතිවරණ අනිවාර්යයෙන්ම එතුමාට මම හිතන්නේ තරඟ කරන්න ලබා දීම සාධාරණයි කියලා තමයි මම හිතන්නේ.
9: නමුත් චන්ද්‍ර කුමාර දිසානායක ජනාධිපතිතුමා මෙහිම ජයග්‍රහණයක් ලැබුවේ තුන්වෙනි බලවේගයේ විදිහට ඉඳලා. සජිත් ප්‍රේමදාස මහත්මයා පරාජයට පත් වුණේ ප්‍රධාන විපක්ෂයේ විදිහට ඉඳලා.
10: ඔව්, ඒක අර වෙලාව අනුවනේ ඒක අර රටේ ආවනේ මතයක් ආවනේ. ඒ බංකොලොත් දෙල්ලට පෙට්‍රල් නැතුව, ඩීසල් නැතුව, ලයිට් නැතුව ඔබතුමියුණත් මොලේ වැඩ කරන්නේ නැහැ නේ. ගෙදර ලයිට් එක නැත්තම් මදුරෝ කනවා නම් පෙට්‍රල් ගහගන්න බැරණ. සාවක කරගෙන බරන පඩියක් ඉන්නේ නැත්තම් ඊට පස්සේ ජනතාවට සිහිය විකල් වෙනවා වගේ. ඒක සාමාන්‍ය දෙයක්. ඕන රටක එහෙම සිදු වෙනවා. ඉතින් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ ජනතාව. ඒතර ජනතාව දන්නේ නැහැ මොකද්ද මේ බංකලොත් කියලා කියන්නේ. ඒක ඩොලර් ප්‍රමාණයක් නැතිවීම. ඩොලර් ප්‍රමාණයක් අපි ඒ වෙලාවේ ගෝඨාභය සුරක්ෂිත කරගත්තා නම් බිලියන් 2ක් විතර බංකලොත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම දිගින් දිගට මරන් යන්න තිබ්බා. හැබැයි මේ බංකලොත් දැනුම නැතිකම ගෝඨාභය රාජපක්ෂගේ වෙලාවේ. එතකොට ඒ තුල ජනතාවට විශාල වශයෙන් තරහක් ආවා. මේ ඉන්න දේශපාලඥයෝ ඔක්කොම ටික පරාජය කරන්න ඕනේ. ඉතින් මේ මත මේ සිදුවීම ඉතා අහම්බෙන් සිදුවෙන සිදුවීම ලෝකේ ඒ සිදුවීම ලංකාවේ සිදු වුණා. ඒ අවස්ථාව උපරිම ප්‍රයෝජනය අනුර කුමාරට ආවේ වෙලාවට. ඉම්රාන් ඛාන් උනත් ඉතාමත් ලොකුවට ඇවිල්ලා ඔය වගේම සංදර්ශනයක් දාලා වාහන් ටික ප්‍රසිද්ධිය එලියට දාලා ඉතා කෙටි කාලය තුළ ඒක එළි වුණා බෑ කියලා පරිපාලනය කරන එක ලේසි නෑ.
9: විවේචනාත්මක අදහස් තමයි ඔබේ නිල Facebook පිටුවේ තියෙන්නේ. නමුත් ඔබ යෙදෙන දේශපාලන එතන නෑ. ඒක තමයි ඇයි කියලා අහන්නේ.
10: ඉතින් අපිට විවේචනය කරන්න තියෙන්නේ විපක්ෂයක් වශයෙන් කටයුතු කරනකොට කරන්නේ අපි විවේචනය කරන එකනේ.
11: රතු කට්ට පණින්නට පෙර
7: පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට සම්පූර්ණ දේශපාලන සංවාදය නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. වැරදි ආහාර පුරුදු හේතුවෙන් මෙරට පාසල් ළමුන්ගෙන් 12%ක පමණ ප්‍රමාණයක් අධිබරති තත්වයෙන් පසුවන බවත් 3%ක පමණ ප්‍රමාණයක් ස්ථූලතාවයට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ පෝෂණාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ මෙරට ජනගහන වර්ධනයද අඩු වී ඇති පසුබිමක පාසල් ළමුන් රෝගී තත්වයන්ට ගොදුරු වීම අවාසනාවන්ත තත්වයක් බවයි.
11: රටාව පිළිබඳවත් පොඩි අධ්‍යයනයක් කෙරුණා. ඒ අධ්‍යයනයේ විදිහට පාසල් දරුවන්ගෙන් 17.4% දෛනිකව කාබනීකృత පානවල පානය කිරීමට පුරුදු වෙලා තිබුණා. දිනකට එක වරක් හෝ ඊට වැඩි වාර ගන්න. ඒ වගේම 28.5% දරුවන් අධික ලුණු සහිත ආහාරද, 29%ක් දරුවන් අධික තෙල් සහිත ආහාරද, ඊළඟට 41%ක් දරුවන් අධික සීනි සහිත ආහාරද දෛනිකව එක පාරක් හෝ එහෙම නැත්නම් ඊට වැඩි වාර ගණනක් පරිභෝජනය කරලා තිබුණා.
7: අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජූනි මාසයට අදාළ දීමනා ගෙවීම් අද සිදුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව ප්‍රතිලාභී පවුල් 13,73,248ක් සඳහා අදාළ ප්‍රතිලාභ බැංකු ගිණුම් වෙත අද බැර කරනු ලබනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ මෙම ගෙවීම් කටයුතු සිදු කරන්නේ අස්වසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් බවයි. ඒ අනුව අද දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ අස්වසුම බැංකු ගිණුම් හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-3872
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
7: නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත් මුතරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය FM 95 FM 94.8 Net FM
6: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
12: පුද්ගලික ණය නිවාස ණය ව්‍යාපාරික ණය රතු වාහන ණය හෝ ලීසින් දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණයකුන් දේශය යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය අමතන්න 0112-113-13 කොන්දේසි අදාළ වේ
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
17: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන KDRI සපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක්. තව කෙඩි රයිස් ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4394 කතා කරන්න.
18: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
19: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
18: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
19: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
18: නොවිනස් වන රසවත්ම රසය.
19: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
18: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
20: ඇයි ෂුග කියන මූනෙන්නගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු. බණ්ඩාර වෙල යමු.
2: FM 95, FM 94.8, Net FM.
3: දැන් වැව උදේ 7:02.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 122 125 125 මතන්න.
7: සදාහරිත විවසායක සීමයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112222
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: උදේ 7යි විනාඩි 9යි වෙලාව අගටවුන් එකයි මේ ආරම්භ කරන්නේ. අචී good morning.
1: Good morning, good morning.
0: දැන් මං හිතුවා ගිවිසුම් ගත වෙනවා
1: කියලා. ගිවිසුම් ගත වෙනවා.
0: ඔව්.
1: කායිකද?
0: ඔගලොත් එක්ක.
1: අවිත් එක්ක.
0: මේ සතිය විතරයි.
1: එහෙනම් ගිවිසුම් අත්සන් කරන්න ඕන ඒ බලයලත් නිලධාරියා නැහැ.
0: තාම නැහැ නේද?
1: ඒ ආසනේ හිස්.
0: ඔව් ආසනේ හිස්. ගොඩක් ගිවිසුම් වල එහෙම සිද්ධ වෙනවා සමහර කාලවලට නේද? ගිවිසුම් ගත වෙනවා ඔක්කොම කතා කරනවා. හැබැයි අදාළ බලධාරියන් මිසින්
1: සහ මේ ගිවිසුම් වල ඒගොල්ලෝ පොරොන්දු වෙන දේවල්, ඒගොල්ලෝ කියන දේවල් ඒ විදිහට වෙන්නේ නැහැ.
0: ඔව්.
1: ඊට පස්සේ අපිට ඉතින් සිද්ධ වෙනවා ඒ ගිවිසුමේ තිබ්බ දේවල් ඒ විදියට වුණාද කියලා හොයන්න කමිටුවක්පත් කරන්නනේ.
0: ඊට
1: පස්සේ ඒ කමිටුවට මොකද උනේ කියලා හොයන්න තව කමිටුවක්පත් කරන්න.
0: ඊට
1: පස්සේ ඒ කමිටු එහෙම යනවා දිගට.
0: එහෙම
1: යනවා දිගට. හරි. එච්චර ඕනේ නැහැ. දැන් අපි මේ වෙලාවේ මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ ඇමරිකාව සහ අනිත් පැත්තෙන් ඉරානය අතර මේ ඇති වෙලා තියෙන අර්බුදය කොතනින් ඉවර වෙයිද කියලා.
0: මොකද
1: ඒක අපිට සෑහෙන්න තදට දැනුණා සහ දැනෙමින් පවතිනවා. ඒකින්ද අපිට එහෙම නිකන් ආවට ගියාට අතාරින්න බෑ මේක.
0: ඒකින්ද
1: දැන් අපි නුවත් ඉදදී අපි කට්ටිය පහුගිය දවස්වලම කතා කරා මේ එන සිකුරාදා.
0: ඒ
1: කියන්නේ 19 වෙනිදා මේ මාසේ ස්විට්සර්ලන්තයේ ජිනීවා ගනුවරදී පාකිස්තානය, ඊට පස්සේ කටාර් රාජ්‍ය,
0: ඊට
1: පස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානයේ බලධාරීන් සම්මුඛ වෙලා සටන් විරාමයක් සීස්වාය එකක් සයින් කරන්න අත්සන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. කොහොම හරි දැන් මේ වෙනකොට මේ G7 සමුළුව ක්‍රියාත්මක වෙනවනේ. ප්‍රංශයේ තමයි වැඩේ යන්නේ. ওই වැඩේට ට්‍රම්ප් එහෙමත් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්තුවා ප්‍රංශ ජනාධිපතිතුමා එමානුවෙල් මැක්‍රෝන්ගේ මැදිහත්වීමෙන්. වෙන කාටත් නෙමෙයි ට්‍රම්ප්ට.
0: හරි.
1: දෙකට හේතුව වුණේ ඇමරිකාව තමන්ගේ 250 වෙනි නිදහස් සංවත්සරය සමරුවනේ. ඔය සිවිල් යුද්ධ ඔක්කොම ඉවරලා නිදහස් වීම. ඒගොල්ලන්ට තියෙනවා එහෙම නිදහසක්.
0: තියෙනවද?
1: ඔව්.
0: ඒකද මේ?
1: ඒකනේ ඒගොල්ලන්ට නිදහස් නිසානේ අපේ නිදහසට බාධා කරන්නේ
0: ඒගොල්ලෝ. මම කියන්නේ ඒකනේ ඒගොල්ලන්ට නිදහසක් තියෙදි තමයි අනිත් ලෝකේ රටවල් හොය හොය නිදහස් නැති කරන්න උත්සාහ කරන්නේ.
1: අන්න ඒකයි අර කතාවට කියනවානේ මේ with great powers come great responsibilities කියලා.
0: ඒ
1: කියන්නේ බලය වැඩි වෙන්න අපිට තියෙන වගකීම් වැඩි වෙනවා. ඉතින් එහෙම මේ වගකීම් අපිට අමතක වෙලා ගියොත් ඔය ලෝකෙම මූණ දුන්නා වගේ ප්‍රශ්නවලට මුළුමහත් මානව සංහතියටම මූණ දෙන්න සිද්ධ වෙනවා.
0: ඉතින්
1: ඒක තමයි කියන්නේ මේ බලවතුන් සාමාන්‍යයෙන් වගකීම් සහිත මිනිස්සු වෙන්න ඕන කියලා.
0: කොහොම
1: හරි දැන් ඔන්න වර්සයිල්ස් මාලිගාවේ ප්‍රංශේ ඔය ලුවි රජතුමා එහෙම හිටපු මාලිගාව. ප්‍රංශ විප්ලවය ගැන එහෙම දන්න අය අහපු අය මේ මාලිගාව සහ මේ නම හරිම ප්‍රසිද්ධයි.
0: කොහොම
1: හරි දැන් මේ මාලිගාව තියෙන්නේ ලුවි රාජ පරම්පරාවට නෙමෙයි මේක අයිති ප්‍රංශ ජනරජයට. ඉතින් සාමාන්‍යයෙන් එහෙට කවුරු හරි ආරාධිත අමුත් එක්ක ආවම රාජ්‍ය නායකයෙක් ආවම එයා එක්කගෙන ගිහිල්ලා රාත්‍රී භෝජන සංග්‍රහයන් එහෙම දෙනවා ඒ මාලිගාවේ.
0: ඉතින්
1: ওই විදිහට ඊයේ ඒ විදිහට මේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්තුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ එමානුවෙල් මැක්‍රෝන් මේකට සහභාගී වුණා.
0: මෙතනදී
1: ඉරානය සහ ඇමරිකාව අතර මේ සටන් විරාමයේ සම්බන්ධ ගිවිසුමේ ඩ්‍රාෆ්ට් එකට, ඒ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේක ඩිජිටල් කොපි එකක් කියලා. ඩිජිටල්

0: කරයිද ඊශ්‍රායලය ගැන මේ කිසිම තැනක කතාවක් නැහැ. හරිද? ලෝකෙම බලාගෙන ඉන්නවා දැන් ඊශ්‍රායලය කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. කොහොම හරි පොයින්ට්ස් 14ක් තියෙනවා. ඒ කියන්නේ සටන් විරාමයට එකග වෙන්න නම්
1: 14ක් කරුණු
0: 14ක් ඔන්න දක්වලා තියෙනවා ඇමරිකාව මැදිහත් වෙලා. එහෙම තමයි ට්‍රම්ප් සාමාන්‍යයෙන් පොයින්ට්ස් ගාන වැඩි කරලා කරුණු වැඩි ලියුම් තමයි යවන්නේ.
1: ඔව් එයා ආසයි වැඩි.
0: මේ කලින් ඔය මේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය නවත්තන්නේ එයා යවුවා ලියුමක් පොයින්ට්ස් 28ක් තිබ්බා.
1: මම ආසයි දැනගන්න ට්‍රම්ප් ගෙන් කවද හරි දවසක මම වෙනුවෙන් කවුරු හරි කම නැගී දානවනම් මොනවද ඔයා උදේ නැගිට්ටාම
0: හිතන්නේ?
1: මේ ඔයාට මොනවද වෙන්නේ?
0: මොනවද හිතෙන්නේ?
1: ඒ ලියුමක් ආවම මට ලියුමක් ගහන්න ඕනේ.
0: ගහන්න ඕනේ.
1: ආ මේක වහලා දාන්න ඕනේ. හොමු සමුද්‍ර වහලා දාන්න ඕනේ. අපි ආවේ ඉරානිය වගේ රටකට ගහලා දාන්න.
0: ගහලා දාන්න ඕනේ.
1: එහෙම හිතනවත් දන්නේ.
0: එහෙම හිතලා වෙන්නේ නැති. සමහර විට මේ වගේ ලොකු පොයින්ට්ස් එක දීර්ඝ විස්තර කිරීම එක ලියුම් යවන්නේ. කොහොමද අර මං කිව්වා වගේ මේ යුක්‍රේනය සහ මේ රුසියාව අතර යුද්ධ නවත්තන්න පොයින්ට්ස් 28ක ලියුමක් යවුවා. ඊට පස්සේ ඔය මතක ඇති අර මේ හමාස්ලා පැහැරගෙන ගියන ඊශ්‍රායල් ජාතිකයන් පලස්තීනයට ඒගොල්ලන්ව මුදව ගන්න පොයින්ට්ස් 20ක විතර ලියුමක් ගැහුවා. දැන් ඒක සංසන්දනාත්මක බැලුවොත් මේක අඩුයි පොයින්ට්ස් 14යි.
1: ඉගෙනගෙන දැන් එයා.
0: ඔව් ටික ටික අඩු වෙලා යනවා. කොහොම හරි අපි බලමු මේ මොනවාද 14 කියලා තියෙන්නේ කියලා. 14ම ඕන්නෙත් නෑ. මොකද 10න් පස්සේ වගේ තියෙන්නේ මේ ගහන ඇග්‍රීමන්ට් එක රැකගන්න කරන්න ඕන දේවල්.
1: ආහහ.
0: ඒ කියන්නේ ඒකත් සමයට අමතක වෙන්න පුළුවන්. හරි. ඒකින්ද අපි නිකන් උඩින් පල්ලෙන් පොඩ්ඩක් බලාගෙන යමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි. පළවෙනි එකේ කියනවා The United States of America and the Islamic Republic of Iran and their allies in the current war are signing this MOU to declare the immediate and permanent termination of military operation on all fronts including in Lebanon. ඉස්සෙල්ලාම කියනවා අපි මේ යුද්ධය නවත්තන්න එකග වෙනවා. ඉරාන ඉල්ලලා තිබ්බ අපිට ගහන එක විතරක් නෙමෙයි ලෙබනනයට ගහන එකත් නවත්තන්න. ඊශ්‍රායලයට ආසන්නයේ තමයි ලෙබනනයේ තියෙන්නේ. ඔය ලෙබනනයට ගහන්නේ වෙනම අරමුණක් එක්කනේ. ඊශ්‍රායලයේ තමන්ගේ භූමිය පුළුල් කරමින් ඉන්නවා. ඊට කලින් ඔය වෙස්ට් බෑන්ක් තියරි වගේ ඒවා ගෙනාවා. දැන් ඔන්න යුද්ධ කරලා කොහොම හරි සුදු පොස්පරස් බෝම්බ පවා අතෑරලා උත්සාහ කරා ලෙබනන් භූමිය තමන්ට ඇදගන්න. ඉතින් ඒක මුළු ලෝකෙම හෙලා දැක්කා මේ මානුෂත්වයට එරෙහි ප්‍රහාරයක් කියලා. මොකද මේ මේ අන්තවාදී ඉන්නේ ලෙබනනේ. ඒ කියන්නේ ඔය මැද පෙරදිග කලාපයේ වැඩිම ක්‍රිස්තියානි භක්තිකයන් ඉන්න රට තමයි ලෙබනනේ කියන්නේ. එහෙම රටකටත් ගැහුවා. ඉතින් ඉරානය ඉල්ලලා තිබ්බා අපිට සටන් විරාමයකට යන්න නම් ප්ලීස් ලෙබනන් වලට ගහන එක නවත්තන්න කියලා. හරි. ඔන්න ඒක පිළි අරගෙන තියෙනවා. ඕල් ෆ්‍රන්ට්ස් සියලු පෙරමුණු වලින් අපි යුද්ධය නවත්තනවා.
1: ආ
0: එහෙම කියලා තියෙනවා.
1: හරි. දෙවෙනි එක
0: ඊළඟ තමයි වැදගත්ම එක. හරිද? Respect each other's sovereignty and territorial integrity and to refrain from interfering. අපි ඉරානයේ ස්වෛරීත්වයට ඊට පස්සේ භෞමික අඛණ්ඩතාවයට ගරු කරනවා. ඒ වගේම තමයි ඉරානයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමත් වළක්වනවා. ඒ හා සමානවම ඉරානයත් ඔන්න අපි ඒවට මැදිහත් වෙන්න එපා. දැන් මෙච්චර කල් ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඉරානය මැදිහත් වුණෙත් නැහැ. එහෙම මැදිහත් වෙන්න පුළුවන් බලයක් ඉරානයට තිබෙත් නැහැ. හැබැයි ඇමරිකාව ලෝක පොලිස් කාර්යයනි මැදිහත් වුණානි. ඒගොල්ල කිව්වනේ ඉස්ලාමීය රෙජිමේ අපි එලවලා දානවා කියලා. ඒක ඉවර කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කරනවා කියලා. දැන් ඔන්න කියනවා අපි ඔයගලගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙන්නේ නැහැ.
1: ඉතින් අපිත් කිව්ව එපා කියලා හැමදේම.
0: කිව්ව එක තමයි. මේ වචන ටික අපි මේ විදිහටම කිව්වනේ.
1: අපි සිංහලෙන් කිව්වා ඉතින්.
0: ආ මේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, මේක ස්වාධීන රටක්. ආ මේක ඇතුලේ ප්‍රශ්න නැති. මේ රට අන්තවාදී රටක් වෙන්නේ නැති. හේමන්තවාදී පාලනයක් ඇති. හැබැයි ඒක විසඳ ගන්න ඕනේ මේ මිනිස්සු.
1: ඔව් අපි නෙමෙයි.
0: ඇමරිකාවවත් අපිවත් කවුරුත් ලෝකයයි නෙමෙයි. හරි. ඒ දෙවණි එක. ඔන්න දැන් ඒකත් මැදිහත් වෙන්නේ
1: නැහැ.
0: දෙවණි එකේ කියනවා මෙන්න මෙහෙම. Negotiating and achieving the final deal in maximum 60 days. හරි දැන් මේ සිකුරාද අත්සන් කරනවානේ. ඒ අත්සන් කරන එකේ තියෙන සියලුම දේවල් negotiations වෙන්න පුළුවන් deals ටික වෙන්න පුළුවන් දින 60ක් ඇතුළත ඉදිරි මාස දෙක ඇතුළතදී සම්පූර්ණ කරන්නත් ඕන. මේ කියන දේවල් යුද්ධ නවතින්න ඕන, රට ඒ රටවල අභ්‍යන්තරයට මැදිහත් වීම නවත්තන්න ඕන, හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධ කාරණා, naval blockade මේ ඔක්කොම අයින් කරන්න ඕන ඉදිරි මාස දෙකේදී. හරිද? ඊට පස්සේ ඔන්න හතරවෙනි එකේ කියනවා මේක තමයි ටිකක් තවත් වැදගත් කාරණාවක්. මේ කතා කරන්නේ හෝමුස් ගැන. මෙන්න මෙහෙම කියනවා The traffic of vessels will be in proportion to the number of pre-war traffic being restored by Islamic Republic of Iran. යුද්ධයට කලින් ඔය හෝමුස් හරහා යම් පිරිසක් එහෙම
1: ගියානේ,
0: යම් ක්වොන්ටිටි එකක් නැව් එහෙම ගියානේ. හරි. ඒ ගානම ඔන්න දැන් ආයි ස්ථාපිත කරන්න. ඒ කියන්නේ අවහිර කරන්න එපා. පෙබරවාරි 28ට කලින් හෝමෝ සමුද්‍ර සන්ධිය තිබ්බේ කොහොමද? ඒ විදිහටම අපි ආයෙක හදාගමු. මේ ෂේප් න්‍යායෙන් යන්නේ නැහැ වැඩේ. දැන් මේ ඔක්කොම කවුද පටන් ගත්තේ?
1: ඒක තමයි වැඩේ පටන් අරගෙන වැඩේ වැරදුනාට පස්සේ යනවා ආයෙ බටර් ගාන්න.
0: බටර් ගාන්න.

0: සහ මෙන්න මෙහෙම කතාවකුත් කියනවා. Remove its forces from proximity of Islamic Republic of Iran within 30 days after the final deal. මේක අත්සන් කරලා දින 30කින් අනතුරු. ඒ කියන්නේ සිකුරාදා නම් අත්සන් කරන්නේ. අපි කියමු එතකොට ජූනි 19 වෙනි, ජූලි 19 වෙනිදා වෙද්දී close proximity ඉරානයට ආසන්න අර ඉරානයෙන් එළියේ, ඒ කියන්නේ අපි ওই ගල්ෆ් කලාපයෙන් එළියේ නාවල් බ්ලොකේඩ් එකක් දාලා තිබ්බනේ ඇමරිකාව. ඉරානයේ වරායන් වලට නැව් වලට එන්න දෙන්නේ නැහැ කියලා. ඒක අපි අයින් කරනවා. හරිද? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වරායන් වලට නැව් වලට එන්න පුළුවන්. ඒ වගේම තමයි close proximity. ඒ කියන්නේ ඉරානයට ආසන්න රටවල වල අපේ කලාපීය ඔය ආරක්ෂක මේ බලකායන් හමුදා කදවුරු තිබ්බනේ. ඒවත් අපි සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. කොහොමද එම අයින් කරන්න ඉතුරු නැහැ. ගොඩක් ඒවට සෑහෙන්න සැරට වැදුනා.
1: ඔව්.
0: හරිද? ඒ ගහපු මිසයිල් ප්‍රහාර. ඔව්. ඒකින්ද එහෙම ඉතින් අයින් කරන්න ඉතුරුත් ඇතුවරි. මේ අපි මේ කියන්නේ මේ මේ මේ ඇග්‍රීමන්ට් එකේ තියෙන දේවල්. හරිද? මේ අපේ හිතලු නෙමෙයි.
1: ඔව්.
0: හරි. ඊට පස්සේ ඔන්න තියනවා අපි ඔක්කොම කියවන්නේ අපි කිහිපයක් විතරක් කතා කරමු. නැත්නම් අපිට වෙලාවත් යනවනේ. ඊට පස්සේ තමයි මාරයක් තියෙන්නේ.
1: මොකක්ද?
0: ඒක තමයි ලස්සනම කතාව. මේක 6 වෙනි කරුණ විදිහට තියෙන්නේ. At least USD කියක් විතර දවා හිතන්නේ.
1: USD කිව්ව ගමන්
0: ඇමරිකානු ඩොලර් කියක් විතර දවා හිතන්නේ.
1: කීයක් බිලියනද?
0: බිලියන 300ක්.
1: හා හරි.
0: බිලියන 300ක් ඇමරිකානු බිලියන 300ක පරිත්‍යාගයක්. ණයක් නෙමෙයි. ඒඩ් එකක් ඇමරිකාව දෙනවා ඉරානයට. අර කැඩිච්ච බිදිච්ච විනාශ වෙච්ච ටික හදාගන්න. දැන් කවුද ඒව මේ විනාශ කරේ?
1: කවුද විනාශ කරේ?
0: උඩින් ගිහිල්ලා ඒවට ප්‍රහාර එල්ල කරලා බෝම්බ දාලා ඒව කුඩු කරේ කවුද? හා මම දන්න තරමින් නම් ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව සහ ඊශ්‍රායල් ගුවන් හමුදාව.
1: ඔව්.
0: දැන් ඔන්න ඒ ටික හදාගන්න ඉරානයට ඇමරිකානු ඩොලර් බිලියන 300ක් දෙන්න එකඟ වෙලා තියෙනවා.
1: දැන් මෙහෙමයි. දැන් අපිත් දුක්ින්ද පෙට්‍රල් එහෙම ගණන් ගියාට පස්සේ. ඒවලත් අපිට කී කී හරි දෙනවද දන්නේ නැහැ.
0: ඔකේ. අන්න ඒකයි. හරිනම් ඔය මේ වන්දි ගෙවීම ලෝකේ ඒ කියන්නේ පීඩාවට පත් වෙච්ච හැම රටකටම වගේ ලැබෙන්න ඕන.
1: හරි අඩුම අපිට.
0: අඩුම අපිට. අපි වගේ රටකට. ඒ කියන්නේ බිලියන 300ක් කියන්නේ මේ සචිනී අපේ GDP එක වගේ 3 ගුණයක්.
1: ඔව්.
0: අපේ හිතන්න ගුණේ.
1: ඒ කියන්නේ මට දැන් මැවිලා පේනවා.
0: මේ ඉරානයේ ස්විප්පයක් ඇදුනා වගේ.
1: ට්‍රම්ප්ට බැරි දන්නේ ඔහොම නිකන් හිතනවා දැන් ලංකාව පැත්තට.
0: ලංකාව පැත්තට.
1: ඒ කියන්නේ ආපහු ගිවිසුමක් ගහලා. නේ අපිට මෙදෙනවා ඇමරිකානු ඩොලර් බිලියන.
0: බිලියන
1: 300ක් ඕනේ අපිට 100ක්.
0: අනේ ඒ බිලියන ඕනේ නැහැ 100ක්. බිලියන 10ක් වගේ දෙන්න.
1: ඔව් එවරි දෙන්නකෝ. නේ අපිට ඒ ඇති. ඉතින් දැන් ඇමරිකාවේ ජනතාව මට මැවිලා පේනවා සමහර ජනතාව බයින විදිය. දැන් මේ අපේ සල්ලි නේද? මේ ටැක්ස් අපි ගෙවනව නේද?
0: ඔව් නෑ.
1: දැන් අපි කිව්වද ගහන්න කියලා මෙහෙම.
0: ඔව් මේ ඇමරිකාවට සදින මේ වාක්‍යපු කතාව හරි. ඇමරිකාවට සෑහෙන්න මූල්‍යමය ප්‍රශ්න තියෙනවා මේ වෙනකොට. අපි දන්නා ඇමරිකාවේ දැන් ඩොලර් අගයට තියෙන මුහුර්ත වටිනාකමක් විතරයි. ෆේස් වැලියු එකක් විතරයි. නිෂ්පාදන වටිනාකම නෑ. ඇමරිකාව ණයයි චීනෙට ඩොලර් බිලියන ගානකින්, ට්‍රිලියන ගානකින්.
1: ඔව්.
0: ඒ වගේ තැනක ඇමරිකානු ඩොලර් බිලියන 300ක් කැලින්ම දීලා දානවා කියන්නේ මේ කැඩිච්ච බිදිච්ච දේවල් හදාගන්න. මේවා ඉබේ මේ ස්වාභාවික ආපදා නිසා ගැටුණු දේවල් නෙමෙයිනේ. ඉරානේ දැන් තව එකක් තියෙනවා. 7 වෙනි එකේ කියනවා terminate all types of sanctions against the Islamic Republic of Iran. පනවා තියපු සියලු සම්බාධක 1979 දී ඉස්ලාමීය ජනරජයේ බිහිවීමේ සිට අයතුල්ලාල් කමේනිගේ ජනරජයේ බිහිවීමේ සිට ජනරජය කියන්නේ මේක ඇතුලේ ඡන්දග්‍රමයක් තියෙනවා. හරිද? හරිද? මේ බිහිවීමේ සිට අවුරුදු 40ක් විතර පනවල තිබ්බ සියලුම ආකාරයේ සම්බාධක සම්පූර්ණයෙන්ම අයින් කළා දානවා.
1: නහ.
0: ඒ කියන්නේ තෙල් විකුණන්න විතරක් තිබ්බ සම්බාධක නෙමෙයි. ඔය ඉරානයේට බැංකින් වලට, ඒ කියන්නේ බැංකු කටයුතු වලට ජාත්‍යන්තර සම්බාධක පනවල තිබ්බා. ගනුදෙනු කරන්න බෑ කියලා. ඒවත් ඔන්න සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට හිතාගන්න පුළුවන් මේකයි මේ ස්විප් එකක් වෙන්නේ කියලා ඉරානයේට.
1: ඔව්.
0: සහ මේකේ මේ 9 වෙනි වගන්තියේ තියෙන්නේ වෙන මොනවා ගැනවත් නෙමෙයි. 9 වෙනි සහ 8 වෙනි වගන්ති වල තියෙන්නේ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන්. හැබැයි න්‍යෂ්ටික පරීක්ෂණ කරන්න එපා කියලා නැහැ. තියෙන න්‍යෂ්ටික ඔය ස්ටොක් පයිල්ස් කියලා අපි කියන්නේ. ඒව වල දාන්න කියලා තියෙනවා. ඒකට අපි කියනවා මේ ස්ටේටස් කෝ තත්වයක් කියලා. තියෙන න්‍යෂ්ටික ස්ටොක් පයිල්ස් ටික වල දාන්න. හැබැයි අනාගතයේදී බලශක්තිය වෙන්න පුළුවන් එනර්ජි කියන්නේ ඒ කියන්නේ බලශක්තිමය අවශ්‍යතා නිසා යම් ආකාරයකින් න්‍යෂ්ටික පරීක්ෂණ කරනවා නම් ඒකට අපි දායකත්වය දෙන්න, ඒකට අපේ උදව් දෙන්නත් අපි ලෑස්තියි කියලා ඇමරිකාව කියලා තියෙනවා. න්‍යෂ්ටික ඒ කියන්නේ න්‍යෂ්ටික වලට අදාළ සියලු කටයුතු නවත්තන්න කියලා මේකේ නැහැ. එහෙම පැහැදිලි සටහනක් නැහැ. එහෙම තමයි ওই ටික තියෙන්නේ. ඊට පස්සේ මේ තව කාරණාවක් තියෙනවා. 11 වෙනි වගන්තියේ මේක තියෙන්නේ. 11 වෙනි කාරණාවේ මේකත් මරු. මොකක්ද දන්නවද? Make fully available for use the frozen or restricted funds and assets of Islamic Republic of Iran. ඒ කියන්නේ වර්ෂ ගණනාවක්, දශක ගණනාවක් පුරාවට ෆ්‍රීස් කරලා තිබ්බ, ශීත කරලා තිබ්බ ඉරාන වත්කම්, ලෝකයේ පුරාම තියෙන වත්කම් නිදහස් කරන්නත් තීරණය කරලා තියෙනවා. එතකොට අපි කලින් කිව්වා අල් ජසීරේම වාර්තා කරලා තිබ්බ ඇමරිකානු ඩොලර් බිලියන 12ක විතර වත්කම් නිදහස් කරනවා කියලා. ඊට පස්සේ මේ 12 වැඩි වුණා ඇමරිකානු ඩොලර් බිලියන 24කට. දැන් ඔන්න කියලා තියෙනවා සීමාවක් නැතුව 12ක් 24ක් නෙමෙයි සියලු වත්කම් අපි නිදහස් කරන්න කටයුතු කරනවා. එතකොට ජාත්‍යන්තර මාධ්‍ය කියලා තියෙන දේ තමයි ඉරානයට අයිති, හැබැයි මේ වෙනකොටත් ශීතකර ෆ්‍රීස් කරපු වත්කම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 125ත් 130ත් අතර ප්‍රමාණයක් ඇති. මේකත් සම්පූර්ණයෙන්ම නිදහස් වේවි කියලා තමයි කියන්නේ. එතකොට අර හම්බෙන ආධාරය ඇමරිකානු ඩොලර් බිලියන 300යි, නිදහස් වෙන ඇමරිකානු ඩොලර් බිලියන අපි කිව්වා 125ක් 130ක අගයයි, එතනම තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 450ක් 430ක් විතර. ඊට අමතරව තමන්ගේ වෙළඳාම් කටයුතු තෙල් ටික නිදහසේ විකුණගෙන යන්න අවසර දීලා තියෙනවා. ඔය ඔක්කොම ටික එකතු වුණාට පස්සේ මේක ඉරානයට මාර සුවිප්පයක්. අපි ඒකයි කිව්වේ මේ පෙබරවාරි 28ට කලින් තිබ්බ ඉරානය සෑහෙන දුර්වලයි මීට වඩා.
1: එහෙමයි සිංහලෙන් අපි මේ ඇමරිකාවේ ට්‍රම්ප්ට කියන්නේ ඔච්චර අපි ඇමරිකාවත් එක්ක ඇමරිකාවනි බලගතු එහෙමනේ ඒගොල්ලෝ කියන්නේ. මේ සිංහලේ ජනවහරේ කියමනක් තියෙනවා මේ ට්‍රම්ප්ට කියන්නේ පනින්න පෙර සිතා
0: බලනවා.
1: හරිම සරලයි. අපි ඕන එක ට්‍රාන්ස්ලේට් කළද්දි
0: කියන්නන්නේ
1: ට්‍රම්ප්ට කියන්නේ තියෙන්නේ අපේ ජනවහරේ තමයි ඔක
0: තියෙන්නේ
1: පනින්න පෙර
0: සිතා බලනවා.

0: Lampu. Patkan dengan rasa. Divya. Kulubalunish Badana. Ammagyat Kunaya. Serendip Green Plantation Private Limited.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
3: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 0767887 WhatsApp කරන්න
4: Mobitel roaming plan එකක් activate කර දින 5කට නොමිලේ නවතන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. Activate කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 අමතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: Colombo මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
7: Prime Colombo
8: තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාතලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: ආ කොහෙන්ද මේ JBL එක
10: කීල්ස් එකෙන්
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න Nexus app එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න win කරන්න කොන්දේසි සම්නියම නදලවේ

0: උදේ 7යි විනාඩි 34යි වෙලාව දැන් මේ BYD තියෙනවානේ.
1: ඔව්.
0: BYD වාහනයක අපි හැමදාමත් කියනවා යන්නේක ටිකක් වෙනස් හැඟීමක් කියලා. ඔව්. දැන් එහෙම හැඟීමක් ලබා ගන්න ගොඩක් අය ආසයි. දැන් අපිත් යනකොට අපි ආසයිනේ මොකක්ද ඒකට කියන්නේ පෞද්ගලික ජෙට් එකක යන්න. ආ. ලොකු හිණයක්නේ. ඔව්.
1: අපිටම කියලා ජෙට් එකක්.
0: ජෙට් එකක්. නේ ශාරුක් ඛාන් ට ඉදරන්නේ අපිට බෑ.
1: අනේ ඒකයි. ඒතර දැන් ශාරුක් ඛාන් ට ඉදරන්නේ නෙමෙයි මෙහෙත් මේ ඇයටත් තියෙන.
0: දැන් අපිට ආව මෙහෙට.
1: ඔච්චර ජෙට් තියෙන.
0: හරි.
1: හංගල තියෙන.
0: හංගල ඕ ඒක තමයි. දැන් මං කියන්නේ දැන් පාරේ අනුකර දැන් අපි යන්නේ බස් එකේ නා. ත්‍රී විලර් එකේ නා. එහෙම යනකොට අපිට හිතනවා නම් අපේම කියලා වාහනයක යන්න තියෙනවා නම් කියලා ඒක එහෙම වෙන්න පුළුවන්.
1: ඒක
0: ඉනිසියාවක් නෙමෙයි. ඒක අපිට තියෙන ආසාව නේද? ඉතින් හැබැයි ගොඩාක් ආසාවල් තියෙනවා අපිට තියෙන මූල්‍ය තත්වයක් එක්ක. ඒ ආසාවල් ඉෂ්ට කරගන්න බෑ. දැන් රජී සේවකයන්ට හිතෙන්න පුළුවන් අපි මේ රට වෙනුවෙන් ගොඩාක් දේවල්
1: කරනවා.
0: හැබැයි අපි යන්නේ මේ මම යන්නේ මට මෙච්චර පුළුවන්කම තියදී ඇයි යන්නේ මම මෙහෙම යන්නේ ඇයි මට බැරි මෙහෙම එකක් කරන්න පොඩි හරි උදව්වක් තියෙනවා නම් මට බැරිද BYD එක කියන්නේ
1: BYD එක කියන්නේ
0: මේක BYD එක තේරුම් ගන්න තියෙනවා ඒකේ හින්දම තමයි BYD ගරු සරුවට හඳුන්වා දෙන්නේ ඒ ඔබේ වටිනා සේවයේ තිරණයක් විදිහට ඉතින් සියලුම BYD රථ වාහන මාදිලි සඳහා නැතන් කෙනෙක්ට කියන්න පුළුවන් ගොඩක් වෙලට අචී මේ ගොඩක් ඔය ඔෆර්ස් දෙන්න සහන දෙන්න තෝරගත්තේවටනේ
1: තෝරගත්තේ
0: මේක විතරයි මේ මේක විතරයි ගන්න ගන්නවන ගන්න නැතන එකයි රෝමනේ කියන්නේ නේද හැබැයි මෙහි මේ BYD ගරුසරු එහෙම නෑ සීලම BYD රථ වාහන මාදිලි සඳහා මේ විශේෂ මිල ගණන් එවැගේම ප්‍රතිලාභ දැන් රජයේ සේවකින් වෙනුවෙන් හම්බ වෙනවා දැන් මේක මේ ඔෆර් එක ඉවර වෙන්න කලින් ඔබ තීරණයක් ගන්න ඕන නැත්නම් මේක ඉවරුණාට පස්සේ මේ අර එහෙම එකක් තිබුණා කෝ දැන් ඒව කියන්නේ බෑ නේද ඒකෙ හින්දා ඒ ගරුසරු දෙන්නේ ඔබේ සේවයට ගරුසරු කරලා එහෙනම් ඔබටත් තියෙන්නේ ගිහිල්ලයි ප්‍රතිලාභය අත්විඳින්න
1: අනිවාර්යයෙන්ම මේක මේ හරි ගෞරවනීය ගනුදෙනුවක් මේ අපි ඒකයි BYD ගරුසරු කියලා කියන්නේ අපි දන්නවා අපි රාජ්‍ය සේවකයන් කියලා කියන්නේ මේ රටේ ජීවනාලිය වගේ රාජ්‍ය සේවකයන් කරන සේවය අතිශය දැවැන්තයි අපි ඒ කියන්නේ දැන් ගොඩක් කලවට සචින් අපි මේ රාජ්‍ය සේවය ගැන කතා කරද්දී මේ නෙගටිව් කමෙන්ට්ස් නේ එන්නේ ගොඩක් කලවට අපිත් ඒ වැරද්ද කරනවා සමහර වෙලාවට නෑ එහෙම නෙමෙයි ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් දැවැන්ත මෙහෙවරක් කරනවා ඒක නොකරන්න මේ රට මෙහෙම පවතින්නේ නෑ ඉතින් ඒ නිසාම තමයි අපේ අවංක අපේ දක්ෂ අපේ විශිෂ්ට ඇඩ්ජෙක්ටිව්ස් ටික මතක තියාගන්න අවංක දක්ෂ විශිෂ්ට එහෙම කියන්නේ එහෙම නොවෙන අය ඉන්නවා
0: ඒකෝර
1: එහෙම කියද්දි එහෙම නොවෙන අයට අර ඇතුලෙන් හෘද සාක්ෂිය කතා කරයිනේ හරිද ඉතින් අපේ ඔන්න අවංක විශිෂ්ට දක්ෂ රාජ්‍ය සේවකයින්ට BYD ගරුසරු අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාට දැන් මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවල ඔයාගේ BYD එක කැමැති මොඩල් එකකින් ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් මාසික වාරිකයේ රුපියල් 68000ක් වෙනවා විතරක් නෙමෙයි තව වාට හම්බෙන දේවල් ගොඩාක් තියෙනවා පළවෙනි දේ තමයි වාට වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බ වෙනවා ඒ වගේම තමයි ලංකා බැංකුව BOS එකත් එක්ක එකතු වෙලා වාට ඕන ලෝන් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා මේක ගිවාගෙන යන්න ඒ වගේම තමයි වාට ලංකාවේ අංක 1 රක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඉන්ෂුරන්ස් එකකුත් හම්බෙනවා මේ වාහනේට ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ EV vehicle එකට චාර්ජින් මේ කරන්න ඕන චාර්ජින් යුනිට් එක නැතුව
0: උඩ බලන් තමයි ඉන්න වෙන්නේ
1: ඔයාට චාර්ජින් යුනිට් එකත් නොමිලේම හම්බෙනවා ඒ වගේමයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට කරලා දෙනවා නොමිලේම ඉතින් මේ හැමදේම BYD ගරුසරු වෙතින් ලැබෙන අපේ රාජ්‍ය සේවකයින්ට ඔයාට දැන් පුළුවන් 01 12 125 125 01 12 125 125 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න
0: දැන් ක්වොලිටි බාණ්ඩ අඩුම මිලට තියෙන තැනක් තමයි කසාගල සුපර් කියලා කියන්නේ. එන්න තාමත් කසාගල සුපර් එකට ගියේ නැත්තම් ඉක්මනට යන්න මොකද මිල අඩුවට බාණ්ඩ ඔක්කොම එක වහලකට තියෙනවා. ශක ජාලෙකුත් තියෙනවා. කොළඹ ගතදී අතුරුගිරිය මුල්ලේරියාව එතකොට ගම්පහ ගණේ මුල්ල කුරුණෑගල තියෙනවා නාරම්මල නුවරට ගියොත් ගම්පොළ ශාඛාවට විතරක් නෙවෙයි රටමැද දැන් මාතලෙත් තියෙනවා. ඉදිරියේදී ඔන්න ඔබේ නගරේටත් මේ කසාගල සුපර් ශාඛාවන් ඕපන් කරන්නේ කසාගල ආයතනයේ සූදානම් වෙලා ඉනවා. එහෙනම් කසාගලකට යන්න අඩුම මිලට ඔබේ බඩු ටික අරගන්න කසාගල සුපර් අඩුම මිල තමයි ඔබට දෙන්නේ. මේ කසාගල ශාඛාවන් විතරක් නෙවෙයි ලංකාවේ ගොඩාක් බිල්ඩින්ග්ස් හදන්න පාවිච්චි කරන්නේ මෙල්වා තමයි.
1: මෙල්වා ස්ටීල් සහ මෙල්වා වානිය ගැන මතක් කරන්න ඕන. මොකද මේ මෙල්වා ස්ටීල් කියලා කියන්නේ සචිනි ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර්. අපි මීට කලින් උඹට කියලා තියෙනවා අවුරුද්දකට මෙට්‍රික් ටොන් 50,000ක විතර ස්ටීල් ප්‍රමාණයක් එළියට දානවා තමන්ගේ කර්මාන්ත ශාලාවලින්. මේ වෙනකොට නිකන් හිතන්නකෝ මේ කොළඹ අගනගරයට ආවට පස්සෙ මේ දකුණ දැවැන්ත ව්‍යාපෘති රසක් අපි දන්නවා අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. මේ හැම තැනකම වගේ මෙල්වා කියන නම ඔයාලට අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. දැන් ඔයා පෝච් එකට ගියොත් ඔයාට පුළුවන් ප්‍රයිම් මෙල්වා එයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක බලාගන්න. ඉතින් ඊට අමතරව ලංකා පුරාම තියෙන ගොඩක් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් ඒ වගේම තමයි ඒ ප්‍රොජෙක්ට්ස් හැරෙනකොට ඔය රජයේ මැදිහත් වෙලා කරපු දැවැන්ත ව්‍යාපෘති අපි දන්නවා. නෙළුම් කුළුණ තියෙනවා, ඊට පස්සේ මැනින් මාකට් එක තියෙනවා, ඒ වගේම තමයි දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය, කොළඹ කොටනායක අධිවේගී මාර්ගය, මේ වගේ දැවැන්ත ව්‍යාපෘති වලටත් භාවිතා කරලා තියෙන මෙල්වා ස්ටිල්. ඉතින් එතකොට ආයෙ කියන්න ඕනේ නැහැ නේ වාගේ ගෙදර හදන්න, වාගේ ව්‍යාපාරික ස්ථානය හදන්න මෙල්වා ස්ටිල් භාවිතා කරන්න ඕනේ ඇයි කියලා. ඉතින් ශක්තිමත්ව කල්පවතින විදිහට සහ ඕනම කාලගුණික දේශගුණික තත්වයකට ඔරොත්තු දෙන විදිහට ඔයා ඉදිකිරීම කරගන්න නම් මෙල්වා ස්ටිල්ම ගන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Rehatai Vinari Hatristunai
2: Meltol Hisaratya Una Semprathishava Angapatha Vedanava Apahasu Dina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
3: Rakshana Itihase Alutma Peraliya Vayasa 80 edit Arambha Kala Haki Lankave Prathama Saha Ekama Jeevitha Rakshanaya Janashakti Life 80 edit OK Adama Katha Karanna 01112636636
4: Prime Colombo
5: Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethin oba wethata gena ena Kolamba navayehi idivana The Prime Colombo Adama katha karanna 01710777333
4: Prime Colombo
6: Chudrakudaha Madhya Parimana Vyavasayakayan Sadaha LB Finance Vethin Rupiyal Millionayak Dakwa Vyaparika Nayak Anumathiya Tavasin LB Sanmitha Amathanna 01112200
7: Coca-Cola Rasade Notinano Unna Ape Mudalali Mahatvaruntai Mahatmeentai Tagi Dinanna Niyama Chance Ekak Vaasi Rasak Karanna Tiyenne Punchima Punchi Deyai Koi Mohothaka Hari Oyage Velanda Salatat Ape Net FM Kandayama Enna Puluwan Ehema Evit Mudalali Gen Cool Beam Ekak Denna Kiyala Illuwoth Oya Denne Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda Naththam Portillo Ekak Nam Oyata E Mohothema Mudal Tagak Dina Ganna Puluwan Ehenam Soodanam Inninna Api Enne Juni 19 Paadeniya Juni 20 ගලෙන් බිඳුරු වැව
8: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
9: තාමත් සීට්ටුවට ගෙවනවද?
8: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
9: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
10: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරනෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 01
9: Vision Care Horan Shaka Visin Sangutana Kronolabana Nobile Akshi Sahasravana Sayanaya Juni Visikwanadina Udasana Navi Sita Vision Care Horan and Akari Shaka Vedi Mulikakshi Parikshava Akshipidana Shravana Assays of the Handanagani was Samagin Askanadis and the Hashuvishi Dimana Feminine Nombrekasi Panasatin Dekaraknapurapara Horana Amatana Bindu Hatta Hai Navasitis Dekai Anua Visituna
11: Atulatin Mashaktimat Daragani Hekiava Eti Paswin Handil Kalahaki Sri Lanka Pratamasa Ekamas Slimline dosa Windows series එක Swiss Tech Slimline
9: ඉගෙනුමට හොඳ මාත්‍රල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 07072013636
0: FM Anupaha 94.8 Net FM Divaina Pura

0: But they had a Vinadi Hatalis Navia Velava Dang, the prime Colombo in Colombo 9. Then one of our Savatinoa Columba Padinchi ten Columba Padinchi Himikar in Yakimikaru ekven.
1: Again,
0: Casavatin and Columba in a good kite and either.
1: Oh, ne, again, me, GVT then Gudaka, Hineakne then Columba Villa, Tamanga Magilla, real asset. Columbo in Tina again, I look at you, Manteca GVT. Samaharaya Tamangi GVT. කොළඹින් ටිකක් එළියෙන් තමයි ගත කරන්න කැමති. හැබැයි ඒ කොහොම වුණත් තමන්ගේ කියලා වත්කමක් කොළඹ ඇතුලේ තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා.
0: ඔව් ඒ කියන්නේ අයිතිය කොළඹ තියාගන්න ඕන
1: එකක හරි. ඔව් ඒ කියන්නේ හිතන්නකෝ දැන් ලංකාවේ වෙන නගරයක නැත්තම් ටිකක් ග්‍රාමීයව වෙන්න පුළුවන් ඔයා ටිකක් ජීවත් වෙන්න කැමති. හැබැයි ලංකාවෙත් නෙමෙයි ඔයා ලංකාවෙන් පිට වෙන රටක වෙන්න පුළුවන් ජීවත් වෙන්න කැමති. හැබැයි ඔයා නිකන් කොළඹෝ. Heart of Colombo වලින් තමන්ගේම කියලා apartment එකකට try කරනවා. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ දැන් ඉඩමක් කරංගයක් හදන්න හරි නැත්තම් ඉඩමක් අරන් දාන්න හරි උත්සාහ කරනවට වඩා අර apartment එකට යන්න තියෙන chance එක සෑහෙන්න වැඩි.
0: ගොඩක් අය මේ කොළඹ ඇතුළේම apartments දෙක තුන අරගන්නවා. අර investment
1: අන්න හරියටම හරි ගොඩක් වෙලාවට එහෙම ගන්න හේතුව වෙන්නේ ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් වෙනවා. ඔයාට පුළුවන් අපාර්ට්මන්ට් එකක් අරගෙන ඒක රෙන්ට් අවුට් කරන්න. ඉතින් ඒ විදිහට අපාර්ට්මන්ට් ගද්දිත් ආවට ගියාට ගන්න බෑනේ. ඒවා නියම ප්‍රමිතියෙන් හරිම තැනකින් තමයි ගන්න ඕන. ඉතින් ඔන්න ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා යාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට හදාගෙන යනවා. වැඩේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ කියන්නේ ද ප්‍රයිම් කොළඹෝ ඉන් කොළඹෝ 9 බයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් ගැන. ඉතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. ඒ කියන්නේ ලක්ෂ 450.
0: ඔව්.
1: ඉතල ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා මේක වෙන් කරගන්න.
0: දැන් කොළඹින් ඉඩමක් ගන්න කියනනම් ඔය ගාන
1: නෙමෙයි. බෑ. ඔය ගානෙනුත් බෑ ඉඩමක් ගන්න.
0: හරිද?
1: ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මට වඩා හොඳට සචිනි දන්නවා කොළඹ ඉඩම් වල. පර්ච් එක වටිනාකම කොහොමද යන්නේ කියලා. එතකොට ඔයා හිතන්නකෝ ඔයාට ඉඩමක් අරගෙන ගෙයක් හදනවා කියන එක කොහොමත් ලේසි වැඩක් නෙමෙයි.
0: සල්ලි තිබුණත් කොළඹින් ඉඩම් ගන්න විදිහකුත්
1: නෑ. ගන්න විදිහකුත් නෑ. එහෙම ලේසියෙන් හම්බෙන්නෙත් නෑ ඔෆර් එකක්. ඉතින් රුපියල් මිලියන 45කට ඔයාට ඔන්න දැන් පුළුවන්කම තියනවා fully furnished නවීනතම විදියට ලෝකයේ තියෙන නවීනතම apartment හදන ක්‍රමවේදයන් අනුගමනය කරලා ඒ architectures අනුව හදපු apartment එකක් ඔයාගේ නමින් වෙන් කරගන්න. ඉතින් call එකක් දෙන්න prime residences ලට මෙන්න මේ number එකෙන් 071 3031 3031 7031 3031
0: තමයි දවසල අපි ඊයේත් කිව්වා අපි මේ දවස් ටිකෙම කියනවා අර වෛරස් උණක් මේ දවසල තියෙනවා උගුර රෙදෙනවා හැමරිස්සාව උණ ඔය ඔක්කොම තියෙනවා දැන් විටමින් C කියලා කියන්නේ ඔය ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය වෙන දෙයක් විටමින් C හොඳටම හම්බ වෙන දෙයක් නේ ඔය මේ පැංගිරි කුලේ ශාක විශේෂම ඔය දෙහි දැන් මම නම් හරි ආසයි ඔය දෙහි බොන්න
1: හැබැයි
0: මේ දවස්වල මම දෙහි වලට පොඩක් ගම්මිරිස් දාලා තමයි බොන්නේ
1: ඔව්
0: ඒකට හොඳයි ඒක
1: තව එකේව දානවා ගම්මිරිස් දානවා මී පැණි
0: දානවා ඉතින් ගම්මිරිස් දානකොට ගම්මිරිස් කියන්නේ ඇත්තටම හොඳ දෙයක් ඔය මේ ආයුර්වේදෙත් ඔය ගොඩක් බෙහෙත් වලට පාවිච්චි කරන දෙයක් නේ ගම්මිරිස් කියලා කියන්නේ හැබැයි දැන් දෙහි චුට්ටක් අරගෙන දෙහි හදාගෙන ඒකට ගම්බිරිස් ටිකක් දාන්න කියලා ඊට පස්සේ වෙනද පොලේ තියෙන වෙන වෙන ගම්බිරිස් දාලා ඊට පස්සේ හැදෙන ලෙඩේ හොයාගන්න බෑ
1: බෑ
0: හරිද
1: ඒක ගම්බිරිස් නෙමෙයි
0: ඒක ගම්බිරිස් නෙමෙයි නැත්නම් ඊට පස්සේ කියයි අන්නේ අල්කොට ඕන්නේ කිය සචිනි කිව්වා දෙහි වලට ගම්බිරිස් දාන්න මං ගම්බිරිස් දාලා බිව්වා මේ මොකද්ද මට උනේ
1: කියලා ඒවා ගම්බිරිස් නෙමෙයි සමහර විට ඔය ගස් ලැබුවට වෙන්න පුළුවන් කුඩු ගල්ලා දාපු
0: එතකොට එහෙම ඔබ බොනවා නම් මේ විජය නිෂ්පාදන එක්කම එන ගම්බිරිස් කුඩු පාවිච්චි කරලා WP ලාංචෙනින් හරි ලස්සනයි ඇති දෙලම හොයාගන්න පුළුවන් දම්පාටයි කහපාටයි තමයි WP කියලා ගහලා තියෙනවා. ඉතින් විජය ගම්බිරිස් කුඩුම ඔන්න පාවිච්චි කරන්න එහෙම උනතින් ඔය ලෙඩ දුක් කොහොම නැති වෙනවා. ඒ කියන්නේ ගම්බිරිස් කෑම වලටත් පාවිච්චි කරනවා. හැබැයි මං අර කිව්ව එකත්
1: ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ නියම ප්‍රමිතියෙන් ගම්බිරිස් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ගම්බිරිස් විතරක් නෙමෙයි ඕනම කුළුබඩුවක් අපිට ඕන විදිහට ගන්න පුළුවන්කම තියෙනවා විජේකට ගියොත්. අර සතිනේ කියෝ විදිහට හදලා වීලා try කරලා බලන්නකෝ. අපි try කරලා තියෙනවා.
0: ඒකයි කියන්නේ.
1: අත්දැකීමෙන් කියන්නේ.
0: අත්දැකීමෙන් කියන්නේ. හරි දැන් ජීවිතේ අත්දැකීම් ගන්න රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් CV එක අතේ තියාගෙන ඉන්නපා ඉක්මනටම සදා හරිත එකට WhatsApp කරන්න 076 441 1046 අරට ඔබේ ප්‍රදේශයේ ඔබේ නගරයේ දිස්ත්‍රික්කයේ පළාතේ ඔබේ කැමති තැනක රැකියාව කිරීමට අවස්ථාව උන්න ඒගොල්ලෝ සලසලා දෙනවා. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමන් ඉන්න තැනින් ඈතට යන්න ටිකක් අකමැති.
1: අකමැතිනේ. හරිද?
0: පාඩුයින් ඇත්ත කතාව ඒක පාඩුයි. ඉතින් සදාහරිතත් එක්ක එකතු වෙන තින් එහෙම වෙන්නේ නැහැ. ඔයගලට අවස්ථාව තියෙනවා කැමති ඕගොල්ලෝට කැමති තැනක ඉඳන් ඒ රැකියාව කරන්න.
1: ඒ
0: වගේම අපි කැමතිම තැනනේ අපේ ගෙදර.
1: ඔව්.
0: ගෙදරට අවශ්‍ය කරන දේවල් ලස්සන කරන දේවල්. කොහෙටද අපි ගන්න යන්නේ?
1: ඒ කියන්නේ ඔය ෆර්නිචර්ස් ටික නේ, ඉන්ටීරියර් එකට ඕන කරන ගෘහ භාණ්ඩ ටික ඕන කරන දේවල්, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ඉක්විප්මන්ට්ස් තියනවා නේ, කුස්සියට වෙන්න පුළුවන් ඕන කරන. ඒ දේවල් ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ එක කියලා කියන්නේ. ඉතින් අවුරුදු 40ක විශ්වාසයත් එක්ක දම්රෝ ඔන්න ප්‍රදර්ශනාගාර 160ක් දැන් ලංකාව පුරාම තියෙනවා. යන්න ඔයාට ළඟම ප්‍රදර්ශනාගාරයට, ඔයාට ඕන විදිහට ගෘහ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්, නැත්නම් කස්ටමයිස් කරලා ඕන විදිහට හදලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි Innovex, Panasonic, Samsung වගේ ලෝ සුපතල සන්නාම වලිනුත් ඔයාට භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට මාස 60ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් දම්රෝ එකෙන් ගන්න පුළුවන්.
0: එහෙනම් දම්රෝ එකට ඕන ජෝඩු දාලා උනත් යන්න පුළුවන්.
1: ප්‍රශ්නයක් නැහැ. එහෙම තනිකඩද ජෝඩු දාලාද, එහෙම ප්‍රශ්නයක් නැහැ.

0: ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 7 වෙනි 58යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0710 777 333.
6: ප්‍රයිම් කොළඹෝ.
7: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDDI රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDDI රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777 406 4497 කතා කරන්න.
9: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජුනි 18 වෙනිදා මහරගම රත නැවතුම් පළේදී
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
12: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
13: අලුතැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින් BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සනසිල්ලේ ගමන යන. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
15: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 863 076 716 3672.

0: studio. Obove tagine inni.
1: Amma aadrin apite kavapu. Vatkate karasa. Divya kulubalu nishpadana. Amma ge atkunaya. Serendip Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: පාපන්දුවේ මහා මංගල්‍යය.
5: FIFA World Cup 2026.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රොයේෂියාව සමග පැවති තරඟයේ ගෝල 4-2 ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ 12 මිනිත්තුවේදී නායක හැරි කේන් එංගලන්තයට පෙරමුණ ලබා දුන්නද මාටින් බරිතුනා 36 මිනිත්තුවේදී ක්‍රොයේෂියාව වෙනුවෙන් සමකිරීමේ ගෝලය වාර්තා කළා. පළමු අර්ධයේ අතිරේක කාලයේදී පෙටාර් මොසා ලබාගත් ගෝලයත් සමග ක්‍රොයේෂියාව තරඟයේ වාසිය සියතර ගැනීමට සමත් වුණා. ඒ දෙවැනි අර්ධයේ ආරම්භ වූවහම ජෝඩි බෙලින්හැම් එංගලන්තයේ වෙනුවෙන් ගෝලයක් රැස් කරමින් ලකුණු තත්ත්වය 2-2 ලෙස සම කළා. ඉන් අනතුරුව මාකස් රැෆර්ඩ් විසින් කේන් ලබාගත් ගෝල දෙකත් සමග එංගලන්ත කණ්ඩායම තරඟයේ ජයගත්තා. මේ අතර 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පෘතුගාලය හා කොංගෝ රාජ්‍ය අතර පැවති තරඟය සම වුණා. ඒ කණ්ඩායම් දෙකම එක් ගෝලයේ බැගින් වාර්තා කිරීම හේතුවෙන්. මීළඟනෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. එතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: විශ්වාසය කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: FM 95 94.8 Net FM Divaina Pura

0: දෙහටයි විනාඩි 10යි අයගුටවුනිකේ වෙලාව. අපිට කතා කරන්නේ නැතුව ඉන්න බැරි මාතෘකාවක් තියෙනවා මේ දවස්වල.
1: ඔව්නේ.
0: ෆුට්බෝල්
1: ටීම් එක ගැන කතා කරන්න ඕන. අපි පහුගිය ටිකේම මතක් කරා සචිනේ.
0: ඔයමයි
1: දෙන්නම් මතක් කරා මේ ලංකාවේ ජාතික පාබන්දු කණ්ඩායම් මේ වෙනකොට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල ටික ටික හිමින් හිමින් එළියට එනවා. අපි දකිනවා මේ ලෝකේ පුරාම ගිහිල්ලා ලාංකීය සම්භවයක් සහිත ක්‍රීඩකයන් හොයාගෙන ඇවිල්ලා අපේ කෙමිස්ට්‍රි එක හදලා තියෙනවා. ඉතින් එහෙම තමයි මම හිතන්නේ ලෝකේ ගොඩාක් රටවල් තමන්ගේ මේ ජාතික කණ්ඩායම් වලට අපි දැක්ක දැන් අර පහුගිය මේ T20 World Cup වල එහෙම දකින්න ඇති මේ ඇමරිකාව වෙනුවෙන් ක්‍රීඩා කරේ ඉන්දියානු කට්ටියනේ ක්‍රිකට්. ඒ කියන්නේ ටීම් දෙකම
0: ලංකාවේත් හිටියා.
1: ලංකාවේත් හිටියා නේද? එතකොට මේ USA ඉන්දියා මැච් එක එහෙම ගහද්දි ඉන්දියාව ඇයි මේ ජර්සි දෙකක් ඇදගෙන දෙපැත්තට බෙදලා ගහන්නේ කියලාත් අපිට හිතුණා. ඉතින් එහෙම තමයි සමහර ජාන ලෝකේ අපේ කියන්නේ අපේ නිජ භූමිය ඇතුලේ නැත්තම් වෙන ලෝකේ කොහෙන් හරි සම්මිශ්‍රිත තැනකින් අරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් අර දැන් ඔකටත් කට්ටිය දොස් කියලා තිබ්බ කො මේ ලංකාවේ ෆුට්බෝල් ටීම් එකේ ලාංකිකයෝ නෑනේ. මේ ඉන්නේ ඔක්කොම එහෙ මෙහෙ මේ මික්ස් වෙච්ච කට්ටියනේ. ඒ වගේ කතා කියලා තිබ්බා.
0: ඉතින් ලෝකෙත් එහෙම තමයි.
1: ලෝකෙ එහෙම තමයි. එතනට තමයි ඇත්තටම සචිනේ එතනට තමයි එන්න ඕනේ.
0: ඉතින් අපි දැන් අපිට හැකියාව තියෙනවා නම් ලෝකෙ ඉන්න ක්‍රීඩකයින් අපේ ජර්සි අඳවලා අපේ ටීම් එකට ප්ලේ කරවන්න ඒකත් අපේ ජයග්‍රහණයක් නේද? අපේ දිනුවා.
1: ඒ කියන්නේ අපි හැම වෙලේම හිතන්න ඕනේ මේ ශ්‍රී ලාංකික කියන එක. ඒ කියන්නේ මේ ජාතිකවාදය. ජාතිවාදය නෙමෙයි. මේ දෙකක් හරිද? ඉතින් හැම වෙලේම ඒක ගැන හිතලා කටයුතු කරන්න ඕනේ ශ්‍රී ලාංකිකත්වය වෙනුවෙන්. ඉතින් එහෙම තමයි දැන් ලෝකයේ මිනිස්සු අර පර්සියාවෙන් පටන් අරගෙන ආර්යයන් මේ පැත්තට සංක්‍රමණය වෙද්දි ඕනතරම් මිශ්‍ර වෙලා ඇති ඉතින්.
0: ඔව් එහෙම වෙනවා.
1: එහෙම මිශ්‍ර නොවුණු කට්ටියක් නෑ. ඕගොල්ලොනත් පොඩ්ඩක් ගිහිල්ලා මේ ආපස්සට හිතලා බලන්නකො ඔයගොල්ලන්ගේ ඔය මීමුත්තු වෙනකන් ගිහිල්ලා එහෙම මුකුත් මික්ස් එකක් වෙලා නැද්ද කියලා.
0: හරි අපි යමු මේ FIFA World Cup එකේ ටේබල් එකට. දැන් සමහර මේ ගෲප්ස් තේනවා ඔක්කොම ඩ්‍රෝ වෙලා. හරිද? දැන් ගෲප් A එක ගත්තාම මෙක්සිකෝව ඒ වගේම සවුත් කොරියාව තමයි දැනට එක තරගයේ බැගින් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ක්‍රෝයේෂියාව දකුණු අප්‍රිකාව පරාජයට පත් වුණා. ඊළඟට ගෲප් B එක ඔක්කොම ඩ්‍රෝ. ස්විට්සර්ලන්ඩ් කැනඩා කතා ඩ්‍රෝ වෙලා තියෙනවා. ඊළඟට ගෲප් C එක ගත්තොත් ස්කොට්ලන්ඩ් ජයග්‍රහණය කරලා තියෙනවා. හයිටි පරාද වුණා. මොරොක්කෝ සහ බ්‍රසීල මේ තරගියත් ඉතාම තීරණාත්මකයි. මොකද ප්‍රබල බ්‍රසීල කණ්ඩායම හමුවේ මොරොක්කෝට හැකියාව ලැබුණා ගෝල සම කරගන්න. එහෙනම් සමතත්වෙන් නිමවට පත් වුණා. ගෲප් D එකේ USA ඔස්ට්‍රේලියා ජයග්‍රහණය කරා. තුර්කිය සහ පැරගුවේ පරාජයට පත් වුණා. ගෲප් E එක ගත්තාම ජර්මනිය අයිවරි කොස්ට් තමයි ජයග්‍රහණය කරේ. ඉක්වඩෝ එක පරාජයට පත් වුණා. ඊළඟට ගෲප් F එක ගත්තදී ස්වීඩනය ජයග්‍රහණය කරා. ජපානය නෙදර්ලන්ඩ්ස් ඩ්‍රෝ වෙලා තියෙනවා. ඊළඟට ගෲප් G එක ඔක්කොම ඩ්‍රෝ. න්ියුසිලන්ඩ් ඉරාන් බෙල්ජියම් ඊජිප්ට් ලකුණු එක ගානේ ලබාගෙන ඉන්නවා. ඊළඟට ගෲප් H එකත් එහෙමයි යචි.

0: එකක් ගත්තනේ.
1: ආ අවුනේ දැන් ඊයේ අල්ජීරියාවත් එක්ක තිබ්බ මැච් එකේ තමයි මේ විදියට හැට්‍රික් එකක් ගත්තේ. ඉතින් මෙසිගේ හැට්‍රික් එක ගැන මේ වෙලාවේ මුළු ලෝකෙම කතා කරනවා. මොකද කොල්ලට අවුරුදු 38යි.
0: ඔව්.
1: අවුරුදු 38 තමයි කොල්ලා වැඩ පෙන්නන්නේ. දැන් මේ විදියට මේ කොල්ලා වැඩ පෙන්නද්දි දැන් අපිට හැම වෙලේම දැන් මෙසි ගැන කිව්වේ ගමන් බැනුම් අහන්න සිතේ. මෙසි නෙමෙයි තව කොච්චර අපි මෙහෙමයි. ඔක්කොම දන්න නම් ටිකක් නේ අපි මේ කතා කරන්නේ.
0: ඉතින් දැන් අපි කිව්වනම වැරදිද?
1: ඔව්. ඒ කියන්නේ මේ දැන් රේඩියෝ මේ වෙලාවේ ලංකාවේ ඇහෙන්නේ ෆුට්බෝල් ගහනට විතරක් නෙමෙයි.
0: ඔව්. අන්න එකයි ප්‍රශ්නේ.
1: හරිද දැන් මෙසි ඇත්තටම මේ පාර වැඩිම ගෝල ලබාගෙන ඉස්සරහින් ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි දැන් FIFA වලදී ගෝල, ඒ කියන්නේ සමස්තයක් විදිහට FIFA තරගාවල වලදී කොච්චර ගෝල ප්‍රමාණයක් ලබාගත්තු ක්‍රීඩකයන් ඉන්නවද කියලා ගණනය කරලා බැලුවට පස්සේ ගොඩක් අය හිතනවා මෙසීවයි රොනාල්ඩෝවයි දෙන්නම පහු කරලා ඉස්සර කරයි කියලා. මේ අපේ එම්බාපේ,
0: ඔව්
1: නැත්නම් මබාපේ කියලාත් කියනවා ප්‍රංශේ. මොකද එයාගේ වයසත් එක්ක යාට ඒකට මේ පාර වර්ල්ඩ් කප් එකේ සෑහෙන ඉඩකඩ තියෙනවා. මොකද රොනාල්ඩෝවත් රොනාල්ඩෝ නම් එතන ලොකුට කතා වුණා. මෙසී මෙතනින් එහාට ආයි වර්ල්ඩ් කප් එකක් ප්ලේ කරයි කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති හින්දා. හැබැයි ඉතින් ප්ලේ කරපු එකම මැච් එකේ තුනක් ගැහුවා.
0: තුනක් ගැහුවා. අන්න එකයි තියෙන ප්‍රශ්නේ. දැන් වැඩිපුරම ගෝල මේ වෙනකොට ලබාගෙන තියෙන්නේ මෙසි ගෝල තුනයි. ගෝල දෙක බැගින් ලබාගත් ක්‍රීඩකින් ඉන්නවා 1 2 3 4 5 6 7ක් ඉන්නවා.
1: 7ක් ඉන්නවනේ.
0: ඒ අතරට අපේ කිව්ව එම්බාපේත් ඉන්නවා.
1: ඉන්නවා.
0: ෆ්‍රාන්ස් වල, නිව්සීලන්ත, නෝර්වේ, USA, ඉංග්ලන්ඩ්, ජර්මනි, ෆ්‍රාන්ස්, ස්වීඩන් මෙන්න මේ රටවල ක්‍රීඩකිනුත් ගෝල දෙක බැගින් ලබාගෙන ඉන්නවා. මේ වෙනකොට yellow card තරන් තිනෝ ගොඩ දෙනෙක්. හරිද? red cards තාම තුනයි අරන් තියෙන්නේ මෙක්සිකෝවේ ක්‍රීඩකයෙක්, ඒ වගේම දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයෙක් දෙන්නේ.
1: අපි
0: දැන් අපි කියවන්නේ පළවෙනි තරගෙදිම red cards දෙකක් මේ මෙක්සිකෝ එක තිබ්බ තරගෙදී දකුණු අප්‍රිකාවට ඔන්න red cards දෙකක්
1: හම්බුණා.
0: පළවෙනි මැච් එකේ. ඉතින් බලමු දැන් ඊළඟට මේ මූලික වටේ තරඟ වලින් පස්සේ එනවානේ knockouts.
1: knockouts.
0: stage එකට. ඉතින් ඊතරේ තමයි ඔන්න උණුසුම් වෙන පටන් ගන්න.
1: උණුසුම් පටන් ගන්න සහ මේ දැන් ඊයේ පෘතුගාලය සහ කොංගෝ ජනරජය අතරත් තිබ්බ මැච් එකක්. මේක එකට එකක් විදිහට සම වුණා. අරය මෙසි ගෝල් තුන ගහලා එද්දි කට්ටිය බලාගෙන හිටියා රොනාල්ඩෝ මොන වගේ වැඩක් කරයිද කියලා. මොකද ඒකොල්ලට අවුරුදු 41ක් දැන්.
0: ඔව්.
1: ඉතින් රොනාල්ඩෝගෙන් බලාපොරොත්තු වුණ දේවල් සිද්ධ වුණ නැහැ. ඉතින් ලොකු විවේචනත් අපි දැක්ක ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අපි කියන විවේචන නෙමෙයි, ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයින් සහ පෘතුගාලයේ කට්ටිය කතා කරන දේ තමයි. රොනාල්ඩෝ දැන් අයින් වුණොත් හොඳයි. අයින් වුණ නැත්නම් වෙන කට්ටියට ෆුට්බෝල් ගහන්න වෙන්නේ නැහැ කියලා.
0: ඔව්. ඒ කියන්නේ ආදිපති පතුරගිරි
1: ඉන්නවා කියලා ඉතින් අපි දන්නේ විශේෂඥයන් සහ විචාරකයන් කියන දේවල්.
0: ඔව්.
1: රොනාල්ඩෝත් ඉතින් ඔන්න ඔය යන්නනේ තියෙන්නේ දැන් නේ අවුරුදු 46ක් ගහලා ලෝක පූජිත ක්‍රීඩකයෙක්.
0: ඔව්. හැබැයි වැඩේ කියන්නේ එයාගෙත් හීනයක් තියෙනවානේ.
1: අන්න ඒකයි.
0: FIFA World Cup එකක කණ්ඩායම ඉන්න අඩුම තරමේ.
1: ඒ කියන්නේ තාම අත්පත් නොකරගත් සිහිනයක්.
0: සිහිනයක් තියෙනවා. ඉතින් අපි හැමෝම සමහර වෙලාවට ඒ හීන පස්සේ තමයි යන්නේ.
1: යන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: උදෑසන 8:20යි.
3: O-level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: ඔයත් try කරන්න. ගන්න විජය ආප පිටි.
6: මන් රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: BYD C-Line 8 7-seater SUV රටේ 10,029,900 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
10: Prime Colombo.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට Prime Residences වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
10: Prime Colombo.

0: කරපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: FM 95 FM 94.8 Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669 උදෑසන 8:23

0: උදෑටයි විනාඩි 26යි වෙලාව දැන් මම හිතුවා LB ෆයිනෑන්ස් එකේ මම මේ පොඩි ගාණක් ඉල්ල ගන්න ඕනේ කියලා.
1: පොඩි ගාණක්.
0: ඔව් පොඩි ගාණක්.
1: පොඩි ගාණක් කියක් වගේ.
0: ඔව් පොඩි ගාණක් කියන්නේ කමිෂන් එකක්.
1: ආහ්.
0: ඒ දන්නවද? දැන් මම කියවනේ LB ෆයිනෑන්ස් එකේ ෆික්ස් ඩිපොසිට් එකක් ඔබ ඕපන් කරන්න කියලා.
1: ඒ
0: ඕපන් කරන ට්‍රික් එකකුත් මම කියවනේ.
1: මොන
0: වගේ දවස්වලද කරන්න
1: ඕනේ කියලා.
0: ඉතින් ඒක අහගෙන ඉඳලා අන්නත් මගේ යාළුව කී දෙනෙක් LB ෆයිනෑන්ස් එකෙන් දැන්
1: FD දාලා දෙනවා.
0: FD කියලා. මේ දවස් ටික. දැන් මේ දවසුත් හොඳයි.
1: දාද
0: 18. ජූලයි 18 වෙනකොට ඔබේ පොලිය. ඔබේ පොතට එනවා මැසේජ් එකක් එනවා. තින්ගා.
1: ඒ කියන්නේ මේ සාම්ප්‍රදායිකව ගත්තම මේ වෙද්දි ඔයා හිඳිලා ඉන්නේ.
0: හිඳිලා. හරියටම හරි.
1: ඔයා හිඳිලා ඉන්නේ කියලා අපි දන්නවා.
0: හිඳිලා. ඒ කියන්නේ මේ වෙනකොට ඒ කියන්නේ මේ වෙනකොට තියගෙන ඉන්නේක ලොකු දෙයක්.
1: ලොකු දෙයක් නේ.
0: අපිට අපි ඔය Facebook එකේටම ගිහාම පස්සෙන් 10 වෙනිද වෙනකොටම ඉවරයි.
1: ඔව්.
0: වැඩි ඉවරයි. ඒ කියන්නේ පඩිය වැටෙන ටින් එක ගාවම තව ටින් ටින් ගාලා වදිනවා කැපෙනේවා.
1: කැපෙනේවා නේ.
0: ඔව්. ගොඩක් වෙන්නේ එහෙමනේ. අපිට එක ටින් එකයි අපේ හිත සනසන්නේ.
1: ඔව්. ඒ කියන්නේ අර අපි කතාවටත් මේ සචින කියනවනේ වඩි ගන්න බිල් ගෙවන්න කියලා.
0: ඔව්.
1: අනිත් පැත්තට ගෙවලා ගෙවලා ඉවරයි
0: ඉතින්. ඔව්.
1: ඒ කියන්නේ එහෙම හැබැයි දැන් අපි මේ ඇත්තටම අපි යමක් ආදායමක් විදිහට අපි හිතමු සැලරි එක ගමුකෝ සැලර විදිහට ආවෝ සැලරි එකනේ තියෙන අපිට ගමනාවක් නැහැනේ.
0: ඔව්.
1: ඒ කියන්නේ ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් හරි වෙන කොහෙවත් ආයෝජනය කළා නැත්නම් ඔයාට තියෙන්නේ ඔයාගේ පඩිය විතරයි.
0: ඔව්.
1: ඉතින් දැන් ඕක හම්බුණාට පස්සේ ඕකෙන් ඔයාට තියෙන බිල් ටික ඔක්කොම ගෙවලා දැම්මට පස්සේ ඔයාට ඉතුරු වෙන දෙයින් වෙන මොකුත් කරන්න බැරි නම්
0: ඔයාගේ
1: පවුලයත් එක්ක ආදරණීයයන් එක්ක නිකන් අවුරුද්දකට සැරයක්වත් ට්‍රිප් එකක් යන්න බැරි නම් මූවී එකක් බලන්න යන්න බැරි
0: නම්
1: ඩිනර් අවුට් එකක් ලන්ච් අවුට් එකක් යන්න බැරි නම්
0: කැමති තැනකින් ගිහලා කන්න බැරි
1: නම් කන්න බැරි නම්
0: මෙහෙම යනවා පේනවා මේ ඒ කියන්නේ ළමයි සමහරලට කියනවා මෙතනට යමු කියලා
1: ආත්තේ අම්මේ යන් කියලා කියනවා
0: යන් කියලා කියනෝ නේ එතනට වඩා අතනට වඩා කියන්නේ කරන්න දෙයක්
1: නැහැ
0: දෙන්න ඕන හැබැයි එතනදී ඒ වගේ ගානක් අමතර ගානක් එතනට වැය කරන්න බෑ
1: බෑ ඔව් ඉතින් එහෙම වෙන්නවා මේ සැලරි එක මතම ඩිපෙන්ඩ් වෙන්න ගියාම
0: නැත්තම්
1: ඒක මතම යැපිලා ඉන්න ගියාම ඉතින් ඒක නිසා තමයි අපි වට කියන්නේ මේ සචින කිව්වා වගේ ආයෝජන අවස්ථාවන් වලට යන්න ආයෝජන අවස්ථාවක් ගියම සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙන ආයෝජන හැබැයි ඔය මොන ආයෝජනයටත් වඩා ඔයාට විශ්වාසවන්තයින FD එකක් ඉතින් ඒක හින්දා වගාව තියෙන යම් මුදලකින් FD එකක් දාන්න FD එකක් දාද්දී ඉස්සල්ලාම් බලන්න ඒ දාන තැන කොච්චර විශ්වාසවන්තද කියලා
0: අන්න හරි
1: ඉතින් විශ්වාසනීයත්වය ගැන කතා කරද්දී ඔයාට FD එකක් දාන්න හොඳම තැන තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ මොකද අවුරුදු 55ක විශ්වාසයක් දශක 5කට එහා විශ්වාසයත් එක්ක ඉන්නේ මේ වෙනකොට රුපියල් බිලියන 400ක වත්කම් සමුදායක් තියෙනවා රුපියල් බිලියන 150ක තැන්පතු වටිනාකමක් තියෙනවා ඒ වගේම තමයි මිලියන 1.5ක පාරිභෝගිකයන් සංඛ්‍යාවක් LB ෆයිනෑන්ස් එක මේ වෙනකොට ගනුදෙනුත් කරනවා
0: දැන් අපිව අහගෙන මේ වෙලාවේ යන ගමන් අනේ දැන් මට හිතෙනවා FD එකක් දාන්න දැන් කෝ මට යන්න බෑ ශාකාවකට යන්න බෑ කියලා හිතනවනම් හරි යන්න එපා.
1: කවුද
0: කිව්වේ? අපි කවුද යන්නේ කියලා.
1: යන්න ඕනේ නැහැ. ඒ ඉස්සර තමයි ගිහිල්ලා ඒව කරගන්නේ.
0: යන්න ඕනේ නැහැ. කරන්න තියෙන්නේ LB SIM map එකෙන් FD එකක් ඕපන් කරන්න ඔබට පුළුවන්.
1: ඒ
0: වගේම කල්පිරුනම සල්ලි ගන්නත් යන්න ඕනේ නැහැ. දැන් සමහරවිට ගොඩක් වෙලාවට ඔය කල්පිරුනම සල්ලි ගන්න යන්නේක හරි අකමැති ගොඩක්
1: අය.
0: මොකටද සර් ගන්නෙ? මොකටද මිස් ගන්නෙ? තව ටිකක් තියන්න බෑ. අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ?
1: තව ඔප්ෂන්ස් දෙනවනේ අපි මේක තව ටිකක් එක්ස්ටෙන්ඩ් කරමු කියලා.
0: හරි. ඉතින් ඒ කතා අහන්න යන්න තෝන්නේ ඒ SIM map එකෙන් ඔබට සල්ලි ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔබේ මුදල් ස්ථාවරත්වයෙන් ඉහළ LB ෆයිනෑන්ස් ආයතනයේ ස්ථාවර තැන්පත සඳහා ආයෝජනය කරන්න වැඩි විස්තර දැනගන්න 0111 200 200 කෝල් එකක් ගන්න. හරි. දැන් ඊයේ
1: අපි
0: බම්බලපිටියේ කීල්ස් එකේ මැදින් නැවතුවා.
1: මැදින් නැවතුවා.
0: දැන් මං කියවනේ අතුල් වෙච්ච ගමන්
1: මං
0: අතපැත්තේ ෆ්‍රෙෂ් දේවල් තියෙනවා.
1: ඒකත්
0: එහෙම තියෙනවා. ඉස්සරහම අල ලුණු අර එහෙම ටික තියෙනවා.
1: අපේ ඒ ටික තමයි ඊයේ 2 එක ගියේ.
0: ඒ 2 එක ගියේ. ඒ කියන්නේ ඒ චුට්ටක් තව ඉස්සරහට ගියම මුං ඇට කව්පි දාන්නේ පරිප්පු හාල් ඒ ටික තියෙනවා කොටුවක් විදියට.
1: ඊළඟට
0: අර වං අතපැත්තේ ඉස්සරහට ගියම ෆ්‍රිජ් එක දිගටම තියෙනවා. දිගටම තියෙනවා. හරිද?
1: මං දැන් මේ මවා ගන්න ගමන් ඉන්නේ. දැන් මේ යනවා.
0: ඔව් යනවා. දිගටම ගියාම
1: virtual reality කියන්නේ මේකට.
0: ඔව්. අර මේ මොනවාද? චීස්, බටර්,
1: ඒ
0: ටික ඔක්කොම තියෙනවා. බීම තියෙනවා ඉස්සරහ කෝල් කළා. අයිස් කෝෆි තියෙනවා.
1: මං
0: ඉදරින් යන ගමන් මුලින්ම අයිස් කෝෆි එකක් ගන්නවා. ඊපස්සේ කෙලින්ම ගිහාම අර ෆ්‍රීස් කරපු කෑම තියෙනවා. ඔය පරාට අර ඒ වගේ එහෙම එහෙම ටික තියෙනවා. මැද තමයි අර හදලා මිල්ක් ෂේක් ඕනනම් එහෙම ඒ ටික තියෙනවා. පිටිපස්සෙන් ගිහිල්ලා ඒක ඕඩර් කළා එතනින් කන්න පුළුවන්. අදට ඇති. ඔතනට ඇති.
1: ඒ ඇදිනේ.
0: අපි හෙට යමු අනිත් පැත්තට. දකුණු පැත්තට.
1: හරිද? අර වම් පැත්තෙන් ගියා.
0: වම් පැත්තෙන් ගියා. ඉතින් එහෙම කීල්ස් එකට ගිහිල්ලා ඔගොල්ලෝ බඩු ගත්තට පස්සේ බීර රුපියල් 3000ට වැඩි නං ස්පින් කරලා වින් කරන්න පුළුවන්.
1: ඔව් 3000ට වැඩි හරි 3000ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ස්පින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. යන්න කලින් ඉතින් අපි කියලා තියෙනවා Nexus app එක දාගෙන යන්න. හරිද? Kiehl's Nexus app එක දැන් තියෙනවා App Store එකේ, Play Store එකේ. මේ වෙනකොටත් ඔයා දාගෙන ඉන්නේ අපි දන්නවා. එහෙම ඉතින් කියලා දාගෙන නැත්නම් දැන්වත් ඕක දාගන්න.
0: හරිද? පාඩුයි. දැන් ඔබ ගිහාට පස්සේ ඔබේ බිල අනිවාර්යම 3000කට වඩා වැඩි වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට.
1: වැඩි වෙනවා.
0: වැඩි වෙනවා. දැන් ගෙදරට ඕන කරන දේවල් ගන්නකොට එහෙම වෙනවා. නේද? ඉතින් ඕක ස්පින් කරලා වින් කරාම ගෙදර යනකොට මෙහෙමත් වෙන්න පුළුවන්. දැන් ඔනේ කීල් දැන් ඔනේ ලිස්ට් එක දෙනවා වයිෆ් කීල්ස් එකෙන් ගිහලා බඩු ටික ගන්න කියලා. හස්බන්ඩ් යනවා. දැන් එනකොට ඔනේ
1: අයිය හස්බන්ඩ් යන
0: ඒගොල්ලගේ වැඩේ නේ ඒක.
1: එහෙමද? හස්බන්ඩ් ඒ කඩේ
0: යන්නේ. ඒක තමයි. එහෙම තමයි.
1: වයිෆ්ටත් ඕන්නම් ගියා
0: කියන්නේ. හරි හරි. මුලින්ම හස්බන්ඩ් යනවා කියලා
1: හිතන්න. ශ්‍රී ආධිපත්‍ය.
0: ඒ ඔය එහෙම තමයි. හරිද? යන. ඊට පස්සෙ ඔන්න ස්පින් කළා. දිනනවා. මොකද්ද? JBL එක. දැන් ගෙදර JBL එක අරගෙන එනවා දැන්. උනේ කඩේ යවුව හස්බන්ඩ් කඩේ බඩු ටිකක් අරගෙන ඉන්නේ JBL එකක් අරගෙන. දැන් වයිෆ්ට දැන් කේන්දර. දැන් වයිෆ් දන්නේ නැහැ මේ දිනලයි කියලා.
1: වයිෆ්ට කේන්දර මොකද හස්බන්ඩ් සතුටින්නේ දැන්.
0: නෑ ඒක ඉඳ නෙවෙයි. දැන් මේ අමතර ගාණක් නෙමෙයි වීදම් කරලා තියෙන්නේ. කියලා හිතෙන්න පුළුවන්. හරිද? කොහෙන්ද? දැන් මගේ ලිස්ට් එකේ JBL එකක් තිබුණාද?
1: එහෙම එකක් තිබ්බේ නැහැ.
0: එහෙම තිබ්බේ නැහැනේ. එතකොට කියන්න පුළුවන් නෑ මේක මම දින්නා
1: මේ ස්පින් වීල් එක කරකවල මම දින්නේ.
0: එතකොට වයිෆ් ගේ එනවා මූණේ ලැජ්ජාවක් එක්ක සතුටක්.
1: සතුටක්.
0: දැන් මම බැන්නේ බොරුවට. හරිද?
1: බලන්න නොදැන.
0: නොදැන. ඒ සතුට අන්න JBL එකක් හම්බෙලා.
1: හරි. අන්න ඒ වගේ ඉතින් JBL එකක් විතරක් නෙමෙයි. ඔයාට දැන් පුළුවන්කම තියෙනවා MacBook Neo Apple laptop එකක් දිනා ගන්න. ඊට පස්සේ ඔයාට Samsung Galaxy smartphone range එකේ අලුත්ම smartphones දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. JBL wireless speakers ඊට පස්සේ JBL wireless headphones ඔයාට දිනා ගන්න පුළුවන් hotel vouchers. අන්න ඒකක් හම්බුනොත් නම් පොඩ්ඩක් wife කැමති වෙයි.
0: කැමති වෙයි නේ.
1: ඒ කියන්නේ තනියම නෙමෙයි නේද? එතකොට දැන් JBL එක හම්බුනොත් තනියම husband විතරයි සතුටු.
0: හරිද?
1: ඊට පස්සේ shopping vouchers
0: සම්බන්ධව තවත් සතුට වෙනවා.
1: තවත් සතුට
0: වෙනවා. wife තවත් සතුට වෙනවා. girlfriend තවත් සතුට වෙනවා. මේ මේක අරන් යන්න ඔයාගේ යාළුවොත් එක්ක ඔයා enjoy කරනවා. බලන්න. නේද?
1: ඒකත් දාගත්ත ඒ පැත්තට.
0: හරි කොහමද කීස් එකට යන්න? ඔයාට අවස්ථාව තියෙනවා spin කරලා win කරන්න. හරි ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය ඔන්න 19 වෙනි වතාවට සංවිධානය කරනවා මහනුවර පොත් දැක්ම කඳුරට මහා පොත් මංගලය. අපි ඒත් මේක කිව්වා. පොත් කියවන්න ආසාය විතරක් නෙවෙයි මෙතෙන්ට ඔබ යන්නකෝ. දැන් සමහරවිට ඔබ ගෙදර ඉන්නවා වෙන්න පුළුවන් දුව පුතා ලොකුවට පොත් කියවන්න කැමති නැහැ. හැබැයි මේ වගේ තැනකට අරගෙන ගියාට පස්සේ මේ පොත් දැක්කම ඒගොල්ලන්ට හිතෙනවා. අන්න එහෙම තමයි අකමැති ටිකක් අකමැති දෙයකට හුරු කරවන්න. හොඳ දේවල් වලට හුරු කරවන්න.
1: පොත් කියවන්න හොරයි නං. නේ එහෙම ඉන්නවනේ දුවලා පුතාලා ගෙවල්වල. ඒගොල්ලන් එක්කගෙන යන්න. ඒගොල්ලෝ එක්කන් ගියාට පස්සේ දැන් ඔය වගේ තැනක සෑහෙන්න ලොකු එකතුවක් තියෙනවනේ පොත් තෝරගන්න සෑහෙන්න පොත් ගොඩාක් තියෙනවා. එහෙම දැක්කට පස්සේ ඒගොල්ලන්ගේ අත නිකම්ම එක පොතකට යනවා.
0: අනිතික මේ කියවන නරක පොත් කියලා දේවල්
1: නෑනේ. නෑ නරක පොත් ඇත්තට එහෙම නෑ.
0: එහෙම නෑ.
1: ඒ කියන්නේ නරක පොත් කියලා නෑ.
0: එහෙම දෙයක් නෑ. ඒක තමයි මම කියන්නේ. දැන් වෙන තැනකට අරන් ගියාම අපි හිතමුකෝ අපි අරන් යනවා කියලා කඩේකට නැත්නම් සෙල්ලම් බඩු තියෙන තැනකට. දැන් ඔයක සෙල්ලම් බඩුවක්වත් නරක දෙයක් නෙවෙයි. හැබැයි තින් ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි නේද? හැබැයි පොත් කියලා කියන්නේ මේ නාස්තියක් නෙවෙයි.
1: නෙමෙයි. ඉතින් කැමති විදියට පොතක් ගන්න පුළුවන්. දැන් පොඩි අයට විතරක් පොත් තරම් දීලා ඉන්න එපා. ඕගොල්ලොත් තරම් කියවන්න. හස්බන්ඩ් වයිෆ් දෙන්න ගියාම
0: තියෙනවා පොත්. කොහොමද වයිෆ් හැන්ඩල් කරන්නේ?
1: කොහොමද හස්බන්ඩ්
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ හිත සතුටු කරන්නේ කොහොමද?
1: පෞල් ජීවිතේට වටින පොත් සෑහෙන්න තියෙනවා.
0: නෑ ඒකනේ එහෙම තියෙනවා පොත්.
1: ඉතින් දවස මම හිතන්නේ ජූනි 29 ඉඳන් ජූලි 5 වෙනි දවෙනකන් තමයි පැවැත්වෙන්නේ. KCC වල යන්න ගිහිල්ලා පොතක් අරගන්න.
0: නැත්නම් අපි තමයි රේඩියෝ පාර්ට්නර් විදියට කටයුතු කරන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදෑසන විනාඩි 40යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3-5 මාත්තුව විජය මස්කරි 3-5 කුඩු
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 20 LKA.
10: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදනිය. ජුනි 20 ගලෙන් බිඳුරු වැව.
11: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
12: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4994 කතා කරන්න.
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
14: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
15: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 718 WhatsApp කරන්න.
16: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
17: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0716 776 3333.
18: ප්‍රයිම් කොළඹෝ.

0: ඔබ අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 011 12 636 636

0: Red FM Algo Town Nagari Kadabaha.
1: උදේ 8යි විනාඩි 47යි වෙලාව දැන් BYD ගරුසරු ගැන අපි කලිනුත් මතක් කරා අපි ආපෞසරයක් මතක් කරනවා මොකද රාජ්‍ය සේවකයන් වෙනුවෙන්ම මේ ගරුසරු ලබා දෙන හින්දා
2: අනිවාර්යයෙන්ම ඉතින් අපේ රාජ්‍ය සේවකයින්ට ඔන්න දැන් හැකියාව තියෙනවා රුපියල් 68000ක් ගෙවලා මාසිකව නැත්නම් මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවාගෙන යන්න ඔයාගේ BYD වාහනේ ගෙදර අරගෙන යන්න ඉතින් දැන් BYD වාහනයක් කිව්වට පස්සේ ලොකු මොඩල්ස් රේන්ජ් එකක් තියෙනවනේ හිතනවා ඉතින් මොන මොන වාහනද මට ගෙනියන්න පුළුවන් කියලා. ඉතින් BYD Atto 1 එකෙන් පටන් ගත්තම BYD Shark 6 වෙනකම් මේ ඕනම මාදිලියක වාහනයක් දැන් ඔයාට ගෙදර අරගෙන යන්න පුළුවන් මේ විදිහට මාසික වාරිකයක් ගෙවන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට මේ ගරුසරු යටතේ තව ගොඩාක් දේවල් හම්බ වෙනවා. ඔයාගේ අලුත්ම වාහනේ පළවෙනි සේවා වාර පහ ඔයාට නොමිලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වාහනේ මිලදී ගනිද්දී ඔයාට ලෝන් එකකට යන්න ඕන නම් ඔන්න ලංකා බැංකුවත් එක්ක ඒකට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා BYD එක. ඒ විතරක් නෙමෙයි ඔයාට මතක් කරන්න ඕනේ ලංකාවේ අංක එකේ රක්ෂණාභරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ඔයාට රක්ෂණාභරණයකුත් ලැබෙනවා. ඒ වගේමයි වාහනේ අපි කිව්වනේ දැන් රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕනේ ගත්තට පස්සේ ඒකත් ඔයාට නොමිලේම ඒගොල්ලෝ මැදිහත් වෙලා කරලා දෙනවා. ඊට පස්සේ දැන් චාර්ජින් යුනිට් එක ඒකනේ EV vehicle එක වටිනාමදී ඔන්න charging unit එකත් ඔයාට නොමිලේම හම්බ වෙනවා. ඉතින් අපේ රාජ්‍ය සේවකයින්ට දැන් තියෙන්නේ 0112125125 කියන නම්බකෙන් BYD එකට කෝල් එකක් දීලා ඔයාගේ ළඟම ප්‍රදර්ශනාගාරයට යන්න ගිහිල්ලා ඔයාට test drive එකක් දාලම ඔයා කැමති BYD මාදිලියේ වාහනයක් ගෙදර අරගෙන යන්න පුළුවන්.
1: ඒ වගේම ගෙදරට ඕන කරන සෝෆා එකක් තියෙනවා නම් දැන් plan කරන් ඉන්නවා නම් සෝෆා එකක් අරගන්න දම්රෝ එකට යන්න පුළුවන්. අපි දැනට ඕන අර virtual tour එකක් දම්රෝ මේ කොළුපිටිය ශාකට යන්න පුළුවන්.
2: යන්න පුළුවන් යන්න පුළුවන්. මතකින්
1: යන්න පුළුවන්. ඉතින් කොහෙද තියෙන්නේ කොහොමද තියෙන්නේ අපි ඒක ඔක්කොම දන්නවා. අපි ගිහිලා තියෙන හින්දා. ඒ හින්දා අපි ආරාධනා කරන ඔබටත් යන්න දිවයින පුරා විහිදුන ප්‍රදර්ශනාගාරය 160කට වඩා තියෙනවා. ඉතින් ඔබේ ළඟම ප්‍රදර්ශනාගාරය ඔබට තෝරගන්න පුළුවන්. සෝෆා විතරක් නෙවෙයි. ගෙදරට අවශ්‍ය කරන මේ ලොව ප්‍රසිද්ධ සන්නාම සහිත ගෘහ විදුලි උපකරණ වර්ග රසක්ම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් ලබා ගන්න පුළුවන්. මේ වගකීමක් එක්කනේ මේවා අලෙවි
2: කරන්නේ.
1: එතකොට ඔබට වගකීම් සහතිකයක් ඒ ඔක්කොමත් එක්කම තමයි හම්බ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට මාස 48ක් දක්වා පොලි රහිතව පහසු ගෙවීමේ ක්‍රම පවා තියෙනවා. ඒ හින්දා නවීනතම නිෂ්පාදන සහ වැඩි විස්තර දැනගන්න www.damro.lk වෙත පිවිසෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මේ ඔක්කොම කරන්න අපි ගාව
2: සල්ලි දෙන්න ඕන.
1: සල්ලි හොයන්න නම් අපිට රස්සාවක්
2: තියෙනවා අනිවාර්යයෙන්.
1: මොකද ඔය ගොඩාක් අයට වගේ ගොඩාක් නෙමෙයි සමහර අයට වගේ නිකාං උඩින් පහත් වෙන්නේ නැහනේ.
2: ඔව් සමහර අයට තියෙනවා එහෙම නිදාගෙන ඉඳි සල්ලි වැටෙනවා account
1: එකට. ඔව් හැබැයි අපිට එහෙම වෙන්නේ නැහැ.
2: එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ. වෙන්නේ නැති හින්දානේ උදේ ඇහැරලා ආවේ. වෙනවනම් දැන් නිදි.
1: නිදි. ඒකනේ. ඉතින් රැකියාවක් කරනකොට දැන් ඉස්සර තමයි මේ රැකියාවේ අපි හොයනවා මෙන්න මේ උපාධිය තියෙනුන් හරි ඒවා තාම හොයනවා. හැබැයි ඒ වගේම තමයි අපි රැකියාවකට apply කරනකොට අපිත් බලනවා මේ ආයතනයේ කොහොමද අපිට පඩියක් ගෙවයිද? මාස දෙකක් ගිහිලා ඉතුරු ටික දෙනවා පාඩිය දෙකට බෙදලා. හැටි හරියන්නේ නැහැ නේද?
2: ඔව් අනිවාර්යයෙන්ම ඉතින් සචින කියනවා වගේම මේ විදිහට අපි රැකියාවක් කරන්න තැනක් තෝරගනිද්දී ඒ ආයතනයේ පසුබිම ගැන ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් චෙක් කරන්න ඕන. ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ විදිහට අවුරුදු 23ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනය දශක දෙකකට එහා අපිත් එක්ක විශ්වාසය රැකගත්තු ආයතනයක්. ඉතින් ඒ වගේ ආයතනයක වාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නවා බය වෙන්න ඕනේ නැහැ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාලට දැන් පුළුවන්කම තියෙනවා ආයතන කරන්න. ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැළපෙන විදිහට ඔයා A level pass වෙලා ඉන්න කෙනෙක් නම් ඒකට ගැළපෙන විදිහට ඔයාට තියෙනවා රැකියා අවස්ථාවන්. ඔයා මේ වෙනකොටත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනයේ හදාරන කෙනෙක් නම් ඔන්නාට අර්ධකාලීන රැකියා part time jobs තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොට degree එකක් කරලා BA එකක්ද BSc එකක්ද අතේ තියාගෙන job එකක් කරන ගමන් හැබැයි මේ මං ඉගෙනගත්තු දේවල් එක්ක මේ ජොබ් එක නෙමෙයි මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාලට බලාපොරොත්තුවක් තියෙනවා නම් විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ CV එක මෙන්න මේ නම්බෙකින් යොමු කරන්න සදාහරිත ප්ලාන්ටේෂන් එකට 0.76 ඉ 441 1048 0.76 හාරසය හතලිසකයි දාසයයි හතලිසට එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම ඊමේල් කරන්න careers@sadaharita.com කියන ඊමේල් ලිපිනයට.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕන the prime colombo in colombo 9 prime lands තමයි ඔන්න මේ අවස්ථාව ඔබට අරගෙන එන්නේ කොළඹ පදිංචි වෙන හීනයක් ඔබට තිබුණා නම් ඒ හීනේ ඔන්න හැබෑ කරගන්න පුළුවන් prime lands එක එකතු වෙලා දැන් කොළඹින් ඉඩමක් ගන්නවා කියන එක තමයි ලොකුම අමාරු වැඩේ.
2: ඔව් නේ. ලේසි නෑ.
1: සල්ලි තිබුණත් අපි කියන්නේ මේ සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි සල්ලි තිබුණත් කොළඹ ඉඩමක් මිලදී ගන්න එක හරිම අමාරු දෙයක්. මොකද අපිට අයිතිකාරයෙක්ගෙන් බලෙන් විකුණ ගන්න බැහැනේ. නේද? අපිට එහෙම හැකියාවක් නැහැනේ. එහෙම කරන්නත් බෑ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා මේ අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න ඔබ වෙනුවෙන්.
2: අනිවාර්යයෙන්ම. ඉතින් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට වඩ පුළුවන්කම තියෙනවා මේ අපාර්ට්මන්ට් මිලදී ගන්න. ඉතින් මේක හොඳ ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද අද වෙනකොට මේකේ වටිනාකම රුපියල් මිලියන 45ක් වුණාට තව වසර කිහිපයකින් මේකේ වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා. මොකද කොළඹ අගනගරයේ තමයි මේ අපාර්ට්මන්ට් එක ඉදි වෙන්නේ නිසා කතා කරන්න ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලාට මෙන්න මේ නම්බර් එකෙන් 0711 0713 0713 0711 0713
1: අල්ගටවුන් එකේ වෙලාව උදෑසන 8:53

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: උදේ 8:57.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: තරඟයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
6: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
6: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go. Lankawama danna DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
6: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hater and Novator.
8: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Hills Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
9: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුනි 18 වෙනිදා මහරගම රත් නැවතුම් පෙළේ
10: නව වැඩි දියුණු කළ දීව ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
14: කොහොමද දෙවිලා?
13: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
14: නුවන් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
11: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. අපේ රසය රටේ සැමට.
15: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
16: ඒයි
15: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
16: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
15: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
17: අයියෝ බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලක් වැඩි වෙලානේ.
16: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0777 406 4394 කතා කරන්න.
18: Prime Colombo.
11: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹ. අදම කතා කරන්න 0710 777 333.
18: ප්‍රයිම් කොළඹ.
19: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
20: රුපියල් 3000කට වැඩියෙන් Kiehl's එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kiehl's එන්න. Spin කරන්න. Win කරන්න.
21: Finishing වහලක් ලෙස color up. සිත් පැදගනි කල් පවති
0: අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
22: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්
22: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර්. තමතන්න 011 2 863 363 076 16 76 72
23: FM 95 FM 94.8 Net FM
3: දෙනවයි විනාඩි 2යි.

0: ಸತ್ಯ ಒಬ್ಬವೆತ್ತಗಿನ ಎಣ್ಣೆ
1: ಅಮ್ಮ ಆದರೆ ಅಪಿಟ ಕವಪು ಬಟ್ಕಟಕ ರಸ ದಿವ್ಯ ಕುಳುಬಳು ನಿಷ್ಪಾದನ ಅಮ್ಮಗೆ ಅತ್ಕುನಯ ಸೆರಂಡಿ ಗ್ರೀನ್ ಪ್ಲಾಂಟೇಶನ್ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್
2: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම bad news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. රත්රන් ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් 26 දිනකු විශේෂ ස්කෑන් පරීක්ෂණයක් සඳහා යාපනයේ රෝහල වෙත යොමු කර තිබෙනවා. කංකසන්තුර වරාය සිට ඉන්දියාවේ නාගපට්නම් දක්වා ගමන් කිරීමට නියමිතව සිටි පුද්ගලයන් 146 දිනකු අතරින් එම පිරිස පළමුව විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවයි කංකසන්තුරේ රේගු කාර්යාලය පැවසුවේ. ඒ මෙරටට පැමිණ සිටි පිරිසක් නීති විරෝධී අයුරින් රත්රන් ඉන්දියාව බලා රැගෙන යන බවට ලද තොරතුරක් මතයි. ඒ අනුව අත්අඩංගුවටගත් එම පුද්ගලයන් 26 දෙනා විශේෂ ස්කෑන් පරීක්ෂාවක් සඳහා යාපනයේ රෝහල වෙත යොමු කළ බවයි කංකසන්තුරේ රේගු කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ. මිලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේනාවේයි විනාඩි 11යි ඇල්ගටවුන් එකේ වෙලාව. අද දවසට අපි ඇල්ගටවුන් එකේ ඉන්න
1: අන්තිම
0: පැය. පාලි වගේ නම් කියන ජනියාගෙන් පැයක් ඉල්ලගන්න.
1: ඉතින් අපිට ඉන්න පුළුවන් නේ.
0: හරි. නෑ ජනියාට අවස්ථාව දෙන්න ඕන.
1: අපි 10ට යනවා. 10ට
0: යනවා. 10ට යනවා. එක වෙලක්.
1: 10ට යනවා මේ යන්න කලින් වෙනදට මේ වැඩේ කරන්න එක්ස්පර්ට් නුවා. හරිද? අද නුවා වෙනුවට මම මේ වැඩේ බාර අරගෙන කරනවා නේ.
0: හැබැයි නුවා ගිහිල්ලා තියෙන්නේ අපි දැන් මේ කතාව කියන හදන කතාවෙම කොටසකට.
1: ආ එහෙමද?
0: ඔව්. හරිද? අපි මේ කියන හදන. අපි ක්‍රිකට් වලම ඉන්නවා. හරිද? වසීම් අක්‍රම් ගැන නොදන්න කෙනෙක්
1: නැහැනේ.
0: පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දු යවන්නේ. අපේ ලංකාවේ ක්‍රීඩකින්ගෙන් ඇහුවත් ලෝකයේ හිටපු ක්‍රීඩකින්ගෙන් ඇහුවත් ඔබ මුහුණ දෙන්න අමාරු මුහුණ දෙන්න අකමැති පන්දු යවන්නේ කවුද කියලා ගොඩක් වෙලාවට එන්නේ වසීම් අක්‍රම් නැත්නම් වකා යුනිසුත් ඉන්නවා පකිස්තානයේ. හැබැයි වසීම් අක්‍රම් ගැන තමයි මුලින්ම එන්නේ. හැබැයි අපිට අචි මෙහෙම හේකුත් තියෙනවා. මේ වේග පන්දු යවන්නන් ගැන කියනකොට හරිද? අපිට එන එකක් තමයි මේ වේග පන්දු යවන්නන් හරි දැඩි. හරි නපුරුයි. සැරයි.
1: සැරයි. භයානකයි.
0: ඒගොල්ලෝ එහෙමනේ පන්දු යවන්නේ. සහ පන්දුව විකට් එකේ වැදුනට පස්සේ විකට් ටික පා වෙලා යනවා කඩළු තුන් පැත්තකට සමහරලාට යනවා. එහෙම වේගයෙන් පන්දු යවීමේ හැකියාව මේ පකිස්තාන වේග පන්දු යවන්නන්ට අතීතයේ තිබුණා. දැන් වේග පන්දු යවන්නන්ට හැකියාව තියෙනවා. හැබැයි අපි මේ වසීම් අක්‍රම් ගැන කියන්නේ හේතුව වසීම් මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. කොහොමත් ආචි මේ පකිස්තාන ක්‍රීඩකීන් ලංකාවට හරි ගැතිනේ. හරි ලැබි.
1: හරිද? මේ මේ ඒ කතාවට කලින් අපි පොඩ්ඩක් මේ මේක අහලා ඉමුද?
0: ආ දැන් තිනවා. හරි අපි අහලිමුකෝ මේක.
1: බලමු මේ මේ හඬ කාගෙද කියලා අඳුනගනි. සමහර විට අඳුනගන්නේ ඒකත් නේ අපි කියන්නම්.
0: හරි.
1: බලන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා මේක අහලා.

0: සිින්දුව කියනවා කියලා කියන්නේ කොච්චර ලංකාව එක එයාට ලැදිකමක් තියෙනවාද මේ වසීම් කියනවා ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකේ නිවාඩුව ගත කළ හැකි ස්ථානීය විය යුතුයි මම ලෝකයේ දැකලා තිනවා නමුත් ලංකාව තමයි අංක එක හැම වෙලාවෙම නිවාඩුවක් ගත කරන්න හිතන වෙලාවක මම ඉන්නේ ශ්‍රී ලංකාවට මෙහි ඉන්න ජනතාවත් ඉතාම පුදුම සහගතයි ඔව් ජනතාව ඉතාම පුදුම සහගතයි සහ අපේ ලංකාව කියලා කියන්නේ අන්න ඒ වගේ රටක් කුංචි තමයි ප්‍රමාණයෙන් හැබැයි හරිම ලොකු වටිනාකමක් තියෙන සංස්කෘතිය පැත්තෙන් ලස්සන පැත්තෙන් නේද
1: අපේ අනන්‍යතාවයන්නේ
0: අනන්‍යතාවයන් ඉතින් ඒ අතින් අපේ ලංකාව එහෙම තැනක තියෙනවා හැබැයි සමහරවිට ලංකාවේ අය වෙන වෙන රටවල් වලට යන්න හොරකාගෙන බලාගෙන ඉන්නවා
1: ඔව් ඉතින් ඇත්තටම මේ පකිස්තාන ජාතිකයන් කියලා කියන්නේ දැන් වසින් අක්‍රම විතරක් නෙමෙයි මම හිතන්නේ බොහෝ ජාතිකයින් ලංකාව ගැන හරි ආඩම්බරයෙන් කතා කරනවා ඒ කියන්නේ තමන්ගේ දෙවනි මව් රට විදිහට ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් ලංකාව දකිනවා අපි දන්නවා අපි සෑහෙන ක්‍රිකට් වලදී පකිස්තානයට උදව් වෙලා තියෙනවා ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ගත්තත් පකිස්තානය ලෝක ක්‍රිකට් වලදී තනි වුණු අවස්ථාවලදී අපි ඉඳලා තිනවා පකිස්තානය වෙනුවෙන් ඒ වගේම තමයි ලෝක ක්‍රිකට් වලට අපිව අරගෙන ඉන්නත් පකිස්තානයත් සෑහෙන්න මෙහෙවරක් කරලා තියෙනවා අපිට අමතක කරන්න බෑ අපි වර්ල්ඩ් කප් එකක් දින්නෙත් පකිස්තානෙනි
0: අන්න ඒකනේ
1: ලාහෝරේ ගඩාෆි ක්‍රීඩාංගණය
0: අපිටනේ සපෝට් කරේ
1: අන්න මතකනේ පකිස්තාන ජාතිකයන් කී දහහක් අපි වෙනුවෙන් ජයഘോഷා පැවැත්වුවද කියලා ඉතින් ඒ නිසා වෙන්නේ නැති පකිස්තාන ජාතිකයන්ටත් විශේෂයෙන්ම මේ පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකයට බිහි කරපු දැවැන්තයින්ට හරිම සමීපයි ලංකාව. ඒ තරමටම අපිටත් සමීපයි පකිස්තානය. අන්න ඒකයි මේ දැක්කන ෆේවරිට් සින්දුව මොකද්ද කියලා.
0: ඒකනේ. දැන් බලමු. ඒක වසීම් කිව්වේ. වසීම් අක්‍රම් පොඩි කොටසක් කිව්වේ. එයාගේ සිංහල ඉවරණකම් කිව්වා. දැන් අපි වායෝ කියන මේ සින්දුව අහමු. වසීම් අක්‍රමුත් අහන්නේ මේ සින්දුව නම් ඇල්ගෝ ටවුන් එකේ තොබ අහන්න ඕනේ මේ සින්දුව තමයි.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
2: ඔදිනවයේ විනාඩි 20යි
4: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්න නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
7: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම්වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
8: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
9: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජුනි 18 වෙනිදා මහරගම රත නැවතුම් පළේදී
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න
13: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 19 පාදිනිය ජුනි 20 ගලෙන් විදුරු වැව
0: FM 95 FM 94.8 Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: AAT නවශිෂ්‍ය ලියාපදිංචිය සඳහා වන 20ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 0112-559-669
2: දිනවය විනාඩි 24යි මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
14: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112-536-636

0: උදේ 9යි විනාඩි 26යි වෙලාව දැන් අල්බර්ට් ටවුන් එකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. දැන් මේ ඉන්නේ පොසොන් කාලේ.
1: ඔව්නේ.
0: ඉස්සරහට.
1: හරිද? පොසොන් වලට ඔයාලට අපිත් එක්ක යන්න ගමනක් තියෙනවා. අපි ඔයාව එක්කගෙන ගියානේ කලින් වෙසක් එකට කූරගල.
0: ඔව්.
1: අපි මේ පාර කොහෙද පොසොන් එකට යන්නේ?
0: පොසොන් එකට යන්නේ අපි බණ්ඩාරවැලට. ඉතින් මේ පාර පොසොන් පුර පසළොස්වක පොහොදා නෙතෆම් අපි ඉන්නේ බණ්ඩාරවැල. නෙතෆම් රේඩියෝව බණ්ඩාරවැල තරුණ බෞද්ධ සංගමය සහ බණ්ඩාරවැල පුෂ්පාරාම විහාරස්ථානයත් එක්ක එකතු වෙලා සිදු කරන නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානය බණ්ඩාරවැල පුෂ්පාරාම විහාරයේ කේන්ද්‍ර කරගෙන තමයි පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. ජුනි 26 ඉඳලා ජුනි 30 දක්වාම මේ නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානය පැවැත් වෙනවා. දැන් දූල පුතාලත් එක්ක දැන් මේ මෙහෙම පොසොන් උදානය නැත්නම් වෙසක් කලාපය මෙහෙම කිව්වම හිතෙන්නේ අපි අපේ අම්මලා තාත්තලව තමයි මේකට එක්කන් යන්න
1: ඕනේ.
0: වැඩිහිටියන්ව තමයි එක්කන් යන්න ඕනේ. පොඩි ළමයිව එක්කන් යන්න ඕනේ කානිවල් වල. කොහොමනේ ඔළුවට එන්නේ? නෑ, පුංචි දුවල පුතාලවත් පුංචි කාලේ ඉඳලම ආගමට දහමට නැඹුරු කරවන්න. ඉතින් ඒ නැඹුරු කරවන්න ඕන විදි තියෙනවානේ. අර අපි කලින් කිව්ව විදිහටනේ.
1: අර පොඩ්ඩක් ගැලපෙන නේ, අර තේරෙන විදිවලට.
0: ඔව්, මෙන්න මෙහෙම අරන් ගිහිලා මේ වගේ තැනකට අරන් ගියොත් එහෙම ඒගොල්ලන්ටත් ආසයි තනවා දේවල් දැක්කම. ඊළඟට තමන්ගේ ආගම ගැන හොයන්න හිතනවා දේවල් නේද? තමන්ගේ දැනුමෙන්ම ආගම අදහනව නම් ඒක ගොඩක් වටිනවා.
1: සහ මේ ඔව් ඒ කියන්නේ මේ සචින කියපු කාරණාව හරි. ඒ කියන්නේ පවුලක් විදියට අම්මා තාත්තා එක්ක තමන්ගේ සහෝදර සහෝදරියෝ එක්ක පුංචි දුවලා පුතාලටත් මේ වගේ පොසොන් එකටනේ පොසොන් පොයට ඉතින් වෙසක් කලාපයකට ගිහිල්ලා ඒ පහන් කූඩු දැකලා තොරන් දැකලා ඒ විතරක් නෙමෙයි ආගමික වතාවත් වලට ආමිසහ ප්‍රතිපති පූජාවන් වලට සහභාගී වෙලා ඒක වෙනස් අත්දැකීමක් සහ ජීවිතේ ලොකු මතකයක් වගේම පාඩමක් වෙයි.
0: අන්න හරි. දැන් මේ පොසොන් වල තියෙන විශේෂත්වය මොකද්ද?
1: වෙසක්
0: වල තියෙන විශේෂත්වය දැනගත වෙසක්
1: කාලේදී පොසොන් වලට
0: මොනවද සිද්ධ කරන්නේ? එතකොට විශේෂයෙන් මතක් කරගන්න ඕනේ මේ දැන් ටවුන් එකේම තියෙන පන්සල තමයි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය. ඉතින් මේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගැනීමෙන් තමයි නේත්‍රාලෝක ධර්ම විජේ පොසොන් උදානය පැවැත්වෙන්නේ. විශේෂම දේ තමයි නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය. උතුම් බක්කුල සෑයේ සිට වැඩම කරපු සර්වඥ ධාතුන් වහන්සේ මහරහත් ධාතුන් වහන්සේ වඳින්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොසොන් පොහෝදා ශ්‍රේත පූජා වැඩසටහනක් පැවැත්වෙනවා. බැතිගී සරණිය ප්‍රදේශයේ රාජායතනවල සේවක මහත්ම මහත්මීන්ගේ සහ පාසල්වල දහම් පාසල්වල දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ඔන්න ජුනි 26, 27, 28 කියන දවස් තුනේදී මේ බැතිගී සරණයත් පැවැත්වෙනවා. පොසොන් තොරණ, දන්සල්, පහන් කූඩු මේ ඔක්කොම පොසොන් කලාපේ දැක ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෙවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් නෙතෆම් සමගින් සංවිධානය කරන තේපැන් දන්සලකුත් පැවැත්වෙනවා ජුනි 28, 29 දවස් දෙකේ බණ්ඩාරවැල පුෂ්පාරාම පූජා භූමියේදී. අපි ඒකත් මතක් කරන්න ඕන.
1: ඔව්, දැන් අපි මතක් කරාන අනුග්‍රහකත්වයේ දරනවා කියලා කසාගල.
0: ඉතින්
1: කසාගල මේ සුපර් මාකට් එකත් ඔන්න දැන් ලංකාව පුරාම තියෙනවා. ඔයාලට පුළුවන් මේ මාකට් වලට ගිහිලා ඔයාලට ඕන කරන දේවල් මිලදී ගන්න. කසාගල ග්‍රීන් සුපර් මාකට් මේ වෙනකොට දැන් තියෙනවා. අපි ස්ථාන කිහිපයක් ඔයාලට දැනුම් දුන්නා. ගම්පල තියෙනවා, නාරම්මල තියෙනවා, ගණේමුල්ල තියෙනවා. ඒ වගේම තමයි මාතලේ තියෙනවා, අතුරුගිරිය තියෙනවා, සහ තව එක තැනක් අපි කිව්ව මුල් ඒරියාවේ තියෙනවා.
0: ඊළඟට මේ රට මැදට ඔය මාතරේ ඔක්කොම තැන්වල තියෙනවා.
1: මේ තැන් ටිකේ තියෙනවා.
0: ඔව්, අපි නගරේටත් ඊළඟට ශාඛාවක් ඕපන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
1: ඉන්නවා. ඉතින් ඉදිරියේදී අපි දැනුවත් කරන්න මොනවාද මේ ස්ථාන ටික කියලා. ඔයාගේ පළාතට අනුව, ප්‍රදේශයට අනුව ඔයාට ආසන්නම තැනක කසාගල ග්‍රීන් සුපර් මාකට් එකක් ඕපන් වෙන්න නියමිත ඉදිරියේදී. ඉතින් ඔයාට ඕන කරන දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්, grocery items වෙන්න පුළුවන්. නියම ප්‍රමිතියෙන් අඩුම මිලට මිල දී ගන්න නම් යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියාට පස්සේ WP ලාන්චින් එන විජේ නිෂ්පාදනත් මිල දී ගන්න පුළුවන්. මම අර කලින් පැයේදී උපදෙසක් දුන්නනේ. දැන් විටමින් C කියලා කියන්නේ අපේ ඉමුනිටි සිස්ටම් එකට අවශ්‍ය දෙයක්.
1: ප්‍රතිශක්තිකරණයට.
0: එතකොට දෙහි වගේ දෙයක් වරකට ගම්බ්‍රි ස්ට්‍රිට්ටකුත් දාගන්න.
1: ඒවා try කරලා බලන්න.
0: try කරලා බලන්න හරි රහයිත් එක්ක.
1: ඔව්, මේ අපි මේ try කරලා කියන්නේ.
0: අන්න හරි.
1: ඒ කියන්නේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
0: නැතුව මේ අපි දෙහි වලට ගම්බ්‍රිස් දාලා මේ නිකන් දැක්කට නෙමෙයි.
1: අපි සාමාන්‍ය හැමයක් අරගෙන තමයි උදේට එන්නේ. මොකද දැන් සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවකට ටිකක් තියෙනවනේ පීනස් ගතිය තියෙන සමහරුන්ටනේ, කතා කරන්න අමාරුයි නේ, සෙම පැටලෙන ගතිය තියෙනවා. ඔය ඔක්කොම කෙලින්ම නැති වෙලා යනවා.
0: නැති වෙලා යනවා. දැන් ඊළඟට ඔය මේ සූදුරු කුඩු, අබ කුඩු, ඊළඟට ලුණුත් අවශ්‍ය වෙනවා. ඔය වගේ දේවල් අවශ්‍ය වෙනවා විශේෂයෙන් මේ දිනදා කෑම බීම හදනකොට. ඔය දැන් සූදුරු වගේ දැන් හොඳටම උයන්න දන්න ගෘහණියන් මම වගේ දන්නවා සූදුරු එහෙම කොහෙදද පාවිච්චි කරන්නේ කියලා. හරිද? උද පෙටි දාලා මොනවද හදන්න
1: පුළුවන්?
0: දැන් ඒවා දැන් මේක මෙතනදී පැහැදිලි කරන්න මට වෙලා මදි.
1: Chat GPT.
0: හරි කොහොමhari. දැන් අපි හරි ඒවත් අපි පාවිච්චි කළා. මේ උයන්න රෙසිපිස් අපි හොයාගන්නවනේ. හැබැයි ඒ දේවල් වල නියම රහ එන්නේ නියම අමුද්‍රව්‍ය පාවිච්චි කරොදී.
1: අනිවාර්යයෙන්මනේ. ඒ කියන්නේ නියම ප්‍රමිතියෙන් එන අර අපි කියන්නේ ඕගනික් කියලා නියම ප්‍රමිතියෙන් එන නියම ගුණාත්මක භාවයෙන් යුක්ත ඒ අමුද්‍රව්‍ය අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන්ම කුළුබඩු. ඉතින් ලංකාවේ රසය අපේකම මුළු ලෝකයටම අරන් ගිය නමක් තමයි විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් WP ලාංඡනයේ බලලම මේ මිලදී ගැනීම කරන්න කියලා මතක් කරනවා. මොකද රටේ අපේ රසය මුළු ලෝකෙටම අරන් ගියපු නමක් තමයි විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ.
0: දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලහම බොයෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්නේ යනකොට මේ විජේ නිෂ්පාදන වලින් හදපු කෑමක් හදාගෙන යන්නක බලන්න කෙලින්ම කියනවා මෙන්න මේ සින්දුව.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: උදේ 9:35යි
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට Meltdol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltdol paracetamol visheshayaki
3: rupiyal 3000kata wediyen feels ekak shopping karanna nexus app ekek qr ekak scan karanna spin karanna hita ganna beri watina tag rasak win karanna feels enna spin karanna win karanna
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දින ආර්ජීක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 LKA Outlet Stable ලියාපදිංචි මුල් සමාගමකි
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
9: කොහෙන්ද මේ JBL එක?
10: කීල්ස් එකෙන්.
3: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න. Kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
4: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනියා. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද 0247 31 33 540

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඔද 9:43.
4: Death FM. Algo Town. නගරී කතාබහ.
3: දෙන වැ විනාඩි 43යි වලාව දැන් අපි යන්න හදන්නේ LB Finance එක පැත්තට. මොකද ඔබ ඒ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් ඒක LB Finance එකකින් වෙන්න ඕනේ කියලා අපිට කියන්න හේතු ගොඩාක් තියෙනවා.
5: අනිවාර්යයෙන්ම
3: ප්‍රධානම හේතුව තමයි මොකද දන්නවද? බිලියන 150කට වැඩි තැන්පත ප්‍රමාණයක් වගේම බිලියන 400කට අසන්න වත්කම් ප්‍රමාණයක් LB Finance සතුව තියෙන හින්දා.
5: හින්දා. ඉතින් LB Finance ගැන අපි වාට මෙච්චර මතක් කරන්නේ මේ FD එකක් දාන නොන නිසා. දැන් සාමාන්‍යයෙන් කොච්චර අපි හැම වෙලෙම කියන දෙයක් තමයි ආයෝජන අවස්ථා තිබ්බත් FD එකක් දාන එක අමතක කරන්න හෝ අතපසු කරන්න එපා. හැබැයි ඉතින් එහෙම FD එකක් දාද්දි ආවට ගියාට දාලා හරියන්නේ නැහැ. නිතරම ආසල කිලිමත් වෙන්න ඕන. වගේ FD එකට කොච්චර ඉන්ට්‍රස්ට් රේට් එකක් පොලි අනුපාතයක් ලැබෙනවද කියලා. ඉතින් ලංකාවේ FD එකට ලැබෙන ඉහළම පොලි අනුපාතය ලබා දෙන ඒ වගේම තමයි අර සචින කියපු විදිහට අවුරුදු 55කටත් එහා විශ්වාසය රුපියල් බිලියන ගණනක් ඉක්ම වූ වත්කම් තියෙන සමාගමක් තමයි මේ අපි කියන LB Finance කියලා කියන්නේ. ඉතින් ඔන්න LB SIM app එකක් දැන් තියෙනවා. ඔයාට Play Store එකෙන් එහෙමත් නැත්නම් App Store එකෙන් download කරගන්න පුළුවන්. download කරගෙන ඔයාට පුළුවන් app එක install කරගෙන app එක through ම ඔයාගේ FD එක open කරන්න, ඒ වගේම manage කරන්න, ඒ වගේම තමයි ඔයාට app කරුවන් රහිතව රුපියල් ලක්ෂ 3ක් දක්වා ණය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාගේ FD එකෙන්. ඉතින් යන්න LB Finance එකට.
3: ණය ගන්න app කරුවන් පස්සේ ගිය කාලේ ඉවරයි. ඔබ LB Finance එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා තියෙනවා නම්, ඒ වගේම තමයි අපි Melva Steel ගැන මතක් කරන්න ඕනේ. ඔබේ ඕනම ඉදිකිරීමකට ඔබ තෝරගන්න ඕන Melva Steel. මොකද අපි ඉදිකිරීමක් කරන්නේ අවුරුද්දකට
5: අවුරුදු 100ක් තියෙන හදන ඉදිකිරීම් තියෙන්නේ නේ. ගෙවල් එහෙම පරම්පරාවෙන් පරම්පරාවට පවතින තමයි අපි හදන්නේ. ඉතින් ඕනම දේශගුණික තත්වයක් ඕනම කාලගුණික තත්වයකට ඔරොත්තු දෙන විදිහටනේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානය, ව්‍යාපාරික ගොඩනැගිල්ල වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේම ගෙදර වෙන්න පුළුවන් හදනවා නම් අමතක කරන්න එපා Melva Steel දාන්න. මොකද ලංකාවේ අංක එකේ ස්ටීල් මැනුෆැක්චරර් තමයි Melva කියලා කියන්නේ. මේ වෙනකොට ලංකාව වටේම සිද්ධ වෙන දැවැන්ත ව්‍යාපෘති, රාජ්‍ය ව්‍යාපෘති වගේම පුද්ගලිකංශයේ දැවැන්ත ව්‍යාපෘති වලටත් භාවිතා වෙන්නේ Melva Steel තමයි.
3: ඔය ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අර ඒ කාලේ හදපුවා බලන තාමත් තියෙනවා. ඒක හොඳ ශක්තිමත්ව තියෙනවා. මේ අද කාලේ හදන පරක්කුවට ඉවරයි නේ.
5: අනේ Melva Steel දාලා නැත්තම්.
3: නැත්තම් ඒක තමයි වෙන්නේ. හරි. ඊළඟට දැන් අපේ කීල්ස් එකට යන වෙලාව ටික ටික ලඟ වෙනවා.
5: ලඟ වෙලා තියෙන අපි යන්. අපි බලාපොරොත්තුෙන් හිටිය අපි වෙනුවෙන් සමහර අය කීල්ස් එකට ගිහිල්ලා අපිට යම් යම් දේවල් අරගෙන එයි කියලා.
3: එහෙම පොරොන්දු වෙච්ච කෙනාද නැහැ.
5: එහෙම යන් ගනුදෙනු තිබ්බ, ඩීල්ස් තිබ්බ අපි දාලා. ඒ ඩීල්ස්
3: අපි දෙන්නගේ ඩීල්ස් තියෙන කීල්ස් එකට යනවා.
5: කීල්ස් එකක් ගාව. ඒ කියන්නේ ඕනම ඩීල් එකක් අපි කවුරු හරි එක්ක දාන්නේ කීල්ස් එක ආශ්‍රය කරගෙන තමයි. මොකද එහෙම දාන්න හේතුව තමයි දැන් වා කීල්ස් එකට ගියාට පස්සේ වාගේ බිල් එක රුපියල් 3000ට වැඩි වුණොත් නැත්නම් රුපියල් 3000ක් හරි වුණොත් ඔන්නාට පුළුවන්කම තියෙනවා වාගේ කීල්ස් නෙක්සස් ඇප් එකේ තියෙන QR කෝඩ් එක කැෂ් එකේ ඉන්න ඒ ගෑන් ළමයට හරි පිරිමි ළමයට හරි කියලා ස්කෑන් කරගෙන එතකොට එනවා virtual spin wheel එකක්. හරිද? ඒක කරකවල බලන්න. එතකොට වාට ඒ වෙලෙම තෑගි දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා වෙනුවෙන් MacBook Neo laptops දිනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Samsung Galaxy අලුත්ම smartphones, air fryers තියෙනවා, JBL wireless speakers තියෙනවා, JBL wireless headphones තියෙනවා, hotel vouchers තියෙනවා, shopping vouchers තියෙනවා. මේ ඕන දෙයක් ඔයාට දිනා ගන්න පුළුවන්. යන්න කීල්ස් එකට ගිහිල්ලා ඩීල් එක දාන්න.
3: ඔව්. ඒ වගේම තමයි දැන් කීල්ස් එකට එහෙම අපි අනකොට ආචි. අපි කොච්චර දකින්නවද අර දැන් කීල්ස් එකට යන තව හේතුවක් නේ අපිට ලොකු කාපාක් එකක්
5: තියෙනවා. මේ
3: බම්බල පිටියේ නිකන් අර ක්‍රිකට් මැච් එකක් ගහන්න
5: පුළුවන් ඉඩ තියෙනවා.
3: ඉඩ තියෙනවා. දැන් අපි ඒකට යනකොට කොච්චර BYD නවත්තලා තියෙනවද පාකින්
5: එක? පාකින් එකේ නේ දැන්. ඔව්.
3: පොෂ් එකට යනවා BYD වලින් කියලා.
5: ඒ කියන්නේ පාකින් කොහේ හරි අපි ගිහිල්ලා ඒරියා එකක් බැලුවොත් හැම පාකින් ස්ලොට් එකකම වගේ BYD එකක් තියෙනවා. ට්‍රැෆික් එකේ ඉඳලා බැලුවොත් BYD එකක් අපිට පේන්න තියෙනවා.
3: දැන් බොරුනම් කියන්නේ දැන් ට්‍රැෆික් එකේ ඉන්නවා නම් දැන් දෙපැත්ත හරි ඉස්සරහ හරි බලන්න BYD එකක් නැද්ද
5: කියලා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයා පාරේ ඇවිදන් යනකොට බලන්න මූණට BYD කීයක් එනවද කියලා ඉස්සරහට.
3: ඔව්.
5: ඒ තරම් BYD ප්‍රමාණයක් තියෙනවා. මොකද හේතුව මුළු ලෝකෙම මේ වෙනකොට අපි කියනවනේ හැම වෙලෙම පුනර්ජනනීය බලශක්තියට හොමාරු වෙනවා. ඉතින් අපිත් කැමති බැටරි එකෙන් දහවණය කරන්න පුළුවන් EV vehicle එකක් පදින්න අපි කිව්වා. ඊයේ නේද අපි කිව්වේ මේ තෙල් වලට යන වියදම.
3: අන්න හරියට.
5: ඒක ඉතුරු කරගන්න අපිට කොච්චර උපකාරී වෙනවද කියලා මේ EV vehicles. ඉතින් BYD කියලා කියන්නේ මේ වෙනකොට මුළු ලෝකෙම විශ්වාසය දිනාගත්තු නමක්. ඒ කියන්නේ හෙට අනිද්දා වෙද්දී ඕ තව අවුරුදු 5කින් 10කින් හොයා ගන්න නැති වෙන කම්පැනි එකක් නෙමෙයි. ඉතින් EV vehicle එකට යන්නවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම BYD තෝරගන්න කියන්නේත් අපි ඒකයි. ඒ වගේම තමයි ඔන්න රාජ්‍ය සේවකයන්ට මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් දෙන්න 011-125-125 නම්බරකට 011-125-125 නම්බරකින් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඒ කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දාගෙනම ඔයාට ළඟම තියෙන BYD showroom එකට ගිහිල්ලා test drive එකක් කරලා
3: තියෙනවා. ඔව් ගාල්ල කොළඹ මහනුවර කුරුණෑගල මොරටුව යාපනයේ රත්නපුර අම්පාර.
5: හරි ඔය ළඟම ගිහිල්ලා ඔයාට තියෙන ඔයාගේ BYD එක මිලදී ගන්න.
3: හරි දැන් අපිට යන්න වෙලාව වෙලා තියෙනවා. හැබැයි යන්න කලින් රුමේෂ් ගැන කියන්න ඕන.
5: ආ ඔව්
3: රුමේෂ් මොකද වෙලා තියෙන්නේ?
5: රුමේෂ් ගැන කියන්න ඕන මේ රුමේෂ් මේ වෙනකොට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීමවල දෙවනි ස්ථානය දක්වා ඇවිල්ලා තියෙනවා.
3: මේ අපි 7වෙනි ස්ථානේ ඉඳන් තමයි මේ පහුගිය සති දෙකේම කිව්වේ.
5: අපි ඊට පස්සේ ඩයමන්ඩ් ලීග් වල පහටා වගේ ගියා. ඊට පස්සේ 3වෙනියට ආවා කිව්වා. දැන් ඔන්න දෙවනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දිනවල ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් ඇත්ලටික් මීට් එක තියෙනවා චෙක් ජනරජේ. ඉතින් මේකට සහභාගී වෙලා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා අපේ මේ කතා නායකයාට. අපි එහෙමනේ කියන්නේ දැන් රුමේෂ් ගැන. ඉතින් ඒක විශේෂත්වයක් තමයි රුමේෂ් මේ පරාජයට පත් කරන්නේ මේ වෙනකොට ඩබල් වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් වන ඇන්ඩර්සන් පීටර්ස්ව මෙයා ග්‍රෙනඩා රාජ්‍යයේ මෙයාට වඩා මෙයා මීටර 84.27ක් දුරකට තමන්ගේ හෙල්ල විසි කරනවා. හැබැයි අපේ රුමේෂ් ඊට වඩා දුරක් විසි කළා මේ ජයග්‍රහණය අත්පත් කරගන්න සමත් වෙනවා. ඉතින් අපි රුමේෂ් නැවත වතාවක් සුබ පතනවා. ලංකාවේ මල්ල ක්‍රීඩකෙක් ලෝක මට්ටමේ ළඟා කරගත්තු
3: ඉහළම
5: ජයග්‍රහණය තමයි මේක.
3: ඔව්. එහෙනම් දැන් අනිත් අය ඉන්නේ රුමේෂ්ගේ වටේ තරඟ කරන අනිත් අය ඉන්නේ. දැන් ඉතින් අපිට වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා තමයි ඉන්නේ. අපි යනවා එහෙනම් ජනියට අවස්ථාව දෙන්නම්. හෙට හම්බෙමු හරියටම උදේ 7ට. මම සචිනේ.
5: මම අචින්. අපි නුවවත් එක්කන් හිටෙන්න.
6: We take

කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු. අපි බණ්ඩාරවෙල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: හොඳම මිලට කොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
6: Good morning, වේලාව උදේ 10යි.

0: විශ්වාසය කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. අමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමය දීර්ඝ කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා වන මූලික අවබෝධතා ගිවිසුමට දෙරටේ නායකින් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා ඇති බව නිල වශයෙන් වාර්තා වනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශක ස්මයිල් බගයි ටෙහරන් නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම ලෙස නම් කර ඇති මෙම එකඟතාවය මෙවන විටත් බලාත්මකව ඇති බවයි. නායකින් දෙපළ ඩිජිටල් ක්‍රමයට මීට අත්සන්තැබීම හේතුවෙන් හෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ නිල අත්සන්තැබීමේ උත්සවය අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් දෙරටේ සාකච්ඡා කණ්ඩායම් ඉදිරි රාජතාන්ත්‍රික කටයුතු සඳහා තවදුරටත් ජිනීවා නුවර රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. යාපනය මහනුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව කුඹගොල්ලෑව ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙදවචිය පූනෑව පොලිසිය පැවසුවේ මහනුවර සිට වවුනියාව දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් එම ගුරුවරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූනෑව ගල්කන්දේගම විද්‍යාලයේ සේවය කළ 56 හැවිරිදිවියේ පසු වූ ගුරුවරියක්. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රේදුරා අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. මීළඟනෙත් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන,

සුබෝදසනක්වේවා වෙලාවුදේ 10:09 අපි ආරම්භ කරන්න හදන්නේ ඔයාට සුපුරුදු දේ දුනු මාවත. අද ජුනි මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. බලන්න ඉතින් මේ සතියත් ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ ඇවිල්ලානේ බ්‍රහස්පතින්දාත් වෙලා කියලා කියන්නේ. අද කොළඹට නම් වැසිබර උදෑසනක් තමයි අපිට ආරම්භ වුණේ. දවස පටන් ගන්නකොටම වැස්සත් එක්ක දවස පටන් ගත්තේ. මං හිතන්නේ වැඩට ආපු ඔෆිස් ආපු ගොඩ දෙනෙක් කොළඹට ආව නම් නාගෙන තමයි වැඩට එන්න ඇත්තේ. ඒ අතරේ මං හිතනවා ලංකාවේ ගොඩාක් පැතිවලටත් මේ වෙලාවේ පොඩ්ඩක් වැස්සත් එක පොඩි සීතල කාලගුණයක් තියෙනවා ඇති කියලා. ඒක හැමද කියලා ඕගොල්ලෝ මට WhatsApp message එකක් දාද්දි, call එකක් දාද්දි, අපේ Facebook post එකට comment එකක් දාද්දි මම දැනුවත් කරන්න. මොකද මේ දවස්වල කොහොමත් අර නිර්තදිග මෝසම් සුලං සක්‍රීය වීමත් එක්ක ලංකාවේ ගොඩාක් පැතිවලට වහිනවා. ඒක කොහොමත් අපිට පුරුදු කාරණයක්. හරි, ඉතින් ඒකත් එක්ක තමයි අපි දේදුරු මාවත අද පටන් ගන්න හදන්නේ. වැස්සත් එක්ක සීතලත් එක්ක දේදුරු මාවත පටන් ගන්නකොට එන්න මේ පැත්තට කතා කරන්න 0112 55 33 63. අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ ගෙදර කන්ටැක්ට් නම්බර් එක වගේ වාට මතක අපේ හොට්ලයින් නම්බර් එක, ඊට පස්සේ WhatsApp නම්බර් එක, ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ WhatsApp නම්බර් එක වගේ මතක අපේ WhatsApp නම්බර් එක 0811 95 95 95 WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. දැනටත් ගොඩ දෙන්නේ මැසේජස් දාලා තියෙන්නේ, හොඳද? ඊට පස්සේ යන්න අපේ Facebook ෆෑන් පේජ් එකට. මං අද අහලා තියෙන්නේ ක්‍රියේටිව් විදියට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අර ගම්නගර කේස් එක පොඩ්ඩකට නැවැත්තුවා. ඒක දැන් සති ගානක් තිස්සේ මම එක දිගට ඇදගෙන ආවනේ. අද මම අහලා තියෙන්නේ අද වැස්සනේ කුඩේ අපිට ගොඩක් මතක් වෙනවානේ. මං ඉතින් අද ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ කුඩේ ගැන වාක්‍යයක් ටයිප් කරගෙන යන්න කමෙන්ට් එකක් විදියට. හැබැයි කුඩේ වෙනුවට ඔයා පාවිච්චි කරන්න ඕනි ෆෝන් එක. යන්න අපේ Net FM Facebook ෆෑන් පේජ් එකට. අපේ පේජ් එක ෆලෝ කරන ගමන් ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. නිකන් හරියට අම්මගේ ෆෝන් එක හැමදාම අපි වැස්ස දවසට අරගෙන ගිහිල්ලා නැති කරගෙන ඇවිල්ලා අම්මගේ බැනුම් අහනවා වගේ. හරි, සින්දු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ NSB Digital Drive ගැන. අපි දැන් හැමෝම අලුත් ඩිජිටල් කරණයත් එක්ක බැංකු කරන සේවාවන් පවා ලබා ගන්න. බැංකුවට යන්නේ නැතුව ගෙදර ඉඳන් එහෙම නැත්නම් ඉන්න තැනක ඉඳන් ෆෝන් එකෙන් බැංකුවේ ඇප් එකට ගිහිල්ලා කෑෂ්ලස් විදිහට තමයි අපි ගොඩාක් ගනුදෙනු සිද්ධ කරන්නේ. ඉතින් මේ දේවල් කරනකොට අපි අප්ඩේට් වෙනකොට ඒ දැන හරියට දැනුවත් වෙලා ඉන්න ඕනි. ඒ දේවල් වලට යන්න කලින් ආරක්ෂාකාරීව ගනුදෙනු කරන්නේ කොහොමද කියන දේවල් දැනුවත් වෙන්න ඕනි. ඒ හින්දම තමයි ඔබ වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව, එහෙම නැත්නම් තේරන සිංහලෙන් කිව්වොත් NSB බැංකුව ඔබව හොයාගෙන ඔබේ නගරයටම ඇවිල්ලා ඔබව දැනුවත් කරන්නේ. අද දවසේදී පන්නලවට ඉන්න අයට තමයි මේ අවස්ථාව හම්බ වෙන්නේ. පන්නල බස් ස්ටෑන්ඩ් එක ගාව තමයි අපේ කණ්ඩායම NSB කණ්ඩායම අද දවසේ රැඳිලා ඉන්නේ. පන්නල නගරයවට ඉන්න අයට අවස්ථාව තියෙනවා. වෙළඳ මහත්වරුන්ට, වෙළඳ මහත්මීන්ට අවස්ථාව තියෙනවා. අර QR ක්‍රමයත් එක්ක කොහොමද පේමන්ට් කරගන්නේ මේ දේවල් ගැන දැනුවත් වෙන්න. ඒකනම් මතක් කරන ගමන් අපි දේදුණු මාවත පටන් ගමු. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

අපි ඔයාගේ මොකක්හරිවාගේ වටිනම දේකට සමාන දෙයක් නම් කරන්න කියලා කිව්වොත් ඔයා ගොඩාක් වෙලාවට උදාහරණයක් විදිහට ගන්නේ ඇස් දෙක වගේ මම මේ දේවල් බලාගන්න ඇස් දෙක වගේ තමයි මම මේ දේවල් වලට ආදරය කරන්නේ ඔන්න ඔය වගේ උදාහරණ අපි ගන්නෙ ඒ තරමටම අපේ ඇස් දෙක අපිට වටිනෝ ඒ වටිනාකම මේ විදිහටම දන්න කණ්ඩායමක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ ඒ නිසාම තමයි විෂන් කෙයා ඔබ වෙනුවෙන් මේ දින කිහිපයක් පුරාම එක දිගට නොමිලේම අක්ෂි පරීක්ෂණ සේවාවන් පවත්වන්නේ අක්ෂි පරීක්ෂණ කඳවුරු පවත්වන්නේ ඉතින් ඒකත් එක්ක මීළඟ අක්ෂි සායනය නොමිලේම පැවැත්වෙන මීළඟ අක්ෂි සායනය හොරණ නගරයට තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරියටම කිව්වොතින් නොම්බර 157-2 රත්නපුර පාර හොරණ කියන ලිපිණයේ තියෙන විෂන් කෙයා ශාඛාවට මේ මාසේ 21 වෙනිදා ඒ කියන්නේ වැඩි දවසක් නෑ මේ ඉරිදට ඔයා ගියොතින් ඔයාට අවස්ථාව තියෙන ඔයාගේ ඇස් සම්බන්ධ මූලික පරීක්ෂාවන් ටික කරගන්න වගේම ඔයාගේ දුව හරි පුතා හරි එක්කනගෙන ගිහිල්ලා එයාගේ අක්ෂි පරීක්ෂාවන් කරගන්න මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන පරීක්ෂාව ශ්‍රවණ පරීක්ෂාව ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාව මේ හැම දෙයක්ම නොමිලේම කරලා දෙන්න බලාගෙන විෂන් කෙයා කණ්ඩායම එදාට සූදානමින් ඉන්නවා හොරණ නගරය කිව්වට පස්සේ විෂන් කෙයා ශාඛාවන් කීපයක්ම තියෙනවා ඒ අතරින් හරියටම නොම්බර 157-2 රත්නපුර පාර හොරණ කියන ලිපිණයේ තියෙන අර NSB බැංකුව ඉස්සරහා තියෙන විෂන් කෙයා ශාඛාවේ තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ පුංචි දුවල පුතාල වෙනුවෙන් නොමිලේම පැවැත්වෙන මේ අක්ෂි සායනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හන්දා දුවල පුතාල ගොඩ දෙනෙක් එතනට සම්බන්ධ වෙන හන්දා ඒ දුවල පුතාල වෙනුවෙන් විශේෂ ක්‍රීඩාවන් රසකුත් ඒගොල්ලෝ සංවිධානය කරලා තියෙනවා VR බොක්ස් තියෙනවා බවුන්සර්ස් තියෙනවා ෆේස් පේන්ටින් තියෙනවා මේ ඇතුළු විනෝද ක්‍රීඩා රසක් එක්කත් ඔයාගේ දුවට පුතාට එකතු වෙන්න පුළුවන් මේ සතියන්තය ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරගන්න පවුලේ හැමෝමත් එක්කම ඔයයි දුවයි පුතයි අම්මයි තාත්තයි පවුලේ හැමෝමත් එක්කම විෂන් කෑ එකට ගිහිල්ලා නොමිලේම ලැබෙන මේ අවස්ථාව මග හැරගන්නේ නැතුව ලබා ගන්න කියලා මතක් කරනවා. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ අපි ගැන අපිටත් වඩා හිතන තැනක්. කමල්බන්දුල වීරපිනෝ වෙද මහත්තයා ඉන්නවනේ. දෙවි කෙනෙක් වගේ එතුමා කරන ප්‍රතිකාරත් එක්ක ලංකාවේ ගොඩ දෙනෙක් මේ වෙනකොට Taman දුක් විඳ විඳපු රෝගාබාධ වලින් සුවයට පත් වෙලා තියෙනවා. පඩි පෙලක්වත් නැග ගන්න බැරුව හරි අමාරුවෙන් ඇවිද ඇවිද ඉඳපු කට්‍රිය ඔන්න අපිට ඇහෙනවා සිරීපාදෙත් නැග්ග කියලා කියන්න ඒ තරමට සුවපත් වෙලා තියෙන්නේ කමල්බන්දුල වීරපිනෝ වෙද මහත්තයාගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර හන්ද සුවර සුව කරගන්න බැරි ඊට පස්සේ අර බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේවනම් හොඳ කරන්න බැරි ලෙඩ අම්මා මේවනම් හොඳ කරන්න බැරි ලෙඩ තාත්තා කියලා අහගත්ත ලෙඩ රෝග තියෙනවනම් කමල්බන්දුල වීරපිනෝ වෙද මහත්තයා සම්බන්ධ කරගන්න සඳුද අඟහරුවාදා පොය දවස් සැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි 0777-300-940 හරි 0773-273-540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා WhatsApp message එකක් දාලා තිනවා වරකාගොඩ අනුර ගාමන්ට් එකේ සෙට් එක. නයනා මිස් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. සමන් මලි, නදී, ලක්ෂි, සඳුනි, රමණී, තමරා, සාමාමිනුකි, සම්පත්, රුමේෂ් මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුබ වැසි දවසක් ජනියයියේ. මෙහෙටත් හරි වැස්ස. ඔහෙත් එම වෙන්න. ලස්සන සින්දුවක් දෙන්න අපිට. එහෙම කියලා message එක දාලා තින්නේ අපේ ගන්තුන ඉන්න

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව 10යි විනාඩි 24යි
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Don't stop remix remake ekata happena DJ blast eka
7: anga galene igna kumariye
8: eni alagende
5: happena radio itihase prathama watawata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
9: 1 2 3 let's go
5: Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
6: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Novator
10: Brought to you by
11: Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
12: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
13: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
14: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කොළයකේ සහාත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නයක්ද එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න ජුනි 18 වනදා මහරගම රත නැවතුම් පළේදී
15: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම
16: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
17: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
18: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
17: මුළු තැන් ගෙටම විජය
18: විජය තුන පහ. අපේ රසය රටේ සැමට
19: Coca-Cola රස දෙන්න නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 19 පාදිනිය ජුනි 20 ගලෙන් දිදුරු වැව
1: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
20: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: NBQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
4: වෙලාව 10:29.
2: මේ හස්බන්ඩ්
21: මොකද වයිෆ්?
2: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
21: දන්නවා.
2: මොකද්ද?
21: මගේ ඔළුව.
2: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
22: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: දෙදුරු මාවත අහන ගමන් ඉන්නේ මේ අතරේ මං ඔයාව එක්කරගෙන යන්න හදන්නේ කොළඹින් ටිකක් එහාට හරියටම කිව්වොතින් එහෙම පන්නල පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද NSB Digital Drive 3 අධියරේ තවත් එක වැඩසටහනක් අද දවසේ ක්‍රියාත්මක වෙනවා පන්නල නගරයේ කේන්ද්‍ර කරගෙන. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න තමයි මම හදන්නේ. හරියටම මේ පිළිබඳව දන්න කෙනෙක් සම්බන්ධ කරගත්ත ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අලෙවි නිලධාරීතුමා සුරාජ් සංජීව මහත්මයා මම අදත් සම්බන්ධ කරගත්ත. සුබ දවසක් වේවා. අද දවසේ පන්නල නගරයේ සිදුවෙන වැඩසටහන කොහොමද සිද්ධ වෙන්නේ?
23: අද දවසේ අපි කේන්ද්‍රස්ථානයේ කරගෙන තියෙන්නේ පන්නල නගරය. පන්නල නගරයේ පුරාවට විසිරී සිටින ව්‍යාපාරික මහතුන්ට අවස්ථාවක් තියෙනවා. වෙළඳ පාරිභෝගිකව ආපුවාම ඔවුන්ට ගෙවීම් ක්‍රමය ඩිජිටල්කරණයත් එක්ක QR කේතය බැංකුව හරහා ඔවුන්ට සාදා ගැනීමේ අවස්ථාවක් අද දවසේ පුරා අපි පන්නල නගරයේ සිටින වෙළඳ මහතුන්ට අවස්ථාව උදා කර දීලා තියෙනවා. මේදි වැඩසටහන අපි ආරම්භ කරා පන්නල නගරය තුළ මා කඳුරු නගරයේ ඇලබඩගම කියන නගර කේන්ද්‍රස්ථාන කරගනිමින් අපි කණ්ඩායම් කීපයක්ම මේ වෙනකොට මේ වැඩේ පටන් ගන්න තියෙනවා.
4: හරි, එතකොට ඔය විදිහට තමයි අද දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට සුරජ් මහත්මයාට අපිත් එක්ක මේ වෙලාවේ. හරි, ඒ ගැන ඒ විදිහට ඔයාලට මතක් කරන අතරේ දැන් මේ පැත්තට කෝල් කරලා ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගන්න ඕනේ. අපිට කතා කරා පොල්ගොල්ල උයන්වත් ඉඳන් අපේ ගාමිණී රත්නායකයි අද මුලින්ම කතා කරේ. එයා එකතු කරගන්න කියලා කිව්වෙ ඉතින් සුපුරුදු විදිහටම නාලනී, ගයාන්, රුවන්, අශානි, මංජුලා, ඊට පස්සේ මේ සොරි අශානි එක මංජුල මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වෙ. ඊට පස්සේ මේ තව විශේෂයෙන්ම ඒගොල්ලන්ට වහින්න ඔන්න මෙන්න වගේ කියලා කිව්වා. අපිට නම් ඉතින් වහිනවා මේ වෙලාවෙත් මට පේන විදිහට නම්. ගාල්ල ඉඳන් අපේ ගාල්ල ගෝණපුරේ මල්කිත් කතා කරා. මල්කි ඔයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. බුත්තල කුඩාවේ ඉඳන් අපේ මල්කාන්ති අක්ක කතා කරා. එයාගේ දුව දිලිනි ඊයේ ටයිකොන්ඩෝ මැච් එකේ ෆයිනල් එකට සෙල්ලම් කර කර හිටියානේ. අන්න රන් පදක්කම දිනනලු. නෙත් FM අපේ ටීම් එකම සුබපතනවා අපේ දිලිනිට. ඊළඟට යන්න හදන්නේ මොනරාගල වැදිකුඹුරට ගිහිල්ලා එන්න. මංජුලා කතා කරා අදත්. ඒගොල්ලන්ට හොඳටම පායනවලු. බලන්නකෝ ඉතින් නේද? එවන්නද මංජුලා වැස්ස චුට්ටක් මේ පැත්තෙන් ඕගොල්ලන්ට? ශෂිනි දුව එකතු කරගන්න කිව්වා, චමාෂ පුතා එකතු කරගන්න කිව්වා, ඊට පස්සේ අල්ලපු ගෙදර ඉන්නවනේ සිත් මිදුව, අවිෂ්ක දුව, ඊට පස්සේ මොනරාගල මොනික් එකේ වැඩ කරනවා අයිරාංගනී නංගි මංජුලා කියන විදියට. හැබැයි මට නම් අක්කා. ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

අනු පහ අනු හතරයි දශම අට නැතෆම් දිවයින පුරා ජනී එක දේදුනු මාවත

සොයා මීට් එකක් හදලා බට් එකක් නිකන් උනත් කන්න පුළුවන්. බතුයි සොයා මීට් උනායි කන්න පුළුවන් තරමට රස සොයා මීට් එකක් අරගන්නව නම් හදාගන්නව නම් ඒ ෆ්‍රීලන් සොයා මීට් එක විතරයි. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් හදන හන්දා කිසිම බයක් සැකක් නැතුව ෆ්‍රීලන් සොයා මීට් ගෙදරින්න හැමෝටම පුංචි දරුවෙකුට පවා කන්න පුළුවන්. දැන් ෆ්‍රීලන් සොයා මීට් ගෙදර අරගෙන ආවා කියලා කියන්නේ තෑගි දිලන්නත් ඔයාට අවස්ථාවක් හම්බ වෙනවනේ. ෆ්‍රීලන් සොයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනයට ඔයා යවුවොතින් ජුනි මාසේ 30 වෙනිදාට කලින් ඔයාට මාසෙකටම ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගේ කරගන්න පුළුවන්. මෙහෙමයි ඉතින් තෑගි වලටම විතරක් නෙවෙයි කොහොමත් අපි ගන්නෙ ෆ්‍රීලන් සොයා මීට්නේ රස වර්ගම 13ක් තියෙනවා. ඒ කියන්නේ කිසිම සැකක් නැතුව කිසිම බයක් නැතුව සති දෙකක් සොයා මීට් වුණත් කන්න පුළුවන් එක එක රසයෙන්. කොස්සට කළුපොල් මාළුව රසයෙන් තියෙනවා, ඊට පස්සේ චිකන් ඩෙවල් රස, චිකන් රස, ඔය රසවල ටික කොහොමත් තියෙනවා, උම්බල කඩ රසයෙන් තියෙනවා, චීස් රසයෙන් තියෙනවා, කොටින්ම කියනවා නම් හාල් මැසු රසෙන් පවා සොයා මීට් තියෙනවා ෆ්‍රීලන් නිවසේ. ඒ වගේම තමයි ෆ්‍රීලන් සොයා මීට් ටිකක් කන අතරේ වාට කල්පනාව කාවුතින් එහෙම අර අතහැරලා දාලා තියෙන ඉඩමේ මොකක් හරි වගාව පටන් ගත්තා නම් හොඳයි වගේ එකක්. සමහර වෙලාවට ඔය ගෙදරින් පවුලෙන් උරුමයෙන් ලැබෙන ඉඩම් කඩන් ටික ඒ ඉඩමෙන් සල්ලි ටිකක් හොයාගන්න නැතුව නිකන් කැලේට යන්න දාලා තියෙනවනේ. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කෝල් එකක් ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න ඔයාට වගාව වෙනුවෙන් උදව් කරන්න. උපදෙස් විතරක් දීලා නවතින්නේ නැහැ. ඔයාට අවශ්‍ය කරනවා නම් ඒ වෙනුවෙන් කෘෂි උපකරණ, පොහොර වර්ග මේ හැමදේම පවා දෙන්න සූදානමින් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඉඩමක් නැහැ කියලා මේ පණිවිඩය මගේ අරගන්නත් එපා. ඔයාට ඉඩමක් නැහැ, හැබැයි ඔයා වගාවට කැමති කෙනෙක් නම් අන්න ඔයාටත් එක එක ප්ලෑන්ස් ගොඩක් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගාව තියෙනවා. දැන් ඉතින් සල්ලි හොයන්න ජොබ් එකෙන් විතරක් සල්ලි හම්බ කරලා මදි. වටේ තියෙන හැම ක්‍රමයකින්ම සල්ලි ටිකක් අතට එනවා කියලා කියන්නේ කොච්චර හොඳයිද? සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දාලා බලන්නකෝ. නම්බර් එක තමයි 0111 437 1250. ජනී ලස්සන දවසක් අපිට අද වහිනවා. මෙහෙටත් වහිනවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා කියන්නේ මේ ළඟපාර දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ අපේ චන්දන සහ චාන්දනී. ජනී අපිවත් දේදුණු මාවතේ ඇවිදගෙන යන්න එක්කරන් යන්න. මෙහෙමයි ඉතින් අද දේදුණු මාවතේ ඇවිදින් යන්න නම් කුඩයක් ගේන්න එනවා. වහිනවා. ඇලියකොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, රසින්දු, කුරුවිට කඹුරාවේ බින්ති නගා, මාලින්ද, තනූෂ, ශාක්‍යා, විහාරා. ඊට පස්සේ කුට්ටපිටියේ නිලු, සමන්ත, මන්දාරා. උලංගස් දළුවේ චාරිකා, රුවන්, එයාලගේ බබා, තරුෂි. මේ හැමෝම එකතු කරගන්නවා. මැගි නෙන්දවත් එකතු කරගන්න ඕනේ. මේ යන්න හදන්නේ රිකිල්ල ගස් කඩට ගිහිල්ලා ඉන්න අපේ සැලෝන් දිනේශ්‍රී එක. ඒගොල්ලෝ ඉතින් රිකිල්ල ගස් කඩ විතරක් නෙවෙයි මගිලා පිටියෙන් දැන් ශාකාවක් ඕපන් කරලානේ තියෙන්නේ ලොකුයි දැන් ඒගොල්ලන්ගේ කම්පැනි. සංදීපනී නංගී, නුවන්තිකා නංගී, ශාමා විජේසිංහ අක්කා කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව දැන් 10යි විනාඩි 44යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: සදා හරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් හිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
6: WhatsApp කරන්න 0176 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
7: අයියෝ, බයිසිකල් ගන්න එක හොඳ මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
8: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRI ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 0177 406 4394 කතා කරන්න.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
12: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
13: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
14: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
15: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: වේලාව දැන් 10:48
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්
6: හදන්න ඕන තේද කෝපිද
7: තේදුණු මාවත
6: තමන් කොණ්ඩ හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
7: දේදුණු මාවත
6: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලංකා

0: නැත්තුවාහන්න ජනි එක දේදුනු මාවත
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසූයේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 87 ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: සිංදු අහන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න ඔයාට හම්බ වෙන හොඳම අවස්ථාවක්. ගොඩාක් වෙලාවට අපිට හීනයක් තියෙනවා පොඩි කාලේ ඉඳන්ම මෙන්න මේ විදිහේ ගෙදරක් තමයි මම හදන්න කියලා. හැබැයි ඉතින් ලොකු වුණාට පස්සේ තියෙන ප්‍රශ්නත් එක්ක ගෙයක් හදනවා කියලා කියන්නේ ඒම ඉතින් ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා තේරෙනවා. අන්න ඒ වෙලාවට ඔයාට අත්වැලක් තියෙනවා නම් හොඳයි කැදල් එන්ටර්ප්‍රයිසස් වගේ තැනක. කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා වාගේ ඉඩම ලංකාවේ කොතනක තිබුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න වගේම ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් ඔයාලට ගෙවන්න අවස්ථාව දෙන්න. ඒක හන්දම මේ අවස්ථාව මග හැරගන්නේ නැතුව අදම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන මහරගම එල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. 0744 390 3250 තමා නම්බර් එක. 0744 390 3250 කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දීලම බලන්න. ඔය අතෑරලා දාලා තියෙන නිවාස සිහිනය සැබෑ කරගන්න පුළුවන් ඉක්මනටම. කට්ටියගේ නම් තියනවා කියන්න හොඳේ. දවල් එකට කලින් අනිවාර්යෙන් කියනවා. ඊළඟ පැයේ වැඩිපුර නම් ටිකක් කියන්නම්කෝ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
10: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
13: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
1: Brought to you by
7: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710 77 33.
18: සදාහරිත විවසායක සීනයට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
19: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
7: Net FM Algo Town.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: හොඳම මිලට ක්වොලිටි එක 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
8: වේලාව දැන් උදේ 11යි.

0: Radio. ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සරණදී ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මොරටුමුල්ල සහ පිළියන්දල පොලිස් වසම්වල ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරුකට අනුව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථනයක්, තඹ බට 25ක්, රන්වලල්ලක් උකස් තබන ලද ලදුපතක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුමුල්ල පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන,

වෙලාව 11 විනාඩි 9යි. අපි අවිලින්න දේදුණු මාවතේ දෙවෙනි පැයට. වැසිබර කාලගුණයක් කොළඹට ගොඩක් පැතිවලට තියෙනවා. සමහර පැතිවලට කාලෙකින් වැහැලා නැහැ. හරිම වෙනස් විදිහටනේ කාලගුණේ වුණත් අපිට සලකන්නේ. මං අර හැමදාම තියෙනවා කියනවනේ අහස කාලගුණය හරියට ගෑල්ලාමයින්ගේ ආදරේ වගේ. කොයි වෙලේ වෙනස් වෙයිද, කොයි විදිහට සලකයිද කියලා අපිට කොයි වෙලේවත් හිතාගන්න බෑ. හරි මේ මං අද ඇහුවනේ කුඩය ගැන වාක්‍යයක් අපිට කමෙන්ට් කරගෙන යන්න කියලා. හැබැයි කුඩය වෙනුවට ඔයා දාන්න ඕනි ෆෝන් එක කියලා. ලස්සන කමෙන්ට් එකක් වැඩිලා තියෙනවා මං දාපු පෝස්ට් එකේ. ඔගොල්ලෝ තාම කමෙන්ට් කරේ නැත්නම් යන්න net fm facebook fan page එකට, අපේ fan page එක follow කරලා ඊට පස්සේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා දිලූෂා ජයමාලි, ෆෝන් එක වැස්සට වගේම අවුවටත් අපිට අවශ්‍ය වෙනවා. ඒක නම් ඉතින් කුඩේට විතරක් නෙමෙයි ෆෝන් එකටත් කොහොමත් එහෙම තමයි නේද? ඊට පස්සේ සෙව්වන්දි දිනේෂ් අපිට කමෙන්ට් එකක් දාලා තියෙනවා ෆෝන් එක අපි වැස්සටයි අවුවටයි දෙකටම ඉහළගෙන යනවා. ඊළඟට දාලා තියෙනවා රුවන්ති පෙරේරා, ෆෝන් වර්ග ගොඩක් තියෙනවා. ඒ කාලේ අපි පාවිච්චි කරපු ෆෝන් හදලා තිබුණේ තල්කොළවලි. ඊට පස්සේ අපේ කසුන්නාගහවත්ත කමෙන්ට් එකක් දාලා තියෙනවා මට ෆෝන් එක වැස්ස දවසට හුඟාක් අවශ්‍ය වෙනවා කියලා. ඊට පස්සේ අපි අර ටයිටැනික් සලෝන් එක ඉස්සරහින් ත්‍රිවිල් පාකගේ ලසා කමෙන්ට් එකක් දාලා තියෙනවා මගේ ෆෝන් එක ලසා අයියාගේ ත්‍රිවිල් එකේ දාලා ගියා කියලා. හරි මේ දේවල් එහෙම තියෙද්දි මං WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. අපිට මැසේජ් එකක් දාලා තියෙනවා බණ්ඩාර වෙල ඉඳන් අපිව අහගෙන ඉන්න කවීෂණන්. එයා එකතු කරගන්න කියලා කියනවා අම්මා චමිලා, නංගි හරේෂා ලස්සන සින්දුවකට. ගොඩක් ආදරෙන් ඕගොල්ලන් එකතු කරගන්නම් කවීෂමම. ඊළඟට මෙන්න අද සුබ මොහොතින් වැඩක් විවෘත වෙනවා. කඩයක්ද කොහෙද විවෘත වෙනවා ඒ ගැන මට විස්තරයක් දාලා තියෙනවා. මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ඇඹිලි පිටිය ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්න ඉන්දිකයි. අද දවසේ සුබ මොහොතින් මේ පැත්තේ විවෘත වෙනවලු සූර්යකන්ද පැත්තේ හොටෙල් එකක්. ඉතින් ඒකට සුබපතලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් අපි කට්ටියරම් මතක් කරනවා. ඉතින් ඉස්සරහට හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා වැඩ ටික. ඊළඟට මූ WhatsApp messages ගොඩනේ මේ ටික කොහොම කියවන්නද මං දවල් 12ට එකට කලින්. මකුලොලේ රංජිත් දිසානායකයා මැසේජ් එකක් දාලා තියෙනවා ජනි මල්ලි ගුඩ් මෝර්නින් සුදු. කවුද බොලේ මට සුදු කිව්වේ? ආ මේ අපේ කඩවත ලක්මාලිනේ. අද ෆෝන් එක ඉහළගෙන ආවලු යා ඔෆිස්. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා කුමාරි මිස් දුල් මේ දිනිඳු ගයන් එක ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ හැමෝම. ඊයේ යා තනියෙන් එකතු වෙන්න ගිහිල්ලා වැඩේ කරගත්තනේ. අයිස්ක්‍රීම්ද කොයිද තනියෙන් කාලා දෙමුණ ඔෆිස් එකේ කට්ටියට දෙන්නේ නැතු. ජනි අපිත් ඉන්නවා දේදුරු මාව තහගෙන. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අහංගම පාංචාලි ඉඳන් අපිට මැසේජ් එක දාන්නේ දිස්නක්. ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ කට්ටියම එකතු කරගන්නවා. කටාන කෝන්ගස් හන්දියේ තියෙන අරෝෂ් ටේලර්ස් එකේ ඉන්න අපේ ප්‍රසන්න, ධම්මික, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මහරගමට වහින්න නැතුව වහින්න ඕනි තැනකට කියලා කියනකම් බලාගෙන ඉන්න අපේ මහරගම දුලානි ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. කුවේට් ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ ප්‍රියන්ත අයියා. එයා ඉල්ලලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. එකතු කරගන්න කියනවා වයිෆ් කාන්තිව. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ ජායල කපුවත්තේ මාලනී අක්කවත් එකතු කරගන්න කියලා කියනවා සින්දුවකට. මං ඒ මැසේජ් එක කියෙව්වට මට මොනා හරි ටෑග් එකක් දෙන්න ඕනි අපේ ප්‍රියන්ත. අකුරු කොහොමද දාලා තියෙන්නේ බලන්නකෝ මේ මැසේජ් එකේ. දුම්බරින්දන් අපේ ලලිත් ප්‍රියංකර අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මහනුවර අම්පිටියට ගියාට පස්සේ ආර්ය ටේලර්ස් එක කොහොමද අමතක කරන්නේ? එතන ඉඳන් අපේ සොමතිලක අයියා, ඊට පස්සේ අපේ ආදිත්‍ය මල්ලි මේ සෙට් එකම අපි වහගෙන ඉන්නවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අවිස්සාවේල්ල GC ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. උදේ ඉඳන් වහිනවලු. මෙහෙමයි ඉතින් අහස ඕගොල්ලන්ට වෙනස්කම් කරා කියලා. මගේ නම් කිසිම වෙනසක් නෑ. වැස්සත් අවුව තිබුණත් එහෙම නැත්තම් සුලිකුණාටුවවත් ඔය මොන දේ වුණත් මං එනව 10 ඉඳන් එක වෙනකන් ඔයා කැමතිම සින්දු ටික දෙන්න. ඇතිනේ කියෙව්වා යමු සින්දු අහන්න.

මේ වැස්ස දවස් කියලා කියන්නේ නම් කරන කරන හැම වැඩේටම කම්මැලි හිතෙන දවස්. ඒම ඉතින් කම්මැලි හිතෙනකොට ඔයා මේ වෙනකොටත් උදේට දවල්ටත් එක්ක උයලා නම් තියෙන්නේ. රැට වෙනවා කියලා කියන්නේ ටිකක් කම්මැලි හිතෙන වැඩක් නේද? මොකද කියන්නේ අද රැට නූඩල්ස් ටිකක් හදාගමුද? වැඩි මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. ඔයා අරගන්නේ ෆ්‍රීලන් නූඩල්ස් නම් අර ලෝලු කපන්න ඒ වගේ දේවල් කරන්නත් නැහැ. ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ විජලනය කරපු එළවලු කැබලි තෙන හන්දා අමුතුවෙන් ලීස් කපන්න, කැරට් කපන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අර ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන නිෂ්පාදනය කරන හන්දා ෆ්‍රීලන් නූඩල්ස් එක කිසිම බයක්ස් එකක් නැතුව ගෙදර හැමෝම එක රස බලන්න පුළුවන් නූඩල්ස් එකක් හදාගන්න පුළුවන්. ෆ්‍රීලන් නූඩල්ස් එක ඇතුලේ එනවනේ අර 3-5 පැකට් එක. ඒකත් ඉතින් අපේම 3-5 වලින් අපේම අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. ප්‍රතිම රසකාරක නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆ්‍රීලන් නූඩල්ස් එකක් අදවසර ගෙදර යන ගමන් අරගෙන ගිහිල්ලා රෑ කෑමට ෆ්‍රීලන් නූඩල්ස් ටිකක් හදාගෙන කන්න. ඊළඟ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. සෙවණගල කිරිබන්නාර වෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ දැන් ඉතින් ලෙඩක් දුකක් උණ ගමන් අපිට මතක් වෙන තැන. සුව කරන්න බැරි විදිහ ලෙඩක් හැදුනම කනස්සල්ලෙන් දුක් විඳ විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා සම්බන්ධ කරගන්න. කැන්සර්ස් වලට, ඊට පස්සේ ඩයබටික් වලට, මකුගඩු රෝග වලට, ස්නායු රෝග වලට, දණහිස අමාරු වලට ඔය කියන ඕනි ලෙඩකට නිට්ටාවටම සෝගෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගාව. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අද ඔයා ඉන්නේ පන්නල නගරයවටද? එහෙනම් NSB Digital Drive 3 වැනි අදියරේ අද දවසේ වැඩසටහනත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. ඩිජිටල් ගනුදෙනු ආරක්ෂාකාරීව කොහොමද කරගන්නේ?

වගේම තමයි අපේ වෙළඳ මහත්වරුන්ට, වෙළඳ මහත්මීන්ට ඒගොල්ලන්ගේ වෙළඳ පොලේ බිස්නස් ටිකක් වැඩි කරගන්න cashless payments වලට කොහොමද convert වෙන්නේ මේ දේවල් දැනගන්න කියා දෙන්න NSB කණ්ඩායම අද දවසේදී පන්දල නගරයේ තමයි ඉන්නේ. ඒකනම් මතක් කරන්න ඕනේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation eka Swiss check ekata WhatsApp kara
2: million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss check aluminum quotation එකත් 076787 WhatsApp කරන්න
3: වෙලාව 11යි විනාඩි 24යි
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත් වූ ඉදිරියට
5: විතරක් නෙවෙයි මේක DJ attack එක
6: Don't stop remix remake එකට happen DJ blast එක
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
6: Net FM DJ night face to face attack show attack show
5: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න
6: බින්දුවයි 711යි 95යි 95යි 95 Net FM DJ night face to face attack show hitter and novator
8: brought to you by
9: rasanahara pinayanu my cola within my guava my tamarind my blueberry atulu rasapella hills cargills apico satoso supiri velanda salvalin my cola ape rate apema deyak

0: 3 මණ්ඩලයේ COVID-19
1: Diva Fresh Daily Alert. Edinada obandine priyathama andumala kolayeke saha attata daadiya saha duwili pallam saha anikut edinada pallam obata prashnayakda. Edinada kunu pallam walata hondama visunduma strength fighter taakshane samaga ena nava Diva Fresh. Wedi mahasiyak nathuwa adu viyadamakin wedima pirisidu bawak labenawa. Edinada pallam walata hondama visunduma nava Diva Fresh gana danuwat karanna api enawa obe nagareta. Juni 18 wenada Maharagama Ratnawathum palaye නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: Coca-Cola රසදේ නොතිනන්නෝ ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායමේ එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 19 පාදනිය ජුනි 20 ගලෙන් බිඳුරු වැව
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඔබ ඔලෙවල් අවසන් කළායක්ද ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112-559-669
9: වේලාව 11:28
10: මේ හස්බන්
11: මොකද වයිෆ්
10: ඔයාට අතීතයේ දෙන chance එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපව්
11: නැතුව
10: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලා
12: කිලියේ කිලියේ මනි මනි මේ ගැටෝ ඔරු මලතුල්ලන්
13: පොගුම් මම නලගින්නලදී පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
11: සින්දු අහන්න යන්න කලින් මං යන්න හදන්නේ මහරගමට ගිහිල්ලේ දැන් මහරගමට කවුරු හරි ගියෝතින් ඕගලන්ට දකින්න පුළුවන් මේ වෙලාවේ පොඩි කොල්ලෙක් කඩයක් ගාන යනවා ප්‍රශ්නකට උත්තරයක් හොයාගෙන. එයා තමයි මේ ප්‍රශ්නට හොඳටම උත්තරේ දන්න කෙනත්. අනේ මන් දන්නේ ආයි හොය හොය යනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා කඩයක් ගාන. ඉතින් හම්බුණාද විසඳුම ඉෂාන්?
14: හම්බෙන ගමන් තමයි ඉන්නේ ජනිත් ඉස්සරහට. මහරගමට වහින්න නැතුව වහින්න ඕනේ නැහැ. මේ වෙලාවේ නයි.
11: හොඳටම වහින්න.
14: හොඳටම වහින්නේ මහරගමට තමයි. හැබැයි අපි අපේ වැඩේ අතහැරලා නැහැ. අපේ දරිත් පතක් කළා වගේම නව වැඩි දිනකල අපේ ජීව ප්‍රේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කොහොමද දෙන්න කියලා අපි යනවා වෙළඳසල් වලට මේ වෙලාව. ඉතින් මේක තියෙනවා අපූර්ව තාක්ෂණයක්. ඒ තමයි ස්ටේම් ෆයිටර් ටෙක්නොලොජි එක තියෙනවා. එදිනෙදා පැල්ලම් කියන්නේ ජනිත් අපි දන්නවනේ දහඩිය පැල්ලම් තියෙනවා, තෝවිල පැල්ලම් තියෙනවා. ඒ විතර නෙවෙයි ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දුම් පැල්ලම් තියෙනවා. අපි හැමෝම කැමති පිළිසඳුව ලස්සනට නේද ඉන්නේ.
11: ඉතින් මේ
14: පැල්ලම් වලට හොඳම විසඳුම තියෙන වෙන කවුරුත් ළඟ නෙවෙයි ජනිත්. ජීව ප්‍රශ්න ළඟ තමයි මේ. මේක තියෙනවා ට්‍රිපල් ඇක්ෂන් අපූර්ව සංයෝගයක්. ඒ නිසා පැල්ලම් ඉවත් කිරීමේ අපූර්ව තාක්ෂණයක් මේක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතර නෙවෙයි ඇඳුම් වලට හොඳ දීප්තිමත් හා නැවුම් බවකුත් එකතු කරන විතර නෙවෙයි නැවුම් සුවඳක් හොඳ සුවඳක් දිගු කාලීනව පවතින වෙන කවුරුත් ළඟ නෙවෙයි ජීව ෆ්‍රෙෂ් ළඟ. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔන්න ග්‍රෑම් 50 මිලටම ගනි දැන් ග්‍රෑම් 60 ඒ කියන්නේ රුපියල් 25කට
11: ග්‍රෑම්
14: 60ක්ම දෙනවා. බලන්න ලොකු වාසියක් ලැබෙනවා
11: ඒකත්.
14: ඉතින් සුවඳ වර්ග පහකුත් තියෙනවා. මම දන්නවා ජනිත අපි කැමති සුවඳට ඉන්න නේද.
11: ඔන්න
14: රෝස සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාර්නියා සුවඳ, සමන් පිට වගේම සේපාලිකා සුවඳක් තියෙනවා. මෙන්න මේ වටිනාකම ගැන කතා කරන්න තමයි මහරගමවට වෙළඳසැල් වලට අපි යන්නේ. අපි අවිල්ල ඉඳන් වෙනකොට නෙවෙයි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුමක් අපිට දෙන්න කියලා වෙළඳසැලින් අපිට දෙන්නේ. අපි මේ කතා කරන දීවා ප්‍රශ්න නිෂ්පාදනයක් නම් ඔන්න වටිනා කියලා. මුදල් තෑන්ගත් එවලේම අපි අපේ මුදලානි මාර්තය නොනගේ අතේ තියන්න සූදානමක් තියෙනවා. තවත් එක මාරින්දල අස්සන වැඩ කටයුත්තක් මහරගම නගර මැදේ ඉඳලා අපි ආරම්භ කරන්න සූදානම්. ඉතින් අපි මේ කතා කරන දේ ඇත්තද කියලා ප්‍රායෝගිකව බලන්න පුළුවන් අපේ පාරිපෝක්ෂික හිතවතුන්ට. ඒ විතරක් නෙවෙයි තෑගිකෝක බෙදා හදා ගන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරන්නේ මේ වැඩ දියුණු කළ ජීව වෛශ්‍යක එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන ඔන්න අපි අද එනවා මහරගමට. හෙට දවසේ අපි ඉන්නවා මම ආදරෙන් සීපත් කරන අපි ඉන්නවා හෝමාගම නගරේ හෙට දවසේ. ඉතින් අපි අපේ තනිස් එක කවදත් අලුත් තාගෙත් මේ තියදුන මාව තාංගින හැමෝටම මතක් කරන්නේ අමතක කරන්න එපා. දවසේ මහරගමවට ඉන්න කෙනෙක් නම් මේ වටිනාකම හිමි කරගන්න එකතු වෙනවා. බොහොම ස්තුතියි ජනී සම්බන්ධ කරගත්තට.
11: බොහොම ස්තුතියි ඊශාන් විස්තර කියන්න මේ පැතරාවට.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: ජනී එක දේ දුනුමාවත දේ

කඩයක් දැම්මට පස්සේ ඒ කඩේට හැමෝම කැමති දේවල් විකුණන්න තියෙනවා නම් තමයි මිනිස්සු ඇදිලා ඉන්නේ. ඩිලෙක්ට නිෂ්පාදන කියලා කියන්නේ තන්නේ වගේ හැමෝම ආසාවෙන් බොන බීමක් නෙමේ දවස්වල. පෝෂණ අතිරේකයක් ආහාර අතිරේකයක් විදිහට අපි හැමෝම ඩිලෙක්ට නිෂ්පාදන හොය හොය යනවා. ඩිලෙක්ට නිෂ්පාදන කියලා කියන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වල නිෂ්පාදනයක්නේ. දැන් ඉතින් හැමෝම හොයන ඩිලෙක්ටා ඔයාගේ කඩේටත් විකුණන්න අල්ලවි හිමිකාරීත්වය ලබා ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න ඔයාට පුළුවන්. 0111 437 1250 තමා නම්බර එක. 0111 437 1250. ඒ වගේම තමයි ඔයා පේර වගා කරන කෙනෙක් නම් ඔයාගේ පේර වගාවේ ඵලදාව හොඳ මිලකට විකුණ ගන්නත් අවශ්‍යයි නම් අන්න ගැලපෙන මතන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් 0111 437 1250 දැන්ම කෝල් එක කරගන්න. සින්දුවකට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය එකතු කරගමු නේද? අම්මෝ නම් ගොඩක් තියෙනවා මේ පැත්තේ. අපිට කතා කර අපේ ශාන්ත ටේලර්ස් එකේ නිදහස් භාවතේ, අපේ කෑගල්ලේ නිදහස් භාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. විහඟ හෝටලේ නංගි බබාලා දෙන්නව තමයි එකතු කරගන්න කිව්වේ. හැමදාම ඉදින් ප්ලේන් ටියක් හරි නොමිලේ හම්බ වෙනවා. නිලු නංගි, නදී නංගි මාව විකුණගෙන තමයි ඉතින් අපේ ශාන්ත අයියා හැමදාම නිකන් කන්නේ. ඉන්නකෝ මං වෙලාවක ඇවිල්ලා උතරින් මං ඇති වෙන්න කාලයන්. LPT ඉඳන් අපේ පුන්සරා කතා කරා. එයා WhatsApp එකට මැසේජ් එකක් දාලා තිනවා කියලා කිව්වා. මං ඒක හම්බ වුණාම කියන්නම් විස්තරේ පුන්සරා. කිතුල්කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. ඊයේ දවසේ try කරාලු කෝල් ගන්න නම්බර් එක busy වුණා කියලා තමයි කිව්වේ. අසංක මල්ලි එකතු කරගන්නවා. ඊට පස්සේ අම්මා ගුණවති, ඊට පස්සේ දිනුෂා, ගණේෂා, චමිලානී, කිරණිඳු, බිම්සර් සෙට් එකත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රාජාංගනේ ඉඳන් අපේ අනුරුද්ධ අයියා කතා කරා. ගීතාංජලි ඉන්නවා වයිෆ්. එතකොට සතීෂ් පුතා, තාරුකා දුව, තරුක්ෂි දුව මේ හැමෝම එකතු කරගන්නවා. කහවත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් විනීතක්වත් කතා කරා. එතන වැඩ කරන හැමෝමත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM, anu hatırlay da jumata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව 11 විනාඩි 43යි.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: විෂන් කෑ හොරු නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 දින උදැසන 9 සිට විෂන් කෑ හොරු නගර ශාකාවේදී මූලිකාක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 0672-9292-23
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
10: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සැහැල්ලු කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KDRIS ලීඩ 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0777-406-4394 කතා කරන්න.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: කතා
13: කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-300-940.
14: දවසටම
13: ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
14: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
13: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
14: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු. අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වෙලාව 11:48.
8: මේ හස්බන්ඩ්.
7: මොකද වයිෆ්?
8: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
7: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
8: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැ.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
7: මෙවර නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය. වගේම තමයි පොසොන් පොහොය වෙනුවෙන් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව ඔබට අරගෙන ඉන්නේ බණ්ඩාරවිල නගරයේ සිට. ටවුන් එකේම තියෙන පන්සල තමයි බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ මූලික කරගැනීමෙන් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදාණය පැවැත්වෙන්නේ මේ පොසොන් පොහොය වෙනුවෙන්. ඒ වගේම තමයි නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වෙන්නේ. භක්ති ගීත වගේම තමයි ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් පාසල් දරුදරුයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන බැතිගී සරණියට අමතරව පොසොන් තොරණ, දන්සැල්, පහන් කූඩු මේ හැම දෙයක්ම මේ වැඩසටහනත් එක්ක ඔබට එකතු වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරය එක්ක NetFM අපි සංවිධානය කරන තේපැන් දන්සල ජුනි මාසේ 28-29 දවස් දෙක පුරාමත් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ පූජා භූමියේදී පැවැත්වෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ පොසොන් පොහේට අපි හැමෝම බණ්ඩාරවිල යමු කියලා ආයෙත් පාරක් මතක් කරනවා. ඒ වගේම සින්දුවට ටක් ගාලා කට්ටිය එකතු කරගන්න හදන ඊළඟ පැයට යන්න කලින් ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. උකුවෙල ඉඳන් මාෂි ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ උදේශිකා නිරූපමාලා, කෑගල් ඉඹුල් ගස්තනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකින් දැන් අපි වහගෙන ඉන්නේ. වහිනවලු හොඳටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. සද්දෙටම net අහගෙන ඉන්නේ අපිත්. කටුනායක චීෆ් එයා ගාමන්ට් එකේ සෙට් එකේ සාම්පල් එකේ චාන්දනි, ඒ වගේම තමයි කට්ටිය තමයි එකතු කරගන්න කියන්නේ. අද ප්‍රසීලාක්කගේ උපන්දිනේ. ලස්සන සින්දුවකට ජීවක් ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝම එකතු කරගන්න කියනවා. ප්‍රසීලාක්කේ සුබ උපන්දිනයක් වේවා. NetFM ටීම් එකේ අපි හැමෝම ඔයාලට සුබ වතනවා, සුබ උපන්දිනයක් වෙන්න කියලා. එහෙනම් අපි ආයෙත් ඊළඟ පැයේදී ප්‍රවෘත්ති හැමල හැමිට සම්බ වෙමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63 නැත්නම් WhatsApp මෙසේජ් එකක් දාන්න 0711 95 95 95. එක වෙලාවේ වැඩ දෙකක් කරන්න බෑ කියලා කවුද කියන්නේ? මේ දියන්නේ අනේ අඬන ගමන් නටන්න පුළුවන් සින්දු.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by.
2: Atunu lake namahu bavana rata purama rasa gena yana. Aule sayama rasa karakana. Mater freela noodles, taste ke drastika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
6: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
10: අලුතැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හොඳම මිලට ක්වොලිටි 100%, 300% වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
3: සුබ දහවලක්. වේලාව දවල් 12:00.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 18 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල ලෝකයේම බලා සිටි යුද්ධය අවසන් කරන කිවිසුමට ට්‍රම්ප් කලින්ම අත්සන් තබයි. එකඟ වූ කොන්දේසිත් එළියට. ඇමරිකාව පරාදයි. කිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉරානයෙන් සැර ප්‍රකාශයක්. මෙහෙයුමක් අතරතුර කල්පිටිය ගුවන් හමුදා වෙඩිපිටියේ කලබල. වෙච්ච දේ ගැන ගුවන් හමුදාව පැහැදිලි කරයි. තෙල්දෙනියේ මෝටරතයකින් හමු වූ අබිරහස් කාන්තා මලසිනුර ගැන තොරතුරු රැසක් එළියට. මෙසි, එම්බාපේ, හර්ලන් වාර්තාපිට වාර්තා අලුත් කරති. රොනාල්ඩෝගේ අභිමානය කොංගෝව ළඟ
0: දියවෙයි.
7: ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව වෙනුවෙන් සහ ඉරානයත් යුද්ධය අවසන් කිරීමේ කිවිසුමට අද අත්සන් තැබුවේ. ඒ ගැන ලෝකයේම ඉතා අවධානයෙන් බලා සිටියේදී. ඇත්තටම දිනුවේ කවුද? ඒ ගැනත් දැන් අලුත් සංවාද ඇති වෙමින් තිබෙනවා. ඒ පිළිබඳ සහ දවස උණුසුම් කරන ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය අතර සටන් විරාමයේ දීර්ඝ කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා වන මූලික අවබෝධතා ගිවිසුමට දෙරටේ නායකයන් විද්‍යුත් ක්‍රමීට අත්සන් තබා ඇති බව නිල වශයෙන් වාර්තා වනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි ටෙහෙරාන් නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම ලෙස නම් කර ඇති මෙම එකඟතාව මෙවන විටත් බලාත්මක වී ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජනායක සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරයි. ප්‍රංශයේ වර්සෙල්ස් මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් සමග පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. නායකයන් දෙපළ ඩිජිටල් ක්‍රමයට මීට අත්සන් තැබීම හේතුවෙන් හෙට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ නිල අත්සන් තැබීමේ උත්සවය අවලංගු කර තිබෙනවා. කෙසේ වෙතත් දෙරටේ සාකච්ඡා කණ්ඩායම් ඉදිරි රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා තවදුරටත් ජිනීවා නුවර රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. දවල මන්දිර ප්‍රකාශකයෙකුද මෙම විද්‍යුත් අත්සන් තැබීම තහවුරු කර ඇති අතර පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම දරුණු යුදමය තත්ත්වය නිල වශයෙන් අත්හිටවීමට මින් මඟ පෑදෙනවා. පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගත් යුදමය ගැටුම් වලින් මාස 4කට පසු එළඹි මෙම එකඟතාව කරුණු 14කින් සමන්විතයි. ලෝක තෙල් වෙළඳාමට අතිශය තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වනවා. ට්‍රම්ප් පාලනාධිකාරිය පවසන්නේ මෙය ක්‍රියාකාරීත්වය මත පදනම් වූ ගිවිසුමක් වන අතර ඉරානයේ මෙහි කොන්දේසි නිසි ලෙස ඉටු කරන්නේ නම් පමණක් ඔවුන්ට ප්‍රතිලාභ හිමිවන බවයි. මෙම ගිවිසුම ඉරානයේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස එරට බලධාරීන් හඳුන්වනවා. ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බග, ගාලිබාෆ්, ෆාස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ මෙම ගිවිසුම හරහා ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව තැබූ අරමුණු සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි. මෙම ගිවිසුම ඇමරිකාවේ පරාජය සරිනිර්වාණ කරන ලේඛනයක් යැයි ඔහු පවසා තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයේ දීර්ඝ කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා අත්සන් තැබූ මූලික අවබෝධතා ගිවිසුමේ සඳහන් කරුණු මේ වන විට විදෙස් මාධ්‍ය මගින් අනාවරණ කර තිබෙනවා. එම ගිවිසුම ප්‍රධාන කරුණු 14කින් සමන්විතයි.
8: ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයේ දීර්ඝ කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා අත්සන් තැබුණු මූලික අවබෝධතා ගිවිසුමේ සඳහන් කරුණු මේ වන විට විදෙස් මාධ්‍ය මගින් අනාවරණ කර තිබෙනවා. මේ ගිවිසුම ප්‍රධාන කරුණු 14කින් සමන්විතයි. අංක 1. සියලු පෙරමුණු ඔස්සේ ගැටුම් අවසන් කිරීම. මේ යටතේ ඇමරිකාව, ඉරානය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් ලෙබනනයද ඇතුළුව සියලු පෙරමුණු ඔස්සේ සිදු කරන මිලිටරි මෙහෙයුම් වහාම සහ ස්ථිර ලෙස නතර කිරීමට එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් මේ කොන්දේසියට ඊශ්‍රායලය දක්වන ප්‍රතිචාරය තවමත් පැහැදිලි නැහැ. අංක 2. අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම. දෙරටේම ස්වෛරීභාවයට සහ භූමියේ අඛණ්ඩතාවයට අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීමටත් එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීමට දෙපාර්ශවයේම මේ යටතේ එකඟ වී තිබෙනවා. අංක 3. දින 60ක කාල සීමාව. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අවසන් ස්ථිර සාම ගිවිසුමකට එළඹීම සඳහා දෙරටට දින 60ක උපරිම කාලයක් හිමිවනවා. අවශ්‍ය වුණොත් දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව මේ කාලය දීර්ඝ කරගත හැකි. අංක 4. ඇමරිකානු නාවික අවහිරතා ඉවත් කිරීම. ගිවිසුමට අනුව ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිර කිරීම සහ බාධාවන් දින 30ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගනු ඇති. එමෙන්ම අවසන් ගිවිසුමෙන් පසුව ඉරාන දේශසීමා ආසන්නයේ සිටින ඇමරිකානු සන්නද්ධ බලකායන්ද ඉවත් කර ගැනීමට ඇමරිකාව එකඟ වී තිබෙනවා. අංක 5. හෝමුස් සමුද්‍ර සන්ධිය නිදහස් කිරීම. යුද්ධය හේතුවෙන් බසා දැමුණු නිසා ලෝක තෙල් මිල සීග්‍රේන් ඉහළ යාමටද හේතුවක් වූ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු ගාස්තුවකින් තොරව වාණිජ නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට ඉරානය වහාම ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුයි. අංක 6. ඉරාන ප්‍රතිසංස්කරණ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 300ක අරමුදලක්. මෙම කොන්දේසියට අනුව ඉරානයේ ප්‍රතිසංස්කරණ සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 300ක නැතහොත් පවුම් බිලියන 224ක විශාල අරමුදලක් කලාපීය හවුල්කරුවන් සමග එක්ව පිහිටුවීමට නියමිතයි. අංක 7. ආර්ථික සම්බාධක අවසන් කිරීම. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ ඇමරිකාව විසින් ඒකපාර්ශ්වීය ලෙස ඉරානයට පනවා තිබුණු සියලුම දැඩි ආර්ථික සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව ගිවිසුම මගින් එකඟවනවා. මීට අදාළ නිශ්චිත කාලසටහන ඉදිරි සාකච්ඡා හරහා තීරණය කිරීමට නියමිතයි. අංක 8, 9 සහ 10. න්‍යෂ්ටික අවි තහනම සහ පවතින තත්ත්වය. ඉරානය විසින් කිසිසේත්ම න්‍යෂ්ටික අවි මිලදී ගැනීම හෝ නිෂ්පාදනය නොකිරීමට එකඟ වී ඇති අතර දැනට ඔවුන් සතු සෙලෙස්ටියල් යුරේනියම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධීක්ෂණය යටතේ නිද්‍රාශීලී කිරීමට එකඟ වී තිබෙනවා. මෙම ක්‍රියාවලිය අවසන් වනතුරු ඉරානයට නව සම්බාධක පැනවීමෙන් ඇමරිකාව වැළකී සිටින අතර තෙල් අපනයනය සහ බැංකු ගනුදෙනු සඳහා තාවකාලික සහන ලබා දීමට නියමිතයි. අංක 11. අත්හිටුවා ඇති අරමුදල් නිදහස් කිරීම. දිගු කාලයක් තිස්සේ සාකච්ඡාවලට බාධාවක් පැවති ඇමරිකාව සන්තකයේ ඇති ඉරානයට අයත් අත්හිටුවන ලද මූල්‍යවත්කම් නිදහස් කිරීමට ඇමරිකාව එකඟ වී තිබෙනවා. ඉරානය ගිවිසුමේ කොන්දේසි ඉටු කරන ප්‍රමාණයට අනුව මෙම මුදල් අදියරෙන් අදියර නිදහස් කිරීම ඇති. අංක 12, 13 සහ 14. අධීක්ෂණය සහ අවසන් එකගතාව. ගිවිසුමේ අවසන් කරුණු මගින් මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් ඉන් පසුව ස්ථිර සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් නියමිතයි. එමෙන්ම මෙම අවසන් සාම ගිවිසුම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බැඳී පවතින යෝජනාවලියක් මගින් ස්ථිර කිරීමටද නියමිතව තිබෙනවා.
7: වැටලීමක් සඳහා ගිය පුත්තරම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කරුණු දැක්වීමක් සිදු කරනවා. නෙට් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලීන් වැවකුඹුර මහතා ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැලවූ වහම ඒ පිළිබඳ කරුණු සොයාබැලීමක් සිදු කළ බවයි. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනව තිබූ කහ සබන් සහ ෂැම්පු පැකට් තොගයක් කල්පිටිය කන්ද කුලිය වෙඩිපිටිය ප්‍රදේශයේදී ඉක්ුද්දා අතරංගුවට ගැනුණා. ඒ පුත්තලම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ සිදු කළ වැටලීමකදී වෙඩිපිටිය මුහුද තීරයේ සගවා තිබූ කහ කිලෝග්‍රෑම් 420යි ග්‍රෑම් 50ක් සබන් කැට 1016ක් ශැම්පු පැකට් 45888ක් මෙහිදී පොලිස් නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබුණා. මෙම භාණ්ඩ තොගය සඟවා තිබී ඇත්තේ ගුවන් හමුදාවට අයත් වෙඩිපිටිය ලෙස හඳුන්වන භූමි ප්‍රදේශයකයි. ගුවන් හමුදා නිලධාරීන් අහසින් සහ භූමියෙන් වෙඩි තැබීමටත් බෝම්බ හෙලීමටත් පුහුණු වන ස්ථානයක් ලෙස මෙම භූමි ප්‍රදේශය වෙන් කර තිබෙනවා. මෙම වැටලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති ගුවන් හමුදා නිලධාරියෙකු සහ බටහිරින් පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබවයි වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ දින අදාළ වෙඩිපිටියේදී ගුවන් හමුදා නිලධාරීන්ගේ පුහුණු වීමක් සිදු වූ බවයි. එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් වෙඩිපිටියට ඇතුළු වන ආකාරයේ දුටු ගුවන් හමුදා නිලධාරීන් එම පිරිස සමග සාකච්ඡා කර තිබෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසකට පුහුණු වීමක් අතරතුර වෙඩිපිටියට ඇතුළු විය නොහැකි බැවින් එම කරුණු විමසීම සිදු කර තිබවයි වාර්තා වන්නේ. පසුව එම පිරිස පොලිස් නිලධාරීන් බවට හඳුනා ගැනීමත් සමග ගුවන් හමුදා නිලධාරීන් ඔවුන්ගේ වැටලීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. එහිදී පොලිස් බහරයට ගත් භාණ්ඩ තුකේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්පිටිය පොලිසියට බහර දීමට වැටලීම කළ පුත්තලම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති අතර වැටලීමේදී සැකකරුවන් පලා ගොස් තිබෙනවා. කල්පිටිය සහ ඒ අවට මුහුද සීමාව සිදු වන බව කියන ජාවාරම්වලට පොලිස් නිලධාරීන්ගේ සහය ලැබෙන බවට දැඩි චෝදනාවක් පසුගිය කාලයේදී එල්ල වුණා. පසුගිය දිනක මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස් ප්‍රතිවරයා හලවත ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ සිදු වූ සාකච්ඡාවේදී කල්පිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු විසින් එම චෝදනාව කර තිබූ බවයි වාර්තා වුණේ. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා හැර සෙසු සියලුම නිලධාරීන් වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කර යැවීමට පොලිස් ප්‍රතිවරයා කටයුතු කර තිබුණා. එය අනුව ඉකුත් 8 වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කල්පිටිය පොලිසිය නිලධාරීන් 24 දෙනෙකුද තවත් නිලධාරීන් 15 දෙනෙකුද 10 වනදා සිටද ස්ථාන මාරු කර තිබුණා. මුහුදු මාර්ගයෙන් නීති විරෝධීගෙන එන භාණ්ඩ සොයා කල්පිටිය මුහුදු තීරයේදී වැටලීම් සිදු කරන විට ඇතැම් සෙසු ආරක්ෂකාංශ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බාධා සිදු කරන බවයි පොලිස් නිලධාරීන් සඳහන් කරන්නේ. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අතරංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණයේ හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ සරත් දිසානායක මහත්තුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතයි. පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීමට නියමිත අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් ප්‍රතිවරයා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. මෙවැනි විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන රාජ්‍ය බුද්ධ්‍යංශ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කළ යුත්තේ පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සහය වී වින්දිතීන්ට සාධාරණයේ ඉටු කිරීම බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සුරේෂ් සලේ මහතා අතරංගුවට ගනු ලැබුවේද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බවයි.
9: පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණ පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ සාධාරණ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට සලේව අත්අඩංගුවට අරන් තිනවා. ඔහුට තියෙන්නේ පරීක්ෂණයට සහයෝගයක් දීම. හැබැයි ඌ එක්තරා අවස්ථාවකදී ඒ සහයෝගය දීම ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප කිරීමට සහයෝගය දක්වලා ජන කණ්ඩායම් කීපයක් එළියට ආවා. දුම්රිය ස්ථානයේ ඇතුළු ස්ථාන

0: හැරිය නමුත් වත්මන් නාණ්ඩුවෙන් ඒ වැඩේ කරනවා අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සලේ අත්අඩංගුවට අරන් තියෙන්නේ සලේට තියෙන්නේ මේ පරීක්ෂණයට සහයෝගය දීලා විඳිතයන්ට සාධාරණයක් කරන්නේ
1: කොළඹ ජාතික රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන ඔහු සම්බන්ධයෙන් ඇතමුන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා
0: වෛද්‍ය පරීක්ෂණ ඇතුලේ එවැගේම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවට විෂය භාර අමාත්‍යවරයා ඒ ප්‍රකාශය ඇතුලේ අන්තර්ගත වුණා මොනතරම් විශේෂඥයින් පිරිසක් අන්දන ඉදිරියේ විශේෂඥ වෛද්‍යවරුන් 5 දිනක් ප්‍රතිකාර කළා දිනවා ඒ විතරක් නෙවෙයි ඔහු අත්අඩංගුවට පත් වෙන මොහොතේ තීච්ච කණේ ආබාධයට සහ දතේ ආබාධයට අදාළ ප්‍රතිකර්මත් මේක ඇතුලේ කරලා තිනවා ඔහු වතාවල් කීපයක් මහේස්ත්‍වරයා මුණ ගැහුණා ඒ මුණ ගැහිච්ච කිසිදු අවස්ථාවක ඔහු ප්‍රකාශ කරලා නැහැ ඔහුට පහර දීමක් සිද්ධ කරා කියලා මම දන්න තරමින් විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරු කීප පල ප්‍රකාශ කරා වෛද්‍ය වාර්තාව ඇතුලේ පහර දීමක් අමානුෂික පහර දීමක් සිද්ධ වෙනවා කියලා දැන් ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර අරන් තියෙනවා ඒ විමර්ශනයට සහ ගරු අධිකරණයට අපහාසයක් කළායේ කියන පදනම මත ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ වෛද්‍ය වාර්තාවේ නැහැයි කියලා එහෙම සටහනක්.
2: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
1: අර්ජෙන්ටිනාවේ මෙස්සි, ෆ්‍රාන්සි, කයිලියන් එම්බාපේ, නෝර්වේ රාජ්‍යයේ එර්ලින් හාලන්ඩේගේ සුපිරි දස්කම්වලින් පසු මෙවර පාපන්දු ලෝකකුසලාන තරගාවලියේ පාපන්දු ලෝඩින්ගේ වැඩි අවධානය දිනාගත් ක්‍රීඩකයා වුණේ පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ලෝකකුසලාන තරගාවලි හයකදී ගෝල රැස් කළ පළමු ක්‍රීඩකයා වෙමින් ඉතිහාසගත වීමේ අවස්ථාව මෙවන විට 41 වියේ පසුවන රොනාල්ඩෝට ඊයේ අහිමි වුණා. තරගයේ පැවැත්වුණේ ප්‍රතිගාලයේ සහ ඩිමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ කණ්ඩායම අතරයි. එහෙත් මේ තරගයේදී බලාපොරොත්තු වූ පරිදි ඉහළ දක්ෂතා දැක්වීමට පෘතුගාලයේ හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණේ නැහැ. තරගය අවසන් වුණේ ගෝල 1-1 ලෙස ලකුණු සමතත්වයෙන්. තරගයේදී පෘතුගාලයේ නමින් සටහන් වූ එකම ගෝලය ලබා ගත්තේ තරගයේ 6 මිනිත්තුවේදී ජෝආ නෙවෙස් විසින්. පසුව පළමු අර්ධය නිමවීමට ඉතාම කෙටි වේලාවක් තිබේදී යොවන් වීසා කොංගෝ කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා. මුළු තරඟ කාලයෙන් සිට 75ක කාලයක් පෘතුගාලය පන්දුව ඔවුන් සන්තකයේ තබා ගන්න සමත් වුණා. එහෙත් ප්‍රහාර ගෝල බවට පෙරලා ගන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරඟයේ පුරා පන්දුව ස්පර්ශ කිරීමට ලැබුණේ අවස්ථා 25කදී පමණයි. එහිදීද ඔහුට ලැබුණු පහසු අවස්ථා දෙකක්ද ගිලිහේ කියා. මේ සමගින් ඔහු ප්‍රධාන ජාත්‍යන්තර තරඟවලදී පිට තරඟ 10කදී ගෝලයක් ලබා ගැනීමට අපොහොසත් වී තිබෙනවා. මෙම තරඟෙන් පසු ක්‍රීඩා විචාරකින් පෘතුගාල පුහුණුකරු රොබටෝ මාටින්ස්ව දැඩි ලෙස විවේචනය කළා. BBC විචාරක ක්‍රිස්ටන් ප්‍රකාශ කළේ රොනාල්ඩෝ අසාර්ථක වෙද්දීත් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට පුහුණුකරු බිය වූ බවයි. රොනාල්ඩෝ වැනි සුපිරිතරුවක් පිටියේ සිටීම නිසා අනෙක් තරුණ ක්‍රීඩකින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට සහ තීරණ ගැනීමට යම් බාධාවක් සහ පීඩනයක් එළවෙන බව හිටපු ප්‍රංශ ක්‍රීඩක තියරි හෙන්රි සහ ගේල් ප්‍රින්ච් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඔහුගේ හිටපු සගයෙකු වන වේන් රුනි පවසන්නේ සිසු ක්‍රීඩකින් දක්ෂකම් දැක්වීම නිසා රොනාල්ඩෝ ඉදිරි තරඟවලදී තවත් ජ්‍යෙෂ්ඨත්වෙන් සහ ජවයෙන් පෙරලිකාර ඉනිමක් ක්‍රීඩා කරනු ඇති බවයි. මේ අතර 2026 ලෝකකුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොයේෂියාව සමග පැවති තරගයේ ගෝල 4-2 ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මහනුවර තෙල්දෙණිය රෝහලසල මෝටර රථයක් තුල තිබී ඊයේ දින සොයාගත් තරුණියගේ මනසිරුර සම්බන්ධයෙන් කරුණු රසක් අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය තරුණිය සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නූරෙලිය නගරයේ සංචාරක හෝටලයක රැඳී සිටි බවයි. යනුව නුරෙලි පොලිසිය මගින්ද මෙම මලසිරුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ සංචාරක හෝටලයේ රැඳී සිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක් වන මෙම තරුණිය සහ ඇගේ පෙම්වතා ඉකුත් 3 සිට නුරෙලියට ගොස් සංචාරක හෝටලයක නැවතී සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඔවුන් අතර ඇති වූ බහින් බස් වීමකින් පසු සැකකාර පෙම්වතා බව කියන පුද්ගලයා අදාළ තරුණියව ඝාතනය කර සිරුර හෝටලෙන් රැගෙන ගොස් මෝටර රථයෙන් මහනුවර තෙල්දෙණිය රෝහල අසලට රැගෙන වෙත් තිබෙනවා. පසුව ඔහු මෝටර රථයේ රෝහල අසල නවතා පලා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ. සැකකාර පෙම්වතා තරුණියගේ මූණ බසා ඔසවාගෙන යන අයුරු හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා. තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබාගෙන එඔස්සේ නුවරඑළිය පොලිසිය මගින්ද මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන්

0: විමර්ශනයක් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා. බස්නාහිර සබරිගම සහ වයිඹ පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසි ඇති වී හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට පසුර දෙකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි බවයි කාර්යය නියුතු කාලුගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ.
1: අද දිනේ බස්නාහිර සබරගම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාරි කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඌව පළාතේ මුලදෙව් අම්පාර සහ මඩකලප දිස්ත්‍රික්කවලත් තනින් තන පසර දෙකෙන් පමණ පසුව වැසි ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවත් පවතිනවා.
0: මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් දැක්ලා. net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50

හැපියගේ හන දෙදුණු මාවතේ තුන්වෙනි පැය කියන්නේ අද දවසේ අවසාන පැයේ වැඩ ටික තමයි අපි මේ පටන් ගන්න හදන්නේ. මේ පැය පටන් ගන්නකොටම ඔයාට මතක් කරන්න ඕනි ගෙදර ඉඳන් කෑම හදන ඔයාට නැතුවම බැරි ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන අලුතින්ම ෆ්‍රීලන් නිෂ්පාදන පෙළ අතරට එකතු වුණු ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. දැන් ඉතින් දවල්ට කෑම උයලා ඉවර ඇතිනේ. සමහර විට තාමත් දවල්ට කෑම හද උයන්න හද හද ඉන්නවා නම් ඔයා උයන්න සූදානමින් ඉන්නවා නම් ඔයා ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකක් ළඟම තියෙන කඩේට ගිහිල්ලා අරගෙන එන්න. එළවලු జాතියක් හදනවා නම් ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලා තමයි ඒකට ගැලපෙන්නේ. ඊට පස්සේ මාළු జాතියක් හදනවා නම් රෙඩ් කරි මසාලා පවුඩර්. මස් జాතියක් හදනවා නම් බ්ලැක් කරි මසාලා පවුඩර්. මෙහෙමයි ඉතින් මෂ්රූම් වලට ඊට පස්සේ පොලොස් මාළුවකට වගේත් බ්ලැක් කරි මසාලා පවුඩර් එක දාලා බලන්න කියලා මම ඔයාලට යෝජනා කරනවා. අර අපි කැමති ඉන්දියාවේ තියෙන මසාලා රහට ගෙදර හදන කෑම වේල රස ගන්නවා ගන්නවා නම් ඒකට හොඳම උත්තරේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් විතරමයි. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි කියලා දැන් ඔයා දන්නවා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී සුව කරන්න අමාරුයි සුව කරන්න බැහැ කියලා කියන ගොඩක් රෝගාබාධ වලට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් වන්දුල වීරපෙරුම් වෙද මහත්තයා ගාව තියෙනවා. කමල් වන්දුල වීරපෙරුම් වෙද මහත්තයා කියලා කියන්නේ සේමසේ වෙද මහත්මයෙක් නෙවෙයි රජයේ ඒසේනියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවලයෙක් තමයි කමල් බන්දුල වීරපෙරුම් වෙද මහත්තයා කියලා කියන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට ලංකාව වටෙන්ම බහුතරයක් දෙනා එන්නේ ඒ විශ්වාසය හන්දම තමයි. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න කියලා ඔයාට කියන්නෙත් ඒ තරම්ම පිරිසක් එතනට එනහම 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540. Right, කට්ටිය එකතු කරගන්න හදන්නේ WhatsApp එක පැත්තේ ගොඩ දෙනෙක් ඉන්නවා. අපේ ප්‍රියදර්ශනී ඉන්නවා. ගම්පොළ ඉඳන් මෙසේජ් එකක් දාලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනී, ඔන්න අපිට නම් හොඳටම ඉරපායලා. කොහෙද බොලේ මේ? දේවතුරේ ඉඳන් චන්දි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. 15 වෙනිදා යාගේ මල්ලිගේ උපන්දිනේ තිබිලා තියෙනවා. ඔන්න මල්ලීට පරක්කු වෙලා හරි කමක් නැහැ. සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අද දවසේ තවත් උපන්දිනයක් තියෙනවනේ. මේ අපි යන්න හදන්නේ හරියටම කිව්වොත් එහෙම අද දවසේ 17 වෙනි උපන්දිනය සමරන අපේ චූලණී ඉන්න කලවානේ පුෂ්පගේ ගෙදරට ඒ කැල්ලක් කන්න පුළුවන් වෙයි මට. ප්‍රියන්ත ඉන්නවා, තාත්තා සුබපතන් එකතු වෙනවා. ඒ වගේම තමයි අචිනි නංගි සුබපතන් එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි චූලණී, net fm ටීම් එකේ අපි හැමෝමත් ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සූර්ය වේවි ඉඳන් අපේ ලියනාරච්චි අයියා කතා කරා, මොරපිටි ඉඳන් මානෙල් අක්කා කතා කරා, අම්මවයි බිම්සරවයි එකතු කරගන්න කියලා කියනවා. එයා උදේ පන්සල් ගියාලු. පන්සල් යනකොට අරන් ගියේ මල්මල් ෆෝන් එකක්ලු. මම බැලුවා මොකද්ද මේ කතාව කියලා. මං අද අර Facebook post එකේ දැම්මනේ ඕගොල්ලන්ට උත්තර දෙන්න කියලා. කුඩේ ගැන වාක්‍යයක් කියන්න. හැබැයි ඒකට ෆෝන් එක කියලා දාන්න කියලා කුඩේ වෙනුවට. බල්පිටුමල්ලි ඉඳන් උපාලි අයියා කතා කරා, වයිෆ් දම්මි, ඊට පස්සේ තුෂාන් මිහිරංග පුතාලා දෙන්න, පොළොන්නරුවේ රමණියක්ක කතා කරා, ඊට පස්සේ අපේ මග්ගොණ මෛත්‍රීපාල අයියා, මයනු ෆැමිලිය කිව්වමනේ ලංකාවම දන්නේ නේ, අපේ මංගලික අක්කා, මදුකා, මදුරංග, මදුසංග කටියම් මං එකතු කරගන්නවා. වඳුරබ කදිරදුව වත්තේ ඉඳන් අපේ සංජීව කතා කරා. මං හිතන්නේ මට මුලින්ම අද දවසේ තමයි කතා කරේ. පොඩ්ඩක් ඉන්න මේ මල්මාල නෑ අප්පා, හොයාගන්න දැන් කට්ටියට දාන්න. රියෝන් ඉන්නවා, අනුපමා ඉන්නවා, හර්ෂණ ඉන්නවා, ඥානා ගල්හේන ඉන්නවා, ඊට පස්සේ ගුණසේන ඉන්නවා, ජලනී, සකුණී, කැගල්ලේ අයියා, දමිත්, මේ හැමෝම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ හම්බිගමු ඉඳන් අපේ සේපාලිකා කතා කරා. එයාගේ අම්මවයි තාත්තවයි එකතු කරගන්නවා. යටියන්තොට ටයිටැනික් සැලුන් එකේ අපේ තුෂාර බෝයි කතා කරා. සුන්දරම් බොස් මේ දවස් ටිකෙන් වැඩට එනවා කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. වහිනකොට මන් දන්නවා සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා තමයි කියලා. කමල් ඉන්නවා මේ කට්ටියම ගොඩක් ආදරෙන්. අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. මේ සින්දුවෙන් පස්සේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. දිගටම අහගෙන ඉන්නකෝ.

0: මංගේවාන පොඩි සුප්‍රයිස් එකක් දෙනවා කියලා. ඒ සුප්‍රයිස් එක ලෑස්ති කරන් තියාගනින්. මේ දවස්වල ටික්ටොක් එක පැත්තේ ගියාට පස්සේ මේ සින්දුව නිතර දෙවේලේ ඇහෙනවා. ඒකට කරලා තියෙන ටික්ටොක් පේනවා. දැන් net fm ඔස්සේ සින්දුව රිලීස් කරලා තියෙන්නේ මේ වෙනකොටත්. හැබැයි ඊයේ දවසේ මම දැක්ක ලස්සන වීඩියෝ එකකුත් මේකට රිලීස් කරලා තිනවා. අපේ බාචිගේ අලුත්ම සින්දුව නීනා මේ සින්දුවේ මියුසික් කරලා තින්නේ අපේ පසන් ලියනගේ. ඉතින් පසන් අයව මම සම්බන්ධ කරගත්ත මේ වෙලාවේ වැඩේ ගැන කතා කරන්න. පසින් අයියේ කොහොමද? සුබ දහවලක් වේවා.
1: සුබ දහවලක් කියලා කොහොමද?
0: හොඳින් ඉන්නවා. ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ? අයි වැඩ කටයුතු ටික
1: මල්ලි. ඉතින් නීනා එක දැම්මා. නීනා එක ප්‍රොමෝෂන් වල ටික කරගෙන යනවා. ගොඩාක් අතේ ටික්ටොක් කරලා තිබ්බා. බොහොම ස්තුතියි. මා ලස්සන ටික්ටොක් තිබ්බා. පොඩි අරබියන් ඩාන්සස් ඒව දාලා ලස්සන ටික්ටොක්ස් එකක් තිබ්බා.
0: ඒක තමයි. කවුද මේ නීනා සින්දුවත් එක්ක එකතු වුණු ටීම් එකවත් එක්ක?
1: වේලාදී බාචය තමයි මේ සින්දුව කියන්නේ. මේ බාචයයි මගේ අපි දෙන්නගේම අයිඩිය එකක් තමයි මේක.
0: ඊට
1: පස්සේ සංක බී තමයි ලිරික්ස්. ඒ වගේම පසිත් අපිත් එක්ක එකතු වුණ ලිරික්ස් වලින්. කසුන් තමයි මේක වීඩියෝ එක ඩිරෙක්ට් කරේ. සහ හසිත් තමයි එඩිට් කරේ. ඉතින් ඔය ගොඩක් කට්ටිය ටීම් එක එක්ක තමයි. අසංකී තමයි අපේ මොඩල්, ඉන්නේ මේන් මොඩල් වීඩියෝ එකේ. ඔයගේ ලොකු ටීම් එකක එකතුවක් තමයි ඇත්තටම මේ ට්‍රැක් එක. ඉතින් බලමු ඉතින් කොහොමද යන්නේ කියලා. ඊයේ තමයි අපි වීඩියෝ එක දැම්මේ.
0: ඔව්. දැන් පසන් දිනගේ කිව්වකම අපිට මතක් වෙන්නේ අමුතු වෙනස් විදිහ නිර්මාණ කරන කලාකරුවෙක් වනේ. ඉස්සරහදී මොන වගේ නිර්මාණ අපිට අහන්න හම්බ වෙයිද?
1: තව තියෙනවා එන්න ගොඩක් ඒවා. අපි බලමු. ගොඩාක් සලු සින්දු අඩු කට්ටියේ පන්න කට්ටිකලු සින්දු වගේ එන්න දෙන ඇත්තටම. උඟලන්ට
0: එනම් බොහොම ස්තුතියි. මං හිතන්නේ කාර්ය බහුල වෙලාවක මේ වෙලාවෙ net fm අපිත් එක්ක සම්බන්ධ වුණාට. පසන් අයියේ
1: එනම් බොහොම ස්තුතියි ඔයගලන්ටත්.
0: හරි, දැන් ඔන්න නීනා ඔබ වෙනුවෙන් දෙන්න හදන්නේ. හැබැයි මේ සින්දුව මෙහෙම දෙන්න කලින් කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. WhatsApp එකේ ඉන්න කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ මේ අපි අහන්න යන අලුත්ම සින්දුවට. එකතු කරගන්නවා අපේ ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා. ඊළඟට අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් එකේ ටීම් එක වැඩ කරන කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවානේ. ඊට පස්සේ ජනී පැටියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. කවුද මේ මට බටර් ගාලා තියෙන්නේ? නමක් නෑනේ. පොඩ්ඩක් ඉන්න බලන්න. නමක් නෑ. ඉවල නෑ. මං කොහොමද නමක් නැතුව ඔයාගේ නම කියන්නේ? මං හිතන්නේ චන්ද්‍රිකා වෙන්න ඕනේ මං හොයාගත්ත විදිහට නම. ඊට පස්සේ යනවා නාතණ්ඩිය පිලාකටු මුල්ලට ගිහිල්ලා ඉන්න. නාතණ්ඩිය පිලාකටු මුල්ලේ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මල්ලිකා රච්චි ගොඩක් ආදරෙන් ඔයාවයි පවුලේ හැමෝමයි මේ සින්දුවට මම එකතු කරගන්නවා. සඳ ලංකාවේ ඉඳන් අපේ පූර්ණිමා නංගි ඉන්නවා. ඊට පස්සේ ඉජි අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ත්‍රිකුණාමලයේ පහේකණුවේ ඉන්න අපේ පුංචි බණ්ඩායියා පවුලේ කට්ටියමත් එක්කම එකතු කරගන්නවා. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ පනාපිටියේ කළුතර තියෙන චාමර ස්ටෝස් එකේ චාමරයි තනූජයි කට්ටියවත් එකතු කරගන්න ඕනි මේ සින්දුවට. අපේ තංගල්ලේ අප්සරාත් ඉන්නවා. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. මීගමුව ටවුන් එකේ තියෙන ඔර්ලෝස් ගණුව ගාව තියෙන ජය සිරි බතික් ෂොප් එකේ ටීම් එක කට්ටියව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කොල්ලෝ. එහෙම කියන්නේ අම්පාරේ බණ්ඩාර දුව තියෙනවනේ මුතුහර බ්ලොග් ගල් එක. අන්න එතන වැඩ කරන සෙට් එක. මහන්සිය යන්න මේ සින්දුවට මම එකතු කරගන්න. ඇමිලි පිටියේ ඉඳන් අපේ මදු නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ බුලත් කොහ පිටියේ ඉන්න මදු කෙනෙකුත් අපිට මැසේජ් කරලා තියෙනවානේ. එයාගේ හස්බන්ඩ් චාමරව. ඊට පස්සේ පුතා නම් ඉස්කෝලේ ගිහිල්ලා පුතාගෙනම මිත්‍රු. ඊට පස්සේ ශිනිරු දෝනි මේ හැමෝම එකතු කරගන්න කියනවා. බොරලස් ගමුවේ දිනිත විමුක්ති අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, ඒ වගේම තමයි සරච්චන්ද්‍ර මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ යටියන්තොට ටයිටැනික් සැලුන් එක ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ අපේ ලසා බෝයිත් මැසේජ් එකක් දාලා තියෙනවා. එල්පිටි ඉඳන් පුන්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ නම් ටිකක් කියන්න කියලා තියෙනවා. මැසේජස් හරියටම කිව්වොත් 41ක් දාලා දිනවා අපේ පුන්සරා. කොහොමද ජනේ, ගුඩ් ආෆ්ටර්නූන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන ගිරිඋල්ල ස්ප්‍රින් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. මං කිව්වා හරියද නැහැ නම් ටික. ගිරිඋල්ලේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනි අයියේ මාත් සද්දටම ඔයා වහගෙන ඉන්නවා කියලා සීදු ඉඳන් අපේ ජෙසි මැසේජ් එකක් දාලා තිනවා. මේ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා. ඉස්සරහදී නම් ටික කියන්න හොඳේ.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. Velava oba veta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa. Fabricator ge quotation eka Swiss Tech ekata WhatsApp kara.
2: Million 2 hamarak dakwa cashback laba ganna obe Swiss Tech aluminum quotation ekat 076-786-7000 WhatsApp karanna.
3: Velava 12 vinadi 42.
4: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: Coca-Cola රස දෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 19 පාදිනිය ජුනි 20 ගලෙන් බිඳුනු වැව
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940

0: ජුනි 27 28 29 බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඒලෙවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011.2559669
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියේදී ඕකේ අදම කතා කරන්න 011.2 636 636 වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව 12:46 මේ වයිෆ්
4: මොකද හස්බන්ඩ්
3: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
4: අයියේ
3: රිස්ක් එක වැඩිනේ
4: ඒ කිව්වේ
3: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
4: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද
5: Paul prashna netu ahanna jani ek de dunu mavata
0: mema geethaya oba weta gene enne
1: rakshana ithihasaye alutma peraliya vayasa 80 edit aarambha kala haki lankave prathama saha ekama jeevitha rakshanaya jan shakti live 80 edit okay adama katha karanna 011.2 636 636
3: NSB Digital Drive තුන්වෙනි අදියරේ තවත් එක් වැඩසටහනක් අද දවසේදී පන්නල බස් නැවතුම් පළගාව පැවැත්වෙනවා. ඩිජිටල් ගනුදෙනු ආරක්ෂිතව කරන්න කොහොමද? QR කේතත් එක්ක ඔයාගේ කඩේ වෙළඳසැලේ payments ටික කොහොමද cashless විදියට කරගන්නේ? මේ හැමදේම දෙන්න කියා දෙන්න බලාපොරොත්තු වෙන තමයි NSB බැංකුවේ කණ්ඩායම ඔබේ නගරයට එන්නේ. හෙට දවසේදී ජයල පොළගාවට තමයි NSB බැංකුවේ කණ්ඩායම NSB Digital Drive තුන්වෙනි අදියර හරගෙන එන්නේ. යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන හන්ද මන් ටග්ගාල යනවා අපිව එකතු කරගන්න කියලා මෙසේජ් කරලා තියෙන කට්ටියව හොයාගෙන රමණි සුමේ දක්කා කලුතර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා පවුලි හැමෝමයි යාගේ කැනඩාවින් යාළුව හැමෝමයි මේ සෙන්දුවට මම එකතු කරගන්නවා ගුඩ් ආෆ්ටර්නූන් ජනි මල්ලි පැල්මඩුල්ලේ පැනාසියා එකේ ඉඳන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා ටීම් එකේ සෙට් එක ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක මට බබෝ කියලා මෙසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්න ඊට පස්සේ ජනි අපිවත් කයි එකතු කරගන්න සින්දුවකට කියලා මහරගම මංගල මාවතේ තියෙන ෂෙහාරා ෆැක්ටරි එකේ සෙට් එක මෙසේජ් එකක් දාලා තියෙනවා හන්සි චතුරි දීප් දදිකා ඊට පස්සේ රශ්මි වසන්ති මේ පිස්සියෝ සෙට් එක එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි අද දවසම ෆෝන් එක ඔබ ඉන්නවා කියලා එහෙම මෙසේජ් එකක් දාලා තියෙන්නේ අපේ මංගලික අක්කා මම ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ඉබ්බාගමුවේ තියෙන නුවන් අයන් වර්ක්ස් එකේ සෙට් එක නුවන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ අවිස්සාවේල්ලේ ග්‍රේට් රෙසිඩන්ස් සගේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා බන්ටි අයියායි චූටි මල්ලි මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනි අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා. මොරටු ඉඳන් සුජානි චන්දිමා මෙසේජ් එකක් දාලාදී කලවානේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. නම හොයාගන්න බෑ. මම මේ කලින් කියපු නමම තමයි. මාංකොල ගල්පොත්ත හන්දිය ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීර අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ජනි අපිත් වැස්සෙම ඔයාව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා මත්තම ගොඩ ඉඳන් ඉෂානි මෙසේජ් එකක් දාලා තියෙනවා. දේදුණු මාවත සද්දෙටම අහගෙන ඉන්නේ. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තින්නේ බුත්තල ඉඳන් අපේ චමින්ද අයියා. මාපලගම PLJ අයියත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ලස්සන සින්දු ගොඩකට අපිවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අලව් ඉඳන් කරුවක්කා. එයාගේ පුතා රුක්මන්, ඒ වගේම තමයි යමපාණි දුව මේ කට්ටියව එකතු කරගන්න. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ චීන කුරුටු ඉඳන් අපේ යමුනා ලසන්තියක් මෙසේජ් එකක් දාලා තිනවා. පවුලේ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්න. අපේ නෙෂි මෙසේජ් එකක් දාලා තිනවා ජායල ඉඳන්. එයාගේ අම්මව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මා තින්නෝ ජනී කියලා කුවේට ඉඳන් අපිට අචිනි මෙසේජ් එකක් දාද්දී ඊළඟට ඇරවුවල නිවතරු ෆැෂන් එකේ සෙට් එකත් අපිට මෙසේජ් එකක් දාලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා. සජිත් මෙසේජ් එකක් දාලා තිනවා බේරුවල තරඳු ගරාජ් එකේ සෙට් එකත් සින්දුවකට එකතු කරගන්න කියලා. ඔන්න නම් ටික ඔක්කොම කිව්වා.

Danny Ekka De Dunumavata. De Dunumavata. වෙලාව 12 විනාඩි 52යි. ගින්දර හැන්දෑ වරගෙන ගින්දර වගේ වාශි මැදිරියට ඇවිල්ලා ඉන්නේ වැස්සත් එක්කම. එහෙනම් ඉතින් දේදුණු මාවතෙන් අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ. මේ පැත්තට කෝල් කරපු, WhatsApp messages එවපු, අපේ post එකට comment කරපු හැමෝටම ස්තුතියි. හෙට උදේ 10ට ආයේ දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් සන්තෝෂයෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනි.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
6: තරඟයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
7: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
8: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
7: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go. DJ star in the Kamathinam. Oya DJ play karana pehadili video ak dan ma apita WhatsApp karana.
7: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hater and Novator.
1: Brought to you by
9: Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
10: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
11: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
12: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
13: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
12: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
13: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
12: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
14: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ.
15: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540. ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
16: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපි සතුසු සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
15: අලු තැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
19: හයි, වේලාවේ කයි.

0: කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරඳුනා නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණය නියෝග කළා. මේ පෙත්සම පී කුමරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවුම් ලැබුවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම්ලෑලි 11,000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය නලින් ප්‍රනන්දු මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහඅධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. මිලගනිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
5: Brought to you by
6: Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
7: Frims Ayayka Oyaata Oyaava Magari Nina
8: Vadiyuna Leasing Bara Sahallu Karanga KD Rice Appi Given Oyaata Rupiah Panas Bahak Thava KD Rice Lead 125 Bike Kikata Discount Ika Rupiah Rakshaya Bindu Ay Hatta Hatay Harasi Hayay Hatalist Nayanu Hatata Kata Karanga
9: Oyaata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Largana Hatalis Wasaraka Abhimane Sevanagala Ayurveda බිඳු 47 31 33 540
10: FM 95 94.8

0: Det här där var vi bashi.
1: ලස්සන හිඩාවකින් දවස පටන් අරගෙන ලස්සන වචන ටිකකින් හිත සනසවලා ඒ අතරේ ආදරේ හංගපෝ උම්මයිකකු දුන්නොත් සුදු නෝනේ දවසම නෙමෙයි රැට නිදා ගන්න කම්ම මං හිනා වෙවි දේවි පැටියෝ මටත් ලස්සන සින්දුවක් දෙන්න මම කුවේට ඉඳන් අහගෙන ඉන්නේ අචිනි අනේ ඔන්න දැන් මම පුරුදු විදිහටම අද තව ස්ටෝරිය එකට ඇවිල්ලා මේ මැජික් යෂ්ටිය තියෙනව නේද මේ මයික්‍රෝෆෝන එකට අද්දෙක් එකතු කරලා වැඳලා මම්මගේ වැඩ පටන් ගන්නකොට මුලින්ම පුරුදු විදිහට බලනවා ෆෝන් ලයින්ස් වැඩද කියලා ඊට පස්සේ බලනවා වට්ස්ඇප් එකේ මෙසේජස් එනවාද එතන මොන හරි රේඛාවක් තියෙනවද කියලා ඊට පස්සේ තමයි මගේ ප්ලේලිස්ට් එකේම දාගෙන මම වැඩේ රෙඩි කරගන්නේ හතර වෙනකම් ඔයාලත් එක්ක එක පිම්මට කියව කියව දුවන්න ඒ අතරේ වට්ස්ඇප් එකේ මෙහෙම උඩින් පල්ලෙන් ඇවිල්ලා තියෙන මෙසේජස් මොනවාද කියලා බලාගෙන යන එක මගේ පුරුද්දක්. අන්න එතකොට තමයි මම අචිරියක්කගේ මේ ලස්සන මෙසේජ් එක දැක්කේ. හැමදාම හරි ලස්සන වචන ටිකක් කියලා එවනෝ. ඒ වචන දැක්කම හිතම පිරෙනෝ. හරියෙම ලෝභ හිතනෝ. අනේ මම මේ තරම් ලස්සන වැඩසටහනක් කරනවද? මේ තරම් ආදරය කරන පිරිසක් ඉන්නවද කියලා? ඉතින් මං හරි ආදරේ ඕගොල්ලන්ට. ඇත්තටම දෙන උම්ම ඇතුලේ ආදරේ හංගලා තියෙනව හොඳේ. එහෙනම් අද හතර වෙනකන් අහගෙන ඉන්න මං ඔහෙල් ලැගේ ගින්දරේ වාශී.

විනාඩි විනාඩි 10යි වෙලාව. ඉස්කෝලේ යන කාලේ ෆොටෝ එකක් ආයේ දැක්කහම ආට මොකද හිතෙන්නේ? මන්නම් හංගනවා. ඔගලන්ට අත්තමත්ත කතාවක් කියන්නයි. මං ඉස්කෝලේ යන කාලේ මං හිතන්නේ ක්ලාස් එකේ හිටියට වඩා වැඩිපුර හිටියේ ග්‍රවුන්ඩ් එකේ. හරිද? ඉතින් මං ඇවිල්ලා දන්නේටේ වගේ කළු ළමෙක්. හැබැයි අපේ අම්මා නම් කියන්නේ මම ඉපදිනකොට මාත් රෝස පාටයි. ගෙදරින් කොහමhari අම්මගේ පාට ගිහිල්ලා තියෙන්නේ මට කියලා. හරිද? අපේ තාත්තා කළුයි. එයා දන්නේටේ වගේ කළුයි. ඉතින් ගොය මේ මගේ අක්කට සුදු පුතා කිව්වට, මල්ලිට සුදු මහත්තයා කිව්වට, රම් පුතා කියලා නම දාන්න හේතුව තමයි ඉපදෙනකොටම රෝස පාටයි රත් මොනවාද කියන්නේ අරනිකන් රත්තරම් පාටට හුරු පාටක් තිබුණු ඉඳා. හරිද? කොහමhari ඔය පාට ඉස්කෝලේ යන කාලේ තිබුණේ. ස්කෝල් යුනිෆෝම් එක දනිස් ගාවට අඳිනවනේ. දනිහිසින් යට ටික දන් ඇටේ වගේ කලොයි. දනිහිසින් උඩ ටික සුදුයි. ඊගාවට අත් දිගට අඳිනවනේ. අතේ අත තියෙන ගානෙන් පල්ලෙහා ටික කලොයි. අතෙන් උඩ ටික සුදුයි. ඔන්න හොමයි මගේ ඇඟ පාට ටූ ටෝන් වෙලා හිටියේ. හරිද? ඊට පස්සේ ඔලෙවල්ස් කළා ටික කාලයක් ගෙදර ඉන්නවනේ. අන්නේ ගෙදර ඉන්නකොට ඔන්න මගේ සැබෑ පාට පෙනුම ආවා. ඊට පස්සේ මාස ගානකට පස්සේ එලෙවල් සල්ටි ස්කෝලෙ ගියානේ. එලෙවල් සල්ටි ස්කෝලෙ ගියාට පස්සේ ඔක්කොමල මගේ දිහා මෙම හැරි හැරි බලනවා. හේතුව කියන්නද? මම ලස්සන හින්දා නෙමෙයි, කළුවට හිටපු ළමයි එකපාරට සුදුනේ කොහොමද කියලා. ඒ කාලේ තමයි ඔය සුදු වෙන ක්‍රීම් විස බීජ වගේ පැතිරිලා ගියපු කාලේ. හැමෝම හිතුව මම සුදු වෙන්න ක්‍රීම් ගාලා කියලා. අනේ මහතේ කොහරි අර මගේ නියම පාට පේන්න කලින් අවුවේ ඉඳලා කට්ට කළු වෙච්ච කාලේ පින්තූරේ තියෙනව නේද? ඕගලන්ට නම් කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද මං ඒව කාටවත් පෙන්නන්නේ නැහැ. අල්මාරියෙත් මගේ මොනාද කියන්නේ යටම අස්සකම තමයි මේ ෆොටෝස් ගහලා තියෙන්නේ. ඉතින් කාටවත් කවදාවත් හොයාගන්න බෑ. ඒ වගේ කාටත් පෙන්වන්න බැරි කාලේ. ඒ කියන්නේ පුදුම තරම් කැත කාලේ. ඉස්කෝලේ යන කාලේ ෆොටෝස් දැක්කහම ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තට මෙහෙම එකකුත් තේනවා. හිනත් යනවා. අන්නේ කාලේ මම කියලා. ඇයි ඒ කාලේ කරපු ෆැෂන්? හරි ලස්සනයි කියලා හිතාගෙන කරපුවා දැන් බලද්දි හැයියා. ඔයාට ඒව හිතිලා නැද්ද? ආතව චූටි එකක් කියන්න. දැපේ ආච්චි අම්ම හැම කොටට අඳිනකොට කියනවා, අයියෝ එපානේ, අයියෝ ඔක ගැලපෙන්නේ නෑ නේ පුතා කියලා. එයා ඉන්න කාලේ දැන් නම් යන්නේ නැති වෙලා මේ කියනවා. හරිද? දවසක් මට එයාගේ ඇල්බම් එකේ තිබිලා හමු වුණා අර මිනි ගවුන් ආපු කාලේ. අම්මා මෙන්න කොට. මං ඊට පස්සේ අරන් ගියා ඕක එයා ගාවට. ඔයා මෙහෙම ඇඳලා එතකොට මට කිව්වේ කොටට අඳින්න එපා කියලා. කට වහගෙන හිනා වෙනවා. හරි කපටිය තමයි මේ ගල්ලා. ඇත්තට දැන් කාලේ කොට හොඳයි කියලා හිතනවා. ඒ කාලේ මිනි ගවුන් ආපු කාලේ මේගොල්ලෝ ඇඳලා තියෙන විදිය දැක්කම. ඒ වගේ සමහර වෙලාවට ඒ කාලේ අපි කරපු ෆැෂන්ස් අයියෝ මට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ එක කියලා දැන් බලද්දී අපව හිතනවානේ. ඒ වගේ ඒ කාලේ ෆොටෝස් දැක්කම ඔයාට මොකද හිතෙන්නේ කියලා ජාලි කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න Facebook post එකට. ඔයා තාම අපිව Facebook එකේ follow කරලා නැත්නම් like කරලා නැත්නම් net fm කියලා search කරන් follow පාරක් දාගෙන like එකක් දාගෙන යන්න. ඊට පස්සේ ගින්දර හඳාව Facebook post එකට react කරලා comment section එකේ ආගි comment එකක් drop කරගෙන යන්න. හරිද? පුරුදු විදිහට කියනවා 0112255333 හරිතුන අපිලගේ hotline number එක තියෙනවා. ඔයාලට පුළුවන් call එකක් දෙලා dedicate කරන්න හිතෙන ඔක්කොමලාටම ලස්සන සින්දු. ඒ වගේම තමයි WhatsApp එකේ chat එකට set වෙන්න 0711595595ට message එකක් දාන්න. මම දන්නවා වැඩ කරන අතර එක දිගට මට ඩයල් කර කර ඉන්නවට කරදරයි. ඒ හින්දා තමයි WhatsApp message එකක් හලාගෙන යන්න කියලා කියන්නේ. හරිද? හයි ගින්දර මැනිකේ කොහමද? ඔයාට දවල් එක වෙනකන් අපිනේ බලාගෙන ඉන්නේ. ඔයාගේ කටහඬ හැද්ද වැඩ දාලා කියවනවා අහන්න. බුත්තල චමින්ද අයියා වැඩ කරන ගමන් ඉන්නේනේ. ආගේ ආදර බිරිඳ ශාමිකාවයි ගාවට දුව මලීෂි මල්ෂි පුතා මල්ෂාන් එන්නේ සාරිස් ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන කුමලයි. ඊගාවට ඉන්දික ගරු සිංහ අයියායි මේ වෙලාවෙ නිතේ ෆෙමහඩු කුමයි දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. යුගගීයක් අහමුකු මැණිකේ කියලා කියනවා. යුගගීයක්
ඒ කියන්නේ යුග ගියක් කියන්නේ කියලාද කියන්නේ නෑනේ නේද? කටහඬවල් දෙකකින් කියන්නේ හැකියාවක් නෑ. විහිළුවක් කරේ. අහම හොඳේ. ඕ ගලන්ටත් උතුරන් හරියන්โดනි මහතයෝ. අනේ මං ආදරේ. ආදරෙන් එකතු කරගන්න හරිද? ඊගවට මෙන්න මේ කටිවත් අපි ඔබ ආගමු. සුදු බෝලේ කච කච වාෂෝ. මේ පිස්සු අහන්න නැතුව බෑ.

කටකරගන්න කට කාරයි දඟ කාරයි අපේ බාසි කෙල්ල කියවිල්ලයි කරච්චලයි අපේ සවන පිනවයි අවුෂ් ආදරෙන් එකතු කරගන්නන් හරද අයෝ මේ ගින්දරී නම් හරේ නරකයි දැන් දවස් දෙකක් අපිව මතක් කරේ නෑ අදවත් අපිව මතක් කරන්න මේකද වැඩේ වට්ස්ඇප් එක පිරිලා ඉතිරිලා යන මෙසේජස් එනවා උපරිම කියවනෝ මම කට කැඩිච්ච දෙන් කියලා කියවනවා ඒත් කියවල ඉවර කරගන්න අමාරුයි මහතේව අන්තිම මොහොතේ මෙසේජස් එවුවහම සමහර වෙලාවට දෙකේ පැයේ අගහරි තුනේ පැයේ අගහරි එවුවහම ඇත්තටම කියව ගන්න වෙලාව මදි වෙනවා එහිඳ කලින්ම මෙසේජ් එක එවලා තියන්න අදට නෙගතු කරගන්න ඔබ කුන්දර 10 කණුවේ පාරේ මංගලි ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රන්ති සංජීව මහේෂ් ලක්මතු චතුරංග බඳුවන්ත කටියම නේ චූටිවන් මහන්සියක් නම් දැනෙන්න එපා මං ඔගලක් කෝටුම දෙකම දෙකක් ආදරේ

0: Hit FM.
1: දවල් එකයි විනාඩි 21යි වෙලම. ඒ කාලේ පින්තූර දකින්නකට අපේ කටියට මෙන්න මතක් වෙනවා. විශ්මසේ විතා

මොකද මගේ කාලේ කල්ලුම් කලුවට ගොඩ්ඩාරයක් මහතටල හිටේ. මන්ද විශ්මිගේ දැන් ප්‍රොෆයිල් පික්ෂිකත් එක මවා ගන්නවා ඒ කාලේ. ඉගවට මහේෂ් මදුශංකර්. මට නම් මගේ ෆොටෝ බලන්න ආසම නෑ භාෂී. මං නිකන් අල්ල බෝලයක් වගේ මහා තඩි කොල්ලෙක්ල. ඒ කාලේ ඉන්නේ හොඳට නිපුණි අහිංසා. ෆොටෝ නම් කැතම කැතයි, හැබැයි ඒ කාලේ හරිම සුන්දරයි. දැනගේ මමමද කියලා හිතනවලු ෆොටෝ දකිද්දී. ඒක නම් ඇත්ත. ඉතින් කිසි බරක් පතලක් නෑ. ඔයා කියන්නේ ගෙදර යන වමනාවක්ම නෑනේ. මට මතකයි ඕ ලෙවල් කරන කාලේ හැම 10 පන්තියේදී වෙන ළමයි යන්නේ දුවන්න ක්ලාසස් වලටනේ. අපි යන්නේ බාස්කට් බෝල් කෝට් එකට. ගෙහෙල්ලා ඉතින් නෙට් බෝල්ස් එල්ලම් කරනවා. බාස්කට් බෝල් ප්‍රැක්ටිස් කරන්නේ නැති වෙලාවට අපි කරන වැඩේ ඒගොල්ලන්ගේ තැන අල්ල ගන්නවා. මොකද ඒක හරි ලස්සනට නීට් එකට අපි ඉස්කෝලේ හදලා තිබ්බා. ඉතින් වඩිගිනි දැනෙන්නේ නැහැ, මහන්සි දැනෙන්නේ නැහැ, ගිනි අවුව මට තේරෙන්නේ නැහැ. දැන් නම් එළියට බහලා අවුව වෙලාවක යනවා කියන එක තොලුවට හරිම අමාරුයිනේ. හැබැයි ඒ කාලේ ඉස්කෝලේ අරින ටයිම් එක එකහමාර ඉඳන් 4:30 විතර වෙනකන් අපි සෙල්ලම් කරනවා. ඒ කාලේ මහන්සි දැනෙන්නේ නැ, බඩිකිනි දැනෙන්නේ නැ, අවුවක් දැනෙන්නේ නැ. කොහොම හිටියද කියලා හිතනවා. හැබැයි හරි සුන්දරයිනේ, හරි ෂෝකේ කාලේ. ඉගාට නිශාන්ත රත්නායක හරිම සතුටුයි. මොකද ඒ කියලා තමයි හිතන්නේ ඉතින් කියලා කියනවා. ඒ කාලට හැබැයි ඉතින් කොච්චර ලස්සන උනත් ආයෙත් යන්න බෑ නේද? චන්දිම ගුණරත්න එයා කියනවා ඒ කාලේ නම් කියලා වැඩක් නෑ, ආයෙ යන්න තියෙනවා නම් කියලා හිතනවා. ඇත්තටම හරිම සුන්දර කාලයක්. ඒ කාලේ හිටපු යාළුව දැන් මාර වෙන සඳුර ගන්නත් බෑ. මගිනුත් යාළුව අහනවා ඔයා සෑහෙන වෙනස් වෙලානි කියලා. කච කච කෙල්ලේ ඔයත් හිටියා නම් ඒ කාලේ කියලා අහනවා. එහෙනම් එකක් කියන්න. එහෙනම් ඔගොල්ලෝ තමයි මගේ හොඳම යාළුවෝ වෙන්නේ. මොකද මොගලන්ට කියලා තේනවනි මම ගිහිල්ලා තියෙන මික්ස් කෝල් එකකට කියලා. මට වැඩිපුරම යාළුවෝ හිටින් පිරිමි යාළුවා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම චමින්දයි මගේ යාළුවෙක් වෙනවා. ඕකේ. මේකට කොහොමද දාගෙන හපි යන්න හදන්නේ? මෙන්න මේ සින්දුව අහන්න. ඒ අතරම මම්මගේ ලස්සන ගෑල් ළමයින්ට මතක් කරනවා. ඉස්කෝලේ යන නංගිලාට වුණා. මොනහරි ස්පෙෂල් ප්‍රැක්ටිසස් මොනහරි තියෙන දවසට පීරියඩ්ස් කියලා නතර වෙන්න හිතෙනවද නෑනේ නේද? ඒකට ඔයාට ඕනි හොඳ සපෝර්ටිව් පෑඩ් එකක්. ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු, ඕන වෙලාවක ඕන තැනකට ගැලපෙන්න නේද? එක තැනම ඉන්නව නෙවෙයිනේ අපි හරි ඇක්ටිව් වැඩ කරනවා. ඒ නිසා ඒ දේවල් වලට හොඳට ෆ්ලෙක්සිබල් ඇඳගෙන ඉන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි පීරියඩ්ස් දවස්වලට ඉස්කෝලේ යන මහන්සියලා වැඩ කරන සෙල්ලම් කරන මගේ නංගිලට මම මතක් කරන්නේ ෆෙම්ස් ඇයම පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි ඔය ගෙදර ඉන්න බබාලව බලා ගන්න අම්මා කෙනෙක් වුණා. යුතුයකම් වගකීම් ගොඩාක් එක්ක ඉන්නේ පීරියඩ්ස් දවස් නිසා කියලා. ළමයින්ට කැම ටික හදලා දෙන්න නැතුව ඉන්න බෑ. යාළගේ ඉස්කෝලේ වැඩ නොකර ඉන්න බෑ. යාළව සමහර වෙලාවට ක්ලාසස් වලට දාන්න ඉස්කෝලේ ඇරුණාම අරගන්න. ඔය හැම දෙයක්ම ඔයාගේ කරමැත්තේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය කොහොම ටිකව ලස්සනටම කරගන්න අර හොඳ පෑඩ් එකක් ඕනේ. ඒ නිසා තමයි මම ඔයාලට ෆේම්ස් අය ගැන මතක් කරන්නේ. ගෙවන ගානට උපරිම සාධාරණයක් කරනවා වගේම තමයි මාර කලින් කිව්වා වගේ ලීක් වෙන්නෙත් නෑ ඇඳගෙන ඉන්නත් පහසුයි. SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්කම ඉන්න ෆෙම්ස් අය. අපේ ළඟම ෆාමසි එකේ සුපර් මාකට් එකේ ග්‍රොසරි ෂොප් එකේ උනත් ගන්න තියෙනවා. නම බලලා නම කියලා මාර ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව එකයි විනාඩි 29යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
7: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
8: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
9: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න ජුනි 18 වෙනිදා මහරගම රත නැවතුම් පළේදී
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
11: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
12: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltol paracetamol visheshayaki
13: akma vitel fatty liver bayawenne pa sivanagala liver boosting capsule araganna ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sivanagala ayurveda 0.47 31 33 540
14: අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
1: දැන් වෙලාව 1:33 හොඳේ

0: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: ලිකයි විනාඩි 34 වෙලාව අපි ලගේ ගින්දර හැන්දෑව අහගෙන ඉන්න මට කෝල් කරනවම තමයි මතක් කරන්නේ හැබැයි මම වල්පිට මුලින් උපාලි අයියා කතා කළා ධම්මි තුෂාන් මිහිරංග කට්ටියමත් එක්කම ආදරෙන් එකත කරගන්න පරිස්සමට ඉන්න හදද වල්පිට මුල්ලට වහිනවා කියලා උපාලි අයියගෙන් දැනගත්ත එක කන්ෆර්ම් කරගත්ත දිනුව ශක්කගෙන් අදත් ඉතින් කඩේට වෙලා මාව අහගෙන ඉන්නවලු හැමදාම කතා කරන්න උනේ නැති වුණාට හැමදාම අහගෙන ඉන්නවලු කඩේට යන්නේ කට්ටිය කියනවලු මගේ ප්‍රෝග්‍රෑම් එක දාලා තිනකොට මගේ වොයිස් එක ඇහිලා අරේ ලස්සන්ට කතා කරන නිවේදිකාවක් නේද කියලා. ඉතින් දිනෝෂක්ක කියනවලු මම net අහන්න උරුණේ තයා හින්ද කියලා. අනේ මං ආදරය යන්නේ කරන කියන වැඩ කොහොම සාර්ථක වෙන්න ඕනි උතුරම් හරියන්න ඕනි ඉතින් හරිද ආදරෙන් එකතු කරගන්නවා දිනෝෂකව ඒ වගේම කලගෙඩි හේනේ මුණසිංහ අංකල් කතා කළා දැන් මං කතා කරන්නේ ගිහිල්ලා කැම ටිකක් එහෙම කන්න හරිද එයාත් පරිස්සමට ඉන්න ඊට පස්සේ බදුරලි අශෝක අක්කා කතා කළා උදේ ඉඳන් වැස්සේ තෙමි තෙමීම දලු කඩලා ගෙට ගොඩ වෙලා ඔන්න නිදහසේ මාව අහනවා කියලා ඉඳගත්තල ඔන්න මට මතක් වෙනවා නිවුස් පිය වල මගේ කෙල්ල ටික තුන වෙනකම්ම දලු කඩනෝනේ එහාට වහිනවත් දන්නේ අම්මෝ කෝඩල්ලෝ තෙක ඔට්ටු වෙවි දලු කඩනවා ඇති අනේ ඉතින් උතුරන්නම හරියන්න ඕනියා ආදරෙන් ඔගලෝ කොමලත් මතක් කරන ඔපේ ශ්‍රියා මාලක්ක ගීතික අක්ක ඊට පස්සේ අන්තෝනියා අයියා කට්ටිය මැතියදත් ඊට පස්සේ වට්ස්ඇප් එකට යන්නයි හදන්නේ වට්ස්ඇප් එකෙන් මෙන්න මේ කටිව දාගමු හයි වාෂී ගැම්මට දෙහිඅත්ත කඩේ අපි ඔවා වහගෙන ඉන්නේ රම්බන්ඩේ බන්දල සචිනි මල්කාන්ති රත්නසිරි කටිය මේකත කරගන්න අපිට සිංදුවක් ඕනි මල්කාන්තිට උම්ම එකකුත් තෝනිල ඔයාගේ උම්ම එක පිස්සුවක් ලොයාට ඕෂ් ආදරෙන් එකතු කරගන්න ඕ හරියෝ පාෂි නංගි ධෝනි ස්කූල් ගියා එයා එන්නේ දෙකට තුඩට වගේ ඊයේ මෙසේජ් එකක් මොකද්ද ඊයේ මෙසේජ් එක දෙන්න ඒ තේරුන්නේ මොකද්ද කියලා කොමහරි ආදරෙන් ඔගලංගව එකතු කරගන්නවා හරිද හයි වාෂි ගාලු උඩල මත සමාන් ස්ටෝස් එකේ අහන් ඉන්නවද නේද මගේ සමාන් අයවයි එයාගේ ලස්සන වයිෆ් ගීතානියකවයි දුව නිමේෂිකා පුතා දනුද්දර මාටිඩය සහනුපතා මේ කට්ටිය එකතු කරගන්නවා ඔගලන්ට තුතු රම් හරියන්ඩෝනි ජය වේවා ඒ අතරම NSB බැංකුව උගලන්ට කියන අර පණිවිඩය ගැනත් මතක් කරන්න ඕනි අපි සමහර දේවල් හරිම කොම්ප්ලිකේට් කරගෙන තියෙනවා ලයිෆ් එකේ ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් අපි හරියට සංකීර්ණ කරගෙන තියෙනවා අන්න ඒ නිසා තමයි මම උගලන්ට මේ ඩිජිටල් බැංකු කරණේ ගැන පොඩ්ඩක් උනන්දු වෙන්න කියලා මතක් කරන්නේ හරිද බැංකුවල පෝලිංග වල ඉඳලා රස්තියාදු වෙලා වාගේ වටින වෙලාව නාස්ති කරගන්නේ නැතුව ඉන්න තැනක විඳන් රස්තියාදුවක් නැතුව වාට බැංකු කටයුතු කරගන්න පුළුවන් ඇප් එක යූස් කළා ඒ ගැන කියලා දෙන්න තමයි ජාතික ඉදිරිකිරීමේ බැංකුව කුවේ කට්ටිය NSB ඩිජිටල් ඩ්‍රයිව් තෙවන අදියරත් අරගෙන වගේ ප්‍රදේශයටම එන්නේ අද ඇවිල්ලා 18 වෙනිදානේ අද පන්නල බස් නැවතුම්පළා අසල තමයි ඉගල ඉන්නේ හෙට එනවා ජයල පොළ ගාවට එතකොට යාලුව මුණ ගැහිලා වැඩි විස්තර දැනගන්න අමතක කරන්න එපා හරිද සමහර වෙලාවට ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් හරිම ලේසි හැබැයි අපි ඔන්ලයින් කරනවා කියලා කිව්වහම අම්මලා තාත්තලා බය වෙනවා නේ ළමයෝ ස්ලිප් එකක්වත් ලැබෙන්නේ නැහැ ඕක එක අංකයක් හරි එමේ වෙලා මොකක් හරි වුණොත් එහෙම අපි දන්නවද හරියට ඕක වෙනවද නැද්ද කියලා ඔබ ප්‍රශ්න එනවනේ නේද? ඒ ඔක්කොම ගැටලු නිදාකරණය කරගන්න පුළුවන්.

දවල් ලිකයි විනාඩි 7 ලිහයි වෙලාව. අපි ලගේ ගින්දර හන්දාවේ සැහෙන වෙලාවක් ගිහිල්ලානේ පටන් අරගෙන මින් මේ දැන් පටන් ගත්තා වගේ. කොහොමhari අපි තව ලස්සන සින්දුවක් අහන්න යන හදන්නේ. මේක අහන්න යන කලින් මොගලන්ට මතක් කරනවා ජපානුන්ට තියෙන ටොයෝටා, ඉන්දියාවට තියෙන ටාටා, ජර්මනල්ට බෙන්ස් තියෙනවා. මේ වගේ ලෝකේ හැම රටකටම ආඩම්බරින් අපේ කියලා කියන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. හැබැයි අපිට තිබ්බේ නෑ. හැබැයි දැන් තියෙනවා එහෙම බ්‍රෑන්ඩ් එකක්. ඒ තමයි KD රයිස්. අපිට අපි හිතන පතන විදිහ වෙනස් කරගන්න කාලේ හරි. හරිද? අපි ඇත්තටම දියුණු වෙච්ච රටක්. දියුණු වෙමින් පවතින රටක් නෙවෙයි, දියුණු වෙච්ච රටක්. එහෙම ණයබරින් නිදහස් වුණු අනාගතයක්. අපි අඩුම අපි ඊගව પરම්පරාවට හරි හදලා දෙන්න ඕනි. හරිද? ඉතින් ඒ නිසා අපේ රටේ KD රයිස් අපි ආඩම්බරෙන් පාවිච්චි කරමු. අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරමු. KD රයිස් ඉලෙක්ට්‍රික් බයික්, ඒ වගේම පෙට්‍රල් බයික්, KD රයිස් ඉලෙක්ට්‍රික් ත්‍රී වීලර්. මේ වර්ග තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහායක ආයතනය තමයි KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. දැන් ගොඩාක් දිනෙක මේ මං අර පහුගිය දවස් ටිකේම කියපෝ KD රයිස් ලීඩර් 15 පෙට්‍රල් බයික් එක ගන්න සෑහෙන කැමැත්තක් ආසාවක් තියෙනවා. හේතුව මොකක්ද දන්නවද? මේ දවස්වල මේකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යන්නේ. සාමාන්‍ය මිල රුපියල් 7,96,500ක් වෙන බයික් එක ලක්ෂක ඩිස්කවුන්ට් එකක් හැදුවලා ඔගලන්ට රුපියල් 6,96,500කට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා ලීස් එකක් දාලා බයික් එක ගන්නකොට අර ලක්ෂක ඩිස්කවුන්ට් එකට අමතරව ගෙවන ඩවුන් පේමන්ට් එක ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ ලීසින් කළ බයික් එක ගන්න ඔයාට ඒ වැඩි වුණු ලීසින් බර සහැල්ලු කරගන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් හිතාගන්න බැරි විශේෂී සහන ගොඩක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි කියන්නේ මේ කැවෙල්ලා පෙට්‍රල් සුවඳට පවා දුවන්න හදපු බයික් එක 125 cc අධිබලත එන්ජින් එකක් පාවිච්චි කරලා පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා උණුහුමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේ බයික් එකට මෙච්චර ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මාකට් එකේ කොච්චර නානා මාදලයේ බයික් තිබුණත් ගන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් අරගෙන එන මේ පෙට්‍රල් බයික් එක ගන්න එක මොනතින් බැලුවත් මහතයෝ ඔයාට වාසි. වැඩි විස්තර දැනගන්න ඔයා KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට මේ දැම්ම කතා කරන්න තොග අවසන් වෙන්න කලින් 0776 4643 97 කතා කරන්න. වයිවෙන පස් පෙයා පාට්ස් ඕන තරම් දිවයින පුරාම තියෙනවා. දිවයින පුරාම අලෙවි ජාලයක් ඉන්නෝ, සේවා නියෝජිතයින් ඉන්නෝ. අලෙවියෙන් පස්ස සේවාවත් අති විශිෂ්ටයි. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වෙලාව දවල් 1:46.
3: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
7: දුක් වෙන්න එපා. වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න කේඩියරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩියරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777 406 4794 කතා කරන්න.
8: මුදලාලි
9: අලෝනා,
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රැන්ඩිසි කු දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
9: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු.
11: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයෙන් දන් දවල් එක වෙනකන් වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්දරෙල්ලාගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත්තනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න කමර්ශල් ක්‍රෙඩිට්
4: දැන් වෙලව දවල් එකයි විනාඩි 50යි.
5: Oh my god, this is original.
4: නැතු
6: මේක අපිලගේ කිඳර හැන්දෑව bro.

දවල් එකයි විනාඩි 50යි වෙලාව. හම්බෝ මේ වෙලාව නම් මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම හරි අපි ඇවිල්ලා මේ පැය අන්තිම සින්දුව අහන්න තැනටම. මේ සින්දුව අහන්න යන්න කලින් ඔගලන්ට සෙවන කියලා ආයුර්වේද ගැන මතක් කරන්න ඕනි. අපි හැමෝම මේක නිකන් මැෂින් එකක් වගේ නේද? මේක ලෙඩ වෙනවා. මේක එතකොට සනීප කරගන්න ඕනි. මේක හිටපු ගමන් ස්ටක් වෙලා හිටිනවා නේද? මම මේ කියන්නේ අපේ ශරීර කෝඩු. ආන් ඒක එතකොට පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා ගන්න වෙනවා. අනේ හිඳ තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට සුගර් තියෙනවා නම්. දන්නවද සීනි කියන්නේ අපේ මුළු ජීවිතේම අපේ මුළු පෞලක සතුට නැති කරලා දාන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා අපේ ආසාවට දිවරහ කරන්න සුගර් ජාති කෑව වුණාට සුගර් කියන්නේ ඇත්තටම බය වෙන්න අවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ කෑම පාලනය කරනවා වගේම හරියට බෙහෙත් ගන්න කියලා. දැන් සමහර වෙලාවට සමහර බෙහෙත් ජාති වලින් වෙන්නේ මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. හැබැයි ඒක ඒ වෙලාවට පාලනය කිරීමක් හරිද? හැබැයි ඇත්තටම සිංහල ආයුර්වේද ඖෂධ තියෙනවා. දීර්ඝකාලීනව පාවිච්චි කරාම අපිට නිට්ටවට සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ බව කමල්බන්දල වීරපරම මහත්තයා වේද මහත්තයා සෙවණගල ආයුර්වේදයේ ඔප්පු කළා තියෙනවා. ඒ තිනේ නිසා තමයි ඔගලන්ට කියන්නේ සීනි තියෙනවා නම් සෙවණගල මධුමේහ හරණි කැප්සියුල්ස් පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි දැන් මේ දවස්වල ඩෙංගු සෑහෙන්න තියෙනවා. ඔයාගේ ගේයවට අනිවාර්යෙන් බලාගන්න. ඔයා ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම සීල් කළා වහගෙන හිටියත් ඔයා මදුරුවන්ගෙන් බේරුණාට ඔයාගේ ගෙදර අවට තියෙනවා නම් මදුරුවෝ හැදෙන්න පුළුවන් තැන් අහල පහල ගෙවල් වල කට්ටිය ඩෙංගු ඌව දුරක් වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව අපි ඔක්කොමලම අපේ ගෙවල් වටේ අස්කරගමු. ගරාජ් කරන අයලා ගොඩාක් මා වහගෙන ඉන්නවා. බලන්න ගෑරේජ් එක වටේ තියෙනවාද කියලා වතුර එකතු වෙන්න පුළුවන් තැන් නේද? ගොඩාක් ඔය වගේ තැන්වල තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පරිස්සමට ඒව තියාගන්න. ඊගාවට මගේ ත්‍රිවිල් කොල්ලොන්ට මතක් කරනවා දවසෙම එළියේ ඉන්නේ. එතකොට ඉන්නකොට මදුරෝ කන ඉඩ තේනවා. ඒ හින්දා පරිස්සමට ඉන්න. මදුරෝන්ගෙන් පරිස්සම් වෙන්න හැමෝටම මම මේ කියන්නේ. හරිද? දැන් මහානක්කල ගොඩාක් අය මා වහගෙන ඉන්නවනේ ගාමන්ට් ෆීල්ඩ් එකේ. එහෙම වැඩ කරන කට්ටිය මහන්න ගත්තාම මෙලෝ සිහියක් නැතුව එක දිගට ටාගට් එක කවර් කරන්න මහනවා තමයි. හැබැයි බලන්න ඔය ඉන්නවට මදුරෝ ඉන්නවද මදුරෝ කනවද එහෙම කියලා. හරිද? පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි කියන්නේ දැන් ඩෙංගු වලින් එහාට ගියාම වාට මේ කැස්ස හෙම්බිරිසාව ඊගට උනහ ඇඟපත වේදනාව වගේ දේවල් තියෙනවා නම් එහෙම සෙවණගල මදුක කැසට පැනිය ගැතනම් ටක් ගාලා සුව කරගන්න පුළුවන්. ඒ වගේම වාට ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් සෙවණගල ජීව බල අම්ල පිත සුවේ පාවිච්චි කරන්න. තව තව නිෂ්පාදන ගොඩාක් තියෙනවා. මේ ඔක්කොම ඔයාට ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන්. සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා. මෙන්න ෆෝන් නම්බර් එක 0847 31 33 540 කතා කරලා වැඩි විස්තර දැනගන්න. දැන් පොසොන් ඉන්නේ ළඟ ළඟ. පොසොන් පොහොයට අපි නම් මේ පාරේ ඉන්නේ බණ්ඩාර වෙලා. හරිද? ඉතින් බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමයත් එක්ක බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයත් එක්ක එකතු වෙලා තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරයේ කේන්ද්‍ර කරගෙන අපි පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. ටවුන් එකේම තියෙන පන්සල කවුරුත් දන්නවා එහෙම කිව්වාම. ඉතින් විශේෂයෙන් කියනෝනි නේත්‍රාලෝක නේත්‍රාභිවන්දන ධාතු නමස්කාරයේ පැවැත්වෙන උතුම් බක්කුල සෑයේ වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ මහරහත් ධාතුන් වහන්සේ වැඳපුදා ගන්න ඔබට ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි ශ්වේත පූජා වැඩසටහනක් පැවැත්වෙනවා. මැතිගේ සරණිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවක මහත්ම මහත්මීන්ගේ සහ පාසල් සහ දහම් පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ජූනි මාසේ 26 27 28 කියන දවස්වල ඔය දේවල් පැවැත්වෙනවා. ඒ වගේම පොසුන් තුරුණ දන්සල් පහන් කෝඩු ඔය කොම දේවල් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන් කියනෝනේ ශ්‍රී ලංකා විදවන්තම සමාගමක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් නෙතෆෙම් එක සංවිධානය කරන තේපැන් දන්සල ජූනි මාසේ 28 29 කියන දවස් දෙක පුරාම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා බොහොමියේදී පවත්වන කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි හැමෝම මේ පාර පොසොන් එකට බණ්ඩාරවිල යමු.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ attack එකක්.
2: Don't stop remix remake ekat happena DJ blast ekak
3: anga galene igna kumariye
4: premi aladinda
1: radio itihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
2: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1 2 3 let's go
1: Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahedili video ak dan ma apita WhatsApp karanna
2: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Novator
5: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
6: Mathara Freeland Cheese Rasa Soya Kaka Rasa Bala Mudal Mathara Freeland Cheese Rasa Thi Soya Meat Varna Karaka Rasa Karaka Kisiva Kadangu Netta
7: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
8: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත්‍ය වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
5: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
9: අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 777 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
10: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතනට වෙකම කාන්තා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
12: ඔය ඕන එකකින් update වෙන්න.
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න. tune වෙන්න.
5: brought to you by
9: අලුතන කඩම මිලක් කසාගල green super ශාක මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි. Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
16: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
17: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
18: Net FM Algo Town
19: ඉන්දර හැන්දෑව
5: brought to you by
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KD Rise ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 0777 462 97 කතා කරන්න
17: ඔයාට sugar නම් සෙවනගල මදුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
19: ආ පැටියෝ කොහොමද සින්දුවක් අහනවද?
20: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
19: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
22: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598.
23: දැන් වෙලාව 02:02 වෙනාඩි 3.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පුද්ගලික ලේකම් යුගේශ්වර බණ්ඩාර මහතා අතරංගුවටගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ සිදුවීමකට සිදු කරන විමර්ශනයකට දාලව සුගේශ්වර බණ්ඩාර මහතා එලෙස අතරංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලගනෙත් නිවුස් පස්සර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497ට කතා කරන්න
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95.

0: Sandra Handava with Bashi.
1: හවස්ස දෙකයි විනාඩි 8යි වෙලම. අපි ලගේ ගින්දර හඳාව හඳ දෙවෙනි පැය තමයි පටන් ගන්න. අද 18 වෙනිදා. හෙට 19. නව 19 වෙනිදාව කෙනෝ අපි ලගේ ඇනිවර්සරි. අවුරුද්දයි මාසෙයි. අවුරුද්දයි මාසයක් ඇතුළේ ඔගොල්ලෝ මට දුන්නු ආදරයට ගොඩම ගොඩම ගොඩම ගොඩාරියක් ආදරේ. මම රේඩියෝ රස්සාව කරපු කාලය ඇතුළත මට වැඩිපුරම දැනුණු මම වැඩිපුරම ආදරේ මිනිස්සු මුණ ගැහුණු එකම ප්‍රෝග්‍රෑම් එක තමයි ගින්දර හඳාව. ඒක මං අදත් කියනවා හැමදාමත් කියනවා හරිද? හරි අපිට කෝල් කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා එකතු කරගන්න පොළොන්නරුවේ රමණී අක්කා කතා කරලා ආදරෙන් එකතු කරගන්න වියංගොඩ සඳුනි ඊගාවට රිකී ලගස්කඩ අරුණාය අව ඊට පස්සේ ගාල්ලි ගෝනපුර මල්කිත මාව අහගෙන ඉන්නු බොරලන්දි කුසුමාවතී අම්මා කතා කළා විහංගි පැටියවත් ළඟ තියාගෙන දුවත් එක්ක ඉන්නවලු ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඊගාවට මාබිම කාන්ති අම්මා කතා කළා. එයා මේ දවස්වල නම් සෑහෙන දුකෙන් ඉන්නේ. හැබැයි මං ඔයාට දේවල් ටිකක් කියවනේ ඒ ගැන හිතලා වා සන්තෝෂෙන් ඉන්න ඕනි හරිද? ආදරින් ඕවත් එකතු කරගන්නවා. ඊගාවට වගේ යෙනුක පැටියවයි ඉමාලි දුවවයි මොල්දීස්සල සංගීත් මල්ලිවත් ආදරින් මතක් කරන්නේ කියලා කියනවා. යටියන්තට ටයිටනික් සලෝනිකේ මගේ තුෂාරය කතා කළා. අයියෝ කොලම ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඒත් එකම උතර ඉන්නවලාද සුන්දරම් අයියයි කමල් අයියයි ආදරෙන් එකතු කරගන්න. ඊගාවට පේපර්ස් බැංකික ගාව ත්‍රිවිල් පාකිගේ මගේ ලසන්ත අයියවයි ත්‍රිවිල් පාකිගේ කොල්ල කොමයි දාගෙන කියලා කියනව සින්දු ටික අහන්න ආදරෙන් එකතු කරගන්න මම දෙක කාදරේ. ඒ වගේම පැලන් පිටියේ හිරාණි අක්කවත් මතක් කරන්න කියලා කියනවා. හිරාණි අක්කා දැන් ඔයාලට කොහමද? ගොඩක් දුරට සනීපයි නේද? ආදරෙන් ඔමත් එකතු කරගන්න. ඊගාවට කඩවත රංජන අම්ම කතා කළා යාගේ ලොකු ෆැමිලි කෝකෝම එකතු කරගන්න ඕනි. නිරෝධ පබෝදා තෙහන්සා රසුනාදී තරු සඳු නයනා රූපිකා ඊගාවට ජයිනි මංජුලා ප්‍රියන්ත සමරනායක සමන් හිමේෂ් අයිරංගනි අම්මා ලේලි අයිරංගනි රොහන් පුතා කට්ටිය මාදරෙන් එකතු කරගන්නවා. මේ සිංදු අයිතිරි සිංදු සේරම ටිකමයි අහන්න. හරි ඊට පස්සේ අපි දුවලා දුවලා දුවලා දුවලා යමු වට්ස්ඇප් එක පැත්තට. මේ කට්ටිය වදාගන්න ගින්දරි අපිට නම් වැස්ස වලහක දෙයෝ හොඳට සලකනවා. අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න. යකලා නූර පාර මුදන් නායක වෙළඳ සංකීර්ණයේ කට්ටිය තමයි කියන්නේ. උදේ ඉඳන් මෙහාටත් වහිනවා. දැන් තමයි පොඩ්ඩක් ෂේප් එකේ තියෙනවා වගේ තේන්නේ. කොහමහරි අදත් සෑහෙන පැතිවලට වහිනවා. ඊයේ පෑව වුණාට වැස්සට තෙමෙන්නේ නැතුව හෙම්බ හදාගන්නතෝ පරිස්සමට ඉන්න හරිද? හයි බාෂි සුබ දවලක්. ගම්පල ප්‍රියදර්ශනී අක්ක ආදරෙන් එකතු කරගන්නෝ. හයි හයි දයියක්කේ සුබ දවලක්. අපි තව සද්දෙට අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්පාර සුමන ඉලෙක්ට්‍රොනික්ස් එකේ ශාශික ප්‍රබෝ තමයි මෙසේජ් එක ගෙවලා තියෙන්නේ. සුමන ඉලෙක්ට්‍රොනික්ස් වැඩ කරන ඔක්කොම ලාටම උතු රන්න හරියන්න ඕනි මහත්තයෝ. ආදරේ දෙකක් හරිද? හයි භාෂක කොහමද? මම සංගීත් මල්ලි. පැතුම් සංජය කොම්ලවයි බිස්කට් කෙල්ලු ටිකයි පැලන් පිටියේ හිරාණියක්ක කන්නන්තට ඉහළගම බේකරි රසිකයි වැඩ කරන කට්ටිය ඊගාවට මාබිම කාන්තිය අම්මා නිතාන හැමෝම ඔයාව ආදරෙන් එකතු කරගන්නවා කියලා කියනවා. මගේ කොල්ලටත් ජය වේවා ආදරෙන් එකතු කරගන්න. මේ ඊයේ දාපු එක මිස් කරානේ කියෙව්වෙන්නේ කියන්න උනේ නෑනි කොල්ලෝ. අනේ සමාවෙන්න හරිද? දිග දිග දිග දිග මෙසේජ් එකක් කියවලා තිනවා බලමු. මේවා ඉතින් අත කහනුවට නිකන් ඉන්න බරවට ටයිප් කරනේ වනේ නේද? ලක්ෂණ භාෂි කෙම්ලේ තුදු නෝනේ සැන්දෑ හස වගේ සැරසීමට ඉන්න කියා කියන්න ඇයි නුඹ නාවේ ආවනේ මතකනේ අද ණයට හෙට මුදලට ලක්ෂණ සින්දු දෙකක් ඕනි. ඒ වගේම අර ණයට ඉල්ලනික උම්ම එක හරි. ඊට පස්සේ එයා මට විතරක් කියවන්න කියලා ටිකක් කියවලා තිනවා. ඒ ටික මම හිමීට කියලා ඇට රිප්ලයි එකක් දාලා එන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: අපිලගේ ගින්දර හඳා වහන වෙලාව 2:17.
3: සුබ දවස.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි
3: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
7: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජුනි 18 වෙනිදා මහරගම රත නැවතුම් පෙළේදී
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
10: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න. අමතන්න 0112 559 669.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 ට වට්ස්ඇප් කරන්න.

0: නමස්කාරයා.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී.
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ

0: 거야.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112559669. දැන් වේලාව හවස 2:22.
3: Oh my god, this is original.
4: Nahu?
5: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

හවස දෙකයි විනාට විස්සේ හයයි වෙලාව. හරේ ලස්සන කෝල් එකක් ආවනි මට දැන් ටිකකට කලින්. කතා කළා පොළොන්නරුවේ ප්‍රියදර්ශනියක් අහරද. කතා කළ කියනවා මම මේ ගත්තවට පණිවිඩයක් කියන්න. මං ඇහුවා හා මොකක්ද කියලා. ඊට පස්සේ කියනවා ඔයාර කිව්වනේ 20 11 10 කාසි කැට දෙකකට එකතු කරන්න කියලා. එහෙම එකතු කළා මම පහුගිය දවසක කැටේ කැඩුවා. 20 කැටේ 2000 ගාණක් තිබුණා. ඒ සල්ලි දාලා මම ගත්ත 8 පිරිකරක්. ගිහිල්ලා සෝමාවතියට පූජ කළා. ඔයාවත් මතක් කරා. අනේ හරි ශෝකනේ හරි ආදරේ මං ඔගලන්ට. මං කියනවා මම හරි පොඩි ළමයෙක්. ඔගලන්ට උපදෙස් දෙන්න මම හරි මදි. ඔගලන්ට උපදෙස් දෙනව නෙවෙයි. හැබැයි ජීවිතේ අපි දන්න දේවල් ෂෙයා කරගන්න වයසක් අදාළ වෙන්නේ නැනේ නේද? හරිම හරිම හරිම සතුටේ මට. මම මංගගේ පුංචි ළමයි කියපු දෙයක් අහලා ඒ අම්මා පිරිකරක් අරගෙන ඒ සල්ලි වලින් පූජ කළාවට ඒ වගේම මාවත් මතක් කරාට ඒ මතක් කළා නිකන් ඉන්නතෝ කතා කළ විස්තරෙත් කිව්වට. මට දෙකෝ දෙකෝ දෙකක් ආදරේ. ආදරෙන් ඔවායි දුව සමාධිවයි හස්මන් වයි නිතහන ඔක්කෝමයි ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සිින්දු සේරම ටිකව අහන්න. තව ගොඩා කට්ටි වෙන්න එකතු කරගන්න. කුලියා පිටියේ ජයන්ත අය කතා කරා. හැබැයි කොල්ලට උනහදෙලා ඉඳලානේ සෑහෙන අමාරු වෙලා ඉඳලා ඉතින් ඒකළු පහුගිය ටිකේම කතා කරන්න බැරි වුණේ. හැබැයි බය වෙන්න පවට ඉක්මන් සුවේ ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාලබේල ඉතින් හයියට ඉන්න ඕනේ හරිද? දෙකම දෙකක් ආදරෙන් ආව එකතු කරගන්න. ඒ අතරේ මොගලන්ට සෙවණකල ආයුර්වේදය ගැනත් කියාගෙන යන්න. සමහර වෙලාවට පොඩි කැස්සක් උණක් හෙම්බිරිසාවක් ආපු ගමන් කලබල වෙලා අපි නේද තේන තරම් ටෙස්ට් ඔක්කෝම කරන්න යනවා. දවස් 3ක් එක දිගට උණ බහින්න නැතුව තේනවා නම් අනිවාර්යයෙන්ම බ්ලඩ් එකක් එහෙම චෙක් කරගෙන බලන්න. මේ දවස්වල නම් ඩෙන්ගු එහෙම තියෙන නිසා ඒ නැත්තම් ඇඟපත රිදීගෙන එනකොටම සෙවණගල ආයුර්වේදයේ ඔගලන්ට අරගෙන එන මධුමේහ හරණී හා නෙමෙයි සෝරි මොකද්ද මේ සෙවණගල මධුකා කැස්සට පැනිය දිවනං ලෙඩේ හොයාගන්න නෑ. දිව්‍යමය ඖෂධයක් වගේ හොඳට වැඩ කරනවා. ආට ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආට ෂුගර් තියෙනවා නම් සෙවණගල මධුමේහ හරණී කැප්සියුල්ස් පාවිච්චි කරන්න. සෙවණගල ජීව ශක්ති රසායනය, සෙවණගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවණගල හඳි රාජ තෛලය, සෙවණගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් මේ හැමදේම ගැනම වැඩි විස්තර දැනගන්න පුළුවන් ඕගල්ලන්ට සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න. 0747 31 33 540 කතා කරන්න. එතකොට ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාගේ රෝගයට ගැළපෙන ඖෂධ වර්ගත් එක්කම. හරි හරි ඊට පස්සේ අපි WhatsApp එකට යමු. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා ශාන්ත ටේලර්ස් කෑගල්ලේ මගේ ශාන්ත අය කියනවා. ආදරෙන් ආවත් එකතු කරගන්න. ඒ වගේම කෑගල්ල නිදහස් මොවතේ සුපිරි බයිට් කඩේ රානියක් වයි කෑගලු බත් කඩේ වැඩ කරන ඔක්කොමලයි ආදරෙන් එකතු කරගන්න. ඔගලු කොටම උතුරන්න හරියන්න ඕනි මහතේ. හයි වාෂි මෝලි අපිවත් සින්දුවකට ඔබා ගන්න. මම රිකිල්ලගස්කඩ ලසන්ත මෝටසිකි සුදර්ශන අය සින්දුවකට එකතු කරගන්න. රිකිල්ලගස්කඩ ත්‍රිවිල් පාකිකි කොල්ලු කොමයි ලංකාවේ මහන්සි වෙලා ගේම ගහන අපේ ත්‍රිවිල් කොල්ලු කොමයි උම්මා දෙකක තෝනි හාද කියලා කියනවා. මෙව මොකෝ තියන් ගිහිල්ලා කාට දෙන්නද? ඊට පස්සේ උඩලමත සනස බැංකුවේ මගේ මිස්ලා ටික මගෙන් දෙයක් අහලා තියෙනවා. ඒකට මම කියලා උත්තර දෙන්න. මගල කොටම දෙකම දෙකක් ආදරේ හරිද? ඊට පස්සේ මත්තමගඩ සුනිල් කඩේ අයියාක කෙලිමඩලි රේනුවක පැලන් පිටේ හිරාණියක් කනිලු ගමන්ට් එකේ පැත්ත මෝල් ඩියුසල සංගීත් මල්ලේ රාජාය කන්නන්තුටි හලගම බේකරේ රසිකය මේ කොමලම එකතු කරගෙන සින්දු ටිකක් අහමයි කියලා කන්නන්තුටි බේකරේ රසිකය මෙසේජ් එකක් එවලා තියෙනවා. අනේ ආදරෙන් එකතු කරගන්න කොම ජයෝ වේවා. ඔයාගේ 20 කැටේට මොකෝ උනේ? එකතු කරනවා නේද? බැරි අමාරු වෙලාවක ප්‍රයෝජනෙට ගන්න 20 කොලයක් හම්බුන ගමන් ඔබන්නේ කැටේට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 2:34.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදිනිය. ජුනි 20 ගලෙන් විදුරු වැව
6: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
8: දීපා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනියා. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540.
13: Wake up. Satutu Hormones. Alpha Studio.
12: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
13: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
12: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
14: Good morning.
13: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
15: ඉල්ලන සින්දු ඇහෙන කින්දර හැන්දෑව විත්පාශී
12: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 2:38 වෙලව. අපිලගේ ගින්දර හැඳෑවහන දෙවිනි පැයට අන්තිම පැය භාගයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මට දැන් එනවා අනේ කියන්නකෝ කියලා මෙසේජස් ගොඩාක්. හරිද? උඩට ගිහිල්ලා බලවහම අනේ ඊයේ අත්තම්මගේ බර්ත්ඩේ කියලා මිනිබිරි මෙසේජ් එකක් එවලා. එයාව කියාගන්න බැරි වෙලා. ඊට පස්සේ මම දැන් අත්තම්මගේ නම හොයාගෙන උඩට ගියා. ඉතාලම පැහැදිලිව අත්තම්මගේ නම නම් සඳහන් කරලා තියෙනවා. වජිර් සෝමල්ට් කියලා තමයි සෝමල්ට් වජිර් සෝමල්ට් කියලා තමයි ටයිප් කරලා තියෙන්නේ. වජිරා සෝමලතාද කොහොමද මම මේක කියව ගන්න ඕන? හරි මම මෙහෙම කරන්නම්කෝ. අතම්මා මම හිතනවා යාගේ නම වජිරා සෝමලතා වෙන්න ඇති කියලා. මිනිබිරි බොහොම හැඩයට ටයිප් කරලා තියෙනවා. ඔයාට Happy birthday to you. Happy birthday to you. Happy birthday අම්මා. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නිදුක් නිරෝගී සුව ලැබෙන සුවම සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් මම අත්තම්මට සුබ පතන ඔන්න මිනිබිරි දානවා. හරි හරි නම හරිලු. අනේ ආදරේ අනේ ආදරෙන් සුබ පතනවා. හරිද අත්තම්මට සුබම සුබ උපන්දිනයක් වේවා. හරි ඊට පස්සේ මෙන්න මේ කටියවත් එකතු කරගමු. ගින්දර හඳා වෙලාස්තිකල තියෙන මේ සින්දුව අහන සුබ සන්ධ්‍යාවක් භාෂි උම්මා. දැන් මේගොල්ලෝ නමක් දාලානේ තියෙන්නේ අඩ භාෂි කියලා. මම අඩ කන්නාසයි කිව්වා කියලා සද්දෙට අහගෙන ඉන්නේ. ඔයාගේ දිගම දිග උම්ම එකකු තෝනි. එහෙම කියන්නේ නාරම්මල අඹගම්මන කැඳ කඩේ නිමලයි. අහනද ධම්මී දුවල දෙන්නයි කටිය මේකතු කරගන්න කියලා කෙනෝ දිග හූකුත් දෙන්නලෝ. ඌයි උමයි ඔක්කොම එක පාර දෙන්න අමාරේ. එහිඳ උම එකක් දෙන්න. පොඩි ඉල්ලීමක් ඔගලගෙන් කරන්නද? ඔගලයි මයි අතර තියෙන වෙන ලොකු බැඳීමක් නේ. නිකං මොකද නිවේදිකාවකුයි මොනද ශ්‍රාවකයෝ අතර තියෙන බැඳීම වගේ එකක් නෙවෙයිනේ. අපි ඇවිල්ලා නේද, අපි එක ගෙදර වගේනේ, අපි එක පවුලක් නේ. ඒ නිසා ඔගලන්ට බඩුවක් කියන්න. ඔයාට තව දවස් හතක් විතරයි මාව අහන්න පුළුවන්. තව දවස් හතකට පස්සේ ගින්දරින් නැහැ. ඒ වෙනුවට අලුත් කෙනෙක් එනවා. ඉතින් ඒ නිසා යන්න කලින් ඔයාගේ හිතේ මං ගැන තියෙන හැඟීම පුළුවන් නම් ලියුමක් ලියලෙවනවද මේ දවස් හත ඇතුළත, මේ මාස ඉවර වෙන්න කලින්? හඳ ඒ දවස් හතේ මම බලාගෙන ඉන්න ඔයාගේ ලියුම එනකන්. හරි එහිඳ මට අරගෙන යන්න මතක ගොඩක් එක්ක ඔගලන්ගේ ලස්සන ලියුමක් ඉක්මනට එවන්න.

අවස දෙකයි විනාඩි 43 වෙලා. දැන් ඉතින් WhatsApp එක පිරේන ප්‍රශ්න ගොඩකින්. නොකියා යන්න හිත දෙන්නේ නැහැ මහත්තයෝ. මොකද මං ඔගලන්ට දෙකම දෙකක් ආදරේ කියන්නේ ඇත්තටම හින්දා හරිද? කොහොමාරේ මං ඔගලන්ගෙන් ආදරෙන් කරන ඉල්ලීම මේ මාසෙ ඉවර වෙන්න කලින් පුළුවන් නම් ඔගලන්ගේ ලස්සන අදහස් ටික මට ලියුමක ලියලා එවන්න. මට මතක ගොඩක් ගෙදර අරගෙන යන්න හරිද? හා හරි. අපිට කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න. කොහාටද යන්නේ? මම WhatsApp එකට යන්න තියෙනවා, Facebook එකෙත් තියෙනවා. Facebook එක ගැන කියනකොට කියන්න ඕනි අද පෝස්ට් එක ගැන. මං කියවනේ ඉස්සර කාලේ පින්තූර දකින්නකොට අයම ඒ කාලෙට ගිහිල්ලා බලනකොට මොකද හිතෙන්නේ මට? මට නම් හරි ලැජ්ජයි ඒව කාටවත් පෙන්නන්න. හැබැයි ඇත්තටම ඉස්සර කාලෙට එකතු වෙනවා මේ ගෙවෙන අද දවසුත්නේ. එතකොට දවසක මම වයසට යනකන් ජීවත් වුණෝතින් ඉස්සර කාලෙ මෙන්න මෙහෙමයි කියලා මගේ මුණුබුරු මිනිබිරියොන්ට කියලා දෙන්නනේ. මට ලස්සන චූටි බොක්ස් එකක දාලා තියාගන්න. ඔගලන්ගේ ලස්සන ලියුම් ටිකක් මට එවන්න මේ සතිය ඇතුළත. මේ මාසෙ ඉවර වෙන්න කලින් අපි ගින්දර හැන්දෑව තව දවස් 7ක් හම්බ වෙනවා හරිද? ඉතින් ඒ නිසා මේ මාසෙ ඉවර වෙන්න කලින් මට වාගේ ලස්සන ලියුම් එවන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි, මේ අතර Facebook post එකේ comment එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඔයාවත් එකතු කරගන්න ඕනි මට හරිද? බලමු මොනවද ඇවිල්ලා තියෙන comments කියලා. ඉස්කෝලේ යන කාලේ පින්තූර දැක්කහම ඔයාට මොකද හිතෙන්නේ? බලමු ඇවිල්ලා තියෙනේවා. ශ්‍රියානි පෙරේරා, ඉස්සර සෙනෙහස තිස්සෙම හදතල මැරි මැරි රිද්දනවා. ඉස්කෝල යන කාලේ ආදරේ මතක් කරනවද? ඇඩ්වින් කෝරිතා ID එකේ ෆොටෝ එක දැක්කනම් පොඩි පන්තිවල නම් බෝලේ වගේ හිටියලු. ඊට පස්සේ නම් ඉතින් කෝටු කිතයි එක් වගේ වුණාලු. කමනි සුමා සිල්වා, අනේ මන්ද භාෂ්‍යෝ, ඒ කාලේ ෆොටෝ එක දැන් ඒව හරීම වෙනස් කියලා කියනවා. එහෙම තමයි ඉතින් නේද? මං නම් ඒ කාලේ ෆොටෝස් කාටවත් පෙන්නන්නේ නැහැ. ඕගලන්ට නම් කොහොමත් බලන්න වෙන්නේ නැහැ. මොකද මම පෙන්නන්නේ ඒ කාලේ ෆොටෝස් පෙන්නන්නේ නැහැ කාටවත්. ඊට පස්සේ කවුද මේ? අපේ මේ මාපලගම පියලයි කියනවා මම නොවන මාළු. සජීව කියනවා ඒ කාලේ තරම් සුන්දර කාලයක් වෙන නෑ. අයමත් යන්න තියෙනවා නම් කියලා හිතනවා කියලා ඒ ෆොටෝස් දකින්නකොට ආයේ. ඊගාවට අමේෂා රංගිකා, මිකලන්ට හැමදාම බර්ත්ඩේස් තියෙනවනේ ඔපා. අද ඔන්න බර්ත්ඩේ එක කාගෙන් දන්නවද? බොස්ගේ අක්කගේ දුවගේ. හරිද? එයාගේ නම අමයන්දිලෝ. එයාට විශ් කරන්නේ අනුෂිනී ෆැබ්‍රික් සෙන්ටර් වින්නපුයේ ඔක්කොම. ඊගම්බ බ්‍රාන්ච් එකේ අමේෂ අක්ක තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. අපි අමයන්දිට විශ් කරමු නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday අමේ. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුවම සුබ පන්දිනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා මම. උතුරන්න හරියන්න ඕනේ ඉතින්. හරි, අපි මේ සින්දු අහන්න යන කලින් මම ඔයගලන්ට මතක් කරනවා ජීවිතේ හැමදාම හැමදේම එකම විදිහට වෙන්න ඕනි කියලා එකක් නෑ. හරිද? අනේ නිසා තමයි මම කියන්නේ බැංකු ගානේ රස්තියාද වෙන්නේ නැතුව ලයිෆ් එක පොඩ්ඩක් ලේසි කරගමු. අපි ඇප් එකකට හුරු වෙමු. මොකද ආරක්ෂිත නම් ඔයාට අවශ්‍ය වැඩි ඉක්මනට වෙනවා නම් ඇප් එකකට හුරු වුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. දැන් හැම කෙනෙක්ගේ මතේ අම්මලගේ තාත්තලගේ නම් ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවනේ ගොඩාක් වෙලාවට නේද? ඉතින් ඒ නිසා NSB ඩිජිටල් ඩ්‍රයිව් ඔයාට අරගෙන එනවා ගම්මට නගරයට. ජාතික ඉදිරිකිරීමේ බැංකු අපේ රටේ ජනතාව ඩිජිටල් බැංකු කරණයට හුරු කරවන බලාපොරොත්තු වෙන. හරිද? ඔන්ලයින් ට්‍රාන්සක්ෂන් වල තියෙන ආරක්ෂිත බව කොහොමද, ඒකේ ලේසි බව කොහොමද, මේ දේවල් ඔවව දැනුවත් කරනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබේ නගරයට ඔබේ ප්‍රදේශයට ආවම අනිවාර්යෙන් ගිහින් මුණ ගැහෙන්න. අද 18 පණ්ඩල බස් නැවතුම්පළා අසල තමයි ඉන්නේ. 19 වෙනිදා, ඒ කියන්නේ හෙට, ජායල පොළ අසලට එනවා. ගිහිලා උණු මුණ ගැහෙන දන්නේ නැති දෙයක් අහලා දැනගත්තට මුකුත්ම අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි KD රයිස් ගැන මතක් කරන්න ඕනේ. අපේ රටේ අපේම නිෂ්පාදනයක් made in Sri Lanka මහත්වෝ කියලා කියන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනව නම් තියෙන්නේ KD රයිස්ම තමයි. ජපානයේ Toyota, ඉන්දියාවට Tata, ජර්මන්වලට Benz, ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අපිටත් තියෙනවා. ඒ තමයි KD රයිස්. KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන යනවා. ඉලෙක්ට්‍රික් බයික් එකක්, ඒ වගේම පෙට්‍රල් බයික් එකක් සහ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. කායිකක ෆීල් එක දෙන ත්‍රිවිල් එකක්.
එකක්. මේ වර්ග තුනම නිෂ්පාදනය කරන ලංකාවේ එකම සහ ප්‍රථම ආයතනය තමයි කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ. ඉතින් මම මේ දවස්වල කියන ගොඩාක් දෙනෙක් හොයන කේඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගොඩාක් කට්ටිය මේක ගන්න කැමති ලොකුම හේතුව හොඳටම තෙල් කරන එක. මොකද මේකට පාවිච්චි කළ තියෙන 125 cc අධි බලත එන්ජින් එකක්, ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා තියෙනවා. ඒ නිසා අඩුම තෙල් ප්‍රමාණිකින් ලොකුම දුරක් යන්න පුළුවන්. අනිත් එක තමයි මේ දවස්වල 796,500ක් වෙළඳපළ වටිනාකම වෙන මේ පෙට්‍රල් බයික් එක ඕගලන්ට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ 696,500කට. හරි. ඒ වගේම ඔයා ලීස් කරන බයික් එකක් ගන්නව නම් ඩවුන් පේමන්ට් එක හැමතත් ඔක්කොම දැන් වැඩි වෙලානේ තියෙන්නේ ලීසින් ගාස්තු. එතකොට ඔයාට වැඩි වුණු ලීසින් බර සහැල්ලු කරගන්න කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් දෙනවා හිතා ගන්න බැරි සුවිශේෂී සහන රසක්. හරිද? ඉතින් මතකයිනි කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක තොග අවසන් වෙන්න කලින් ඉක්මනට ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දිවින පුරාම අලි විජාලයක් ඉන්නව සේවා නියෝජිතිනේන අමතර කොටස් දිවින පුරාම තේනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕ කෝල් එකක් ගන්න කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0677 463 47 0677 463 47 කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න.

අදාපේ අක්කගේ බර්ත්ඩේ එක යාට සුමෝ සුබ පන්දිනයක් වේවා කියලා විශ් කරන්න මල්ලි මම කුමාර එල්ලම්වල හැමදාමත් නෙට් එක තමයි ඉන්නේ කියලා කියනවා. අනේ අපි අක්කට විශ්කක් දෙමුද? Happy birthday to you. Happy birthday to you. Happy birthday අක්කා. අනිවාර්යයෙන් හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුමුම සුබ පන්දිනයක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. උතුරම් හරියන්න ඕනේ ඉතින්. හරිද? හරි. තව කට්ටියක් ඉන්නෝ. අපි WhatsApp එකෙන් දාගමු මෙන්න මේ කට්ටියව. මහරගම දුලානි අක්කා ආදරෙන් ඔවත් එකතු කරගන්නවා. Thank you හැමදාම මාව හංගිටියට. හරිද? ඒ වගේම සීල්ලවත්තේ නවවෙනි පටුමගේ චන්දනේ. ගෙදර තියෙන තැනම කියලා ඔන්න ගියෝතින් කේක් කන්න පුළුවන්. අදමගේ දුව අචිනේ ප්‍රනාන්දුගේ බර්ත්ඩේ එක ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඩුබායි වලින් අය අචිලා තාතා ලං සංසලු නිසංසල රේණුපුංචි දිදුලි දිනොලි ගවට ජූඩ් බාපා ඔහිනි ගවට ඉසුනි නව්‍ය මේ කටියම විශ් කරනවා කියලා කියන්න. අම්මෝ අද බර්ත්ඩේස් ගොඩයිනේ අචිනි. Happy birthday to you. Happy birthday to you. Happy birthday අනේ. අගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. හරිද? හරි අපි දඩි බිඩි මේ පයන්තිම සිදුව අහන්න යන්න හදන්නේ. ඒ අතරේ මගේ ලස්සන ගැල් ළමයිට මම මතක් කරනවා. ඔයාගේ ලස්සනත් එක්කම පිටිපස්සේ තියෙන ඔයාගේ හයිය හිතුවට කවුරුත් දන්නේ නැහැ කියලා මුළු ලෝකෙටම හොර රහසේ ඔයා ඒව පෙන්වන්න තැන් තියෙනවා. හරිද? ඔයාට තරම් දරාගන්න කාටද පුළුවන්? බබාලවත් බලාගෙන හස්බන්ඩ් ගේ වැඩත් ඔක්කොම කළා. ඔයා ඔෆිස් යන කෙනෙක් නම් ඔෆිස් යන ලේඩි කෙනෙක් නම් ඔයාට කොච්චර හයියක් තියෙනවද? ඔයාට තියෙනවා පිරිමි 10කගේ ශක්තිය. ඔව් ට්‍රස්ට් මී, ඔයාට තියෙනවා පිරිමි 10කගේ ශක්තිය. අනේ නිසා තමයි පීරියඩ්ස් වලටවත් නතර වෙන්න එපා කියලා මම කියන්නේ. කොච්චර වේදනාවක් බරුණත් අපි මූණ දෙමු ලයිෆ් එකට. අනේ නිසා තමයි කියන්නේ ඔයාට ෆෙම්ස් ඇය පාවිච්චි කරන්න කියලා ලීක් වෙන්නේ නැ. ඇඳගෙන ඉන්න පහසුයි. උපරිම සපෝට් එක දෙනවා ඔයාට ඩේ ටු ඩේ ලයිෆ් එකේ වැඩ කටයුතු පීරියඩ්ස් දවසටත් ලස්සන්ට වර්ක් කරගන්න. ඕනම ෆාමසි එකකින්, ඕනම ග්‍රොසරි ෂොප් එකකින්, ඕනම සුපර් මාකට් එකකින් ෆෙම්ස් ඇය නම කියලා නම බලලම අරගන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව 2:59.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
6: Don't stop remix remake ekat happena DJ blast ek
7: anga galene igna kumariye
5: radio itihase pratham vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show ek
6: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
5: 1, 2, 3, let's go. Lankawama danna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
6: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. Hater and Novator.
8: Brought to you by Rasa Nahara Pina Yanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
10: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
11: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 26 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හීල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ ඒම දෙයක්.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: කින්දර හැන්දෑවා
16: brought to you by
17: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
18: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
19: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 0777 406 4497 කතා කරන්න.
20: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
21: ආ පැටියෝ කොහොමද?
22: සින්දුවක් අහනවද?
23: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
22: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
24: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
25: අපි ලගේ ගින්දර හැන්දෑව අද දවසේ අන්තිම පැය වේලාව 3:30.

0: esempio, obo vete ginenni.
1: Amma aterin abite kavapu. Vatka de karas. Divya kulubalunish badana. Amma geat kunaya. Serendip Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. විදේශීය දුම්වැටතොගයක් නීති විරෝධී ලෙස දිබෙනට රැගෙන චීන ජාතිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා. ඒ කටනායක ගුවන්තුරුපල පැමිණීමේ පරයන්තේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ඔවුන් මෙම දුම්වැටෙහි පිටකර රැගෙන යමින් සිටියදී අදල් දුම්වැටතොගේ වටිනාකම රුපියල් 3,18,90,000ක් පමණ වන බවයි ගුවන්තුරුපල රේගු නිලධාරීන් පැවසුවේ. සැකකාරම චීන ජාතිකයින් දුම්වැටි 212,600ක් අඩංගු, දුම්වැටි කාටුන් 1,063ක් සිය ගමන් මළු සහ තේකොළ අඩංගු පෙට්ටි තුළ වහා රැගෙන විත් ඇති බව රේගු නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: විශ්වාසය කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: FM 95 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: කින්දර හැන්දෑවා
3: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: වැඩිවන ලීසිං බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD Rise ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 077 406 4497 කතා කරන්න
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
8: FM 95 94.8

අපි ලගි ගෙදර හඳෑ වහන අන්තිම පැය හවස තුනයි විනාඩි නවයයි වෙලාව. ඉතින් මේ පැයත් ඉවර වෙන්න කලින් දඩ්ඩි බිඩිය මෙසේජ් එකක් දාලා කෝල් එකක් දීලා ඒ වගේම ෆේස්බුක් එකේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා කොහොම කොහොම හරි අපි කට්ටියව එකතු කරගමු සින්දු ටික අහන්න. හරිද? හරි. අපි අමු WhatsApp එක පැත්තට අසංඛයියා ආදරේ මමතර ආදරෙන් ඕවත් එකතු කරගන්න අයම වතාවක් වැස්සෙන් සිසිල්ලෝනු ගින්දර හැන්දාවට අපිවත් එකතු කරගන්න ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස්. හයි හයි, ලස්සන පෙන්ඩෙන්ට් එකක් හදලා තියෙනවා. අනේ ආදරේ වැඩි කර ඔක්කොම නම් එකතු කරගන්න ජය වේවා. අනේ ඔයා කොහොමද සුදු උනේ? මම සුදු වෙන ක්‍රීම් ගෑවා. අනේ මට ලස්සන සින්දුවක් ඕනේ. අනේ දැන් උම්ම දෙත් නෑනි කියනවා. දෙනවානේ දෙනෝ පානදුරේ වරුණ. ආදරේ හොඳේ රම්පුතේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කටුවන භාග්‍යට එලසිකේ වසන්ත අයගේ මැසේජ් එක. වයිෆ් දීපිකා, පුතා සංකජිත්, දුවාශානි, එවගේම සතසි වැඩ කරන කොමලයි, SG ෆැෂන් නිකේ කොමලයි මම එකතු කරගන්නවා කියලා කියනවා. ඔකෝටම මම දෙකම දෙකක් ආදරේ බිස්නස් සරු ඒවා ජය වේවා. ගින්දරක්කා යටියන්තර දේශන් ස්ටුඩියෝ එකේ කොමලත් එකතු කරගන්න අපේ යාළුවා බුසුබුසුත් ඉන්නවලු. හයි, ආදරින් ඔය ඔක්කොමත් එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. දුල්නිත් බේකරිය තල් දුව. මේ වැඩ වැඩිම වෙලාවල් වෙන්න ඇතිනේ. අනේ ආදරින් එකතු කරගන්න චූටිවත් මහන්සියක් දැනෙන්න එපා කාටවත්. ඊට පස්සේ මම වැලිමඩ අප්සරාණි මැණිකේ ඔයා අහගෙන ඉන්නේ. ඔයා ඒත් මැසේජ් එකක්වත් දාන්න වෙන්නේ නැහැ. ඔයා කියනේව අහගෙන ඔලුවක් නැතුව ඉන්නවා හැමදාම. මේ මොනාද අප්සරා මේ ටයිප් කරලා තියන්නේ? හොපොයි මැසේජ් ටයිප් කරලා එවනකොට කරලා තියෙන මොකද්ද කියලා තනි පැතර බලන්න නැද්ද? ආදරෙන් එකතු කරගන්න. හරිද? දම්පතේ සුබ දහමලාත්. ගින්දර හඳාව අපිත් අහගෙන ඉන්නේ ලස්සන උම දෙක දෙන්න කියලා. NSD ටේලර් ෂොප් එකේ කටිය කියනවා. ආදරෙන් එකතු කරගන්න. හායි භාෂිනන්ගේ සුබ දහමලාත්. අපිවත් සින්දුවකට එකතු කරගන්න ෆැමිලික ඔක්කොමත් එක කියලා මාළබේ කාන්ති එක තමයි කියන්නේ. ඊට පස්සේ මම චමත් මං මේ වැඩ කරන අද බරටම ඔයා හදි මේව වැඩ නෙමෙයි මට දෙන්නක උම්ම එකක් අමතක නොවෙන්න. කසුන් අයියා, ජානක, සංකත් ඉන්නවලු ආදරේ හොඳේ කියලා කියනවා. අනේ ගොඩාක් මහන්සි වෙලා මේ කොල්ල කුරුඳු තලනෝ. ඉතින් ආදරේ නෙගතු කරගන්න චූටිවත් මහන්සියක් දැනෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අත් දෙක රිදෙන්න එපා. බලන්නක දවසක උතුරන්න හරියන්නේ නැද්ද කියලා ආදරෙන් එකතු කරගන්නවා කොල්ලෝ. හරි. හයි බාෂ් මෙනික, අපි තින්නවා ලෑස්ති කියලා තියෙන කොම සින්දු ටිකට අපි වද්දාගන්න. යටියන්තට මහ විලෙන් සුදර්ශනී අක්කගේ මැසේජ් එක දුවලා දෙන්න සඳසි ගිහන්ග. ඊගාවට හස්බන්ඩ් මිලින්ද යටියන්තට නෙත අහන කොමත් එකතු කරගන්නවා කියලා කියනවා. ජය වේවා. ඊයේ කැවුම් කෑවද මට? නැතුව මන් තරහයි.

அவசத்தோட வினாடி பகல் இல்லவாய் வேணாவ. Hi, Bashi Kacha Kacha. Mama Anushaka. Apita himba hadunane unath ekkama. Adanan tikak hondai. E tahagena nan hitiya kiyala kiyeno. Aadaren ikutu karaganna parisumata inna. Ikman suwe labeni kiyala prarthana karanawa mama harada. Hi, Bashi Benike. Onna ada vela sinima message ekak danawa. Ekai 24 ta evupuwa danoin kiyonne. Ah, sorry. Oyata. කොහෙද පැටියෝ මම ඔයාට කොහොමද කියන එක වෙන්න තිබේ අහන්නේ. නුවන් අය ඉබගම නුවන් අය නුවක්ස එකේ මම හොඳින් ඉන්නවා පැටියෝ. ඔයාගේ ආදරණීය වයිෆ් ප්‍රියංගයා කව ඉගාවට දුව යනුලේ පුතා ඉකේෂ මඩහපල මිනි පැටි සපය කොල්ලො ටික කොමයි ගමන් ටිකේ කොල්ලො ටික කොමයි එකතු කරගන්න කියලා කියන උඹ දෙකක් ඕනිලු මේගලන්ට. ආදරෙන් එකතු කරගන්නවා. ජයෝ වෙන්නෝනි චූටිවත් මහන්සියක් දැනෙන්න පා. නුවන් අයනුවක්ස් එකේ වැඩ කරන කාටවත්ම. හයි වාශි ලස්සන සිංදු ටිකක් ඕනේ. හිරුණි නදීෂා සඳුනි විමලාවතී රමණී ඉගාවට අමාලි නිශාන්තී තාරකමාලි දීපානි මදු කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. මදු නම් අසනීපෙන්ලු ඉන්නේ. මදු ඉක්මනට සනීප වෙන්න අම්මෝ. මේ ඔක්කොමල ට්‍රොපිකල් එකේ වැඩ කරන්නේ පනවමුර ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගිරියොල්ලේ ස්ප්‍රින්ග්ලා

මගින් අහලා තිනෝ දෙයක්. ඒකට මම ඕ කියලා විතරක් උත්තර දෙන්න. එයාත කිරේෂ සමන්ති නිලන්තේ බොස් සමානන්දයි තිනවල අදරින් කටියම එකතු කරගන්න. වාශය පැටිය ඕපියොත් සිංදුවකට එකතු කරගන්න. පැල් මොඩුල්ලේ ආයුරදෝස සලේ සෙට් එක ජය වේවා. ඔහොම ස්තූතියි අතීතයට අරංගියාට වාශී. අපිවත් ගින්දර සිංදුව සෙට් එකකට එකතු කරගන්න කියලා යටි අතට පීපල්ස් බෑග් එක ගාව ත්‍රිවිල් පාක් එකේ කොල්ල සෙට් එක කියනවා. ටයිටනික් එකේ තුෂාර අයියවත් මතක් කරන්න කියලා ලස්සන්ට අය කියනවා. හයර් වැඩි වෙන්න ඕනි, සරු වෙන්න ඕනි, ජය වෙන්න ඕනි ආදරෙන් එකතු කරගන්නවා. හරිද? මම දෙකෝන් දෙකෝන් දෙකෝන් දෙක කාදරේ. හරි, අපි මෙන්න මේ සිංදුව අහන්න යන හදන්න. දවසක කියමුද ගේ ඉස්සරහා හිටගෙන. මේ තමයි මගේ මහන්සිය, මේ තමයි මගේ දුක සතුට කඳුල සේරම කියලා. එහෙනම් ඔයා ඔයාගේ ගේ පොඩ හදන්න වැඩේ පටන් ගන්න ඕනේ. දැනටම ඉඩමක් අරගෙන නම් තෙන්නේ. ඒ ඉඩම ලංකාවේ කොහෙ තිබුණත් කමන්නේ. ගේ හදාගන්න වැඩේ පටන් ගන්න. හැබැයි ගෙයක් හදන්න තරම් අතේ ලොකු සල්ලයක් නැත්නම් මම ඔගලන්ට කියනවා කැදල් එන්ටර්ප්‍රයිසස් ලට කෝල් එකක් ගන්න කියලා. ඊට පස්සේ හැයි ඇයි බාපද හදලා දෙනවද නිකන් කියලා. නෑ, ඔයාගේ අතේ තියෙන ගානේ ආලට කියන්න. ඊට පස්සේ ඔයාගේ බජට් එකට හරියන්න ඔයාට දරන්න පුළුවන් ප්‍රමාණයට ඒගොල්ලෝ ගේ හදලා දෙනවා. ඔයාට අවශ්‍ය කාලෙදි ගෙදර වැඩි ඉවර කළ දෙනවා. තවත් රෙන්ට් එකට කුලී ගෙව ගෙව එතෙන්ටත් වේදමක් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාට ඔයාගේ ගේ හදා ගන්න පුළුවන්. අපි හිතමු ගේ හදන්න 150,000ක් නම් යන්නේ. අතේ තියෙන ගාන දුන්න ඉතිරි ටික ඔයාට පොලී රහිතව ටික ටික ගෙවන්න වැඩේ ෆිනිෂ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ජීවත් වෙන්න හීන දකින ඔයාගේ නිදහස් පරිසරය ගොඩ නගා ගන්න කැදල එන්ටර්ප්‍රයිසස් ලව විශ්වාස කළ කාල එකක් දෙන්න. මෙන්න නම්බර් එක 0774392250. 0774392250 කතා කරන්නේ. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරන්න. එතකොටත් විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787

0: WhatsApp කරන්න.
1: දැන් වෙලාව 3:22.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: ඔබ අමින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහත්යට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නද? එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජුනි 18 වෙනිදා මහරගම රත නැවතුම් පළේදී
6: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි

0: කොවිසිතලොතරයි.
1: මුතුව අයගේ කුඹුරේ තදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
2: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි.
1: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
2: මොකක් කියව සදාහරිත?
3: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 076-44-11-600.
4: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.

0: happening when a love me.
1: හැපිය එක යහන්න ජනි එක දේ දුදු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ A-level 1 ජංෂන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
2: දැන් වේලාව 3:26
3: Oh my god this is original
2: නැතු
4: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: තුනයි 27 වෙලාව අපි ලගේ ගින්දර හඳාවේ අද දවසේ අන්තිම පෑබාගෙට තමයි එන්නේ. ඉතින් එකතු කරගන්න කටිය ගොඩක් ඉන්නවා. අද කෝල්ස් පොඩ්ඩක් දිගයි. දිගයි කියන්නේ එක කෝල් එකක් අන්ස් කරනවා ටිකක් වැඩි වෙලාවක් කතා කරනවා. ඉතින් ඒ නිසා සමා වෙනවාගේ කෝල් එක මට මගහැරෙනවද? පොරණ මාලනී අම්මා කතා කළා. මට හරි ලස්සන සින්දුවකුත් කිව්වා. මිස් යූ. ආදරේ මං ඔයාට දෙකක් හරිද? ආදරෙන් එකතු කරගන්න පරිස්සමට ඉන්නවා. අටික්මන්ටම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි, ඊට පස්සේ ජායල කපුවත් ටෙක්ලක්ක කතා කරා. එයා කියනවා හැමදාම මෙසේජස් එව්වේ නැති වුණාට, හැමදාම කෝල් කරේ නැති වුණාට, හැමදාම අහගෙන හිටියලු, අදත් අහගෙන ඉන්නවලු. ඉතින් මට විශ් කරනවා. බොහොම ස්තුතියි. මගේ අක්කවත් ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. හැමදාම හංග හිටියට සහ හගෙන ඉන්නවට ආදරෙන් එකතු කරගන්නවා. මෙන්න මේ සින්දුවයි. ඉතිරි ටිකයි අහන්න. හරිද? හරි, මේ සින්දුව අහන යන කලින් මම ඔයගලන්ට NSB Digital Drive ගැන මතක් කරනවා. දැන් හැමදේම ඩිජිටල් කරණය වෙලා තියෙන. එතකොට අපිට අයෝ එක හොඳ නෑ, එක අවුල් එහෙම කියලා තෑරලා දාන්න බෑ. සමහර දේවල් තියෙනවා හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. වෙනද වගේ 17 දුව දුව නටන්න ඕනි නෑ. හරිද? ඇත්තටම කියනවා නම් මං යන්න අකමැතිම තැනක් තමයි බැංකුව කියලා කියන්නේ. ඒතෝ සෑහෙන වෙලාවක් යනවනේ. අර අපිට බලාගෙන ඉඳෙදි සෑහෙන වෙලා ගන්නවා. මේගොල්ලෝ මේ අයප මෙච්චර ස්ලෝ වගේ අපිට හිතෙනවානේ. හැබැයි ඇත්තට හිතලා බැලුවොත් ගණන් එක වැඩ කරන මිනිස්සු, වෙන අයගේ මුදල් එක ගනුදෙනු කරන මිනිස්සු ඇත්තට මේක කල්පනාවෙන් කරන්න ඕනේ. ඉතින් අපේ කලබලයට අපේ හදිසියට දේවල් කරන්න බෑ. ඒක හරිම සාධාරණයි. හැබැයි ඔය ටික අපිට පොලිමේ හිටගෙන ඉඳෙදි මතක් වෙන්නේ නෑනේ. ඒ නිසා තමයි මේ ඩිජිටල් අපිට කරගන්න පුළුවන් දේවල් අපිටම කරගන්න පුළුවන් නම් කොච්චර එකක්ද කියලා මම මතක් කරන්නේ. දැන් ඇප් එකක් යූස් කළා, ඕන තරම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන කට්ටිය ඉන්නවා, ඔන්ලයින් දේවල් කරගන්න කට්ටිය ඉන්නවා, ඔන්ලයින් FD එකක් ඕපන් කරන්න ඕනනම් ක්ලෝස් කරන්න නේද? ඔය වගේ දේවල් ඔක්කොම බැංකුවට දුවන් නැතුව කරගන්න පුළුවන්. අනේ නිසා ඒ දැනුවත් කිරීම කරන්නේ අවබෝධය උගලන්ට දෙන්න තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB Digital Drive තවන අදියරත් අරගෙන ඔගේ ගමට නගරයට එන්නේ. අදීනේ පන්නල බස් නැවතුම් පලාසල හෙට එනවා ජායල පොළ ගාවට. ගිහිල ගලංගු මුණ ගහලා දන්නේ දෙය දැනගත්ත කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලයිෆ් එක ඉසි කරගන්න, මේ ලැබෙන chance එක ඔයත් අරගන්න. අපි මේ WhatsApp එක පැත්තට යමු. මෙන්න මේ කටිය වදා ගන්න ඕනි, සින්දු ටික අහන්න යන්න. මෙසේජස් පිරීල දෙයනේ. පඩකින් පඩකින් වයිකුන්ටි කියවන්න. අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් ටීම් එකේ වැඩ කරන ඔක්කොමයි ෆැමිලිස් ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනවා. හා යකෝ, අපිවත් එකතු කරගන්න කියලා සීදුවේ ෂෙසි තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. මාවයි චමාවක්කමයි සින්දුවකට එකතු කරගන්නලු. ඕකේ. ඊට පස්සේ හායි සුබ සම්භාවක වේවා. මම මුනුරාගල මේනක, හායි මේනක ආදරින් ඔමත් එකතු කරගන්න. ඊට පස්සේ සුබ දහවලක් භාෂී අපි තහගෙන ඉන්නේ. ඔහන තිස්සපුර නිලන්ත අයියා, දුවයිසුරි වයිෆ් සුමිත්‍රා එක්ක එකතු කරගන්න. භාෂාව කියලා කියන්නේ ඉතින් වැඩ කරන අපිට මාරම මාර ගැම්මක්. අසංක ප්‍රියමන්ත පීරිස් මහත්තයාගේ සින්දුවක් දාන්නලු. අහන්න බලමු. හරිද? ඊයේ මෙසේජ් එකක් දැම්ම කිව්වේ නෑනේ ඉතින්. අනේ සමාව වෙන්න නෑ. රුවන් කුමාරා ඊගවට රන්වන් බිම්මල් ඉඳිගස් කැටිය බද්දේගම. ආදරෙන් එකතු කරගන්නවා. බිස්නස් එක සරු වේවා, ජය වේවා. හයි භාෂා, අපිටත් සින්දුවක් ඕනි. පොතුවට වුණ ප්‍රේමසිරි අයියා, මංගලික පියුමි රුවිනි චූටි පුතා නෙවෝන් කැටිය එකතු කරගන්න කියලා කියනවා. ඊ ගාවට තිබ්බටුගුණ නදීෂක්ක වෙන්න ඕනි. එයා මෙසේජස් ෆොටෝස් වගේ කියලා තියෙනවා ඉස්කෝල යන කාලේ. ඔය ඉන්නේ අපූර්වට ගින්දර වැනික අපත් සිඳලු ගොඩකට එකතු කරගන්න. ඇහලිකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක චමින්ද රසින්ද සන ඊගාවට කබුරාවි බින්ති මලින්ද තනුෂ ශාක්‍ය විහාර නිලෝ සමන්ත මන්දාරා චාරිකා රුවන් තරුෂි මැගිනන්දා ප්‍රියංගිකා සමන් කටේම තාදරෙන් එකතු කරගන්න. වර්ක්ෂොප් එකට බයික හදන්න අප ඔක්කොමලත් එක්ක. හරිද? ගලන් පොඩි බඩුවක් කියන්න මේ ස්කෝල යන කාලෙගෙන කියපු හිමුදා. මං හිතන්නේ මේක ඔගලන්ට මං කිව්වේ නෑ. තාත්තා ඉන්නකොට. හරිද? ඒ කාලේ තාත්තට මං කියලා තිනනේ ඕන වැඩක් කරන්න පුළුවන් කියලා. ඉතින් අපේ ස්කූල් යුනිෆෝම් පවා එයා මහනෝ පිටයිට වහන්නේ. එයා ඉතින් වැඩ ඇරලා ඇවිල්ලා නිවාඩු තියෙන වෙලාවට අක්කටයි මටයි අඳුන් අනම්මනම් මහලා දෙනවා. හරිද? ඉතින් අපේ ස්කූල් යුනිෆෝම් කාටවත් එයා මහන්න දෙන්නේ නැහැ. ඒක හරියට නීතියට මහනවා. හරිද? දැන් අපිට ඕනි එහෙම නෙවෙයිනි. අපිට ඕනි පොඩ්ඩක් නේද කොට වෙන්න ඕනි, ගවුම ඉන්න පහලට එන්න ඕනි, අත කොට වෙන්න ඕනි. විශ්වාස කරන්න, ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් නොබැලුව එක සාධාරණයි. ඇයිද කියන්න? මගේ ස්කූල් යුනිෆෝම් එකේ අත තිබ්බ වැලමිට ගවට. කොළ එක මෙහිම තද වෙන්න දාලා ඉගාවට ඉන්න තිබ්බ බඩ මැද්දට. බඩ මැද්දට මේ බඩටත් උඩින්, බඩටත් උඩින් ඉන්න තිබ්බ ගෞම තිබ්බ ධන හිසරුවත් වියතක් විතර පහලට. අපරාධි කියන්න. හරි පුදුම ලක්ෂණට මම ඉස්කෝල ගියා. ඉතින් ඉස්කෝලේ විනය බාර ටීචර්ස්ලා හැමෝ ළමයින්ගේ ගෞංගල වැරදි වලට අල්ලගත්තාම භාෂණීවෙක්කන්ගෙන කියලා මගේ යුනිෆෝම් එක පෙන්නනවා. මේ විදිහට ගෞම් මහන්න කියලා අරගේ ළමයි කොමුල මට ඔරවනවා. මාත් ඉතින් ආසාවකට ඇදයි යන්නේ. අපි තාසා ඉඳලා හිටලා හරි කොට ගෞමකේ බැඳගෙන ඉස්කෝලේට යන්න. ඒ වුණාට ඉතින් අඳින්න දුන්නේ අරහෙම. අන්න ඒකයි ගොඩක්ම මම මගේ ඉස්කෝලේ කාලේ ෆොටෝස් කාටවත් නොපෙන්නන්නේ. හොඳයි නේද? හංගලම තියාගන්නවා.

0: ඇහුන දොයාට මේ සිින්දුව ඇයි බඹරෝ පෙම්මල අතහැරලා ඔබ යන්නේ වෙනමල් සොයලා කෝල් කරාට ආන්ස කරන්න මගේ හිත රිදිලා ඉන්නේ පව් කියල හිතනවානේ කොහොමට හිටපු කොල්ලද දැංගිල්ල රෙදිෝන අනේ ඉතින් ඒ අදක හෙතින්නේ
1: අද ඉන්නේ මහරගම පුරවරය තමයි ඉන්නේ ඔන්න නව වැඩි දුණ කළ දීව ප්‍රේෂ්ටයන කතා කරන්න තමයි බොහොම අපූරු ලස්සන වැඩසටහනක් කරගෙන එපේ මනෝ පහ 94 දශමට කවදත් අලුත් ටාගෙට් නෙත් අපි ඇවිල්ලා තියෙන්නේ එදින එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම එදිනෙදා පැල්ලම් කියන්නේ වාසි අපි දන්නවා දහඩිය පැල්ලම් අපිට තියෙනවා නේද දූවිලි පැල්ලම් තියෙනවා හදනවා ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දුම් පැල්ලම් තියෙනවා අපි කොච්චර ලස්සනට ගෙදරින් එළියට ආවත් අපි අවශ්‍ය ගෙදරට එනකොට මේ හැම පැල්ලමක්ම අපි ඇඳුමේ තියෙනවා නෝනේ ඉතින් මේ වැඩි දියුණු කළ දීව
0: අපි අද හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 3:42.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ attack එකක්.
5: Don't stop remix remake ekata happena DJ blast eka
6: anga galene inna kumariye premi
4: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1 2 3 let's go DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Novator
7: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
8: Vasata Pita Rasata Ida අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩන අපේ රස විජේ.
8: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
10: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මම කාලේ මාපල්ලගම දුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුළු මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුළු මහත්තයා ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
9: කතා කරන්න 0777 300 940.
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
17: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
15: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
7: Brought to you by
9: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
19: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710 777 333.
20: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
21: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
22: Net FM.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: Oh my god, this is original.
2: Natu?
3: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro.

දවස තුනයි විනාඩි 48යි. තව දවසක් ඉවරයි. වෙනදනම් දවසක් ඉවර වෙලා මම යනකොට උලක්නේ අපි හෙටත් හම්බ වෙනවනේ එහෙම කියලා කියනවා. ඔව් හෙටත් හම්බ වෙනවා. හැබැයි තව දවස් 7යි මම ඔයාලට එහෙම කියන්නේ කියලා මතක් වෙද්දි. ඇත්තටම හරිම බරයි පපෝ. හරි රඹුකන කාන්ති අක්ක කතා කළා. ආදරෙනවව තෙගත කරගන්නෝ මේ තැවිල්ල ගින්දර හඳාව පටන් ගත්ත දවසේ ඉඳලම අහන මගේ ආදරණීය සන්නියක් ආදරෙන් ඔවත් මතක් කරනවා. හරිද? යන කලින් ඔගලන්ට කියනෝ අපේ රටේ දෙයක් කියලා නේද? එහෙම කට ඇරල නම්ම කියලා බය නැතුව කියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකකට තියෙනවා නම් ඒ තමයි KD Rice. ජපානයේ Toyota වගේ, ඉන්දියාවට Tata වගේ, ජර්මනියට Benz වගේ අපිට ආඩම්බර වෙන්න තියෙන බ්‍රෑන්ඩ් එක තමයි KD Rice. දැන් හොඳයි ආකල්ප වෙනස් කරගන්න. අපිට සාමාන්‍යයෙන් පිටරටින් ගෙනල්ලා දෙන ඕන කුණක් හොඳයිනේ. එහෙම එකක් තියෙනවනේ නේද? හැබැයි අපි කවදාවත් try කළේ නැහැ අපිට අපේ දේවල් කියලා දේවල් ගොඩනගා ගන්න. අපි හැමදාම අනුන්ගේ දේවල් වලට කඹුරුප්පු එක තමයි කරේ. ඉතින් අපේ සල්ලි අපේ රටේ ඉතිරි කළා. පුළුවන් නම් අපේ රටින් export කරන්න බලමු දේවල්. අන්න ඒකට අත තියපු ලංකාවේ එකම ආයතනය තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් KD Rice පෙට්‍රල් බයික් එකක් හදනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් බයික් එකක් හදනවා. ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් හදනවා. මේ වර්ග තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සහායක ආයතනය විදිහට ඔගලන්ට හොඳම ක්වලිටි නිෂ්පාදන අරගෙන එනවා. සහ එක්ස්පෝර්ට් කරනවා යුරෝප් කන්ට්‍රීස් ගොඩකට. ඉතින් මේ දවස්වල මම ඔගලන්ට කියන්නේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ගැන. මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳට පවා දුවන විදිහට හදලා තිනවා. 15cc අධි බල එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කළා. සමනි රුපියල් 7,96,500 කුණු බයික් එක මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයගලන්ට දෙනවා. ඩිස්කවුන්ට් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 6,96,500යි. ඉතින් ඒ වගේම ලීස් එකක් දාලා බයික් එකක් ගන්නවා නම් දැන් ලීසින් ගාස්තු ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ, ඩවුන් පේමන්ට් එක වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ලීසින් කළා බයික් එකක් ගන්නකොට ඒ වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice Motor Company Private Limited දෙනවා හිතාගන්න බැරි සුවිශේෂී සහන රසක්. ඉතින් මතක ඇතුව තුගවසන් වෙන්න කලින් KD Rice Leader 125 බයික් එකක් අරගන්න ඉක්මන් කරන්න. දිවයින පුරා මල විජාලයක් ඉන්නව සේවා නියෝජිතිනිනෝ අමතර කොටස් දිවයින පුරාම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න මෙන්න කාල් එකක් දෙන්න KD Rice Motor Company Private Limited එකට 077-406-4397 077-406-4397 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කොණ්ඩේ අනුවද යන්න එපා ඉන්න කියන්න. කොණ්ඩේ ගැලවිලා යන එකට ඔයා ඉහේ කිස් ගාන්ට විසඳුම් බෙහෙත් කරලා ඇතිනේ. දාස් ගණන් වියදම් කළා ඇති. ගැල්ලමයි පිරිමිලමයි දෙගොල්ලන්ටම ලොකුම ප්‍රශ්නයක් තමයි හිසකේ ඉක්මන්ට අඩුවෙලා යන එක. ඒ නිසා තමයි මම ඔයගලන්ට මතක් කරන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන සෙවනගල ශ්‍රියා දේවී හෙයා ඔයිල් එක ගැන. මේක පාවිච්චි කළ බලන්නකෝ. අර ඔක්කොම දේවල් අතරේ මේක පාවිච්චි කරොත් නාර දැනේ සහනයක් තියනවා කියලා. ඒ වගේම තමයි කියන්න ඕනි හන්දිපත් රදාවයි නේ අම්මා. ඉඳගත්තුත් නැගිටින්න බෑ, නැගිටගත්තුත් ඉඳ ගන්න බෑ. එහෙනම් සෙවනගල හන්දිරාජ තෛලයේ පුරුද්දට ගෙදර තියාගන්න තෙල් ටිකක් අරගෙන මෙහෙම හොඳට රත් වෙන්න ගාගත්තා නම් වැඩේ හරි. ඒ වගේම තමයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් තෙල් ජාති, පිටි ජාති, ආසාවකටවත් සැර ජාතියක් ගන්න බැරි නම් සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවේ තමයි ඔයට හරියට හරියන්නේ. ඉතින් මේ ඔක්කොම නිෂ්පාදනය ගැන වැඩි විස්තර දැනගන්න වගේම ඉන්න තැනකට ගෙන්න ගන්න කෝල් එකක් ගන්න 047-31-33-540ට 047-31-33-540ට ගන්න වැඩි විස්තර දැනගන්න. අදත් වට්සප් එකේ සෑහෙන දෙනෙක්ගේ නම් කියන්න බැරුව ඉතිරි වෙනවා. අනේ මට සමා වෙන්න මාකුල ගල්පත හඳේ ප්‍රියන්තයි ආදරෙනවත් එකතු කරගන්න. ඊගවට අපිවත් සින්දු ටිකකට එකතු කරගන්න කියලා කියනවා. රෝහිණී අක්ක වෙන්න ඕනි මෙසේජ් එක එවලා තියෙන්නේ. මම කැගල් නිදහස් මාවතේ කසුන් විරාජ්. මෙහිට නම් වහිනා හැබැයිලෝ. තෙමෙන් නැතුව ඉන්නවම් ඉන්නම්ම ආදරෙන් එකතු කරගන්න. ගොඩකවිල රෝයල් සලෝන් එකේ මාව අහගෙන ඉන්නවලෝ ජය වේවා. බිස්නස් එක සරු වෙන්න ඕනි ඉතින්. කැගල්ලි හිමාලිය අක්ක නෙතහන කොමලාම සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ඊගාවට කරන්න ඕගොඩ පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ වැඩ කරන කොමලාමත් ආදරෙන් එකතු කරගන්න.
නයිස් ප්‍රෝග්‍රම් ඔහේ ආවහම එනවලු බලල යන්න මාව. අනේ ආදරේ අනේ ආදරෙන් එකතු කරගන්නම් හරිද? සුබ දහවල ගින්දරී අපි තවම හගෙන ඉන්නේ අම්පාරේ ගල් කඳ මාවතේ මානවඩු වයිෆ් දසනායක දුව දරණී ගවට සුජීව මේ කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. කටානු කොංග සඳි අරුෂ් ටේලසගේ ප්‍රසන්න ධම්මිකා ශවෝන් තාරුක බිබෝන් අරුෂ් කට්ටියත් එකතු කරගන්න. ඊගවට නිගම්බෝ ධනංජය බණ්ඩාරයි ආදරේ නොවාවයි වගේ ආලෝ ටික කොහොමයි එකතු කරගන්න. ඊගවට කවුද මේ භාෂේ අපිවත් ගින්දර හැන්දෑවට දාගන්න? හෙට්ටි මුල්ල කෑගල්ල තාරකාගමින් රශිකා ගින්දර හැන්දෑවට ජය වේවා කියලා කියනවා. ජය වේවා කියලා අදරිනවමත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයා අපේ හිතම පිරෙව්වා. අනේ ටෙක්ලක්කා ගොඩාක් ස්තුතියි ලස්සන කමෙන්ට්ස් වලට. මං ආදරෙන් ඔවත් මතක් කරනවා. හරි අනුරාධපුරේ සඳලි ඔවත් ආදරෙන් එකතු කරගන්නව පැටියෝ. ෆැමිලිකි ඔක්කොමත් එක්ක හරිද? දැරණියගල රන්දි හතර වෙනකන් හැමදාම ආසාවෙන් අහන් හිටියලු. බොහොම බොහොම ස්තුතියි. සයිප්‍රස්වල සුජීවකානේ මට කීප පාරක් ලංකාවට කට්ටි එනේ නෑ අතේ තෑගියවා. ගොඩාක් ගොඩාක් ස්තුතියි ආදරේට. වාදුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් හැමදාම මාව හගෙන ඉඳලා මට ආදරේට දේවල් එව්වට මං ආදරේ වාටත් හරිද? ඉගාවට කොරියවල නුවන් අයියා ආදරේ නොවත් එකතු කරගන්නු. කටුගස්තුට විදාර මුදලිගේ ආදරෙන් එකතු කරගන්න. අගෙත් ෆැමිලි කිය කොමත් එක හරිද? හරි එහෙමනම් අද දවස් අපි මෙන්න මෙහෙම ඉවර කරමු. මං ඔයාගෙන් එක ඉල්ලීමක් කරා. පුළුවන් නම් ඒ ඉල්ලීම වෙනුවෙන් ලියුමක් ලියලෙවන්න මේ මාසෙ ඉවර වෙන්න කලින්. මම කොහේ හිටියත් කොහෙ ගියත් ඔයාලට දෙකම දෙකක් ආදරෙයි. මම වාශී.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011 2125 125.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 2 863 363 076 716 7672.
8: ඔයාට
9: ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: esempio, obovete geneni.
1: Amma aatren apite kavapu. Vatkate karasa. Divya kulubalun ispadana. Amma geat kunaya. Serendi Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම Bad News.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. තමන් ඉදිරියේදී ඉන්දියාවේ නිල සංචාරක නිරත වීමට බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළු අතරතුර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවැත් වූ විශේෂ දීපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය දදස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එමෙන්ම දිරට නව වෙළඳ ගිවිසුමකට ලැබීමට ඉතා ආසන්න මට්ටමක පවතින බවයි ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා ඇතේ. පසුගිය වසරේදී අමරිකා විසින් ඉන්දියාවට පැන වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් දිරටතර රාජතාන්ත්‍රික සම්බන්ධතා පළුදු වී තිබුණා. යනුව ට්‍රම්ප් ගේ මෙම සංචාරයේ දිරටතර රාජතාන්ත්‍රික සම්බන්ධතා යලි ශක්තිමත් කර ගැනීමට හේතු වනු ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. මිලග net news පසරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: සුබසන්දව කෞස 4 විනාඩි 20යි දැන්.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM.
7: ලොතරැ ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කප්රුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනාගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කප්රුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
8: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුප. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්.
11: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
12: අක්මා විතෙල් ෆැටිලිව බයවෙන්න එපා.

0: සෙවනගල ලිවර් බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 32 50. එහෙම නැත්නම් ගන්න 0774 390 32 51.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
3: ඔබ ඒලෙවල් වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112559669.

හවස 4යි විනාඩි 26යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මැසේජ් කරන සෙට් එක මතක් කරන්න ටයිම් එක තමයි මේ ගන්න හදන්නේ. හයි කොහොමද සා? අපිත් හතර වටේ අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා හැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද ඊට පස්සේ රසින්දුවතුළු කොල්ල සෙට් එක එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම කොහොමද සායි? අපි දැන් හතර වටේ අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. මම කඩු ගන්නාවේ දඹගොඩ ලා. ඊට පස්සේ පවුල කට්ටියවත් එකතු කරගන්න කියලා දිනවා. වයිෆ් කාන්තිවයි ඊට පස්සේ සුදුදුවවයි පවුල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි සද්දරම අහගෙන ඉන්නේ අසබරලස් ගමුව දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර ඊට පස්සේ මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා. නියමයි අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම්. ඒ වගේම කඩවතින් ලක්මාලි thank you මට මැසේජ් කරාට. එයත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. 0711 95 95 95ට. ඔය වැඩ කරන ගමන් හිටියත්, පාරේ යමින් ගමන් හිටියත්, කොච්චර බිසී වුණත් පොඩි මැසේජ් එකක් තියලා යන්න අමතක කරන්න එපා. මම අනිවාර්යෙන් ඔයාව හවසා 6ට කලින් මතක් කරන්න. රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයා මාව අහගෙන ඉන්නවා නම් ජූනි මාසේ 21 වෙනිදා දවස පොඩ්ඩක් වෙන් කරලා තියාගන්න. ඒ කියන්නේ මේ එන ඉරිදානේ. එතකොට 21 වෙනිදා වෙන් කරලා තියාගන්න කිව්ව මොකුත් නිසා නෙවෙයි. ඔයා සෑහෙන්න වැඩ කරන කෙනෙක්, මහන්සි වෙන කෙනෙක්, වගකීම් ගොඩාක් ඔළුවේ තියාගෙන වැඩ කරන කෙනෙක්. එතකොට සමහර වෙලාවට ඔයා සල්ලි හම්බ කරන්න වෙන්න පුළුවන්, ඔයාගේ පවුලේ දේවල් කරන්න වෙන්න පුළුවන්. මහන්සි වෙනකොට ඔයාට ඔයාගේ නිරෝගීකම රැකගන්න එක පොඩ්ඩක් අමතක වෙනවානේ. උදාහරණයක් විදියට ඔයා කවද්ද අන්තිම වතාවට වාගේ අයිච කප් එකක් කරගත්තේ? ඊට පස්සේ ඔයා කවද්ද අන්තිම වතාවට වාගේ කන් දෙක පරීක්ෂාවට ලක් කරගත්තේ? මොනහරි රෝගී තත්ත්වයක් තියෙනවද කියලා. දැන් සමහර කට්ටිය ඉන්නවා අපිට ප්‍රශ්නයක් නැහැ අසංග, මට හොඳට ඇහෙනවා. ඊට පස්සේ මට කිසි ප්‍රශ්නයක් නැතුව තාම පේනවා. ඒ නිසා ඉතින් මේ වැඩ ඇස්සේ මට ඕවට වෙලාවක් නැහැ කියලා හිතන කට්ටිය ඉන්නවා. හැබැයි දැන් ඔහුගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා හිතන්න එකපාරට ඔයා හිතන්න නැති වෙලාවක ඔයාගේ ඇස්වල හරි එහෙමත් නැත්නම් ඔයාගේ කන්වල, ඒ කියන්නේ ශ්‍රවණාබාධ මොනා හරි එහෙම ආවොත් එහෙම ඔයාවේ කරන හැමදේම අතරමගෙන අතර කරන්න වෙනවනේ. මොකද ඇස් දෙකේ පෙනීම නැති වුණොත් ඔයා කරන්නේ මොන ශේස්ත්‍රයක නියලන කෙනෙක් වුණත් ඔයාට අනිවාර්යෙන් ඒක නතර කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ ඉගෙන ගන්න කෙනෙක් කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔයා ගෙදරට වෙලා හිටියත් ගෙදර වැඩ ටික කරගන්නත් ඔයාට පෙනීම තියෙන්න ඕනනේ. විශේෂයෙන්ම අපේ වැඩිහිටි අම්මලා තාත්තලා සමහර වෙලාවට මේව ගැන ලොකුවට හිතන්නේ නැහැ. තියෙන්සා දුවල පුතාල විදියට ඔයාලට වගකීමක් තියෙනවා තමන්ගේ අම්මව තාත්තව හරි විදියට ඇස් දෙක කන් දෙක පරීක්ෂා කරගන්න, හරි කාල සීමාවන් වල අවශ්‍ය පහසුකම් සපයලා දෙන්න නේද? දැන් ගොඩක් වෙලාවට අනිත් එක තමයි මේ පොඩි අයට වැඩිපුරම මේ ශ්‍රවණාබාධ, ඊට පස්සේ අක්ෂි රෝගී තත්වයන් මොන මොනහරි දේවල් පිළිබඳව වැඩි වැඩියෙන් අපිට කතා කරන්න වෙලා තියෙනවා. පොඩි අයටත් මේ දේවල් තියෙනවනේ. මම අර කලින් දවසක් කිව්වා වගේ මට හම්බෙලා තියෙනවා වයස අවුරුදු 7ක විතර පොඩි කෙනෙක්ට ඇස් දෙක පේන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. ඇස්සේ සුදමතු වෙන්න පටන් අරගෙන. ඒ නිසා මේ වගේ දේවල් වෙන්න ගත්තාම ඔයාට ඔයාගේ ජීවිතය කරන කියන ගොඩාක් දේවල් මගහැරෙනවනේ නේද? අනේ නිසා තමයි මම ඔයාට කිව්වේ ඔය වැඩ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ජූනි මාසේ 21 වෙනිදා හොරණවට ඉන්න කට්ටිය අනිවාර්යෙන් යන්න හොරණ විෂන් කෑයකට. මොකද හොරණ විෂන් කෑ ශාඛාව සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ සායනය ඔන්න ජූනි මාසේ 21 වෙනිදා ශාඛා පරිශ්‍රයේ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා නිවාඩු දවසක් නිසා වෙලාව වෙන් කරගෙන මේ යන්න. දැන් හොරණ කියලා කිව්වම හොරණ විෂන් කෑ ශාඛාවන් දෙක තුනක් තියෙනවනේ. ජාතික ඉදිරිගිරීමේ බැංකුව ළඟ තියෙන ශාඛාවයි තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා එදාට සහභාගී වෙනවාට මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඇසේ සුදහඳුනා ගැනීමේ පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ රසක් නොමිලේ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මං කිව්වා වගේ පොඩි බබාලටත් මේ පරීක්ෂාවන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ව ගෙනල්ලා කොහොමද අසා එක තැනක තියාගන්නේ කියලා කල්පනා කරනවා නම් ඒකට බය වෙන්න දෙයක් නැහැ. පොඩි අයට විනෝද වෙන්න අවස්ථා ගොඩාක් එදා දවස පුරාම තියෙනවා. ඔයා හොරණ විෂන් කෑ ශාඛා පරිශ්‍රයට ආවොත් VR box, ඊට පස්සේ bouncers, ඒ වගේම face painting ඇතුළු විනෝද ක්‍රීඩා රසක් පැවැත්වෙනවා. ඒ වගේම තමයි කණ්ණාඩි දෙකක් කියම අලුතෙන් ඇස් කණ්ණාඩි දෙකක් කියම ගන්න හිතාගෙන හිටියනම් මේක තමයි තියෙන හොඳම දවස. සුවිශේෂී දීමනා රසක් යටතේ ඔයාට ඇස් කණ්ණාඩි මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. ඔයා කරන්න ඕනේ ජූනි මාසේ 21 වෙනිදා නම්බර 157-2 රත්නපුර පාර හොරණ තියෙන ජාතික ඉදිරිගිරීමේ බැංකුව අසල තියෙන විෂන් කියා ශාඛාවට එන්න. 076-932-93 එහෙමත් නැත්නම් 034-220-55-52 නම්බරයකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගොවිසත ලොතරැය ගැන තමයි මං ඊළඟටවත් එක කතා කරන්න හදන්නේ. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන, ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරන NLV ලොතරැයි පත් අතරේ රුපියල් කෝටි 6කින් ආරම්භන සුපිරි ත්‍යාගයත් එක්ක සතිය දවස් 7ම දිනුම් මදින ලොතරැය තමයි ගොවිසත ලොතරැය කියලා කියන්නේ.
තේන්සා අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ගමන් ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙන ගමන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියකට අතහිත දෙන ගමන් ගොවිසතර උතරයි ඔයාගේ ජීවිතේ ඉහළට ඔසවා තබන්න ඔයාගේ කෝටිපති සීනේ සැබෑ කරන්න සතිය දවස් හතේම දිනුම්ම දිනවා. ඉතින් ඒ නිසා ඔයාගේ සීන සැබෑ කරගන්න තෑගි වැඩියෙන්ම දෙන ගොවිසත ඔයා හිතේ හැටියට අර ගන්නම ඕනේ. සද්දිනම ශෛනියත ගොවිසත ලොතරැයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒ මතක් කිරීමත් එක්ක 0711 95 95 95 නම්බර එකේ තියෙන ඔයාට ඇති තරම් මැසේජ් කරන්න පුළුවන් බබා. මේ පැත්තට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. හරිද? ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බ ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. අයියානේ එකක් මෙච්චර ලස්සන සින්දු ගොඩක් තියෙද්දි මම දෙන්න හදන්නේ ලයිව් මික්ස් අප් එකක්. ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දු ටිකක් එකතු කරලා මැසේජ් එකක් දාලා තියන්න.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
5: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 786 7 18 WhatsApp කරන්න.
6: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
7: Coca-Cola රසදේ නොදිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ෙන් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදිනිය. ජුනි 20 ගලෙන් බිඳුනු වැව.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.

0: happening when I love me. Happening when I love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: හදරවටේ
3: brought to you by
4: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
7: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.

හවසර හතරයි විනාඩි 43යි වෙලාව. සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතේ වුණත් මගේ ජීවිතේ වුණත් අපිට ජීවිතේ තියෙන ලොකු බලාපොරොත්තු අතර තියෙන උඩින්ම තියෙන එකක් නේ Tamanṭama කියලා ගයක් හදාගන්න එක නේද? මහන්සියෙන් හම්බ කරලා රුපියලෙන් රුපියල එකතු කරලා ගයක් හදාගන්නකොට අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා ගෙදරට හොඳම දේවල් එකතු කරන්න නේද? ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න අපි සෑහෙන දේවල් කරනවා නේ. ගෙදරට අවශ්‍ය කරන ගෘහ විදුලි උපකරණ ගෙනාවත් ගෙදරට ලස්සනක් එක්ක දිගු කාලීන පැවැත්මක් තියෙන අද කාලයට ගැලපෙන දේවල් තමයි අරගෙන ඉන්නේ. මොකද ගේ ලස්සනට තියෙන්න ඕනනේ. ඔළුවහු ජනෙල් වුණත් එහෙමයි. ගෙදරට ටයිල් ඇල්ලුවත් එහෙමයි නේද? එතකොට ගෙදර සාමාන්‍යයෙන් විතිරික පේන්ට් කරත් අපි අද කාලේට ගැලපෙන කලර්ස් වලින් ඊට පස්සේ ගැලපෙන විදිහට තමයි හැමදේම කරන්නේ. රයිට් ඕකේ. මොකද ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියෙන්න ඕන කියන එක අපි සෑහෙන්න විශ්වාස කරනවා. අනිත් එක තමයි පිටින් කවුරු හරි ගෙදරට ආවට පස්සේ ගේ දිහා බල්ලා ගේ ඇතුළට ගිහිල්ලා මේකේ නම් මාර ලස්සනයි කියලා කිව්වහම පොඩි ආඩම්බරයක් එනවනේ නේ. මොකද මේක තමන් මහන්සියක හදාගත්ත ගේනේ. හැබැයි ඔය ඇතුළතරව මතක තියාගන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ගෙදර ඇතුළත ලස්සනට හරිද පිළිවෙලට තියෙන්න නම් ආකර්ශනීය පෙනුමක් එන්න නම් ගෙදරට ලස්සන සිවිලිමක් තියෙන්න ඕන නේද? ගෙදර වහලේ ගැහුවට පස්සේ වහලේට නියම නිමාවක් එන්න. ඊට පස්සේ ගෙදර ඇතුළත පෙනුම ආකර්ශනීය වෙන්න නම් ගෙදරට ලස්සනට සිවිලිමක් තියෙන්න ඕන. හරි සිවිලිමක් ගහනවා කියලා ඔය ඉස්සර වගේ ඕනෑවට එපාවට කොහෙවත් තියෙන සීලින් ෂීට් අරගෙන ඇවිල්ලා ගහලා නම් හරියන්නේ නැහැ. අද කාලේට ගැලපෙන නියම සීලින් ෂීට් නම් ඉතින් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. දැන් මොකද ගෙවල් වලට ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. දැන් සිවිලිම ගහනකොට පොඩි නැචරල් වුඩ් ලුක් එකක් දෙන්න ට්‍රයි එකක් දෙනවනේ නේද? එතකොට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නැචරල් වුඩ් ලුක් එකක් වෙන නිසා ගෙදරට හරි ලස්සනයි. අනිත් එක තමයි මේක කලර් රේන්ජස් ගානකින් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන කලයකින් ඔයාට තෝරගන්න තේක ඊට පස්සේ බුරුත මහෝගනි මේ ගැලපෙන ඕනම කලයකින් වාට තෝරගෙන සිවිලිම ගහන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට දැන් ගොඩක් වෙලාවට සිවිලිමක් ගැහුවට පස්සේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට සමහර සීලින් ෂීට් ගැහුවාම මැද්දේ හිඩස් හිටිනවා නේද? ඒක හරි කැතට පේනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන විදිහට මේක ෆික්ස් කරන්න හරි ලේසි. ෆික්ස් කරාට පස්සේ ওই හිඩස් එහෙම තියෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරට හරි ආකර්ෂණීය පෙනුමක් එක්ක හොඳ නිමාවක් එනවා සිවිලිමට. මාර ලස්සනයි. ගෙදරට කෙනෙක් ආවට පස්සේ උනත් කතා දෙකක් නැහැ සිවිලිම දිහා බලලා මාර ලස්සනයි කියලා කියනවා. දෙපාරක් හිතන්න දෙයක් නැහැ. හරිද? මේක අනිත් එක අද කාලේට ගැලපෙනවනේ. අනිත් සුවිශේෂීම කාරණාව තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ දිගු කාලීන පැවැත්ම අපිට බය නැතුව ස්ථිර කරලා තියෙනවා. මොකද මේකේ මතුපිට තින්තාලේපනය සඳහාම වසර 5ක වගකීමක් හම්බ වෙනවා. හරිද? ඒ විතරක් නෙමෙයි, දැන් මේක නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා වගේම තමයි මේක දිරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ. අනිත් දේ තමයි දැන් ගොඩක් වෙලාවට සීලින් ෂීට් ඔය ගොඩක් රස්නෙට එහෙම ඔරොත්තු දෙන්නේ නැහෙනි. හැඩේ වෙනස් වෙනවා නම් මනම් ප්‍රශ්නේ. ඊට පස්සේ තෙමුණාට පස්සේ සවුතු වෙනවා. ඔය වගේ දේවල් වෙනවනේ. කාලය ගිහිලා ඊට පස්සේ සීලින් ෂීට් එක මාරු කරන්න වෙනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ඔය ප්‍රශ්න නැහැ. ඌවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. තාපයට ඔරොත්තු දෙනවා. උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඔයාට දිගු කාලීන පැවැත්ම ස්ථිර කරන්න පුළුවන් බය නැතුව අන්නේ ඒ නිසා. හරිද? ඒ නිසා ඉතින් ගෙදරට සිවිලිම ගහනවා නම් ඔය අනම් මනම් සීලින් ෂීට් නෙමෙයි අද කාලේට ගැලපෙන දිගු කාලීන පැවැත්ම ස්ථිර කරපු කල් පැවැත්මක් තියෙන මනා නිමාවක් තියෙන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි ගන්න ඕනේ. හරිද? 0118 748 738 0118 748 738 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. වාගේ ගෙදර ලස්සනට තියාගන්න නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ වෙලාව හවස 4 විනාඩි 47ක් වෙනකොට අපි ලෑස්ති වෙන්න ලස්සන සින්දුවකට යන්න. ඔයා මැසේජ් එකක් දාලා තියෙන 0711 95 95 95ට මම ඔයාව මතක් කරන්නම්.

හතරවටේ තමයි අහගෙන ඉන්නේ අපිට දෙන්නකො ලස්සන සින්දුවක් කියලා මට සීදුවෙන් ජීසි මැසේජ් කරලා තිනවා. ඔයාගේ නම මරුවා. ඔයාව එකතු කරගන්නම් මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. අයියා අපිත් සද්දර මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. ගෙදර හැමෝමයි මේ වෙලාවේ නෙතහන හැමෝමයි එකතු කරගන්න කියලා කැගලෙන් සුජානි ප්‍රියංගි මැසේජ් කරලා තිනවා. දෙන්නවම එකතු කරගන්නම්. Thank you. ඒ වගේම හයි කොහොමද සාමම තංගල්ලෙන් අප්සරා මට සංග දිනෙත්ගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තිනවා. අලුත් එක දෙන්නද? දිගටම අහගෙන ඉන්න. Right, ඉතවස්සේ වෙලාව හවස 4:52 52ක් වෙනකොට මම මේවට මතක් කරන්න හදන්නේ ඔයාට සෑහෙන වැදගත් දෙයක් ගැන. හරිද? සාමාන්‍යයෙන් මේ ගැන අපි කතා කරද්දී ගෙදරට කෑම බීම හදනකොට ඊට පස්සේ ගෙදර බබාලට අම්මා තාත්තට කන්න බොන්න දෙනකොට අපි රසය ගැන සෑහෙන්න කල්පනා කරනවනේ නේද? මොකද අපි රසය ගැන කල්පනා කරන්නේ අපි ගෙදර කට්ටියට ටිකක් රහට කෑම එකක් දෙන්න ඕනේ කියන එක අපේ ඔළුවේ තියෙනවා. හැබැයි උනාට සමහර වෙලාවට අපිට පොඩ්ඩක් අමතක වෙන දෙයක් තමයි අපි රසය වගේම පෝෂදායි ගුණදායි දෙයක් දෙන්නත් ඕනේ කියන එක අපි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ නේද? ඉස්සර අපේ අම්මා හදලා දෙන කෑම එක ඉච්චරටම රසුුනේ. අදටත් අපි අම්මගේ කෑම එකක රසය හොයන්නේ අපේ අම්මා සාමාන්‍යයෙන් රස විතරක් නෙමෙයිනේ. ගුණදායක දේවලුත් දෙන්න හොඳම දේවල් දෙන්න නිතරම try කරා. ඒ නිසාම අම්මගේ ආදරය, කරුණාව, රැකවරණය මේ සියල්ල එකතු වෙලා තමයි අම්මගේ කෑම එක අපිට ලැබෙන්නේ. ඒ නිසාම තමයි අම්මගේ කෑම එක ඉච්චර රසුුනේ නේද? අන්න ඒ නිසාම තමයි මම මේ වට දිව්‍ය කුළුබඩු ගැන මතක් කරන්නේ. අම්මගේ කෑමවල රසය ඒ විදිහටම අරගෙන එන්න. ඒ ආරක්ෂාව, ඒ සෙනෙහස, ඒ විශ්වාසය මේ හැමදේමත් එක්ක තමයි දිව්‍ය කුළුබඩු එන්නේ. මේක අද කීයක නෙමෙයි වසර ගණනාවක් පුරාම පාරම්පරික වට්ටෝරු සහ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දිව්‍ය කුළුබඩු කියලා කිව්වහම ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයත් පිළිගන්න හොඳම තත්ත්වයේ කුළුබඩු නිෂ්පාදනය වෙන්නේ දිව්‍ය කුළුබඩු හරහා. හරිද? විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ওই ගොඩක් වෙලාවට අපි වරඳපොලේ කුළුබඩු ගත්තාම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි රසකාරක, වර්ණකාරක, ඊට පස්සේ කල්තබා ගැනීමේ අමුද්‍රව්‍ය අනම්මනම් එකතු කරලා තියෙනවා. ওই මිරිස් කුඩු එහෙම සමහර වෙලාවට ගත්තාම ගෙදර ගෙනාවට පස්සේ අපි කියන්නේ මේක කිසිම මිරිස් රසක් නෑ, සැරක් නෑ, ඊට පස්සේ පාට විතරයි. සමහර වෙලාවට අපිට බැලු බැලමට තේරෙනවා මේක මෙච්චර රස පාට වෙලා තියෙන මොනහරි වර්ණකාරක අඩංගු කරලා තියෙන නිසා කියලා. සමහර ඒවට සුවඳ ගහන්න එක එක කෘතිම දේවල් එකතු කරලා තියෙනවා නේද? හැබැයි දිව්‍ය කුළුබඩු ගැන කතා කරද්දී මේ කිසිම කෘතිම දෙයක් එකතු කරලා නෑ. 100%ක් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදනය කරලා තියෙන්නේ. වගේම තමයි දැන් දිව්‍ය කුළුබඩු ගැන කතා කරද්දී ලංකාව සෑහෙන ප්‍රසිද්ධයි ඉන්නේ වැනිලා වලට. ලෝකේ හොඳම වැනිලා තියෙන රටවල් අතරේ ලංකාව ඉහළින්ම තියෙනවා. එතකොට ලංකාවේ තියෙන වැනිලා වලට හොඳ ප්‍රමිතියක්. හරිද? ඊට පස්සේ ලංකාවේ වැනිලා බ්‍රෑන්ඩ් එකක් විදියට ලෝකෙට අරන් යන්නේ නුව වැනිලා හරහා. ඒ කියන්නේ දිව්‍ය කුළුබඩු එක්කම එන නුව වැනිලා කියලා කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන වැනිලා වලට හොඳම නිෂ්පාදිත හොඳම නිෂ්පාදනයක් විදියට ලෝකෙට අරගෙන යන ප්‍රොඩක්ට් එකක්. ඉතින් එතකොට ලෝකේ මිල අධිකම කුළුබඩු අතරින් එකක් වෙන වැනිලා නිෂ්පාදනයේ නුව වැනිලා කියලා කියන්නේ මේ වෙද්දි හොඳ බ්‍රෑන්ඩ් එකක් නේද? ඉතින් ඒ නිසාම තමයි දිව්‍ය කුළුබඩු සහ නුව වැනිලා ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕන සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ගැන. මොකද සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා තමයි දිව්‍ය කුළුබඩු, ඒ වගේම තමයි ලෝකෙට අරගෙන යන නුව වැනිලා වගේ දේවල් නිෂ්පාදනය කළා ආතට එන්නේ. අපි සෙරන්ඩිප් ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියන්න ඕන සෙරන්ඩිප් කියලා කියන්නේ ගුණාත්මක භාවයේ වගේම විශ්වාසය, පාරිභෝගික තෘප්තිය මේ හැමදේම එදා ඉඳලා අද වෙනකන් අංක එකේ තියාගෙන ආපු ආයතනයක් නේද? එතකොට සෙරන්ඩිප් ලගේ කුළුබඩු විතරක් නෙමෙයි සෙරන්ඩිප් ලගේ තව ආයතන ගණනාවක් තියෙනවා නේද? එතකොට ඒ ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන්න ඕනේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනේ, ඒ වගේම සෙරන්ඩිප් ට්‍රැවල් ඇන්ඩ් ටුවර්ස්, ඒ වගේම සෙරන්ඩිප් ඔටෝ ට්‍රේඩින්, ඒ වගේම සෙරන්ඩිප් ලගේ ගැන කතා කරනකොට අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ සෙරන්ඩිප් ඉන්වෙස්ට්මන්ට් ඇන් ඩිවලොපර්, ඒ වගේම තමයි සෙරන්ඩිප් ග්‍රීන් බිල්ඩර්ස්, ඒ වගේම සෙරන්ඩිප් මයික්‍රෝ ෆයිනෑන්ස්, ඒ වගේම දිව කුළුබඩු පිළිබඳව අපි කතා කරද්දී මේ සියල්ල සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට ව්‍යාපාර ජාලයක් විදිහට වසර 10කට අධික කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා තමයි වාට නුව වැනිලා, ඒ වගේම තමයි දිව්‍ය කුළුබඩු එන්නේ. ඉතින් ඒ නිසා හැමදාමත් පාරිභෝගික විශ්වාසය වෙනුවෙන් ගුණාත්මක භාවය රැකගත් ආයතනයක් විදිහට එන සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් එක එන දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ වාගේ දරුවන්ට වෙන්න පුළුවන්, අම්මා තාත්තට වෙන්න පුළුවන්, ගෙදර කට්ටියට වෙන්න පුළුවන්, කෑමක් හදලා දෙනකොට බය නැතුව එකතු කරන්න පුළුවන් නිෂ්පාද
සාධනයක්. ඉතින් ඒ නිසා ලංකාවේ අපේ දේවල් එකට එකතු කරලා හොඳම තත්වයේ කුළුබඩු අරගෙන ඉන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා දිව්‍ය කුළුබඩු වෙතින්ම තමයි. හරිද? රයිට්. ඒ නිසා ඉතින් ඒක ගැනත් මතක් කරන ගමන් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0744411417 0744411417. රයිට්. ඒකනත් මතක් කරලා අපි යන්න හදන්නේ අලුත් පැයකට හවස 4:56යි. අපි සින්දුවක් අහලා ඊළඟ පැයදී හම්බෙමු.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:57 විනාඩි 57යි දැන්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත් ව ඉදිරියට.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලින්.
9: Coca-Cola රස දෙ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදිනිය. ජුනි 20 ගලෙන් විදුරු වැව
10: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
11: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: එහෙයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
16: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
15: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
16: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
15: නොවිනස් වන රසවත්ම රසය.
16: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
15: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
17: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
18: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
19: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
20: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
21: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
22: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
23: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
22: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
21: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
20: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
22: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
24: Brought to you by
17: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
25: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
26: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333.
27: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
11: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
7: Net FM Algo Town.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. රුපියල් 3,18,90,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. අදාල් දුම්වැටි තොගයේ නීති විරෝධී ලෙස මෙරට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පරයන්තේ හරිත මාවත ඔස්සේ රැගෙන යාමට තැත් කළ විදේශීය ගොන් මගින් 13 දෙනෙකු අදාළුවම ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ අත්අඩංගුවටගත් සියලු දෙනා චීන ජාතික ව්‍යාපාරිකයින් බව පොලිසිය පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපු I'm not

සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 7යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක හතර වටි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. දෙවනි පැය පටන් ගන්නකොටම මතක් කරන්න සෑහෙන්න කට්ටියක් ඉන්නවා. මොබලස්සින්නේ කට්ටිය මතක් කරන්න 0711 95 95 95ට සෑහෙන්න මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. හයි කොහමද හසා, අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චතුර මැසේජ් කරලා තිනවා. Thank you චතුර, මම ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම අනුපමා මැසේජ් එකක් දාලා තිනවා, අයියා අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ දුල්මිනි Thank you මැසේජ් කරාට පවුලේ කට්ටියවත් එකතු කරගෙන අපි සින්දුවක් අහමු කියලා තිනවා. අනිවාර්යෙන් ආව එකතු කරගන්නම්. ඒ වගේම ඉරෝෂානි ජය වේවා, පවුලේ කට්ටියත් එක අපිටත් සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. ඕකේ, පවුලේ කට්ටියගේ නම් ටික දැම්මම තවත් උදාරයි. හරිද? ඊට පස්සේ හයි කොහමද සා, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චතුර. ඒ වගේම ඉසුරුයි නදීෂානි, හයි කොහමද සා, අපිත් මේ වෙලාවේ සද්දෙටම ආව අහගෙන ඉන්නවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම ආවත් එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. ජය වේවා. අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, අපි හවසරුවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද? රයිට්, රිකිලගස්කඩ සලෝන් දිනශ්‍රීගේ සෙට් එකේ, වගේම සලෝන් දිනශ්‍රී මයිලපිටිය බ්‍රාන්ච් එකේ කට්ටියයි ඔක්කොම එකතු වෙලා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මට මැසේජ් එකේ වල තියෙන සංදීපනී, ඊට පස්සේ නුවන්තිකා, ශාමා කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සෙට් එකම එකතු කරගන්න මම අලුත් පැයේ පළවෙනි සින්දුවට. ගයක් හදනවා නම් ගෙදර වහලේ වගේම සිවිලිම ගැනත් හොඳට කල්පනා කරන්න ඕන නේද? මොකද සාමාන්‍යයෙන් ගෙදර පිටත පෙනුම වහලෙන් තීරණය වෙනවා වගේම තමයි ගෙදර ඇතුළත පෙනුමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. ආයෙත්ින් බය නැතුව කතා දෙකක් නැතුව ගෙදර සිවිලිම ලස්සන්ට ගහගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් නම කියලාම ඉල්ලලා ගන්න ඕන. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. මොකද මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් එක්ක කාලයක් පවතින ලස්සන නිමාවක් දෙන සීලින් ෂීට් එකක්. විශේෂයෙන්ම මේක මේ දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ මතු පිට ආලේපනය සඳහා වසර පහක වගකීමක් හම්බ වෙනවා. විශේෂයෙන්ම මේක දැන් ওই ගොඩක් කලාවට සිලින් ෂීට් වල තියෙන ප්‍රශ්නේ තමයි තාපයට ඔරොත්තු දෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වුණ ගමන්ම ෂීට් එක ඇද වෙනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. අනිත් එක මේක තෙමුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ওই කාලයක් ගියාට පස්සේ දූවිල්ල, ඊට පස්සේ මකුළු දැල්ල එහෙම වැඳුනොත් ඔයාට තෙතරෙද්දක් දාලා පිය දාන්න විතරයි තියෙන්නේ. ෂීට් එකයි තිබ්බා වගේම තියෙනවා. හරිද? කාලයක් ගිහිල්ලා ඔයාට නිකන් hali කලරේක නිකන් ඩැමේජ් වෙලා වගේ පොඩි එකක් දැනෙන්න තොටාටයි රීපේන්ට් එකකට යන්නත් පුළුවන්. මොකද වසර පහක වගකීමකුත් තියෙන නිසා බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. මේක ෆික්ස් කරාට පස්සේ මැද්දේ හිඩස් සිටින්නේ නෑ. හරිම පැහැදිලි නිමාවක් සහිතව ඔයාගේ ගෙදර ඇතුළත පෙනුම හරි ලස්සනට තියාගන්න ඕනේ නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අලුතෙන් ගයක් හදන කෙනෙක් වුණත්, තීන ගෙදර වහලේ සිවිලිම වෙනස් කරන්න ඕන කියලා අයිඩියා එකක් තියෙන කෙනෙක් වුණත් දෙපාරක් හිතන්නතෝ තෝරගන්න ඕනේ හොඳම නිෂ්පාදනය තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. අසයි අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්න කියලා මට මැසේජ් කරන්න බලාගෙන ඉන්න කට්ටියට වැඩ කරන තැන හිටියත්, ගෙදර හිටියත්, පාරේ යමින් යමින් ගමන් හිටියත් මැසේජ් කරන්න පුළුවන් 0711 95 95 95ට. වල් පෝස්ට් එකක් දාලා තියෙනවා. මම ඒකට කමෙන්ට් කරන කට්ටියවත් මතක් කරන්නම්. ටැග් ගාලා කමෙන්ට් එකක් දාන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඔලෙවල් අවසන් කළ ඔබ එලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
2: තරඟයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
3: Don't stop, remix, remake. එකට හැපෙන DJ blast එක.
4: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ.
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
3: Net FM DJ night face to face Attack Show. Attack Show.
2: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන්ම අපිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. Net FM DJ night face to face Attack Show. Hitter and Novator.
5: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella. Kills, Cargills, Apico, Satoso, Supiri Vilanda Salvalin. My Cola, Ape Rate, Ape Madeak.
6: විෂන් කෑ හොර නිශාකා විසින් සංවිධහන කරනු ලබන නොබලේ අක්ෂි සහස්ත්‍රවන සායනය ජුනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරන නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරන අමතන්න 076-9-22-93.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250.
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
9: අයියෝ, බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ.
10: දුක් වෙන්න එපා, වැඩි වෙන ලීසින් බර සහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක්. 0177 406 4497 කතා කරන්න.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි, කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
6: අලුත්තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සම්ියමෙන් අදලවේ.
15: Coca-Cola රස දෙ නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 19 පාදනිය. ජුනි 20 ගලෙන් විදුරු වැව.
16: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
17: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
18: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
19: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව.

0: පත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536

හව සබහායි විනාඩි 29යි වෙලා. අපි හතරවට අහගෙන ඉන්න ගමන් නාන් ස්ටොප් එකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් අහලා ආවේ මේ දවස්වල සංකගේ වැඩිපුරම ජනප්‍රිය ගීතේනේ. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබා සාමේ සින්දුව දෙන්න කියලා. ඉතින් ඒ නිසාම තමයි මම ලෑස්ති කරගෙන මේ සින්දුව ආඩ දුන්නේ. අපි ඊළඟට ලෑස්ති වෙන්නේ නාන් ස්ටොප් එකක් අහන්න. හැබැයි හවසරේ මේ වෙලාවේ මම අහගෙන ඉන්න ගමන් ගෙදරට වෙලා ඊට පස්සේ යමින් යමින් ගාව මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න ඕන. නිරූෂා, හයි කොහොමද? අසයි, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා තිනවා. Thank you. ජය වේවා. ඒ වගේම කොහොමද අසා? අපිත් මේ වෙලාවේ ආව අහන ගමන් ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න. පුතාල දෙන්න රුෂාන්වයි විශල්වයි එකතු කරගන්න කියලා. මට රුවන්වැලෙන් කුමුදු මැසේජ් කරලා තිනවා. ඒ වගේම අසා මට සංකගේ අලුත්ම සින්දුව දෙන්නට thank you කියලා තියෙනවා. Okay, thank you, thank you. දිගටම ආව අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිටත් අද ලස්සන සින්දුවක් ඕනේ. මේ වෙලාවේ අපිත් ආව තමයි අහගෙන ඉන්නේ කියලා චාන්දි කළුතරින් මැසේජ් එකක් දාලා තියෙනවා. කළුතර පැත්තට වහිනවලුනේ. තෙමෙන්නතු ඉන්න ඕනේ. හරිද? Right. ඊට පස්සේ දැන් මම ලෑස්ති කරගෙන තියෙන නාන් ස්ටොප් එකට ප්‍රියන්ත සමරවීර thank you මැසේජ් කරාට ආවත් එකතු කරගන්නම්. Right, ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ මොකද්ද දන්නවද? හෙට තමයි දවස. සිකුරාදා රෑ 9 කියලා කියන්නේ Net FM DJ Night Face to Face Rag Show එක අරගෙන ඉන්න දවස. අපි මේ පාර බැටල් එක අරගෙන ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය. ඉතින් ඒ කියන්නේ කොළඹ සහ ගාල්ල අපේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ හර්ෂේනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ මයික් එනවා. රණවේ වෙදී අපි Facebook Live එක අරගෙන එනවා. ඔයාට සජීවී අත්දැකීමක් විඳ ගන්න ගමන් ඔය කමෙන්ට් එකෙන් ඔයා වැඩිපුරම කැමති දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න වගකීම තියෙන්නේ අයිති තියෙන්නේ ඔයාට. හරිද? ඉතින් ඒ නිසා ලැස්ති වෙලා ඉන්න. රෑ 9ට අපි හෙට හම්බ වෙනවා Net FM DJ Night Face to Face Attack Show එකේ.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636 වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන් ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ
1: වට්ස්ඇප් කරන්න 0676 441 1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදාහරිත සමග බැඳෙන්න
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
7: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: ප්‍රයිම් කොලම්බෝ
9: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ අදම කතා කරන්න 0710 777 333
8: ප්‍රයිම් කොලම්බෝ
10: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
11: හොඳම මිලට කොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
1: විෂන් කෑ හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-932-9823 ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවන කළ මදෝකා කැස්සට පැනිය සෙවන කළ ආයුර්වේද නිෂ්පාදන අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
12: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු.

අවසපහයි විනාඩි 46යි වෙලාව. හයි කොහොමද සායි? අපිත් මේ වෙලාවේ හවසරුවේ ආවහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චාමර එක්ක තනුෂ මැසේජ් කරලා තිනවා කළුතර ඉඳලා. තැන්කියු චාමර. ආවත් එකතු කරගන්නම් තනුෂ එක්කම. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අයියේ. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. මේනක සඳරුවන් මම ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු. ඒ වගේම අනේ ඔයාමගේ නම තාම කිව්වේ නැහැ නේ අයියේ කියලා තිනවා කල්පනා. ඔයාගේ මැසේජ් එක මම දැක්කේ දැන්. දැක්ක ගමන් තමයි ඔයාව කල්පනා වෙලා මම නම කිව්වේ. හරිද? Thank you message කරාට. මං ඊට පස්සේ මතක් කරන්න හදන්නේ ගොබෙසෙත ලොතරැයි අයියා ගැන. ඔයාගේ ජීවිතයේ කෝටිපති සීනිය සබෑ කරන සතිය දවස් 7ම දිනුම් වදින එකම ලොතරැයි තමයි NLB වෙතින් එන ගොබෙසෙත ලොතරැයි කියලා කියන්නේ. ඔයාගේ ජීවිතයේ කෝටිපති සීනිය සබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩියෙන්ම දෙන ගොබෙසෙත ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. දකින දකින තන බලන බලන තන හැම තැනම ගොබෙසෙත ලොතරැයි අරගත්තොත් ඔයාටත් වාසනාවන්ත කෝටිපති ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. මොකද රුපියල් කෝටි 6කින් අරඹෙන සුපිරි ත්‍යාගයෙන් තමයි වාසනාවන්ත ජයග්‍රහකයා බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා සතිය දවස් 7ම දිනුම් වදින ගොවිසෙත ලොතරැයිය ඔයා වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනේ. අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා මට චතුර මැසේජ් කරලා තිනවා. තැන්කියු චතුර. ආවම මතක් කරානේ. ඊට පස්සේ අනුපමා. තැන්කියු මැසේජ් කරාට.

වසර 10ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනාගත් අකණ්ඩව හැමදාමත් පාරිභෝගිකයන්ගේ හදවත ඉහළින්ම තියෙන සන්නාමයක්. විශ්වාසයේ උපරිමයි පාරිභෝගිකයන්ට හැමදාමත් ගුණාත්මක දේවල්, හොඳම දේවල් හරිම විදිහට දෙන ආයතනයක් විදිහට ව්‍යාපාර ජාලයක් විදිහට සෙරන්ඩිබ් ආයතනය හඳුන්වන්න පුළුවන් නේ. එතකොට සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන කතා කරද්දී සෙරන්ඩිබ් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්, ඒ වගේම සෙරන්ඩිබ් ඔටෝ ට්‍රේඩින්, ඒ වගේම සෙරන්ඩිබ් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඩෙවලොපර්, ඒ වගේම සෙරන්ඩිබ් ග්‍රීන් බිල්ඩර්ස්, ඒ වගේම සෙරන්ඩිබ් මයික්‍රෝ ෆයිනෑන්ස්, ඒ වගේම සෙරන්ඩිබ් හරහා එන සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා එන අලුත්ම නිෂ්පාදනය තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. ඒ නිසා වසර 10ක් පුරාවට සෙරන්ඩිබ් ආයතනයත් එක්ක තිබුණු මේ විශ්වාසය අරගෙන අම්මගේ කෑමවල තියෙන රසය ඒ විදිහටම අරගෙන එන දිව්‍ය කුළුබඩු ගැන තමයි මම මේ කියන්න හදන්නේ. වාට යන්න කලින් සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන දේ තමයි අපි හම්බ කරලා වියදම් කරලා අපි ගෙදරට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික අරගෙන කෑම වේලක් කන්න ලෑස්ති වෙනකොට හොඳම කෑම වේලක්, ඒ කියන්නේ පෝෂදායක ආහාර වේලක් ගන්න අයිති අපිට තියෙනවානේ. මොකද ගොඩක් වෙලාවට දැන් සාමාන්‍යයෙන් කෑම කනකොට අපි රසය ගැන හිතනවා. හැබැයි වුණාට අපිට නිතරම අමතක වෙන දෙයක් තමයි පෝෂණය කියන එක, සහ ගුණාත්මක භාවය කියන එක නේද? දැන් සාමාන්‍යයෙන් ගෙදර බත් ටිකක් උයලා ඊට පස්සේ හොදි ටිකක් හදාගන්න කුළුබඩු ටික දාන්න ගියාම ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ගොඩාක් කුළුබඩු නිෂ්පාදනය කරන්නේ કૃත්‍රිම රසකාරක, වර්ණකාරක, ඊට පස්සේ කල්තැබෑ ගැනීමේ ද්‍රව්‍ය, අනම් මනම් ගොඩාක් දේවල් එකතු කරලානේ. එතකොට අපිට ඒකෙන් ඇඟට අනවශ්‍ය විදිහට ලෙඩ රෝග ඇති වෙන්න තියෙන අවදානම වැඩි. හැබැයි ඒ වුණාට සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා එන දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය කරන හොඳ ප්‍රොඩක්ට් එකක්. විශේෂයෙන්ම අර මං කිව්වා වගේ සෙරන්ඩිබ් ලාගේ තියෙන ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ හොඳ ගුණාත්මක දේවල් පාරිභෝගිකයාට හැමදාමත් හොඳම දේවල්, පාරිභෝගිකයා තෘප්තිමත් වෙන දේවල් හැමදාමත් කරනවානේ නේද? අනිත් එක තමයි මේගොල්ලොන්ගේ නිෂ්පාදනවල ඕනම නිෂ්පාදනයක ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක තියාගන්න හැමදාමත් මේගොල්ලෝ කටයුතු කරනවා. ඉතින් ඒ නිසාම තමයි තමන්ගේ දරුවන්ට, අම්මට, තාත්තට, ගෙදර කට්ටියට උනත් බය නැතුව කන්න දෙන්න පුළුවන් කෑම වේලක් හදාගන්න හොඳම කුළුබඩු ටිකක් නිෂ්පාදනය කරන්න මේගොල්ලෝ පටන් අරගත්තා. යන්නේ නිසා මේක ප්‍රතිපලයක් විදිහට තමයි දිව්‍ය කුළුබඩු නිෂ්පාදන එළියට එන්නේ. ඒකත් එක්ක ලංකාවේ අපිට රසට කෑම වේලක් කන්න අම්මා හදනවා වගේම ආරක්ෂාව, රසය, ආදරය, කරුණාව, මේ හැමදේම විශ්වාසයත් එක්ක එකට එකතු වෙලා තමයි දිව්‍ය කුළුබඩු එන්නේ. ඒ වගේම තමයි නුව වැනිලා එක ගැන කතා කරන්න ඕන. ලංකාවේ වැනිලා වලට ලෝකේ හොඳම මාකට් එක හදලා දුන්නේ සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය නුව වැනිලා එකත් එක්ක. මොකද ලංකාවේ වැනිලා වලට තියෙන ඉල්ලුමට ඒකට හරියන විදිහේ හොඳ ප්‍රොඩක්ට් ක්වොලිටි එකක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ලංකාවේ වැනිලා වල ප්‍රමිතීත ඉහළ තත්වයකට අරගෙන ගිහිල්ලා හොඳම වැනිලා නිෂ්පාදනය කරලා හොඳ කුළුබඩුවක් විදිහට වැනිලා හැමදාමත් ඉස්සරහට අරගෙන ගිය නුව වැනිලා හරහා. ඉතින් ඒ නිසා සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා එන දිව්‍ය කුළුබඩු වා ගන්න අමතක කරන්න එපා. නුව වැනිලා එකත්, ඒ වගේම දිව්‍ය කුළුබඩු එකත් එකම විදිහට ලංකාවේ වගේම ලෝකයේ සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ නිසා වාගේ කැම වේලටත් දිව්‍ය කුළුබඩු එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ ගැනත් මතක් කරලා මම අදට යන්න කියලා හදන්නේ කෝල් කරපු, මැසේජ් කරපු හැමෝටම thank you. මගේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරපු කට්ටියට thank you. අපි හම්බ වෙන්නේ ආයෙත් හෙට හවස 4ට. ඔයාගේ මගේ බොරින් නැති වෙනින් drive එක 4 වටේ. අපි හෙට රැනබෙරන FM DJ night face to face attack show එකත් එක්කත් හම්බ වෙනවා. එතකම් පරිස්සමින් ඉන්න, ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
2: විතරක් නෙවෙයි මේක ඩීජේ අටැක් එකක්.
3: Don't stop remix remix එකට හැපෙන ඩීජේ බ්ලාස්ට් එක.
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි ඩීජේ තරු මුහුණට මුහුණ ගැටෙන ඩීජේ අටැක් ෂෝ එක.
3: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
2: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
3: 0-7-11-95-95-95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta
4: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Vilanda Salvalin My Cola Aperate Apemadeak
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: අලුත් තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2-7-7-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
13: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙත්ද පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0776-716-3672.
14: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
16: හදරවටේ
17: brought to you by
18: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
19: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
5: ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
10: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
11: අම්මා ආදරෙන් අපිට කවපු
0: ලුබලු නිෂ්පාදන අම්මගේ අත්ගුණය

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 6

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ಆಗಿ ಅಮ್ಮಾಯಿ ತಾತ ಇವಾಗ
1: ವಿಜಯ ನೂಡಲ್ಸ್ ಸಮಗಿನ್ ವರ್ಣಕಃ ಕೃತಿಮ ರಸಕಾರಕ ವಲಿನ್ ತೊರ ವಿಜಯ ಕಿರಿಮಾಲು ತುರ ಪಹ ಮಿಶ್ರಣೆಯದು ಕಿರಿಮಾಲು ವಿಜಯ ಪ್ರೊಡಕ್ಟ್ಸ್ ಅಪೇ ರಸೆಯ ರಟೇ ಸಮಟ ಬ್ರ್ಯಾಂಡ್ ನ್ಯೂ ತ್ರೀ ವೀಲರ್ ಸಂದಹ ರುಪಿಯಲ್ 883 ದಿನಕ್ಕೆ ವಾರಕಿಯಟ ಲೀಸಿಂಗ್ ಪಾಸುಕಂ ದೆನ್ ಇಲ್ ಬಿ ಫೈನಾನ್ಸ್ ವಿತಿನ್ ಅಮತನ್ನ ಬಿಂದು ಐ 112 200
2: Heels within then obata very ithiriyak matching lemon puff gram 200 sandaha 125 bhaga wattamak elephant house ginger beer liter ekai 25 bhaga sandaha 130 ga wattamak obat adama Heels nexus app ekak download kara pratilabha rasak dina ganna kondesi sahithai
3: diva fresh daily alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: ಮತಕ ಸ್ಮರಣೆಯ

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු බණ්ඩාර වෙල යමු
2: FM 95 94.8 Net FM දිවයින පුරා

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න, ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 18 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංගරුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක. සිරස්තල සුගීශ්වර බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෝටාගේ පෙත්සම 24 තෙක් කල්යයි. ශානිට සහ රවීට උසාවියේදී සැර දෝස් මුරයක්. පාස්කු ප්‍රහාරය ගැන FBI තොරතුරු ඉල්වාද එජාපය ආණ්ඩුවෙන් විමසයි. කොටගලදී බීමතින් පොලිස් රාජකාරියට බාධා කළ 11ක් රිමාන්ඩ්. මෝදි ගැන ට්‍රම්ප් ගෙන් අමුතු කතාවක්.
0: Net News. The truth people trust.
7: ඇමරිකාව සහ ඉරානය අතර යුදමය තත්ත්වය නිමාවට පත්වීමත් සමග මේ දිනවල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව පහත වැටෙමින් තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනට සාපේක්ෂව අද 1.12කින් පහත වැටි ඇති අතර අද දිනේදී එහි මිල සඳහන් වුණේ ඇමරිකානු ඩොලර් 78.66ක් ලෙසයි. මේ අතර විපක්ෂය කියන්නේ වහාම තෙල් මිල අඩු කළ යුතු බවයි. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර පොලිසිය විසින් අද අතරංගුවට ගන්නේ මෙවැනි පසුබිමක. අද අපේ පළමු සත්‍ය අනාවරණයද ඒ පිළිබඳවයි. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ හිටපු පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශය විසින් අද අතරංගුවට ගනු ලැබුවා. රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට දාළව ඔහු අතරංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අතරංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.
8: සුගීශ්වර බණ්ඩාර මැතිතුමාව සහ විනෝද රත්නායක මැතිතුමාව අත්අඩංගුවට ගත්තා. මධ්‍යම අපරාධ කොට්ටාශය කියන ආයතනයෙන් ඇවිල්ලා වාහනය අරස් කළා. ඔවුන්ගේ වාහනය අරස් කළා. ඒ කියන්නේ දිගටම ඔවුන්න ෆලෝ කරලා දිනවා කියන එක තමයි අපිට මේකෙන් දැනගන්න තියෙන්නේ. ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට අරන් තිබෙනවා. අපි දන්නේ නැහැ මොකද හේතුව කියලා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අඩුවතරමේ දැනුම් දීමක් දීලා කට උත්තරයක් දෙන්න එන්න කියලා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න එක. දැන් ආණ්ඩුව සූදානම් වෙලා තියෙනවා මහමග ත්‍රස්තවාදීන්ව අරගෙන යනවා වගේ මිනිස්සු කුදරන් යන තැනකට මේ රටේ නීති අද පත් වෙලා තියෙනවා. පොලිස් ප්‍රතිතුමාකට ඉල්ලන්න කැමති මේකද තමුන්නාන්සලාගේ නීති. දැන් ජනාධිපතිතුමා අපි අහන්න කැමති මේකද නීතියේ විධානයේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන ස්ථානය මහපාරද මේව ක්‍රියාත්මක කරන්නේ. පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදේ පැත්තකින් දාලා පිටිපස්සෙන් වාහන ෆලෝ කරගෙන ඇවිල්ලා පාර හරහා නතර කරලා දෙන්නෙක්ව අරගෙන අපරාධකාරයෝ විදියට, හොරු මංකොල්ලකාරයෝ විදියට, නැත්නම් පාතාලි මිනිස්සු විදියට මේ රටේ දේශපාලන පක්ෂක නායකයෙක් සුගීශ්වර බණ්ඩාරමැතිතුමා
7: මේ අතර හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ හිටපු පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා ලබන ජූලි මාස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. පාස්කු ඍදුන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අතරංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සලකා බැලීම ආරම්භ වුණා. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, රොහන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි. මේ දීපෙත් සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුකම් ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව සඳහන් කළා. එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් විඳිතීන් බවට පත් පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලින් අතරංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. පුද්ගලින් අතරංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා නීතියෙන් අවසර හිමි වී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඬුවමක් නොවිය යුතු බවත් සඳහන් කළා. සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බවත් පෙන්වා දුන්නා. කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වග උත්තරකරුවන් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විදින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවත් චෝදනා කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අතරංගුවට ගනු ලැබුවහොත් ඔහුට ඇප ලබා ගැනීමට නියමිත නිදහස පවා අහිමි කරන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. මෙහිදී විනිසුරු සරත් දිසානායක මහතා ප්‍රශ්නයක් යොමු කරමින් යම් විමර්ශනයක් පැය 24ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිත කිරීමට සිදුවනවා නේදැයි විමසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ පුද්ගල නිදහස අහිමි කිරීම සඳහා එවැනි අණපණක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පාස්කුර දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසම් විසින් දින 214ක් තුළ පුද්ගලයන් 257 දෙනෙකුගෙන් සාක්ෂි ස්ත්‍රහන් කරගෙන තිබූ බවත් සඳහන් කළා. ඊට අමතරව කොමිසම් විසින් වෙළුම් 6කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එහි කිසිදු අස්ථානයක මෙම පෙත්සම්කරු ගැන සඳහනක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඊට අමතරව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජයකිද අල්විස් කොමිසම් විසින් පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒවක අධ්‍යක්ෂ සානියා බේසේකර් සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබේදී ජාත්‍යන්තර පොලිසිය සහාය ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට එවකට අපරාධ පරිශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සානි අබේසේකර කටයුතු නොකළ බවත් ඔහු චෝදනා කළා. ඒ සම්බන්ධයෙන් ඔහු නොසලකිල්ලෙන් කටයුතු කළ බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එවැනි අයකුස්සේ සේවාදායකයා අනිත්‍රික ලෙස අතරංගුවට ගැනීමට උත්සාහ කරන බවත් පැවසුවා. එවැනි පුද්ගලයෙකු වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් පාස්කු ප්‍රහාර විමර්ශනයේ මෙහෙයවීම ගැටලු සහගත තත්වයක් බවත් මෙවැනි පුද්ගලයෙකු විවිධ පුද්ගලින් අතරංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරන බවත් එහිදී නීතිපති දෙපාර්තමේන්තුවද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එම අවස්ථාවේ නැගී සිටි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් මහත්මයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් උගත් ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කරන බවත් ඒ හුදෙක්ම ජනමාදී ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක් බවටත් චෝදනා කළා. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා තමා කිසිදු අවස්ථාවකට නීතිපතිවරයාට චෝදනා නොකරන බව සඳහන් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ වෙන තත්වයකට පත්ව තිබෙන ආකාරය පෙන්වා දුන් බවත් පැවසුවා. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 24 වෙනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා. පාස්කුර දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව එක්සත් ජාතික පක්ෂය ද නිවේදනයක් නිකුත් කළා. ඒ පාස්කුර දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාව විසින් සිදු කරන විමර්ශනයේ තොරතුරු සහ සාක්ෂි ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කටයුතු කර ඇද්ද නැතහොත් එසේ නොකරන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කරමින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමක් අනුව ඇමරිකාව අදාළ විමර්ශනය සිදු කළ බවද එම නිවේදනය මගින් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා.
9: උපුටා ගැනීම වර්ෂ 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස අමරිකානු රජයෙන් ඉල්ලා සිටියේය. ඊට ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටද අග්‍රාමාත්‍යවරයා සහතික විය. පසුව එනම් අප්‍රේල් 22 දින එවකට අග්‍රාමාත්‍යවරයා සහ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර පැවති දුරකථන සංවාදයේදීද එවැනිම ඉල්ලීමක් කරන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ දුරකථන සංවාදයෙන් පසුව අමරිකානු ජනාධිපතිවරයා පහත ට්විටර් පණිවිඩය තැබීමට පියවර ගනු ලැබීය. උපුටා ගැනීම අවසන්.
10: මෙම නිවේදනයේ උපුටා දක්වා ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ ට්විටර් පණිවිඩයේ සිංහල පරිවර්තනය මෙසේයි.
11: ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් ජනපදය ඔහු සහ ඔහුගේ රට සමග පෙනී සිටින බව දැනුම් දීම සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කතා කළෙමි. එමෙන්ම මා වෙනුවෙන් සහ එක්සත් ජනපද වැසියන් වෙනුවෙන් මගේ බලවත් ශෝකයද ප්‍රකාශ කළෙමි.
10: ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තබන ලද මෙම ට්විටර් සටහනද උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්.
9: උපුටා ගැනීම රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් සමග ඒකාබද්ධව FBI ආයතනය විසින් ප්‍රහාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන ලදී. වාර්තා කරන ලද සියලුම තොරතුරු සහ එකතු කරන ලද ද්‍රව්‍ය පදනම් කරගනිමින් FBI ආයතනය විසින් ශ්‍රී ලංකා රජයට වාර්තාවක් නිකුත් කළේය. ශ්‍රී ලංකාවේ සියලුම අදාළ බලධාරීහු මෙය පිළිගත්හ. 2020 නොවැම්බර් මස 12 වන දින FBIහි විශේෂ නියෝජිත මෙරිලි ආර් ගොඩ්වින් විසින් කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික්කයේ සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ පිටු 71කින් යුත් දියුරුම් ප්‍රකාශයක් ගොනු කරන ලදී. වසර දෙකක විමර්ශනයකින් පසුව එනම් 2020 දෙසැම්බර් මස 11 වන දින ලොස් ඇන්ජලීස්හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ අපරාධ නඩුවක් ගොනු කරන ලදී. පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් ප්‍රහාරයට සම්බන්ධ අනිකුත් සැකකරුවෝ නඩුව ගොනු කරන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයේ පසු වූහ. එක්සත් ජනපද විමර්ශනයට අදාළ සම්පූර්ණ තොරතුරු සහ සාක්ෂි FBI ආයතනය හෝ අධිකරණ දෙපාර්තමේන්තුව හෝ සතුව පවති. රජය විසින් නැවත විමර්ශන ආරම්භ කර ඇති බැවින් මේ තොරතුරුත් සාක්ෂිත් ලබා ගැනීම සඳහා අමරිකානු රජයට අයදුම්පතක් ඉදිරිපත් කර තිබේද? ඒ සඳහා ලැබුණු පිළිතුර කුමක්ද? එසේ නැතිනම් රජය එය නොකිරීමට හේතුව කුමක්ද? මේ තොරතුරු සාක්ෂි ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ට ලබා දිය යුතුය. එක්සත් ජාතික පක්ෂය. උපුටා ගැනීම අවසන්.
7: හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද දේශපාලඥයින් විවිධ දහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින සුරේෂ් සලේට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායමල උපදෙස් මත ප්‍රතිකාර සිදු කරමින් සිටින බවයි.
12: මම දන්න ආකාරයට රැඳවුම් නියෝග යටතේ අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට යොමු කරපු කෙනෙක්ට සාමාන්‍ය කෙනෙකුට සලකන ආකාරයටම තමයි සුරේෂ් සලේ මහතාට සලකලා තිබෙන්නේ. අමුතු ක්‍රමයක් සුරේෂ් සලේට කියලා අනුගමනය කළ නැහැ CID එක. ඉතුරු කටයුතු CID ගේ අභ්‍යන්තර කටයුතු වලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒක ඔබට පුළුවන් අපරාපක්ෂ දෙපාර්තමේන්තුව පොලිසියෙන් අහන්න. නමුත් මම දන්න හැටියට සාමාන්‍යයෙන් අපි කිසිම කෙනෙකුට විශේෂ කොට සලකන්නේ නැහැ. ඒ වගේම කෙනෙක්ට විශේෂ කරලා අවමන් කරන්නේත් නැහැ. ඉතින් සාමාන්‍ය ක්‍රමයේ දරුවෝ කටයුතු කරන්නේ නැති කියලා තමයි මම හිතන්නේ. කාට හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක අධිකරණ දරුවෝ දෙන්න පුළුවන්. මොකද අධිකරණයේදී මේට අදාළ කරන දේවල් විභාගයට ගැනෙනවා. එතකොට සුරේෂලේ මහතාගේ පාර්ශවයට කරුණ දක්වන්න පුළුවන් අධිකරණයට. රැඳවුම් නියෝගයත් තියෙන කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන් එකක් නෙමෙයි. අතරම ඒ සෞඛ්‍ය කටයුතු අපිට එතනින් කරන්න පුළුවන් දේවල් තීන්දුවකට ආවට පස්සේදී මේ ජාතික රෝහලෙන් ඔහුව ඩිස්චාර්ජ් කරાવી ඊට පස්සේ අපරාපක්ෂ දෙපාර්තමේන්තුවට පුළුවන් මේ කටයුතු ඉදිරියට කරගන්න. සා රැන්ඩෝම් නියෝග යටතේ ඉන්න පුද්ගලයාගේ කැමැත්ත අභිලාෂයන් මත නොවේ ඉදිරිකට සිදුවන්නේ.
7: සමගි තනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා මහතා පැවසුවේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ විනිවිද භාවකයෙන් යුතුව සිදු කළ යුතු බවයි.
13: ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා ජනවරමක් ලැබපු ආණ්ඩුවක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අයුතුලස භාවිතා කිරීම පිළිගත හැකි දෙයක් නෙමෙයි. නමුත් සලේට චරිත සහතික දෙන්න අපි සූදානම් නැහැ. කිසිම ආකාරයකින් කිසිම සැකකරුවෙකු අවමන් සහගත සැලකිලිවලට හෝ ක්‍රූර හෝ වදහිංසාවලට ලක් නොවිය යුතුයි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඉන්න කෙනෙක්ට ඒ විදිහට අවමන් සහගත සැලකිලිවලට ලක් වෙන්න බෑ. සාමාන්‍ය නීති යටතේ අතරගුණ ඉන්න කෙනෙකුටත් ඒ විදිහ අවමන් සහගත සැලකිලිවලට ලක් වෙන්න බෑ. වගකීතු පුද්ගලයන්ගේ තරාතිරම කුමක් වුණත් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව පරීක්ෂණ කරලා සාධාරණ නඩු විභාගයක් ඉදිරිපිට ඕන්න වර්ධකරු කිරීම පාස්කු ඉන්දිතයන්ගේ අපේක්ෂාව.
7: පියුතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන් පිළ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ පොලිසිය සුරේෂ් සැලේට සිදු කළ හිංසන මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගෙන ඇති බවයි.
14: අපි කියුවේ ඇත්තයි, පොලිසිය කියන්නේ බොරුයි කියන එක හෙළිදරව් වෙලා හමාරයි. 13 දෙනෙක් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂා කළා කියන කාරණය Taman විසින් සිදු කළ බව පොලිසිය විසින් මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගැනීමක් සිද්ධ කළා තියෙනවා. අඳුරු කාමරයක සිරකර සිටියා කියන කාරණය මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නිරීක්ෂණ චාරිකාවදී තහවුරු වෙලා තිබෙනවා. ඔව්, අඳුරු කාමරයක දිගින් දිගටම සිටිය නිසා සිරුර එළියට නිරාවරණය නොවීමේ ප්‍රතිඵලය වෙන විටමින් D උන්නතාවයට මුහුණ දී තිබෙනවා කියන කාරණය වෛද්‍ය වාර්තාවන් තහවුරු වෙලා තිබෙනවා. නිසි ආහාර ලබා නොදෙන බවට කළ චෝදනාව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වෙලා තිබෙනවා. තවම සනාද නොවුනේ නිරුවත් කර පහර දුන්නා කියන කාරණය පමණයි. සුරේෂ් සලේ මැතිතුමා කියනවා Tamanට හිරියර වදහිංසා කළේ CCTV කැමරා 8ක් තියෙන ස්ථානයක් කියලා. මේ කියන්නේ බොරුනම් ඒ කැමරාවල දර්ශන ප්‍රසිද්ධ කරන්නේ කියලා අපි පොලිසියට අභියෝග කළා. හැබැයි මේ වනතේ ඒ අභියෝගය බාරගන්න පොලිසිය ඉදිරියට ආවේ නැහැ. පොලිසිය මේවා ප්‍රසිද්ධ නොකරන්නේ CCTV දර්ශන ප්‍රසිද්ධ කළොත් කාකිසූට් ඇඳගත්ත මැරයන්ගේ පිත්තල බොත්තම් ගැලවෙන බව ඒ අය හොඳටම දන්න නිසා.
7: තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක තිබී සොයාගත් කාන්තා මලසිරුර සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය කරගත් බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා. ඇය අම්පා රෝහලේ බෞද්ධ චිකිත්සකවරියක් බවයි වාර්තා වන්නේ. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇයගේ පෙම්වතා විසින් සිරුර මෝටර් රථයකින් රැගෙන විත් එය තෙල්දෙණිය ස්ථානයක දමා පලා ගොස් ඇති බවටයි. යනු තෙල්දෙණිය රෝහල අසල ස්ථානයක මෝටර් රථයක් තුළ නාඳුනන මලසිරුරක් ඇති බවට ඊයේ පසවරු දෙකට පමණ තෙල්දෙණිය පොලිසියට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. පසුව පොලිසිය මේ ස්ථානයට පැමිණ සිදු කළ පරීක්ෂා කිරීමේදී අගුළුදැමූ මෝටර් රථයක් තුළ මලසිරුරක් තිබෙන බවට පොලිසිය තහවුරු කරගත්තා. අනතුරුව පොලිසිය එම රථයේ දොර කඩා ඇගේ සිරුර පිටතටගෙන පරීක්ෂණ ආරම්භ කළා. එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව අම්පාරෝහලේ බෞද්ධ චිකිත්සකවරියක් ලෙස සේවය කළ 33 හැවිරිදි වැලිගම් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. ඇයකු ජූනි මාස 3 වනදා සිට ජූනි මාස 16 වනදා දක්වා නෝලේරි ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටද තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. යනුව අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සිහිසුන් වී සිටින එම කාන්තාව ඇයගේ පෙම්වතා විසින් රැගෙන යන අයුරු පටිගත වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් එම් පුද්ගලයා මේ වන විට අතුරුදන් වෙති අතර ඔහු සොයා නූරෙලි පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා. හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිසිය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර කලහකාරී ලෙස හැසිරුණු සැකකරුන් 11 දෙනෙකු ලබන 20 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එම සැකකරුවන් අද හැටන් මහේස්ත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. තලවකැලේ වටකොඩ සහ වටවලයන් ප්‍රදේශවල පදිංචි අවුරුදු 30-35 අතර වයස්වල පසුවන සැකකරුවන් ඊයේ පස්වරුවේ විවාහ උත්සව ශාලාවකදී බීමත්ව ගුටිබැටු හුවමාරුවක් සිදු කරගෙන තිබුණා. ඒ පාලනය කිරීමට ගිය දිඹුල පතන පොලිසිය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හමුවේ දිඹුල පතන පොලිසිය නිලධාරීන් විසින් තලවකැලේ ලිඳුල සහ නානුව යන පොලිස් ස්ථානවල අමතර පොලිස් බල ඇණි කොටගල වෙත කැඳවා සැකකරුවන් 11 දෙනෙකු අතරංගුවට ගැනීමට සමත් වුණා. මෙම දෙපිරිසකගේ ගැටුම් තත්ත්වයේ හමුවේ හැටන් නුවරළේ ප්‍රධාන මාර්ගයේ කොටගල නගරය හරහා ගමන්ගත් රථවාහන ධාවනයටද බාධා එල්ලවීම හේතුවෙන් එම් මාර්ගයේ දැඩ රථවාහන තදබදයක් ද ඇති වුණා. අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් 3 දෙනෙකු අතරංගුවට ගැනීමට ඇති බවත් එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් දිඹුල පතන පොලිසිය පැවසුවා. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හැඳින්වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොදාගත් වචන කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයක් යොමු තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබුණේ ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍යනායක සමුළුව අතරතුර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී. එහිදී පැවති නිල දිවා භෝජන සංග්‍රහය අතරතුර අදහස් දක්වමින් තමන් අගමැති මෝදිතරම් සංසුන් පුද්ගලයෙකු නොවන බව පවසමින් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ මෝදි නිශ්ශබ්ද ශාන්ත දේවදූතයෙකු මෙන්ම නියම කිල කෙනෙකු බවයි.
15: So you look at this man, I'll give you a lesson. He's the most beautiful looking man. He looks so nice, he's like an angel. But actually, he's as tough as he's a killer. He's a killer. He's as tough as they come, but he looks so good. So he gets you by surprise.
7: එහිදී මෝදි ලෙහෙසියෙන් නම්මාගත නොහැකි සාකච්ඡාකරුවෙකු ලෙස වර්ණනා කළ ට්‍රම්ප් නුදුරේදීම ඉන්දියාවේ සංචාරය කරන බව නැවතත් අවධාරණය කර තිබෙනවා. තමන්ට වාසිදායක ලෙස වෙළඳ සාකච්ඡා මෙහෙයවීමට සහ තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය මෝදි සතු දක්ෂතාවය අගය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් මෙම වචන පෙළ භාවිත කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. නායකින් දෙපළ අතර පැවැත්වෙන මෙම නිල සාකච්ඡාවලදී දිරටේ ආර්ථික වර්ධනය සැපයුම් දාම ශක්තිමත් කිරීම කෘතිම බුද්ධිය ආයෝජන හවුල්කාරීත්වය සහ ගෝලීය ආරක්ෂක අභියෝග රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් අවධානය යොමු ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිව දැඩි වෙළඳ තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමග දිරටතර සම්බන්ධතා දැඩි ලෙස පළුදු වී තිබුණා. මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය දුරදරු නායකයා ලෙස වසර 12ක දුර කාලය සම්පූර්ණ කිරීම නිමිත්තෙන්ද ජනාධිපති ට්‍රම්ප් සිය ට්‍රුත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සුපදුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. නෙට්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්නිවුස් YouTube නාලිකාවට සහ නෙට්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට්නිවුස් ටොටල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-0736-716-1672
1: FM 95.8 Net FM දිවයින පුරා
16: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
17: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
18: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 011-2-200.
19: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙතට අමතන්න 011-2-863-0763 අංකයට ට්‍රැවල් නෙට්
20: අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

සලනෙ බින්දෙන පිනිකට අස්සේ මන්දාරම් වැහිපොද කාන්සියම කද්දී දහවලේ දාහෙන් ටිකක් හිස් මුහුදට විසි කරන් ඔබ මා වෙත එවන්න. අද අපි ටිකක් තනියම කතා කරමු. බ්‍රහස්පතින්දා වුණත් මට කියනත් පුංචි දෙයක් ඔව් මට කියන්න. ඔබේ ප්‍රේමයේ ස්වර්ගය තැනුවේ ඔබේ හිතෙන්ද එයාගේ හිතෙන්ද කියලා. ඔබේ ප්‍රේමයේ ප්‍රේමනීය ස්වර්ගය මැව්වේ ඔයාද එයාද? බිඳුවයි හත්සිය එකළහයි අනුපහයි අනුපහයි අනුපහයි.

ආදරණීය තරංග. ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. අද කතා කරන්නේ ස්වර්ගය ගැනනේ. අපි දෙන්නගේ මේතේ ස්වර්ගය තිබුණා. සමහර තැන්වලදී ඩාන්ඩුම් වෙලා ගියා. ඒත් පවුලතල කොමාරි ස්වර්ගය හදාගන්න මහන්සි වුණා. පැරදුනා දිනවා. දැන් නම් අපි ස්වර්ගය කියලා හිතන අවස්ථාවේ. අපිට හිමි වෙන්නේ අපි කැමති කෙනා නෙවෙයි, අපිට උරුම කෙනා. ඒ වගේමයි රිදෙන, කැඩෙන, හැදෙන, විඳන, විඳවන, දැනෙන අපූරු තැන තමයි තරංගහිත. ඒ අපූරු හිත තමයි අපි හැමෝම පවුල තුලේ අපේ ස්වර්ගයට අරන් යන්නේ. රමණී,

0: rấm rẻ,
1: anh ta rấm rẻ.
2: ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112159669.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
0: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 0112 7787 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ.

මම හිතුවා මගේ හිනාව ස්වර්ගය ඔයා කියලා. ඔයා හිතුවා ඔයාගේ සතුට ස්වර්ගය මම කියලා. අන්තිමට තේරුණා ස්වර්ගයක් හදන්න දෙන්නෙක් මදි. හිත දෙකකුත් ඕනි කියලා. ඔයා නැතුව මගේ දවසට රෑ එනවා. මං නැතුව ඔයාගේ රෑට හිනාව එනවාද? ප්‍රේමයේ ස්වර්ගය මම නම් ඇයි ස්වර්ගයෙන් පිට වෙලා ගියේ? එයා නම් ඇයි මම තාම ස්වර්ගයේ දොරකඩ ඉන්නේ? මගේ ප්‍රේමයේ ස්වර්ගය මමමයි. කවුරු ආවත් යනවා. මගේ හිතේ පාරාදීසේ මම මහදා ගන්නවා. ඔයා නැතුවත් මම සම්පූර්ණයි. ආදරේදි ස්වර්ගය කියන්නේ තනියම හදා ගන්න දෙයක් නෙවෙයි. දෙන්නෙක් එකට හදන ගෙදරක් වගේ දෙයක්. එහෙම කියන්නේ චෙතුමි. උඹේ කෝපය වචනවලට පෙරලෙද්දි මම මටම හිනාව නා. මොකද උඹේ ඔය හැම වචනකම මං දැක්කේ උඹ මට කරන ආදරේ දිග පළල. ඒත් මගේ හිනාව උඹ දැක්කේ මං උඹට විහිළු කරනවා හා සමානව. උඹේ ආදරේ ගැන මං සතුටු වෙද්දි පෙරලා උඹ මට දුන්න ගැරහුම් විතරයි. ලෝකයක් එක්ක වුණත් උඹ වෙනුවෙන් සටන් කරන්න හයිය මට තියෙද්දි උඹට ඕනනේ හැමදාම හැංගෙන්න. මට ඕනනේ ඔබේ ජීවිතයට හිනාව ගේන්න. ඒත් ඔබ හැමදාම දැක්ක මගේ වැරදි. මං උඹට ලං වුණ හැම මොහොතකම උඹට ඕනනේ මගෙන් පැනලා යන්න. මං උඹව තේරුම් ගත්තන අදටත් මං තනියෙන් බලන් ඉන්නවා. මා ප්‍රිය සබඳා, ඔබ පියමැන්න තාත් කාලේ මතක තබා ගන්න. මා එතනම බව අප්සරාවී.

ආදරණීය තරංගාට ඇත්තක්. අයිවරි පාට පිටුවස්සේ කැරමල් පාට ඇස් හින්දා කවියක ඔට්ටු එවී නටන පිස්සුවක්. ඒ කවි වලට පණ දෙන ඔය හිත මට නම් වලාකුළු නවෙන් එහා තියන ගෝල් පාට වර්ග අඩි අනන්තයක ස්වර්ගයක්. ඔයාට නං ඒක කාන්තාරයක් නේද? තිවෙව්‍යා කාන්තාරය දවසක ස්වර්ගයක් වෙනවලු. තේරුණාද මන්ද? වලාකුළු ආදරවන්ති කාන්තාරය දවසක ස්වර්ගයක් වෙනවලු.

එයාගේ ආදරය හරිම සුන්දරයි. ඒ මට දැනෙන විදිහ. මං ලෝභයි. ලැබෙයිද නොලැබෙයිද දන්නේ නැහැ. මං ලෝභයි. සංසාරිකයි. දරණිය ගල චමරේ.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: வசர 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
3: Don't stop remix remake ekata happena DJ blast ekak
4: anga galene igna kumariye
2: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
3: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1 2 3 let's go
2: Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
3: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show හෙටර නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික් කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ
6: brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
7: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමිපෙත්තට යන්න අපිට කතා කරන්න 076 44 11 600
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0710 77 333
9: ප්‍රයිම් කොළඹෝ

ආදරණීය තරංග ජීවිතයට ජීවිතයක් දුන් හිතට තාමත්ම මාදුරේ අසම්මතය තමයි ඒත් මට ජීවිතය දුන්නේ ඔහු ඒ නිසා මං ඔහුට ආදරේ ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක් ආදරේ ස්වර්ගයේ මැවෙ එයාද ඔයාද යහනවා ආදරේ ස්වර්ගයේ මැවේ යාද කියලා මම හිනා වෙනවා මොකද ස්වර්ගයක් මවන්න එක මලක් ප්‍රමාණවත් නෑ මලට සුවඳ දෙන්න හුළඟකුත් ඕන එක හිතක් ප්‍රමාණවත් නෑ ඒ හිත තේරුම් ගන්න තවත් හිතක් ඕන ඇගේ ආදරේ මගේ ලෝකේ පාට කළා මගේ ආදරේ එයාගේ ජීවිතය අර්ථවත් කළා. එනිසා ආදරේ ස්වර්ගය මැව්වේ එයාද මමද? නැහැ. එකිනෙකාගේ අඩුපාඩු වැළඳගෙන අතහැර නොගිය හදවත් දෙකක් එකට මැවූ අපූරු ලෝකය. ඒකටයි ආදරේ ස්වර්ගය කියන්නේ. ලරංගන බස්නායක. එකිනෙකාගේ අඩුපාඩු වැළඳගෙන අතහැර නොගිය හදවත් දෙකක් එකට මැවූ අපූරු ලෝකය එයයි ආදරේ ස්වර්ගය

වැරදින එක පිටුවක් නිසාවෙන් පොතවසා නොදමන්න ඊළඟ පිටුවෙන් ආරම්භ කරන්න. ආදරණීය තරංගා, මම මනෝජිනිල්මිනි. හඬන්නට ඇවිසි විට උරහිසක් තිබේ නම්, සැනසෙන්න ඇවිසි විට පපුතුරක් ලැබේ නම්, කියන්නට ඇවිසි විට අසන්නෙකු සිටී නම්, සිපගන්න ඇවිසි විට නුඹ අසල හිඳී නම්, වෙන කිසිත් අවැසි නැත අපි අපේ විතර නම්. කුමාරී පෙරේරා, තරාගමි තරාගමි, ඉඩෝරයට නතුව ඉරිතැලී ගිය මහපොළව මෙන් අහිමි හිමි බව කතරක රැඳි මිරිඟුවක් මෙන් මිහිදන් කරමි මසිත රැඳි නුඹ නමින් රැඳුණු ප්‍රේමය. ස්වර්ගයක් නොමැති රිදුම් හිමි කටුක ගිනි ගොඩක පතොක් මලක්වත් පිපෙන්න කතරක අපි නමින් මිලාන් මාලක. කටුක ගිනි ගොඩක පතොක් මලක්වත් පිපෙන්න කතරක අපි නමින්.

0: మందారం రేహతాయి వినాది 46යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: ගෙවනට සත්වසක් නොදැනීම අදනම් මම විඳිනවා තනිකම මහපූරුවට. සතුට සැනසුම තිබුණේම ඒ අතීතයට. මං දැන් හරි අමුතු හිතක් ඇති කෙනෙක් හීන අතරම. මහරෑට අසිනි වරුසාවක රටා හූරපු තරු අහසට සුසුම් පොදි ගලා ගියා. ඒත් මං තාම ලෝබයි ඔය උණුහුමෙන් හිතෙන්න ඇතට යන්නවත්. ස්වර්ගය නම් නුඹම තමයි හැමදාමත්. යක්කලින් ඉශානී හැම කියන්නේ. තරංග අද එයා මගේ ළඟ නෑ. ඒ තවමත් මං ආදරෙයි. දන්නවද අද එයාගේ උපන්දිනේ? සුබ පතන කතා කරන්නවත් නෑ. ඒ මගේ සුදු මැණිකේ අනුෂා. මං ගල පිටමඩ දිප්පිටියෙන් නිලන්ත. සුබ පතන්න කතා කරන්නවත් නෑ. ඒත් නම සුදු මැණිකේ. හිත ඇතුළෙ මිනිස්සුන්ට කොච්චර හුස්ම ගන්න පුළුවන්ද නේද? අද ඔයා අහන්නේ ස්වර්ගය ගැනනේ. අපිට අපි උණු තැනක ලද්දෙයින් සතුටු වෙන්න පුළුවන් තැනක හිත නැවතනම ස්වර්ගය අපි ළඟයි. ඒ ඇස් දෙකින් මං ස්වර්ගය දැක්කා. මගේම කරගත්තා. දැන් ඒ ලෝකයට දරුව දෙන්නෙක් ඇවිත් සුර ලෝකයක් වෙලා. එහෙම කියන්නේ රසි රාගම ඉඳලා 0.711යි 95යි 95යි 95ට. සුබ මන්දාරම් රැයක් මගේ ලස්සන හදවත. අනේ මට ලොකු ආදරයක් දුන්නා. ඒත් හේතුවක් නැතිව තනි කළා. ඒ ආදරය ලැබෙද්දි මම ස්වර්ගයක ජීවත් වුණා. ඒත් මම අද තනි වෙලා. ඒත් මං හොයනවා ඒ තනිවීමට හේතුව මුතියංගන බෝමලුවේ. එයා කොහේ කොහොම ඉන්නවද කියලා අහන්න දකින්න ආසයි. ඒත් කන්න ගිට වල්ලිට වගේ මටත් දරාගෙන ඉන්න වෙනවා. දන්නේ නෑ එයා තවම ජීවත් වෙනවද කියලා. ජීවත් වෙනවා නැගනියේ. ඔය ඉන්නේ උඹගේ හිත ඇතුලේ මුතියා.

ස්වර්ගයේ මොන වගේද කියනවා නම් තරංග මම පෙන්වන්නේ මගේ ආදරණීය සැමියාගේ හිත. එයා තමයි මගේ ස්වර්ගය. මගේ මැවුම් කරු, මගේ ගැලවුම් කරු, මගේ පණ. බණ්ඩාරවෙල සාගරේ.

ආදරය ගැන තෝරාගැනීමක් පරීක්ෂා කිරීමක් නොවේ. ඒත් තෝරාගන්න හැමදාම ළඟින් තියාගන්න සැකෙන් බලන්න නෙමෙයි. මං හේරත්

මියැ දෙන්නට පෙර දන්නවාද නොඹ? පෙර වගේ නැතත් හිතේ කොනක දුක පිරුණත් මාව නොඹට මතක් නොවනත් මතක මල් සුවඳයි මගේ හිත. තරංග හර්ෂණී මාදිපොලෙන්.

ආදරණීය තරංගක්. හැමදාම මගේ බැලුවා ඔයාගේ WhatsApp නම්බර් එක ඇහෙනකන්. අනේ අද ඒක ලැබුණා. මමත් හොඳම හොඳ රසිකයෙක් ඔයාගේ. ආදරේ දැනුණත් ආදරේ මං හංගගෙන හිටියේ ඇයි දන්නවද? ඒ මූණ බලාගෙන ඉන්න හිතෙන්න හිතෙන්න මට මගේ ආදරේ හංග ගන්න වෙන නිසා. මං ආදරේ ඒත් ආදරේ කියන්න අවසර නෑ. කෑගල්ලෙන් ස්වර්ගයේ තිබුණා නම් තිබුණ එයාගේ වචන ASCII විතරයි. මොකද ඒක වචන වලට පමණක් සීමා වුණු අකුරු පිට උනේ හිතින් නෙවෙයි කටින් විතරයි. ඉතින් හදවතක නැති ස්වර්ගයක් වචන ASCII තියෙන්නේ හඬක් විතරයි. ඒ හඬේ ඇලීම් ගැලීම් නැති බුනේම විඳීම් විඳවන රිදීම් විතරක්ම නෙවෙයි. අවිශ්වාසය, ඊර්ෂ්‍යාව, අනාදරය උතුරු උතුර තිත්තරහ විතරක්ම පොදි බැඳගෙන හැඩි වෙලාම තියෙන හිතස්සේ. එයාගේ හිත ඇතුලේ කොහොමද ස්වර්ගයක් කියුවේ? නෑ, මං ඒ හිතේ ස්වර්ගය හොයනගෙන වැත්තුවා. මොන රාගලින් තමයන්

adres var gea. O mage adres var gea meve oba. Es var gea mama. Ida kistanak netu onu ada tara vishwasa kala. Lassana mahina dekka. Es var gea tu le obat tekkama jeevat venna. Et. Hetu nae oba mevu es var gea. අනේ වෙන කෙනෙකුට නොකමැත්තෙන් උනත් දෙන්න වෙයි කියලා. මගේ ආදරේ ස්වර්ගය මැව්වෙත් ඔබ. අහේතුකව ඒ ස්වර්ගය උදුරගත්තෙත් ඔබ. එදා මම මවපු හීනවල අද ජීවත් වෙන්න වෙන කෙනෙක්. කාමක් නෑ. ඔබේ වදන් වලින් මැවූ ඒ අන්සතු ස්වර්ගය මටත් සුවදුන්නු කාලයක් තිබුණන. ඒ මතකම ඇති ඔබව මගේ හිතේ ජීවත් කරවන්න. පැන්නේ කලවැද්දෝ කමක් නෑ. ඒ අන්සතු ස්වර්ගය මටත් සුවදුන්නු කාලයක් තිබුණනේ. වැල්ලවාය නෙලා ඔබේ අපිරිමිත කරුණා ගුණය ආදරයට කොයි තරං අර්ථකථන එකතු කරනවද.

මැහිබරමන් ධරම්රයක් තරංගා නුඹ එන බව දැනුනා නුදුරු දිනක නිදියහනේ දුටුවා සිහිනයක් ඉන්දිකා

ප්‍රේමයේ ස්වර්ගය තිබුණේම නුඹේ උණුහුම තිබූ තැනය. නුඹේ සතුට තිබූ තැනය. ඊටත් වැඩිය හිත විඩාපත් දිනක නුඹේ උර තලයේ හිස තියා මා සැනසුණු තැනය. කුමාරි පෙරේරා. ආදරණීය තරංග, ඔයාට වගේම හැමෝටම සුබ මන්දාරම් රැයක්. අද ඔයා අපෙන් අහන ආදරේ ස්වර්ගය ඇයගෙන් ලැබුණද, මම ස්වර්ගය දුන්නද කියලා. මං ඒ ස්වර්ගය දිනුවේ ඇය නිසා. වසර ගණනාවක් විදේශගතව සිටි ඇය වෙනුවට ආදරේ විවිධ රස තැන් සොයා ගොස් හෙම්බත් වූ මම ගිය වැරදි පාරක අවසානයේ ඇය මාව නිවැරදි පාරට ගත්තේ ස්වර්ගයෙන් පැමිණි දේවතාවියක් විදිහට. එතෙක් ජීවිතයේ ඇයට මගෙන් සිදු වූ වෙනස්කම් සියල්ල ඇය දරාගෙන උපේක්ෂාව පෙරදැරිව පසු වුණා. ඒ වසර 12කට පෙර සිද්ධියක්. අද අපි සතුටින් ඒ ස්වර්ගයේ සුව විඳිමින්. ස්වර්ගයක් කරන්නේ ජීවිතය, අපායක් කරන්නේ ජීවිතය කාන්තාවක් කියලා මං අහලා තියෙනවා. නෑ, මං විඳලා තියෙනවා තරංග. මගේ ස්වර්ගය මගේ පිරිත. චම්පික ලලිත් පෙරේරා.

මන්දාරම් රෑහසේ මන්දාකිණියේ මහිතමියන තුරාවට ආදරේ ස්වර්ගය මැවූයේ ජේසි සොමිඳුනේ නුඹයි. ආදර මගේ ජේසුනි ඒ නුඹයි. යශෝදරාව මාවෙත් එහි මැහුවේ දෙවිඳුනි ඒ ඔහුයි ඒ නුඹයි.

0: ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: මිරිස් කුඩු ස්වල්පයයි 3-5 කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
3: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
4: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3-5 ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් මනිපදවයි
3: මුළු තැන් ගෙටම විජය
4: විජය 3-5 අපේ රසය රටේ සැමට.
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
6: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන්ලේ හන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live

0: නමස්කාරය ධාතු නමස්කාරය
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළෝ මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නිතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය

ඔබ නමින් පිළිසිඳන මගේ ආදරේ ගඟදියට ඔබ ඔබේ ආදරෙන් සිනහසේලවක් තනා පුදකලා සත්තයි.

일단 막내가 ප්‍රශ්න නම් කෝටියක් තිබ්බා. එයාගේ හිනාව මට සැනසීම ගේනවා නම් හුණක් කෙඹිරිසාවක් එහා නොගිය ලෙඩක් නැතිනම් තුන් වේල පැටවුන්ගේ කුස පිරිලා නම් පැටවුන්ගේ ඉගෙනුම් වැඩ හොඳින් කරනවා නම් රෑට අපේ රංචුවට සැනසිල්ලෙන් නිඳ යනවා නම් මේ ඉන්නේ මං ස්වර්ගයේ තරංගක්කේ. මීට වඩා ස්වර්ගයක් වෙන කොහෙද නේද? මං මගේ ස්වර්ගයේ නිමැවුම් කරුට පනවගේ ආදරේ. මං ඒචි වාසනාවන්ති. මේරෑ ස්වර්ගයක් තරම් හැඩ කරන ආදරණීය තරංගා. ඇස් කියන්නේ කවි කතා සාගරයක්ලු. මං වලාකුළු බැමි අස්සෙන් හෙබිකම් කර කර හෙව්වෙම කියවා ගන්නේ කවි කතන්දර. විශ්වාස කරන් ඒ නිල්ලසාදයා රොබරෝසි අමල් හිරුණු මාවත දිගේ පියමැන ආවයම මේ මං දිහාවටම නේද? ලෙද සෙරෙප්පු දෙකට විවේකයක් ලැබෙනකල් මං නොයවසුම්ව හිටියේ චුට්ටක් ඉස්සිලා ඒ නිල්ලස් දෙක අස්සට එපෙන්න. දෙයනේ කවි කතා නම් මදෑ ලාවට දෙතනිල්ලිංගිරියාවස්සේ විශ්වයක් තරම්ම ගැඹුරු හරිම ලස්සන චිත්‍රත්. හදටත් ඒ හදය නොදන්න කතාව නම් සහස්‍ර ගණනක් තිස්සේ හිබාගාත ඇවිදිමින් මං හෙව්ව ඒ ස්වර්ගයේ තිබ්බේ ඒ ඇස් අස්සේ කාටත් නොපෙනෙන්න හංගන් හිටපු හදවතේ නෙවෙයිද? ඉතින් චුට්ටක් අමාරුවෙන් හරි මං ඉස්සි ඉස්සි ඒ ඇස් අස්සේ අතර මං වෙවි. බැලුවට කිසිම පාඩුවක් නැද යනේ නැතු අනුත්තරා. නොහොත් Nora Tinoviel.

ඔබටයි මම ගයන්නේ, ඔබටයි මම හඳගසන්නේ, ඔබ මගේ සිහිනය, ඔබ මගේ

මෙහෙමවත් එයාවා අමතක කරලා හොඳින් සොත්‍රින් ඉන්න පුළුවන් වෙච්ච ලොකු දෙයක්. තරහ නෑ එයා ආදරය කරන කෙනෙක් ඉන්න දීලා. යාළුවෙක් වගේ ඉන්න එක හොඳයි. එතකොට කවදාවත් තරහ වෙන්නේ නෑ, නැති වෙන්නෙත් නෑ. එයාත් සොත්‍රින්, මාත් සොත්‍රින්. මේ මොහොත සොත්‍රින් ඉන්න එකයි වැදගත්ම. හරිම නිදහස්. අක්ක වහන් ඉද්දි ඔය ඔක්කොම අමතකයි. ඔයාගේ කටහඬ නම් භාවනාවක් ආදරේ. ස්තුතියි හිතවති. මං කැමතියි ඔයාගේ නම දැනගන්න. තරංග ආදරේ ගැන කොහොම කියන්නද? මට ලැබෙන ආදරේ, මට දැනෙන ආදරේ, ඒකට මං හරි ලෝභයි. ඒ ආදරේ මට අහිමි වෙයි කියලා නෑ හිතෙන්නේ කවදාවත්. ඒ මකර පැටියා මට ආදරේ. නාවල පිටියෙන් සුන්දරයි.

ඔයාට පුළුවන්ද මට අතීතයට යන්න වරමක් දෙන්න? එහෙ ගිහින් මුකුත්ම නොවි අපේ ආදරේ ආයෙත් වර්තමානයට අරන් එන්න. මං ආදරේ මගේ දොඩංගෙටියා, මං ප්‍රබෝධා.

ස්වර්ගය සොයා ගොස් අපායක දුක් විඳින සියලුම කතුන්ට විශ්ව ශක්තියේ අනුහසින් යුක්තිය සාධාරණයට වේවා. සියල්ල දරාගෙන නෙතින් කඩා වැටෙන උණු කඳුළු කැට මොහොතකට අමතක කර ස්වර්ගය සොයා යන්නට පාර කියන සොඳුරු රුවැත්තිය අමෘතය වැනි නුඹගේ හඬට නතු වූ යකඩ ගැහැණු සිත මමයි. අනේ ඔබ කවුද? ස්තුතියි හිතවතිය, ස්තුතියි ඔබට. මගේ උර මත බරව ඉකිබිඳ කඳුළු සැලුවා නුඹට මතකද? ආදරේ යනු අකුරු හතරක් පමණ දැයි විමසුවා මතකද? ඔබෙන් තොර වූ ලෝකයක් ගැන සිතුමටත් නොහැකි වූ කලක සිට අද මෙතන මා තනිව ඉන්නෙමි. ඔබ නොමැතිව ඔබත් එක්ක තනිව ගිය මග නානායක්කාරා.

කේන්තිය ආදරණය හිතරිද්දපු සැකයා ආදරය වැඩිපුරම දුන්න හිතට කලකිරීමක් දුන්න. හව අවසානයට මන් තේරුම් ගත්ත වටිනාකමක් නැති තැනින් පාඩුවේ අයින් වෙන්න. තරහ නෑ. ඔබ තාම මගේ නොලැබෙන ස්වර්ගය.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ attack එකක්.
3: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
4: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
3: Net FM DJ night face to face attack show. Attack show.
2: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. Net FM DJ night face to face attack show. හෙටර නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
5: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
6: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා විශේෂඥා.
8: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කව

ආදරය කියන දෙයට මගේ නිර්වචනය තමයි ආදරේ කරන්න දන්න මිනිස්සුන්ට ආදරේ පාරිශුද්ධයි. ආදරේ නිසා රැවටුන මිනිස්සුන්ට එක මායාවක්. සමහර ආදර කතාවල එක්කෙනෙක් සිරාම ලව් කරොත් අනිත් කෙනා රවට්ටනවා. මං ආදරේ කියන්නේ මායාවක් කියන්න තව හේතුවක් තමා ආදරේ කරන මුවාවෙන් තවත් අය ආදරේ කියන දේ ඇතුලේ තියෙන විශ්වාසය වගේම පාරිශුද්ධ බව කියන දේවල් ඇස් පනා පිටම විනාශ කරනවා. ඒත් මම කියන දේ වැරදි නෑ නේද? ලව් රිලේෂන්ෂිප් එකක මූලිකම පදනම දන්නවද? මූලික පදනම තමා විශ්වාසය. විශ්වාසය රැකිලා තියෙන තැන ආදරේ රැකෙනවා. විශ්වාසය කැඩුණොත් ඒ බැඳීම පැවැත්මත් බිඳුණු වීදුරුවක් වගේ. සමහර අය හරි ලස්සනට ආදරය කරද්දි තව සමහරු නිසා ආදරේ මායාවක් කියලා හිතෙනවා. ඒත් සමහර මිනිස්සු හිටිය ආදරේ හරිම ලස්සන වටින දෙයක් කියලා සමාජයට ඔප්පු කරලා පෙන්නපු. ආදරේ පාරිශුද්ධ දෙයක් වෙන්නේ හරියට ආදරය කරන්න දන්න මිනිස්සු මොන ගැහුනම. ආදරේ මායාවක් වෙන්නේ ආදරේ කියන දේත් විහිළුවට ගන්න සමහර මිනිස්සු නිසා. ආදරේ පාරිශුද්ධත්වයේ මායාවයි අතරේ පවතිනවා නේද? මං ආට්විත් සෝල්.

ප්‍රේමය කියන්නේ හොයන්න යන දෙයක් නෙවෙයි. ඒක මුලින්ම හමු වෙන්න ඕනේ තමන්ගේ ආත්මය තුළ. අපි බොහෝ විට හිතනවා ප්‍රේමය කියන්නේ අනිත් කෙනාගෙන් ලැබෙන දෙයක් කියලා. ඒත් අනිත් කෙනාගෙන් ලැබෙන ප්‍රේමය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක හරි වෙලාවක ලැබෙයි, හරි වෙලාවක අඩුවෙයි. සමහර ප්‍රේමය ලැබිලා තතහැරෙනවා, සමහර ඒවා ලැබිලාත් අපේ හිත රිදවලා යන්න යනවා. ඒත් ඇත්තම ප්‍රේමය තමයි තමන්ගේ ආත්මය සමග සාවධානයෙන් ඉන්න එක. තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනාටයි අනිත් කෙනෙක්ව අතහරින ආකාරයෙන් ආදරය කරන්න පුළුවන් වෙන්නේ. තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනාටයි අනිත් කෙනාවත් හරි ආකාරයෙන් ආදරය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රේමය හොයන්න කලින් තමන්ගේ හිත තුළ ප්‍රේමයේ ස්වර්ගය හදාගන්න. මම ප්‍රේමයේ ස්වර්ගය හැමදාම හොයන්නේ මගේ ළඟින් විතරයි. ඩොක්ටර් දිනේෂ්.

ආදරණීය තරංගා, අපි ආදරය අකුරු ගනුපුය අතීතේ මැවුණා. ආදරේ ස්වර්ගය පෙමුතුන් දෙමාපියන් වෙලා ඉන්න අද මම විතරක් හොයාගෙන යනවා ජීවිතේ වංකගිරි ආදරේ ස්වර්ගයට යන්දාවක පේන දුරකද කියලා තාමත් හොයනවා. නිර්නාමිකයි

0: mandaram reatai binadi panahai
1: velava oba veta gena enne
2: cinderella wage mannan inne mama beela ganna kavurut tanakan
3: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata idaharinna commercial credit
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
5: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 07-2017-36
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

තරංග සමහර ආදර කතා තියෙනවා ස්වර්ගයේ පෙන්නලා පායට ඇදලා දානවා. සමහර ආදර කතා පායෙන් අරගෙන ස්වර්ගයටම අරන් යනවා. ත්‍රිලස්සන ආදරයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනද කියලා ඇය මගෙන් අහනවා. ජීවිතය හොයමින් හිටියා. බලාපොරොත්තුවකින් සනසීම තිබුණේම නෑ.

Mısır.

0: ලස්සන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
1: මත්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
2: FM 95 94.8 Net FM දිවයින පුරා.
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: Wake up.
5: Saturday hormones. Alpha Studio.
6: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත් FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාවට යොමු වන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නෙත් FM රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාර වෙලපුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා තමයි මේ විදිහට නමස්කාර කරන්නට දකින්න, බලන්න, වඳින්න, පුදන්න ඔබට අපි අවස්ථාව උදා කරලා දෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කමක් තිබෙනවා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිටයි. අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්‍රේත පූජා වැඩසටහන තුළ උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත්, ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26 27 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සදහැගි මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටම ස්ථාන වේවා, සොළොස්ම ස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවි ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ සිහිපත් කිරීම සමගින් අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සදහවත් සුපෙන්වත්නි ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවායි කියලා අදත් අපේ ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම අප ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් මේ උතුම් සදහම් දේශනාව මුළුමහත් ලෝකේටම බෙදා හරින්නට සන්නිවේදනය කරන්නට තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා ගාල්ල උණවටුන කැස්බපාණී නිතුමින නිවසේ පදිංචි දීපිකා විජේසිරිවර්ධන පින්වත් මහත්මිය විසින්. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා වසර 8කට පෙර පරලෝස සැපත් හේමරත්න විජේසිරිවර්ධන ආදරණීය පියාට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම බෑණුනුවන් වන සුමින්ද දීපාල්, ඒ වගේම සීනදි නිතායා මිනදි දිනායා කියන මිනි බිරියන්ට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 81 වියේ පසුවන A.J.M. ලීලාවති මෑණියන්ටත් සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. මේ උතුම් දේශනාව අවසානයේදී අප බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාටම සෙත් පතමින් පින් අනුමෝදන් කරමින් මේ උතුම් ධර්මයට දායකත්වයේ දැරීම තුලින් ලබාගත සියලු ආනිසංස අනුමෝදන් කරන්ට. එතෙක් ඔබ දායකත්වයේ දරපු පින්වත් ඔබටත් පෞලි ජීවත් වෙන හැම දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි ඊයේ දවස පින්වත්නි බදාදා දවස අලුයම කාලයේදී බ්‍රහ්ම මූර්ති හෝරාවින් පාන්දර 3:00 ඉඳලා පාන්දර 5:00 වෙනකම් උතුම් මහා සෑය වන්දනා කළා. පဋාණ දේශනාව සජ්ජහායනා කළා. ඒ වගේම බුද්ධානුස්සතිය වැඩුවා. කිරි ආහාර පූජා කිරීම සිද්ධ කළා. මේ සියලුම පුණ්‍ය ශක්තිය අද දේශනාවට දායකත්වයේ දරන පින්වත් හැමදෙනාටමත් මේ උතුම් ධර්මය ශ්‍රවණී කරන ලංකාවිත් ලෝකෙ ජීවත් වෙන හැමදෙනාටමත් අපි අනුමෝදන් කරන්නට සෝදානම්. ඊ හැමදෙනාටම පින් අනුමෝදන් වේවා. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවායි කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. සෙනසුරාදා දවසේත් පින්වත්නි හවස් යාමේහි උතුම් සද්ධර්ම දේශනාවක් අප රුවන්වැලි මහා සෑය අභියස සිට සිද්ධ කළා. දහස් සංඛ්‍යාත පිරිසක් එදත් මහා සෑය වඳින්න පුදන්ට රැස්වලා සිටියා. අපට පේනවා පින්වත්නි අපේ රටෙත් ලෝකෙත් ඉන්න පිරිස මොනතරම්නම් විශ්වාසයකින් සහ ඒ වගේම ශ්‍රද්ධාවන්ත ස්වභාවකින් යුක්තව මේ උතුම් මහා සෑය වන්දනා කරනවාද කියලා කියන කාරණාව. අප හැමදාමත් ඔබට අනිවාර්යයෙන්ම අපේ දේශනාවන් වල සඳහන් කරන්නේ ඔබේ සිතේ තුල තියෙන විශ්වාසය ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උන්වහන්සේගේ උතුම් නවරාහදී බුදුගුණ පිළිබඳව ඔබේ තියෙන විශ්වාසය, මේ විශ්වයේ තියෙන මහා බල සම්පන්න ස්ථානය, එහෙම නැත්නම් ද්‍රෝණියක් පමණ නැලි හතරක පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින, වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ඒ ජීවමාන ශක්තියක් තිබෙන තැනක් තමයි උතුම් ස්වර්ණමාලි මහා චෛත්‍ය රජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා එවැනි තැනකට දහස් සංඛ්‍යාත පිරිස්, ලක්ෂ සංඛ්‍යාත පිරිස් නිරන්තරයෙන්ම පැමිණිලා බලන්ට ඒ වගේ තැනක ඒ ගාථාවන් සජ්ජායනා කරනවා, බුදුගුණ මිනෙහි කරනවා, භාවනාවන් වඩනවා, මොනතරම්නම් ශක්තියක් ඒ උතුම් මහා සෑය අභියස තිබෙනවාද. පින්වත්නි ඒ උතුම් මහා සෑයට කෙනෙක් යන්ට පුරුදුනාට පස්සේ අපට පේනවා නිරන්තරයෙන්ම බොහෝ වෙලාවට අප අලුයම් කාලයේදී පාන්දර 5:00 පමණ ප්‍රධාන දොරටුව ඔබට විවෘතුනාට පස්සේ මම වන්දනා කටයුතු නිමාවටපත් කරලා එළියට එන අවස්ථාව. ඒ අවස්ථාවන් වලදී අපිට පේනවා මොනතරම්නම් සදහැවත් පිරිස් මේ සඳහා වඳින්න පුදන්න එනවද. සමහර ඇත්තන් මාසික වශයෙන්, සමහරලට මාස 2-3ක සැරයක් ඒ විදිහට තමන්ගේ ජීවිතයේ තුළ මේක පුරුදු කරගත්ත මහා පුණ්‍ය කර්මයක් විදිහට සලකමින් සමහර ඇත්තන් පැමිණෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා ජීවිතයේ ඔබ සියලු දෙනාම පුරුදු වෙන්න ඕනේ අඩුම තරමින් තමන්ට ඉඩක් අඩක් ලැබෙන හැම මොහොතකම කොහේ ගියත් ඔබ මහා සෑය වඳින්න. ඒට මා සඳහන් කරන්නේ අර ලෞතුරා බුදුහාමුදුරුව වැඩ ඉන්නවා කියලා කියන හැඟීම, ඒ සංඥාව අපිට දැනෙනවා. එතකොට අපේ මනස සම්පූර්ණයෙන්ම මහා සෑයත් එක්ක බද්ධ වෙන්න අවශ්‍යයි. එතකොට තමයි අපිට එහි තිබෙන ශක්තිය අපේ ජීවිතයට ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට අපිට ශ්‍රද්ධා සම්පත්තියත් ඇති කරගෙන, අපි කියන්නේ සද්ධානුසාරී තත්ත්වයකට පත් වෙලා, ධම්මානුසාරී තත්ත්වයකට පත් වෙලා, ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය ඒ ඉතාමත්ම හොඳින් මෙනෙහි කරනකොට
මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව මෙනෙහි කරමින් ඒ ධර්මඥානියක් අපේ ජීවිතය තුළ ඇති කරගත්තාම අර ශ්‍රද්ධා සම්පatti ඉතාමත්ම ප්‍රබල වෙනවා. මානසික ශක්තිය ගොඩාක් අපේ ඉහළ මට්ටමකට ගෙනෙන්නට. ඒ වගේම අර ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් එක්ක ප්‍රඥාවෙන් යුක්තව ධර්මයේ ගැන මෙනෙහි කිරීම, ජීවිතය ගැන මෙනෙහි කිරීම, මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව මෙනෙහි කිරීම අර ගැඹුරු ජීවන දර්ශනයකට අපිට යන්නට හේතු වෙනවා. ඒ නිසා පින්වත්නි, ඔබ ජීවිතේ පුරුදු වෙන්න බොහෝ කාලයක් යළුවම කාලීදී අපි වන්දනා කරන නිසා සමහරැත්තන්නම් මගෙන් විමසා සිටිනවා අපිටත් මේ වෙලාවට වන්දනා කරන්න ඉන්න පුළුවන්ද කියලා. පින්වත්නි, පෞද්ගලික වශයෙන් ඔබට ඒ වෙලාවට එන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. ප්‍රධාන වශයෙන් ඔබට දොරටුව විවෘත වන්නේ පාන්දර 5:00 ඒ නිසා සමහරැත්තන් මට පණිවිඩය වෙලා ඒ ගැන කනගාටු වෙන්න එපා. මේක මම ජීවිතය තුළ, මගේ සංසාරය තුළ මම පාරමිතාවක් විදිහට පුරාගෙන ආපු දෙයක්. එනිසා ඒක මම හිතනවා මගේ ජීවිතයේ තුළ, සසර තුළ මම පාරමිතාවක් විදිහට පුරාගෙන ඇවිල්ලා මට ඒ ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ උතුම් මහසය වන්දනා කරන්නට, ඒ විතරක්ම නෙමෙයි ඒ පින අනුමෝදන් කරන්නටත්, ඔබටත් අනුමෝදන් කරන්න තරම් මම වාසනාවන්ත භාවයකට පත් වෙලා තියෙනවා. අදත් අපි විමසා බලමු අපේ දේශනාව, මූලික දේශනාවට ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරමු. අපි ගිය සතියේදී දේශනාවේදී පාදක කරගත්තේ වැඩිහිටියන් මේ වැඩිහිටි නිවාසවලට යන එක පිළිබඳව. ජීවිතේ වයෝ වෘද තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒත්තන් තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරගත යුතු වටිනා ගුණධර්ම පිළිබඳව අපි ගිය සතියේදී සඳහන් කළා. මම හිතනවා ඒ බොහෝ දේශනාවන් අර ජීවිතයේ තේරුම් ගැනීම සඳහා, ජීවිත අවබෝධය සඳහා වඩාත් හේතු වෙනවා කියලා. වයෝ වෘද, ඥාන වෘද, තපෝ වෘද, සීල වෘද, ගුණෝ වෘද කියලා කියන මේ ගුණයන් පිළිබඳව, එහෙම නැත්නම් වැඩිවියට පත් වුණාට පස්සේ කෙනෙකුගේ ජීවිතයේ තුළ කතා කරන්න පුළුවන් කාරණාවන් ටික. එවිනි ගුණයකින් යුක්ත වූ කෙනෙක් මං හිතන්නේ ජීවිතේ තමන්ට අකරතැබ්බියක් සිදුවන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර අපේ අවධානය යොමු කළේ තාත්තා පිළිබඳවයි අවධානය යොමු කළේ. අද අපේ දේශනාවේදී මා මූලික වශයෙන් මේ ලෞකික ජීවිතයට අදාළ වන කාරණා කීපයක් පිළිබඳව, ගිය සතියත් මේ සතියත් මා දේශනාවට පාදක කරගන්නේ අපිට රටේ ලෝකේ අහන්ට දකින්ට ලැබෙන සමහර සිදුවීම්, සමහර කාරණාවන් පිළිබඳව යම්කිසි ආකාරයකට සංවේදී භාවයක් ඇති වෙන නිසා. මොකද හේතුව, අම්මලා තාත්තලා සමහර වෙලාවට ගෙවල් දොරවල් වල දුක් විඳිනවා. ඊට අමතරව ගෙවල් වලින් ඔවුන් පිටමන් කරන අවස්ථා තියෙනවා, අඬ දබර වෙන අවස්ථා තියෙනවා. ජීවිතේ කාටත් අපිට කියලා දෙන්න තියෙන කාරණාවක් තියෙනවා. අපි කවුරුත් පින්වත්නි, මේ ජීවත් වෙන්නේ බොහොම කෙටි කාල පරාසයක්. ඒ කෙටි කාල පරාසයක් තුල ජීවත් වෙන අපිට, ඇයි පින්වත්නි, අපි එකිනෙකා අතර එන කොටා ගැනීම, ඒ වගේම අපේ සිත් දූෂණයට පත් කරගෙන අපි එකිනෙකා අතර හිත නරක් කරගෙන ඇයි අපි ජීවිතේ ගත කරන්නේ? ඊට වඩා අපි මේ ජීවිතේ ගත කරන මොහොත ඉතාමත්ම ස්වල්ප කාල පරිච්ඡේදයක් කියලා කියන එක, එහෙම නැත්නම් අවුරුදු 100ක් හෝ ඊට වඩා වැඩියෙන්, එහෙම නැත්නම් ඊට වඩා අඩුවෙන්, එහෙම නැත්නම් අපි අවුරුදු 50ක් 60ක් පමණ කාල පරිච්ඡේදයක්. දවස් වශයෙන් ගත්තොත් එහෙම බොහොම දවස් සුළු ප්‍රමාණයක්, දවස් 25,000 30,000 අතර වගේ සුළු කාල පරිච්ඡේදයක් ජීවත් වෙන එක තුළ අපිට පින්වත්නි මොකද්ද තියෙන බෙදා ගන්න තියෙන දේ?

කෙටි කාල පරාසයක් තුළ බොහොම අරණයකට පත් වෙනවා. ජීවිතයේ තුළ තියෙන යථා ස්වභාවය ඒකයි. අපිට මොනතරම්නම් සල්ලි ධනිය බලේ මොන වගේ දේවල් තිබුණත් මේ ජීවිතයේ ඇත්තට අපි කවුරුත් මුණ දෙන්න අවශ්‍යයි. ඒතකොට ඇත්තට මුණ දෙනකොට අපි ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට අපි පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ මේ කෙටි කාල පරාසය තුළ බොහොම සතුටින් ජීවිතේ ගත කරන්න. මොකද මොන තරම් දේවල් අපිට තිබුණත් ඔබ සමහරලාට දුප්පත්ම ගෙදරක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. සමහරලාට ඔබ විශාල මන්දිරයක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒව නැත්නම් වෙනත් රටකට ගිහිලා ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ලෝකේ කොතනකට ගිහිල්ලා ජීවත් වුණත් අපිට පින්නත් හිතේ සතුටින් ජීවත් වෙන්න බැයි නම් අපි මේ ජීවත් වීමේ ප්‍රතිඵලය කුමක්ද? ඒ නිසා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවක් තුළදීම අපට අවබෝධාරණය කළේ අර සතිමත් භාවය කියලා කියන එක ඉතාමත්ම වැදගත් වෙන හොඳ සිහි කල්පනාකින් යුක්තව. අර අපේ ජීවිතවල තියෙන මේ අවුල් සහගත ස්වභාවයේ බොහෝ වෙලාවට ඇති වෙන්නේ හරියමං ආකාරයකට සිහි කල්පනාවක් අපේ ජීවිතය තුළ නැතිකම. ඒක මනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයේ තුළ නිසියාකාර විදියට හොඳ සිහි කල්පනාවක් ජීවිතය තුළ තියෙනවා නම්, ඒ කියන්නේ සතිමත් භාවය. ඒ සතිමත් භාවය කියලා කියන්නේ අපි කලයුත්ත නොකලයුත්ත මොකක්ද, කතා කලයුත්ත නොකලයුත්ත මොකක්ද කියලා කියන එක පිළිබඳව යෝනිසෝ මානසිකාරකින් යුක්තව හොඳ සිහි කල්පනාවකින් කටයුතු කරනවා නම් මං හිතන්නේ අපිට මේ ගැටුම්කාරී ස්වභාවයක් අපේ ජීවිතයේ තුළ දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා පින්වත්නි, ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා කියන්නේ අපිට බොහොම ජීවමාන ආකාරයකට අපේ ජීවිතේ සම්බන්ධ කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි, ඕනෑම ප්‍රශ්නයකට ඕනෑම ගැටලුවකට පිළිතුරක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. එනිසා තමයි අපි මෙවැනි මාතෘකාවක් පිළිබඳව ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර මෙවැනි මාතෘකාවක් අපි විශේෂ වශයෙන් පාදක කරගන්නෙත් අර ජීවිතයේ තුල තියෙන සමහර காரணවන් පිළිබඳව. ඒ කියන්නේ අපිට ගැටුමකින් තොරව සාමකාමී විදියට සතුටින් එකිනෙකා අතර ආදරය, සෙනෙහස, ලිංගතුකම සහ අවබෝධය තුල ජීවත් වීම සඳහා තමයි අපිට මේ காரணවන් ඉතාමත්ම වැදගත් වෙන්නේ. අද මේ දේශනාව සඳහා මා පාදක කරගන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ දේශනා කරපු පුරිස කියලා කියන සූත්‍රය. ඒ පුරිස කියන සූත්‍රයේහි මූලික පාලි පාඨය තමයි මා ඔබට දේශනාවට පාදක කරගත්තේ. අද මේ දේශනා පාඨයත් ඒ වගේම සාම්ප්‍රදායික වශයෙන් අපේ නැන්දම්මයි සහ ලේලි අතර තියෙන ඒ පුංචි ගැටුම පිළිබඳවත් අපි කතා කරන්න අවශ්‍යයි. මේ කාරණාවන් මේ බොහොම සමාජීය කාරණාවන් පින්නත් මේව තේරුම් ගන්නකොට අර සමාජ විද්‍යාව පිළිබඳව, මනෝවිද්‍යාව පිළිබඳවත් අපිට යම්කිසි ආකාරයකට හැදෑරීමක් අවශ්‍ය වෙනවා. එතකොට මේ යම්කිසි ආකාරයකට සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳව හැදෑරීමක් එක තමයි මේ කරුණු කාරණාවන් පිළිබඳව අපට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. දැන් මේ මූලික ගාථා පාඨයේ තුල තියෙන කාරණාව තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ අංග පහකින් සමන්විත විච්චි පුරුෂයා ඉතර ආකාරයකට මිනිසෙක් සිටිනවා නම් ඒ මිනිසයා මේ ස්ත්‍රියකට යම්කිසි ආකාරයකට කැමැත්තක් දක්වනවා. ඒතර මේ ලෝකේ අපට තියෙන එකම ප්‍රශ්නේ තමයි කැමැත්ත අකමැත්ත කියලා කියන කාරණාව. අපි බෙදලා වින්කිරීමක් කරන්නේ කැමැති සහ අකමැති කියලා කියන කාරණාවන්. ඒත් බලන්න ලෝභයේ ඇතුළෙහි අපිට කැමැති දේවල් පිළිබඳව අපි එකතු කර ගැනීමක් කරනවා. ඒ වගේම දේසී ඇතුළෙහි අපි අකමැති දේවල් අයින් කර ගැනීමක් සිදු කරනවා. ඒත් බලන්න බොහොම සරලයිනේ අපේ ජීවිතය ගැන හිතනකොට, කල්පනා කරනකොට අපි ලෝකේ ජීවත් වෙනවායි කියලා කියන්නේම අපි කැමැති දේවල් එකතු කර ගැනීමත් අකමැති දේවල් අයින් කිරීමත්. දැන් මේක මිනිස්සුන්ට මුළු ජීවිත කාලය පුරාවටම කරගන්න බැරි වෙච්ච කාරණාවක්. ඒ නිසා තමයි යා මෝහිතපත් වෙනවා, මුලාවටපත් වෙනවා. අපේ මුළු ජීවිත කාලයෙම අපි උත්සාහ කරන්නේ අපි කැමැති කැමැති කැමැති දේවල් එකතු කරගන්නටත්, අකමැති දේවල් අපි අයින් කරගන්නටත්. පින්නත් ලෝකේ කරගන්න පුළුවන් දොඹට ඒ වැඩි. අපට පේනවා අපි කොච්චර ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කළත් මේ උත්සාහය ඇතුළේහි මැරෙනකම්ම අපි කැමැති දේවල් අපිට එකතු කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. අකමැති දේවල් අපිට අයින් කරගන්න විදියක් ඇත්තෙත් නැහැ. ඒ නිසා තමයි මෝහයටපත් වෙනා, මුලාවටපත් වෙනවා. මගේ ලෞතුරා අමාමේනී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ජීවිතයේ තුල ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිතයේහි අවසන් කාලයේ, එහෙම නැත්නම් සියලු මිනිස්යාම මරණයටපත් වෙන්නේ, කියන්නේ බොහෝ මිනිස්සු මරණයටපත් වෙන්නේ ජීවිතයේ අතෘප්තිකර ආකාරයට කියලා කියන කාරණාව. දැන් බලන්න අපි ලෝකයේ තුල කැමති දේවල්

0: ඔච්චර දේවල් තියෙනවාද? දැන් ඔබ අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබේ නිවසේ ඔබ ජීවත් වෙනකොට ඔබ වැඩ කරන කාර්යාලයේ සහ අනිකුත් තැනක ජීවත් වෙනකොට හැම වෙලාවක් තුළදීම ඔබ උත්සාහ කරන්නේ මට ඕන ආකාරයකට පවතින්න ඕන කියලා කියන කාරණාව. පින්නති ඔබට ඕන ආකාරයකට පවතින්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවක්. මොකද හේතුව වෙනස් වීමේ ධර්මතාවට සියල්ලම යටත්. දැන් ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට හිතනවා නම් මගේ දරුවෝ ටික, මගේ බෑනාවරු ටික, මගේ ලේලිවරු ටික, මොනවරෝ මිනිබිරියෝ ටික ඔක්කොම මම හිතන ආකාරයකට, මම කියන ආකාරයකටම ජීවත් වෙන්න ඕනේ කියලා හිතුවොත්, කල්පනා කළොත් ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගෙන, හිතේ අතෘප්තියක් ඇති කරගෙන ජීවිතය ගත කරන්න. ඒ නිසා මේ ලෝකයේ තුළ ජීවත් වෙන ස්වභාවයේ තත්ත්වය තමයි පින්වත්නි, අපට කවදාවත් අපි හිතන ආකාරයකට, පතන ආකාරයකට, අපි කැමති ආකාරයකට ලෝකයේ පවතින්නේ නැහැ. අන්නේ ධර්මතාව තේරුම් ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මම පන්සලේ ඉන්නකොට මගේ ඉන්න ගෝල බාලෝ 20ක් 30ක් ඉන්නවනම් ඒ ඔක්කොම මම හිතනවනම් මම හිතන ආකාරයකට, මම ප්‍රාර්ථනා කරන ආකාරයකට ඉන්න කියලා පින්නත් නේ, එතන එක්තරා ආකාරයකට මුලාවිච්ච ස්වභාවයක් තියෙනවා. මොකද හේතුව ඒ සියලු දිනාම මම හිතන ආකාරයකට, ප්‍රාර්ථනා කරන ආකාරයකට පින්නත් නේ පවතින්නේ නැහැ. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ අර ගියක් ඇතුලේ යම් කිසි ආකාරයකට ගැටුම් කයිස ස්වභාවයක් දිනනවා නම්, ඔබ පන්සලකට ගියත් පන්සල ඇතුලේ ගැටුම් සහිත ස්වභාවයක් තිබෙනවා නම්, ආයතනයකට ගියාට පස්සේ, සමීතියකට ගියාට පස්සේ වැඩ කරන තැනක ගැටුම් සහිත ස්වභාවයක් තියෙනවා නම්, මිනිස්සු විදියට සමාජය ඇතුලේ ජීවත් වෙනකොට යම් කිසි ගැටුම් සහිත ස්වභාවයක් තියෙනවා නම්, ඒ ගැටුම් සහිත ස්වභාවය ඇතුලේ තුළ තියෙන විශේෂත්වය තමයි අර මට ඕන ආකාරයකට, මට ඕන ආකාරයකට පවතින්න ඕන කියලා කියන ධර්මතාව ඔබ සම්පූර්ණයෙන්ම ඔබ ඒකේ මිදිලා ඉන්නේ නිසා, එහෙම නැත්නම් ඔබ ඒක ග්‍රහණය කරගෙන තිබෙන නිසා. ඒත් අපි තේරුම් ගන්න ඕනේ මට ඕන ආකාරයකට ලෝකේ පවතින්නේ නැහැ. පවතින අනිත්‍යතා දර්ශනයක් තියෙනවා, අනිත්‍යතා ධර්මයක් තියෙනවා. ඒ ධර්මයට අනුකූලව තමයි අපි ජීවිතය ගත වෙන්න ඕන කියලා කියන කාරණාව තේරුම් ගත්තාම හරි පහසුයි අර ගෙදරක ජීවත් වෙන්න. දැන් බලන්න, පුරුෂයෙක් වුණාට පස්සේ ඒ පුරුෂයා කාන්තාවකගෙන් ප්‍රාර්ථනා කරන දේවල් පහක් පිළිබඳව මේ බුද්ධ දේශනාවන්වල සඳහන් වෙනවා. බලන්නකෝ, දැන් චතුරාරි සත්‍ය ධර්මයේ පටිසම්පාදයේ මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව, එතකොට අපි මේ දේශනාවන් සියල්ලම සිද්ධ කරන විට මිනිසෙක් විදිහට තමන්ගේ අර හිත හදාගන්න පුළුවන්, ජීවිතේ හදාගන්න පුළුවන් කාරණාවන් පිළිබඳව මගෙලුතුරා බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කළා තියෙනවා. එතකොට පින්වත් මහණනි, මේ පුරුෂයෙක් ඒකාන්ත වශයෙන්ම ස්ත්‍රියගෙන් කැමති වෙනවා. මොකද්ද කැමති වෙන්නේ? පුරුෂයෙක් හරි කැමැත්තක් දක්වනවලු ඇය එක්තරා ආකාරයකට රූප සම්පත්තිය යුක්තව ඉන්නවා නම්, ඒ වගේම භෝග සම්පත්තියනවා නම්, සිල්වත්ව ඉන්නවා නම්, දක්ෂයි නම්, කම්මැලිකමක් නැත්තම්, දරුවන් ලබනවා නම්, මේ කියන ගුණයන්ගෙන් යුක්ත වූ කාන්තාවකට පිරිමියෙක් කැමතිනවා කියලා කියනවා. හැබැයි ඔක්කම අනිත් පැත්ත ගත්තොත් එහෙම කාන්තාවකුත් ඒ වගේම තමයි. පිරිමියෙක් ලස්සන වෙනකොට, භෝග සප සම්පත් තියෙනකොට, යා සිල්වත් වෙලා ඉන්නකොට, දක්ෂව ඉන්නකොට, අලසභාවයෙන් යුක්තව ඉන්නකොට, අලසභාවයකින් තොරව ඉන්නකොට, පින්වත්නි, එතකොට එවැනි පුරුෂයෙකුත් යම් කිසි ආකාරයකට කාන්තාවකගේ ප්‍රේමනාප ස්වභාවයට හේතු වෙනවා. එතකොට මේ එක කාරණාවක් එක පැත්තකට විතරක් අපිට යොමු කරලා කතා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත තමයි, එකක් තමයි පුරුෂයෙක් ප්‍රාර්ථනා කරනවා රූපයත්, ඒ වගේම භෝග සැප සම්පත්, සිල්වත්කමත්, දක්ෂකමත්, අලසකමක් නැතුව ජීවත් වෙන එක. දැන් මෙතනදී මලාත් වැදගත් වෙන කාරණාව තමයි මා ඔබට අවධාරණය කරන්නේ මිනිසෙකුගේ ජීවිතය තුළ තිබෙන්නා වූ අර රූප සම්පත්තිය කියලා කියන කාරණාව. එක කාටත් අවශ්‍යයි. රූපේ තියෙන්නත් පුළුවන්, රූපේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි රූපේටත් වඩා අපි අවධාරණය යොමු කරන්නේ පින්වත්නි, එයාගේ තියෙන ගුණවත්කමට, එයාගේ තියෙන සිල්වත්කමට, එයාගේ තියෙන දක්ෂකමට, එයාගේ තියෙන අලසභාවයකින් තොරව කටයුතු කිරීමේ ශක්තියක් තියෙනවා නම් අපි ඒක තමයි එක්තරා ආකාරයකට ඇගෙයිමකට ලක් කරන්නේ. දැන් අපිට පේනවා සමහර වෙලාවට ඔබට ජීවිතයේ තුල මුණ ගැහිලා ඇති බොහෝම රූප සම්පත්තියෙන් ඉහළාය. ඒ කියලා කියන්නේ පංච කල්යාණෙම තියෙනවා. යාගේ කේස කල්යාණෙ තියෙනවා, දන්ත කල්යාණෙ තියෙනවා, චවි කල්යාණෙ තියෙනවා. මේ හැම දෙයක්ම යාගේ හිබැමි දෙක ලස්සනයි, කොණ්ඩේ දිගයි, පොත්ත සුදු පාටයි, මේ සියල්ලම තියෙනවා. හැබැයි පින්වත්නි, යාගේ හිත ඇතුලේ ජීවත් වෙන්නේ යක්ෂණියක් නම් මොන රූප සම්පත්තියක් තිබුණත් බාහිර ලෝකයේ තුල යාගේ ජීවිතය තුළ ඉන්නේ යක්ෂණියක් නම් යා කිසිසේත්ම වටිනා කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ජීවිතේ අපිට මොන ගැහිලා තියෙනවා රූප සම්පත්තියක් ඇත්තේ නැහැ. හැබැයි යාගේ විතරම බැලු බැල්මට මිනිස්සෙකුට රූපයක් පේන්නේ නැහැ. හැබැයි යාගේ ගුණවත්කම කියලා කියන එක ඉතාමත්ම ඉහළයි. ලෝකයේ තුල මිනිස්සු බලන්ඩෝ නැන්නේ යාගේ තියෙන බාහිර වශයෙන් තියෙන රූප සම්පත්තිය නෙමෙයි. පින්නත්නේ ගිහි වේවා පැවිදි වේවා තරුණියක් වේවා තරුණියක් වේවා අම්මා කෙනෙක් වේවා තාත්තා කෙනෙක් වේවා වික්ෂුන් මහන්සේ කෙනෙකුගේවත් අපි රූපයක් බලන්න හොඳ නැහැ. ඒ උන්වහන්සේ අඳින සිවුරවත් අපි ඊගෙන නොසිතිය යුතුයි. උන්වහන්සේගේ රූපයේ පිළිබඳව අපි නොසිතිය යුතුයි. උන්වහන්සේගේ කොණ්ඩේ කවුල පිළිබඳවත් අපි නොසිතිය යුතුයි. ඒවා ඔක්කොම බාහිර ලෝකයේ තුල තියෙන දේවල් මිසක්කා අර අභ්‍යන්තරයේ තුල තියෙන දේවල් නෙමෙයි. එතකොට අපිට පේනවා මිනිස්සුකගේ ජීවිතය තුලේ තුල තියෙන අර අභ්‍යන්තර වශයෙන් තියෙන මනුෂ්‍ය ගුණධර්ම කියලා කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ මනුෂ්‍ය ගුණධර්ම තිබ්බහම තමයි මිනිස්සුකගේ සුවඳ දස අත පැතිරලා යන්නේ. න පුප්ප ගන්ධෝ පටිවාතමේති න චන්දනං තගර මල්ලිකාව සතංච ගන්ධෝ පටිවාතමේති සබ්බාදිසා සප්පුරුෂෝ පවති. දැන් අපිට මෙතනදී ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයකුත් යොමු කරනවානේ ලෞතර බුදුරජාණන් වහන්සේට. මේ ලෝකයේ තුල තියෙනවා සුලඟ හමාගෙන යන දිසාවට සුවඳ ඇති වෙන දේවල්. මූලගන්ධ, සාරගන්ධ, පුප්පගන්ධ කියලා සඳහන් කරන සමහර මල් වර්ග තියෙනවා. ඒ මල්වල සුවඳ පැතිරලා යනවා. මුල්වල සුවඳ පැතිරලා යනවා. ගස්වල තියෙන කොළවල සුවඳ පැතිරලා යනවා. හැබැයි මේවා එක හුළඟ හමාගෙන යන දිසාවට පමණමයි යන්නේ. හැබැයි සියලු දිසාවන්ටම යම් කිසි කෙනෙකුගේ සුවඳක් පැතිරෙනවා නම් ධර්මයේ තුල පෙන්වම් කරන්න පින්වත්නි, ඒක තමයි එයාගේ ජීවිතයේ තුල තියෙන මනුෂ්‍යත්වයත් එක්ක ගොඩනැගෙන ගුණධර්ම ටිකම නැත්නම් සීලය කියලා කියන්නේ. එතකොට මේ සියලුම දිසාවන්ට හමන සුවඳ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වම් කොට වදාලේ අප්පමත්තු අයංගන්තෝ යායන් තගර චන්දනි යෝච සීලබ තංගන්තෝ වාති දේවි සිතුම. දෙවියන් අතර පවා යම් කිසි ආකාරයකට සුවඳ පැතිරලා යනවා. සුවඳ පැතිරලා යන්නේ කුමක්ද? මේ මිනිස්යාගේ ජීවිතය තුළ තියෙන මනුෂ්‍යත්වයත් එක්ක ගොඩනැගෙන වඩාත් යහපත් ගුණධර්ම. අපි මෙහෙම ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ ගියා නම්, පන්සිල් රකින්නවා නම්, ඒ වගේ මසුරුකමක් නැත්තම්, යම් කිසි දේවල් දෙන්නට යාගේ හිත අද්දික පුරුදු වෙලා තියෙනවා නම්, දුගී දුප්පත් මිනිසුන්ට දන් දීම සිද්ධ කරනවා නම්, කරුණාව, දයාව, මෛත්‍රී වගේ දේවල් යාගේ ජීවිතය තුළ තිබෙනවා නම්, කතා කරනකොට බොහොම කටුක විදියට කතා කරන්නේ නැතුව මෘදු මොළොක් විදියට කතා කරනවා නම්, මිනිස්සු විවේචනය කළ පහත් කරලා කතා කරන්නේ නැත්නම්, අන්න ඒ කියන ගුණධර්ම යාගේ ජීවිතය තුළ තියෙනකොට පින්වත්නි අපිට පේනවා යා වටිනා මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ වටිනා මිනිස්ස ගුණධර්මයක් තියෙන කෙනෙකුගේ සුවඳ තොර අපිට පේනවා. යාගේ තියෙන ඇඳුම් පැළඳුම් වලින් හෝ කොණ්ඩෙන් හෝ එයා ජීවත් වෙන ගෙවල් වලින් මේ ගුණේ මනින්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට බොහෝම දුප්පත් තැනක සමහරලාට බොහොම ගොවිකම් කරුවෙක් විදිහට ජීවත් වෙන කෙනෙක් සමහරලාට යාචකෙක් වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. එවිනි මිනිසුන්ගේ ජීවිත ඇතුළේ අර ලොකු මිනිසුන්ගේ ජීවිත තුළ නැති සමහර වටිනා සත්පුරුෂ ගුණධර්ම තියෙනවා. එවිනි ගුණයක් තියෙනකොට ඒ ගුණයේ පින්වත්නි මේ ලෝකේ හැමතැනම පැතිරලා යනවා. දෙවියන් අතර පැතිරලා යනවා. දෙවියන් අතර පවා ප්‍රසාදයට ලක් වෙනවා. එතකොට අපිට පේන බාහිර ලෝකයේ තුල තියෙන භෞතික දේවල් වලට වඩා මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල අපි පුරුදු වෙන්න උන පුහුණු කර ගන්න උන පින්වත්නි අපේ ජීවිතය තුලෙහි මේ අභ්‍යන්තර ඒ වටිනා ඒ මනුෂ්‍ය ගුණධර්ම අපේ ජීවිතය තුළ ඇති කරගන්න. දැන් සමහර වෙලාවට අපිට පේනවා ඒගේ ගුණධර්ම අපේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒකට නමුත් අපි කරන්නේ මොකක්ද? ලෝකයේ ඉන්න මිනිසුන්ට සමහර වෙලාවට උපදෙස් දෙන්න යනවා. අපි ඉස්සලා පුරුදෙන්න ඕනේ අපේ ජීවිතය තුළෙහි මේ වටිනා ගුණය අපි සොයා ගන්නට, එහෙම නැත්නම් ඒවා පුරුදු පුහුණු කරගන්න. ඒකට තමන්ට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඔබට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඔබ කරන හැම යහපත් ක්‍රියාවක්ම දැන් හිතන්න තමන්ගේ අම්මා තාත්තට සලකන දේ වෙන්න පුළුවන්. ඊළඟට යාචකයන්ට සලකන දෙයක් වෙන්න පුළුවන්. නැතිබරි කෙනෙකුට යම් කිසි දෙයක් දෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝම දුප්පත් කෙනෙකුට බෙහෙත් ටිකක් කරන් දෙනවා වෙන්න පුළුවන්. ඔබ එක කෑම වේලක් සමහරලාට දවසකට තුන් වේලක් ඔබ කෑම කනවා නම් ඇතැම් වෙලාවට එක කෑම වේලක් තවත් යාචකයෙකුට දෙනවා වෙන්න පුළුවන්. දුප්පත් කෙනෙකුට දෙනවා වෙන්න පුළුවන්. ගැවිනි මවකට දෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔබට වටිනා ගුණයක් නේ. ඔබට මේ ජීවිතය තුළ ඒවා බොහෝම හිතේ සතුටින්ම ජීවිතය තුළ කරන්න පින්නත්නි පුරුදින්න ඕනේ. ඒතර හිතේ සතුටින්ම ඒ දේවල් කරන විට තමයි අපිට පේන්නේ අර මිනිස්සුකගේ ජීවිතය තුළ තියෙන ආධ්‍යාත්මික తত্ত্বය. ඒ ආධ්‍යාත්මික ගුණය කියලා කියන කාරණාව අපිට පේනවා ජීවිතේ ඉතාමත්ම වටිනා දෙයක් බවට පත් වෙනවා. දැන් අපේ මනුෂ්‍යත්වය කියලා කියන කාරණාව බොහෝ වෙලාවට අපිට පේනවා ගිලිහිච්ච ස්වභාවයක් තමයි පේන්නේ. මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ මුදල ඉස්සරහට කරාට පස්සේ තමන්ගේ දේපල ඉස්සරහට කරාට පස්සේ තමන්ගේ කුලයද එහෙම නැත්නම් પરම්පරාව ද ඉස්සරහට යොමු කළාට පස්සේ තමන්ගේ ජීවිතය තුළ තියෙන අර වටිනා මනුෂ්‍යකම් බොහෝ වෙලාවට ජීවිතය තුළ අමතක වෙනවා. ඒත් මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව උදේ ඉඳලා හවස වෙනකම්ම එක්කෝ මුදල් හදල් හම්බ කිරීම සඳහා තමයි ජීවිතේ වෙහෙසෙන්නේ. මිනිස්සු තමන්ගේ ලෙඩ රෝග ගැන පවා හිතන්නේ නැතුව පින්වත්නි මුදල් හම්බ කරනවා. පස්සේ මොකද වෙලන්නේ? ඔවුන් ලෙඩ වුණාට පස්සේ ලෙඩ සුව කරගන්න අර හම්බ කරගත්ත සියලුම මුදල් ටික වියදම් කරනවා. දැන් එහෙම මුදල් වියදම් කරනකොට ඔහුට තමන්ගේ අනාගතය ගැනත් විශාල බයක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම එතකොට ඔහු වර්තමානෙත් අසතුටින් ජීවත් වෙනවා. අනාගතය පිළිබඳවත් ඔහු ඉතාමත්ම බයකින් චකිතකින් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරනවා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ඇත්තටම අර යම් කිසි වෙලාවකදී ජීවිතේ හැම වෙලාවක් තුළදීම අතෘප්තිකර ආකාරයකට මනුෂ්‍යයා ජීවත් වෙලා ජීවිතේ අවසන් හුස්ම පොද පවා හෙළන්නේ ඉතාමත්ම අතෘප්තිකර ස්වභාවිකින් යුක්ත. එතකොට අපිට පේනවා අපේ ජීවිතය තුළෙහි මේ මනුෂ්‍යත්වය කියලා කියන එක වර්ධනය කරගත්තාම ඒක කොච්චර ඉතාමත්ම වටිනා දෙයක් බවට පත් වෙනවද? දැන් මා ඔබට සඳහන් කළා ගිය සතියේ අර තාත්තා පිළිබඳව මම දක්වපු නිසා අද මේ කාරණාවේදී අර මනුෂ්‍යත්වයේ ගුණය වර්ධනය කරගන්න ගමන් අපි කොහොමද අපිට ගියක් ඇතුළෙහි අපේ අම්මා තාත්තත් එක විශේෂයෙන් අපේ නැන්දම්මත් ලේලිත් කියලා කියන චරිත දෙක ඉතාම වටිනවා. අපිට පේනවා සමහර නැන්දම්මාවරුන්ට බොහොම බෝසත් ගුණ තියෙන ලේලිවරු හම්බෙනවා. ඇතැම් වෙලාවට සමහර අම්මලා අපිටම කියන කාරණාව තමයි මගේ දුවට වඩා මගේ ලේලි තාමත්ම හොඳයි කියලා කියනවා. මගේ පුතාට වඩා මගේ බෑන ඉතාමත්ම හොඳයි කියලා කියනවා. දැන් එහෙම හොඳයි කියලා කියන එහෙම බෝසත් ගතිගුණ අර තමන්ගේ අම්මාට තාත්තට සලකන ස්වභාවයෙන් යුක්තවම සලකන පිරිසුත් මේ ලෝකයේ තුළ පින්වත්නි අපිට ඕන තරම් මොන ගැහෙනවා. ඒතර මේ කියන කාරණාවන් අර සියල්ලම අපිට පේනවා එක්තරා ආකාරයකට හැම දිනාටම මේක එක්තරා ආකාරයකට ගලපන්න හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් ඒ වුණාට අපි කවුරුත් උත්සාහ කරන්න ඕනේ අපි අර මනුෂ්‍ය ගුණධර්මත් එක්ක ඒ අවබෝධය ඇතුළෙහි තමන්ගේ ජීවිතය ගත කරන්න. දැන් අපි දන්නවා හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට විශාල ආදරයක් ලිංගතුකමක් දක්වනවා. දැන් ඇයි පින්වත්නි ওই සාම්ප්‍රදායික වශයෙන් නැන්දම්මා සහ ලීලි අතර තියෙන ගැටුම ඇති වෙන්නේ? මේකේ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. මේ මනෝවිද්‍යාත්මක පැත්ත හොඳවට තේරුම් ගත්තොත් හරි ලේසි ඔබට මේක කලමනාකරණය කරගන්න. ඔබ පුතාණන්, ඔබේ බැඳගත් ඔබේ බිරිඳ, ඔබේ පුතාගේ අම්මට යම් කිසි ආකාරයකට එරෙහි වෙනවා නම්, අම්මා පුතාගේ බිරිඳට එරෙහිවීමක් වෙනවා නම්, මෙතන තියෙන පුංචි ආකාරයකට මනෝවිද්‍යාත්මක පදනමක්. ඒ මනෝවිද්‍යාත්මක පදනම හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට පේනවා පින්වත්නි ඒක බොහොම ලේසියෙන් පහසුවෙන් විසඳ ගන්නට පුළුවන්කමක් තියෙනවා. මම මේ නැන්දම්මා සහ ලීලි අතර තියෙන ඒ ගැටුම මේක මම හිතනවා බොහෝ වෙලාවට බොහෝ ඇත්තෝ දන්නේ නැහැ. අපි වැඩිහිටි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේකේ මනෝවිද්‍යාත්මක කියලා කිව්වහම මේක තේරෙන්නේ නැහැ. නමුත් අම්මේ තාත්තේ ඔබේ දුව හෝ එහෙම නැත්නම් ලේලිත් එක්ක ගැටුමක් ඇති කරගන්නකොට ඒ ගැටුම තුළ තියෙන මූලික හේතු කුමක්ද කියලා කියන එක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ ලෝකයේ තුළ තියෙන හැම දෙයක්ම හේතුඵල සම්බන්ධතාව උඩ ගොඩනැගිලා තියෙන්නේ. මේ සංසාර චක්‍රේ පවා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා මේක පෙන්වුම් කරලා තියෙන්නේ එක්තරා ආකාරයකට යම්කිසි නියාම ධර්මයකට අනුකූලව. ඒතකොට මේ නියාම ධර්මයට අනුකූලව ගත කරන විට අපි ඒක තේරුම් ගත්තාම හරි පහසුවෙන් ජීවිතේ පවත්වාගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. මම වඩාත් කැමති මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව දක්වන කාරණාව මූලික වශයෙන් ඔබට පුංචි මේ ජාතක කතාවක තියෙන කාරණාවක් බොහොම සාර සංක්ෂේපයක් විදිහට ඉදිරිපත් කරන්න. ඉන් පසුව අපි බලමු අර නැන්දම්මගේ සහ ලේලිගේ තියෙන ආධිපත්‍ය කොයි විදිහටද, එහෙම නැත්නම් ගැටුම කොහොමද ඇති වෙන්නේ කියලා කෙනෙක් තීරු ගන්නට. දැන් මේ ජාතක දේශනාව ජාතක පොතේ සඳහන් වන 406 වෙනි කච්චාණි කියලා කියන ජාතකයේ කොටසක් තමයි එහි සාරාංශයක් තමයි මම ඔබට මේක ගෙනහැර දක්වන්නේ. බලන්න මෙහිම ගැටුම්ද ඔබේ ගෙවල් දොරවල් වල තියෙන්නේ. පින්නත්නි එක උපාසිකයෙක් ඉන්නවා, එහෙම නැත්නම් එක තරුණ දරුවෙක් ඉන්නවා. ඒ තරුණ දරුවා තමන්ගේ අම්මත් එක්ක එහෙම නැත්නම් දෙමව්පියන් එක්ක තමයි උන්ගේ ජීවිතය ගත කරන්නේ. ඒතර මේ තරුණ දරුවා තමන්ගේ අපෝපස්ථාන කටයුතු සියල්ලක්ම ගොවිතැන් කටයුතු කරන ගමන් තමන්ගේ අම්මට උපස්ථාන කරමින් අපි හිතමු අම්මත් එක්ක ජීවත් වෙන කියලා අම්මට උපස්ථාන කරමින් හැම කටයුත්තක්ම සිද්ධ කරනවා. දැන් එහෙම පුත්තුවරු ඉන්නවා. අපිට පේනවා සමහර පුතාලා අම්මලාට අපෝපස්ථාන කරනවා. ඒ කියන්නේ තමන්ගේ දියණියක් විසින් කරන්න තියෙන ඒ උපස්ථානේ පුතාගේ අතින් එක සිද්ධ වෙනවා. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අම්මගේ තියෙන කැතකුණු ටික අතගාන එක, අම්මට පැම්පස් එකක් අඳරනගේ පැම්පස් ටික අඳන එක, මේ හැම කටයුත්තක්ම අයිකෝ යම් කිසි ආකාරයකට නාවන කටයුත්ත, මේ සියල්ලක්ම පුතෙක් අම්මගේ සියලු කටයුතු සිද්ධ කරනවා. පින්වත්නි එහෙම අය අපිට මුණ ගැහිලා තියෙනවා ජීවිතය තුළ. දැන් පුතෙක් තාත්තගේ කැතකුණු අතගාමින් තාත්තට පැම්පස් එකක් අඳමින් ඒ දේවල් කරනවා කියලා කියන එක සාමාන්‍ය දෙයක්. ඒක මමත් මගේ ජීවිතය තුළ මම කරලා තියෙන දෙයක්. මම පැවිදි තත්ත්වයකට පත් වුණත් මගේ තාත්තාගේ කටයුතු මම එහෙම සිද්ධ කරලා තියෙනවා. ලෝකයේ තුළ අපිට ඒ වගේ දෙයක් අපේ තාත්තලා විදිහට සලකන කෙනෙකුට කරන්න තියෙනවා නම් ඒක තාමත් අපිට කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒක කිසිදු ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් ඇත්තේ නෑ. එතකොට ඒ අර පියසෙනිහසෙන් තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර පුතෙක් අම්මගේ කටයුතු කිරීම කියලා කියන එක බොහොම දුර්ලභම කාරණාවක් බවට පත් වෙනවා. එතකොට මේ කච්චානි ජාතකයේ තුළ පෙන්නුම් කරන පුතා ඇවිල්ලා තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මා වෙනුවෙන් උපස්ථාන කරන කෙනෙක්. එතකොට හම්බ කරගෙන ඇවිල්ලා මහන්සි වෙලා ඒ ගොඩනගාගත් දේවල් වලින් අර තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කිරීම කියලා කියන කාරණාව. ඒක ඉතාමත්ම වටිනවා පින්වත්නි. මොකද හේතුව මම මීට පෙරත් ඔබට සඳහන් කරලා තියෙනවා කවදාවත් කිසිම දරුවෙක් තමන්ගේ මුවින් පිට කරන්න එපා. මං අම්මට තාත්තට කණ්ඩ මාසයකට රුපියල් 10-15,000 බඩු ගිහින් දානවා කියලා කියන්න එපා. එහිම කියනකොටම පේනවා ඒ අම්මා තාත්තා පිළිබඳව ඔබේ හදවත ඇතුලේහි කිසිදු ආකාරයකට ගෞරවයක් ඇත්තේ නැහැ. ඒ අම්මලා තාත්තලාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පූජනීයත්වයෙන් යුක්තව අපි සලකන්නුනේ. හැම මිනිසයාගේම ජීවිතය තුළෙහි යම් කිසි ආකාරයකට ප්‍රශ්න ගැටලු තියෙනවා තමයි. අඩුපාඩුකම් ලෝකයේ තුළ කාගේද නැත්තේ පින්වත්නි. මේ ධර්ම දේශනා කරන මගෙත් ඕන තරම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි පෘථජ්ජන මිනිසුනි, මේ සසර තුළ අපි තාමත් අපි උත්සාහ කරන්නේ මේ ජීවිතයේ තීරුම් අරගෙන මේ කෙලෙස් බරිත ස්වභාවයෙන් නිදහස් වෙලා මේ කෙලෙස් වලින් නිදහස් වීම සඳහා තමයි අපි සම්පූර්ණයෙන්ම අපි මේ ජීවිතය තුළ අපි උත්සාහ කිරීමක් කරන්නේ. එතකොට මේ යන ගමන ඉතාමත්ම අපහසු ගමනක්. ඒ ගමන ඇතුළෙහි යම්කිසි මිනිසෙකුට ඒ තියෙන අඩුපාඩුකම් දුර්වලකම් ජීවිතය තුළ ඕන තරම් මුණ ගැහෙන්න පුළුවන්. බලන්න මේ බෝසත් පුතා තමන්ගේ අම්මා තාත්තට ඉතාමත්ම හොඳින් සලකමින් බලන්න. එතකොට ඒ ගුණය මිනිසෙකුගේ ගුණය මොනතරම් වටිනා ගුණයක් බවට පත් වෙනවද? ඒතර ඒ ගුණය ඇතුලේ තමයි යාගේ ජීවිතේ පිළිබඳව අපිට මනින්නට පුළුවන් කමක් තියෙන්නේ. හැබැයි මේ අම්මා තමන්ගේ පුතා වෙනුවෙන් කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. අම්මට හිතෙනවා මේ පුතා මොනතරම්නම් මහන්සි වෙනවද මං විලින්. මට කණ්ඩ බොණ්ඩ දෙන්න අපෝපස්ථාන කරන්න කොච්චරනම් මහන්සි වෙනවද. දැන් එවිනි ගුණයක් අර මුදිතා ගුණයක් බොහෝ අම්මලා තාත්තලාගේ සිත් තුළ තියෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු වෙන්න ඕනේ ඒ තමන්ගේ දරුවෝ වෙහෙස වෙනවා නම් මහන්සි වෙනවා නම් ඒ පිළිබඳව හිතන්න කල්පනා කරන්න අපි හිත පුරුදු කරගන්න ඕනේ. දැන් ඔබ හිතන්න ඔබ සමහරලාට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට වැඩිහිටියෙක් විදිහට ඔබ ගෙදර ජීවත් වෙන්නේ. ඔබ වැඩකට යන්නේ නැහැ. කිසිදු ආකාරයකට වැඩ කටයුත්තක නිරත වෙන්නේ නැතුව ඔබ ගෙදෙට්ට වෙලා සමහර වෙලාවට පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා, එක ඇඳේ නිදාගෙන ඉන්නවා. දැන් එහෙම හිතනකොට ඔබ හිතන්නකෝ ඔබේ දරුවෝ කොච්චර මහන්සි වෙනවද කියලා. ඔබත් ඔබේ ජීවිතය තුළ මහන්සි වුණා තමයි. සමහරලාට එදාට වඩා අද ඉන්න දරුවෝ ගොඩක් මහන්සි වෙනවා. ආර්ථික ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. මුදල් හදල් වල බරපතල ගැටලු ප්‍රශ්න තියෙනවා. ගිවල් දොරවල් වල දරුවන්ට උගන්වන එක සහ නිකුත් කටයුතු වල විශාල ප්‍රශ්න ගැටලු රාශියක් මැද්දේ තමයි ඔවුන් ජීවත් වෙන්නේ. වැඩ කරන ආයතන වල ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි දරුවෝ පිළිබඳව අපේ සිත් තුළ එක්තරා ආකාරයකට අනුකම්පාවක් ගොඩ නැගෙන්න ඕනේ. ඒතර මෛත්‍රී සහගත සිතක් ගොඩ නැගෙන්න ඕනේ. මුදිතා ගුණයක් කියලා කියන එක ගොඩ නැගෙන්න ඕනේ. ඒතර එහෙවු දරුවන්ට හැම වෙලාවක් තුළදීම අපේ පිරිස පිරිසුදු හදවතින් අපි ප්‍රාර්ථනා කරන්න උනේ මගේ පුතාට යහපතක් වෙන්න මගේ දුවට යහපතක් වෙන්න මුණුබුරු මිනිබිරියන්ට යහපතක් වෙන්න කිසිම මිනිස්සෙකුට හිංසාවක් පීඩාවක් නැතුව යහපත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න කියලා කියන කාරණාව ඒ විදිහට තේරුම් අරගෙන ඒක අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා නම් පින්වත්නි ඒක ඉතාමත් වැදගත් වෙන ඒක තමයි අර අම්මා කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන වටිනා ගුණය. එහෙම නැත්නම් අර වැඩ කරලා මහන්සිලා එන්න පුතාට හෝ තමන්ගේ ස්වාම පුරුෂයාගේ ඇඟට කඩා පැනලා ඔබ කොහෙද ගියේ මෙච්චර කොහෙද ගියේ කාගිත් එකද ගියේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇති කරගෙන ඒ සැකයන් නැති කරගෙන ජීවත් වුණාම පින්වත්නි අපේ ජීවිතේ හරි අවුල් සහගතයි. ඒ වගේම ඉවව මිනිස්සුකුවේ ජීවිතයට ඔරොත්තු දෙන්නේ නැහැ. අපේ හිතවලට ඔරොත්තු දෙන්නේ නැහැ. අපේ රුධිර ධාතුව සම්පූර්ණයෙන්ම විනාශයකට පත් වීමක් සිදෙනවා. දැන් මං මේ කියන්නේ කි මේ පුතා තමන්ගේ අම්මට හොඳවට සලකනකොට අම්මට ඇති වෙන අනුකම්පාව. පුතාට යෝජනා කරනවා පුතේ ඔබ මහන්සි වෙනවා හැමදාම. ඒ නිසා මහන්සි වෙන නිසා ඔබගේ ජීවිතයට කවුරු හරි ලේලියක් එහෙම නැත්නම් සහකාරියක් ගේන්න කියලා කියනවා. එතකොට ලේලියක් එහෙම නැත්නම් සහකාරියක් ගෙනාවාම ජීවිතේ ඒ කරන කොටස් ටික බෙදලා යනවා. හැබැයි මේ පුතා කියන්නේ නෑ අම්මා මට මේක තනියෙන් කරන්න පුළුවන්. ඒ නිසා අම්මගේ උපස්ථාන කටයුතු මේ සියල්ලම කරන්න පුළුවන් කියලා කිව්වත් මේ පුතා අවසානයේදී අම්මගේ වචනයට ඇහුම්කන් දෙනවා. අම්මගේ වචනයට ඇහුම්කන් දීලා පින්වත්නි ලේලියක් ගේනවා. ලේලිය ගෙනාපු මුල් දවස් ටිකේම මේ නැන්දම්මට එහෙම නැත්නම් පුතාගේ අම්මට හොඳට සලකනවා. ඔය සාමාන්‍යයෙන් අපි දන්නවා ගෙදරකට ලේලියක් ආවට පස්සේ ඒ ලේලිය ආපු මුල් සති දෙක තුන ඇතුළත අපිට පේනවා ඉතාමත්ම හොඳට ලස්සනට බොහොම ප්‍රියමනාප ස්වභාවයෙන් යුක්තව හිනා වෙලා කතා කරලා කනට ඇහෙන්නවත් නැති විදිහට තමයි කතා කරන්නේ. අපිට පේනවා දැන් ඒ ඉස්සර එහෙම ස්වභාවයක් තිබුණා. හැබැයි දැන් මේ තරුණ වයසේ ජීවත් වන දරුවන්ගේ ඇතැම් වෙලාවට මංගල සාද පිළිබඳව අපි දකිනවා. ඒ මංගල සාද සමාජ මාධ්‍ය ජාලාවල අපිට පේනවා. ඒ වගේ තියෙන පිරිහීම අපිට පේනවා. ඇත්තටම අනාගත කාලයේහි පමණක් නෙවෙයි වර්තමානයේම තමන්ගේ අම්මා තාත්තට නෙමෙයි නැන්දම්මට මාමට ගහන්න එළියට ඇදලා දාන්න අඩමතරමින් අර කටක් ඇරලා අම්මා හෝ තාත්තා හෝ කියන්න බැරි තරමටම සමහර වෙලාවට ඒ වචන පාවිච්චි කරනවා. මං ඒකින් අදහස් කරන්නේ නැහැ ඔබේ අම්මට අම්මා කියනවා වගේම මහත්තයාගේ හෝ නෝනාගේ අම්මටත් අම්මා තාත්තා කියලා කතා කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. අර අම්මා කියලා කියන වචනයක් ඇතුලේහි ලොකු වටිනාකමක් තියෙනවා. කෙනෙකුට තාත්තා කියලා කතා කරනකොට ඒක ලොකු වටිනාකමක් තියෙනවා. දැන් හැම අම්මා කෙනෙකුටම හැම ගැහණියෙකුටම පිරිමියෙකුටම වයසට ගියපු අයට හම්බින්නේ කවුරු හරි කෙනෙක් ඔබේ දරුවෝ හැරෙන්නට අම්මා හෝ තාත්තා කියලා කතා කරන අවස්ථාව ඉතාමත්ම අඩුවෙන් හම්බෙන්නේ. එක්කෝ ඔබට කතා කරන්නේ නැන්දා, එහෙම නැත්නම් මාමා, එහෙම නැත්නම් අන්ටි, එහෙම නැත්නම් අන්කල් ওই විදිහට කතා කරන්නේ. හැබැයි ඔබට කතා කරනවා නම් අම්මා කියලා කතා කරනවා නම් තාත්තා කියලා කතා කරනවා නම් පින්වත්නි ඒක කොච්චර වටිනවද? දැන් අර ගෙදෙට්ට ගෙනාපු ලේලි ටික දවසක් යනකොට අම්මා තාත්තත් මේ අම්මට ඉතාමත්ම හොඳට ඒ කටයුතු සිද්ධ කරනවා. හැබැයි ටික දවසක් යනකොට අපිට පේනවා වෙනස් වෙනවා. ඔන්න වෙනස් වීමේ ධර්මතාව ගොඩ නැගිලා තියෙනවා. ටික කාලයක් යනකොට මෙයා කියන්න පටන් ගන්නේ මේ අම්මා මේ ගෙදර කිසිම දෙයක් අපිට කරගන්න විදියක් නැහැ. අඩුම තරමින් මේ අම්මා ඉන්න නිසා මට දරුපලයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අම්මා මේ ගෙදරින් පිටමං කරන්න ඕනේ. පින්වත්නි බලන්නකො පුතේකට කොහොමද එහෙම දෙයක් කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් ඒ නිසා අර ලේලිය අම්මට නොයෙක් ආකාරයේහි අකටයුතුකම් සිද්ධ කරනවා. සමහර වෙලාවට පුතාලා නැති කාලෙක දුවලා නැති කාලෙකට ඔබේ බෑන වෙන්න පුළුවන්, ඔබේ ලේලි වෙන්න පුළුවන්. අම්මලා තාත්තලාට නොයෙක් ආකාරයේ වචන කියනවා. ඒ වචන හරිම කටුකයි. ඒ වචන අහන්න අපේ හිත් පුරුදු වෙලා නැහැ පින්වත්නි. ඒ නිසා සමහර වෙලාවට අපිට නොයෙක් ආකාරයේ අපි කියන අර පල නොකිය පලා බෙදෙනවා. දැන් මේ ගෙදෙට්ට ආපු ලේලිත් මොකද කරන්නේ? අර අම්මට උණු වතුර ඉල්ලපුවාම සීතල වතුර ගෙනත් දෙනවා. ඊළඟට සීතල වතුර ඉල්ලුවොත් එහෙම උණු වතුර ගෙනත් දෙනවා. මාළුවේ ලුණු මදි කියලා කිව්වොත් එහෙම ලුණු ගොඩාක් දාලා ඉවරලා කෑම ටික හරි සලගෙනත් දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඇඳේ මකුණු ඉන්නවා කියලා කිව්වොත් එහෙම ගම පුරාවට ඇහෙන විදියට ඊයේත් මම මේකේ මකුණු ටික ඔක්කොම අයින් කරලා සුද්ධ කරා කියලා මේ නොයී කාකාරී දේවල් සිද්ධ කරනවා. සමහරලාට පුතාට අම්මා පිළිබඳව කලකිරීමක් ඇති කරන්න අවශ්‍ය නිසා මේ ලීලිව මොකද කරන්නේ සෙම්සොටුවාදිය වටපිටාවේ දාලා බලන්නකෝ ඔයාගේ අම්මා කරලා තියෙන වැඩේ වගේ තාත්තා කරලා තියෙන වැඩේ බලන්නකෝ කොහොමද මේ ගෙදර ජීවත් වෙන්නේ පිටමිනිසු ආපුවම මොනවද හිතන්නේ කල්පනා කරන්නේ අපි දරුවෙක් කොහොමද හදාගෙන ජීවත් වෙන්නේ කොහොමද යහපත් ලෙස ජීවත් වෙන්නේ තම කොච්චර කාලයක් ජීවත් වෙනද මේ අම්මා කවදා මැරෙනකන්ද පින්වත්නි ওই වාගේ වචන කියලා මම කියන්නේ බෑන වෙන්න පුළුවන් ලීලි වෙන්න පුළුවන් මේ දෙගොල්ලම ඒ කටේත සිද්ධ වෙනවා යන්න පුළුවන් ඒ නිසා පින්වත්නි මේ ලේලිය අර පුතාට යෝජනා කරන්නේ මේ අම්මා ගෙදරින් පිටමං කරන්න ඕන කියලා කියන කාරණාව. දැන් එතකොට පුතේකට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අම්මද අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් ලේලිද අවශ්‍ය වෙන්නේ. ඇතැම් වෙලාවට ලේලිගේ පැත්ත ගන්නවා එහෙම නැත්නම් පුතා Tamanගේ බිරිඳගේ පැත්ත ගන්නවා. අම්මාට සමහරලාට කියනවා එහෙනම් අම්මා යන්න කියලා කියනවා පිටමං වෙන්න කියලා කියනවා මේ ප්‍රශ්නය ගැටලුකාරී ස්වභාවය තත්ත්වයේ අපිට පේනවා පින්වත්නි ඒ නිසාම තමයි ඔය වැඩිහිටි නිවාසවලටත් සමහර වෙලාවට අම්මලා තාත්තලාට යන්න සිදු වෙන්නේ අම්මලා තාත්තලා මිච්චර මහන්සි වෙලා අපි කියන්නේ මම් මොනවටද සමහර අම්මලා කියන්නේ කොහොමද තාත්තලා කියන්නේ කොහොමද මම් මොනවටද මේ කොහෙවත් යන්නේ මිනිසුන්ගේ වචන අහන්නයි මේwidetilde හොඳයි මං ගිහලා කොහරි ආරණ්‍යයකට යනවා පන්සලකට යනවා එහෙම නැත්නම් කොහරි තැනකට යනවා වැඩිහිටි නිවාසයකට යනවා කියලා අම්මලා තාත්තලාත් ওই විදිහට තීන්දුව తీරණය කරගන්න අවස්ථා තියෙනවා ඒ නිසා පින්වත්නි අපි කියන්නේ මිනිස්සු විවාහ කරලා දෙනකොට gedit එනකොට අපි කාලා බලලා මැනලා අපි කිරලා රසද නැද්ද කියලා අපි බලන්නේ නැහැ මේ මනුස්ස ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්ත්වය ඒකයි අපිට ජීවත් වෙන්න ඉන්නේ පින්වත්නි විවිධ තරාතිරමේ මිනිසොත් එක්ක අර නානත්ත් කායා නානත්ත් සංඥා කියලා අපිට දේශනාවනවලත් පැහැදිලි කරන්නේ අපිට විවිධ මනෝභාවයන් තියෙන විවිධ අදහස් උදහස් තියෙන මිනිසුත් එක්ක තමයි අපිට ජීවිතය ගත කරන්න වෙන්නේ. දැන් බලන්න මේ සාම්ප්‍රදායික වශයෙන් නැති වෙන ගැටුම ඇතුළේහි තියෙන කාරණාවක් තියෙනවා. මෙන්න මේ ගැටුම බලන්න ඔබේ නිවසේ තුළ තියෙනවද කියලා. මේ අම්මා තාත්තත් එක තියනවද ලීලිත් එක තියනවද පුතා තියනවද කවුරුත් මේ කාරණාව හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ලීලියක් gedetta ගෙනාට පස්සේ ලීලිය පින්වත්නි ගේ ඇතුලේහි සතියක් දෙකක් ගියාට පස්සේ ලීලිට ඕන ආකාරයකට තමයි gedara කටේතු සිද්ධ කරන්නේ. ලීලිට ඕන ආකාරයකට කටේතු සිද්ධ වෙනවා කියලා කියන්නේ ලේලි ගී ඇතුලේ තියෙන දේවල් වෙනස් කරනවා සාම්ප්‍රදායික වශයෙන් තිබිච්ච දේවල් වෙනස් කරනවා එයා තමයි කුස්සියට ගිහිල්ලා උයන්ඩ පටන් ගන්නෙ එයා කියනවා නැන්දම්මට අම්මා පැත්තකට ලයින්ට අම්මා මෙච්චර කාලයක් මහන්සුණානේ මම උයන්නම් පින්වත්නි අර ගී ඇතුලේ තියෙන බඩු මූට්ටු ටික සහ සියලු දේවල් අයින් කරලා අම්මා නිකන් නිෂ්ක්‍රීය චරිතයක් බවට පත් කරලා පැත්තකට දාලා ලේලි ගී ආධිපත්‍ය ගොඩනගා ගන්නවා දැන් ඔබට ජීවිතේ මෙහෙම වෙලා තියෙනවාද සැබෑ ලෙසම බලන්න ඔබේ ගෙදෙට්ට ආපු ලේලි සමහරලාට බෑන වෙන්නත් පුළුවන් ඔබව ඉඳෙද්දී ඔබව යට කරලා එයාගේ ආධිපත්‍යය පතුර ගන්නවා ඒ ආධිපත්‍යය පතුර ගන්නකොට නැන්දම්මයිකට කැමැත්තක් දක්වන්නේ නැහැ නැන්දම්මට ඕන විදිහට තමයි පවතිනවා හැබැයි ලේලි මොකද කරන්නේ ලේලියා අලුත් විදිහකට හිතනවා අලුත් විදිහට අලුත් ෆැෂන් කරනවා විලාසිතාවන් කරනවා ඔයිකුත් දේවල් කරනවා පරණ දේවල් අයින් කරලා දානවා පින්වත්නි ඔන්න ඔතන ගැටුමක් සිද්ධ වෙනවා. ඒ ගැටුමක් ඇතිවීම ප්‍රධාන වශයෙන්ම සිදුවන කාරණාව තමයි මෙච්චර කාලයක් ගියතුලේහි ආධිපත්‍ය පතුරවාගෙන හිටපු අම්මගේ ආධිපත්‍ය බිඳ වැටෙනවා අලුතෙන් ආපු ලීලියට යනවට මේ අම්මා කැමැත්තක් දක්වන්නේ නැහැ. ජීවිතේ එක දෙයක් තීරුම් ගන්න ඕනේ හැමදාමත් අපට එකම ස්වභාවයකින් එකම තත්ත්වයකින් ලෝකයේ තුල ජීවත් වෙන්න බෑ. ජීවිතේ අපි කවදරි දවසක ජරාව ව්‍යාධි කියලා කියන තත්ත්වයන්ට අපි ජීවිතය තුළපත් වෙනවා. එතකොට මේ ජරාව ව්‍යාධි කියලා කියන තත්ත්වයන්ට පත් වෙන නිසා අපේ ජීවිතයේ එකම ස්වභාවයකින් එකම ආකාරයකින් පවතින්නේ නැහැ. ඒ නිසා අපේ ආධිපත්‍ය කොහොමටත් බිඳ වැටෙනවා. ඔබ මොන ආයතනයක කොයි තැනක විශාල ආධිපත්‍යක් දරාගෙන හිටියත් මම පන්සලිය ආධිපත්‍යක් දරාගෙන හිටියත් කොයි තැනක ආධිපත්‍යක් දරාගෙන හිටියත් පින්වත්නි අපිට පේනවා ඒ ආධිපත්‍ය එක කාලයකදී ටික කාලයකදී අපින් ගිලීලා යනවා. අපිට තේරුම් ගන්න ඕනේ අපි ලෝකයේ අල්ලගෙන තිබෙන දේවල් එක්තරා අවස්ථාවකදී අපෙන් ගිලිහෙනවා ඒ ගිලිහෙන ලෝකයක් තුළ අපි හිතාගෙන ඉන්නවා මේවා කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා කියන ධර්මතාව. ඒ නිසා ඔබට අත්තරීමේ පුරුද්ද ජීවිතය තුළ ඇති කර ගන්න ඕනේ. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවිතය තුළ Tamange හිතින් අත්තර ගන්න පුළුවන්. මේ ස්වභාවය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබේ ලේලිට ඔබේ පුතාට ඔබේ බෑනට ඒ ඉඩකඩ ඔබට දෙන්න පුළුවන් කමක් තිබෙනවා නම් එතන එක්තරා ආකාරයකට අර ගැටුම් සහිත ස්වභාවය ඔබට වළක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. දෙවෙනි කාරණාව බවට පත් වෙන්නේ මෙච්චර කාලයක් අම්මට ආදරේ දක්කපු කෙනා අපිට පේනවා අර අලුතෙන් බිරිඳක් ගෙනාවට පස්සේ ඒව නැත්තම් අර ලේලිට තමයි පුතාගේ ආදරය යන්නේ. අර අම්මට දක්වන ආදරේ ගොඩක් වෙලාවට අඩු වෙලා යනවා. ඔතනත් පින්වත්නි අම්මගේ හිත ඇතුලේ පුංචි ඉරිසියාවක් ඇති වෙනවා. අපිට පේනවා සමහර පවුල් කඩාකප්පල් වීම සඳහා බලපාපු කාරණාවක් තමයි අර බැඳලා අර තමන්ගේ බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට ආදරය දක්වන්නේ නැතුව තාමත් තමන්ගේ අම්මා තාත්තට අර ස්වාමි පුරුෂයාගේ බිරිඳට වඩා වැඩි ආදරයක් දක්වනවා. නමුත් මේක අපි තේරුම් ගන්න ඕන අම්මා තාත්තට අපි ආදරේ කරුණාව දක්වන එක හරි. නමුත් මෙතනදි මේ ගැටුමක් ඇති නොවන ආකාරයකට අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට පවුල් ජීවිතයක් ගත කරනකොට අම්මලා තාත්තලා වැඩිහිටියන් විතර තේරුම් ගන්න උන කාරණාවක් තමයි ඒ අය විවාහ වුණාට පස්සේ ඒ අයට ස්වාධීනව ජීවත් වෙන්න ඉඩකඩක් දෙන්න උනේ. අපි කරන ලොකුම බරපතලම ප්‍රශ්නේ තමයි පින්වත්නි ඒ අය විවාහ වුණාට පස්සේ ඒ විවාහ ජීවිතේට අපි ඇඟිලි ගනමින් ඒව නැත්තන් අනවශ්‍ය ආකාරයට ඔවුන්ගේ ජීවිතවලට ඉබී බලමින් අපි කටයුතු කිරීම. ඒකට එතන ලොකු ප්‍රශ්න ගැටු රාශියක් ඇති වෙනවා. සමහර අම්මලා තාත්තලා තමන්ගේ දුව හෝ පුතා විවාහ වුණාට පස්සේ ඒ විවාහ වෙලා මාස දෙක තුනකින් පස්සේ බලාගෙන ඉන්නේ දුවගේ ඇඟේ වෙනසක් වෙනවද කියලා. ඒ කියන්නේ දුවට දැන් බබෙක් හම්බෙන්න ඉන්නවද එහෙම නැත්නම් ගැබ් බැරගෙන ඉන්නවද කියලා. දස මාසයක් විතර බලාගෙන ඉන්නවා නැති වුනහම අර අම්මලා තාත්තලා අර දියණියට නොයෙක් ආකාරයේ හිංසා පීඩාවන් සිද්ධ කරනවා. පින්වත්නි දරුවන්ගේ ජීවිතය ඇතුලේ සැලසුම් තියෙන්නට පුළුවන් කමක් තියෙනවා. සමහරලට කායික වශයෙන් සමහර ප්‍රශ්න ගැටළු ඇති වෙන්නට පුළුවන් කමක් තියෙනවා. සමහර අම්මලා තාත්තලට ඕන එකමක් තියෙන්නේ මේ සංසාරයෙන් ගොඩ යන්න නෙමෙයි, තමන්ගේ දුව පුතා විවාහ කරලා දීලා ඒ අයගේ මුණුබුරෝ මිනිබිරිය බැලීම තමයි මේ කට්ටියගේ තියෙන එකම පරමාර්ථය බවට පත් වෙන්නේ. ජීවිතේ කිසිම ගැළවීමක් නැතුව අර හම්බින මුණුබුරෝ මිනිබිරියෝ දිහා බලලා ඒ අයත් නලවලා ඒ අයත් පාසල් අරගෙන ගිහිල්ලා තමන්ගේ ජීවිතේ මහ පොළවට දිරාපත් වෙනකම්ම ඒ කටයුතු වල නිරත වෙලා ඒ වගේ ඇලී ගිල්ලා ජීවත් වෙනා මිසක් සමහර අම්මලා තාත්තලා උත්සාහ කරන්නේ නැහැ මේ සංසාරය තුළ මේ ජීවිතය තුළ පින්වත්නි තීරුම් අරගෙන බණක් භාවනාවක් කරමින් තමන්ගේ ජීවිතේ ගත කරන්නට සමහර අම්මලා උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා අපි ජීවිතයේ තුළ පුරුදු වෙන්න මේ යථාර්ථය හොඳට තේරුම් අරගෙන ඒ දරුවෝ විවාහ වුණාට පස්සේ ඒ අයට ස්වාධීනව ජීවත් වෙන්න දෙන්න ඕනේ. නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. ඒ කට්ටිය අනාගත සැලසුම් පිළිබඳව හෝ ඔවුන් පිළිබඳව කටයුතු කරන දේවල් පිළිබඳව ඔවුන්ට නිදහසක් දීලා ඔබ අයින් වෙන්න ඕනේ. කොට ඔබ ජීවිතේ අපි කවුරුත් තනි වෙනවා උදකලා භාවයකට පත් වෙනවා කියලා කියන අවබෝධය ඇති වුණාට පස්සේ මේ සියල්ලම අපිට දාලා යන්න සිද්ධ වෙනවා කියලා කියන කාරණාව ඇති කරගත්තාම කොච්චර වටිනවාද. දැන් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව ගත්තට පස්සේ හැම අම්මා කෙනෙක්ම තමන්ගේ ගෙදෙට්ටෙන ලේලිට හෝ බෑනට එයාට තමන්ගේම දරුවා විදියට සලකන්නට පුළුවන් නම් ඒ හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි මෛත්‍රියතන වර්ධනය වීමක් සිදුවන්නේ. හැම ලේලි කෙනෙක්ම හැම බෑන කෙනෙක්ම තමන්ගේ අම්මට වගේම තමන්ගේ බිරිඳගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තටත් අම්මා විදියට තාත්තා විදියට සලකන්නට පුළුවන් නම් ඒ මානසික හැඟීම ජීවිතය තුළ ඇති කර ගන්න ඕනේ. අපි අර විවාහ වෙනකොට සමසද්ධා, සමසීල, සමචාග, සමපඤ්ඤා කියලා අපි ධර්මයේ තුළ පෙන්වුම් කරන ගුණධර්ම ටිකක් අපි ගලපලා මැනලා බලනවානේ පින්වත්නි. ඒ නිසා අර මෛත්‍රී සහගත සිතත් එක්ක අපිට සලකන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඉතාම වටිනවා. ඒකෝ අපි ලේලියක් වුණාට පස්සේ තමන්ගේ අම්මා තාත්තට ඒ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තට මිරිඳගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තට ඒ වැඩිහිටියන්ට ගෞරව දක්වන්න පුළුවන් නම් කෘතවේදී භාවය දක්වන්න පුළුවන් නම් ඔවුන් අදහස් ඉදිරිපත් කරන දේවල් වලට අපේ ගෞරවය දක්වන්න පුළුවන් නම් වැඩිහිටියෙක් විදියට එයා හිතන දේ පිළිබඳව අපිට තීරුම් ගන්න පුළුවන් නම් එයාගේ ශාරීරිය තුළ තියෙන ඇති වෙන දුර්වලතාවන් පිළිබඳව තීරුම් ගන්න පුළුවන් නම් ඒ කටිකේ තියෙන ප්‍රබුද්ධිය පිළිබඳව තීරුම් ගන්න පුළුවන් නම් පින්වත් ඉතාමත් බැටිනවා. ඒ නිසා හැම නැන්දම්ම කෙනෙක්ම අම්මා කෙනෙක්ම අර ලේලිට ස්වාධීනව ජීවත් වෙන්න එයාගේ අදහස් උදහස් වලට තාමත්ම හොඳ ගරුත්වයක් දක්වලා අපි කටයුතු කරන්න ඕනේ. බලන්නකො අපිට ඉවසීම පුරුදු කරගන්න පුළුවන් නම් මොනතරම් වටිනවද ශාන්තිය කියලා කෙනෙක්. අර වෙනස් වෙන ධර්මතාවන් ඇතුළේහි ඒ ඉවසීම පුරුදු කරගත්තාම පින්වත්නි අපිට ඉතාම වටිනවා. හේතුව මොකද? ඉවසීමක් නැති තැන අපේ කටින් පිට වෙන වචන ඉතාමත්ම කටුකයි. ජීවිතේ සමහර වෙලාවට අපි කියනවා ඔය වචනේ කතා කළාට වැඩිය හොඳයි මට පිහින් යනනම් කියලා. මේ වචනවල අපිට පේනවා බොහොම කටුක ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි කවුරුත් සම්මා වාචා කියලා කියන එක පුරුදු වෙන්න ඕනේ. හැම වෙලාවක තුළදීම සත්‍ය දේ මෘදු දේ අපි කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. සැකේ ඇති කරගන්න එපා. කොයිම වෙලාවකදීවත් අම්මා හෝ තාත්තා හෝ පුතා හෝ ලේලි හෝ බෑනෝ කවුරුවත් නින්දා කරන්න දෙපා. කටුක වචන කතා කරන්න දෙපා. ඒ කටුක වචන කතා කරන ඇතුළේම අපිට පේනවා ඉතන මහා අපායක් බවට පත් වෙනවා. කණ්ඩ බොණ්ඩ පින්වත් මේ කොච්චර තිබ්බත්. මේ කටුක වචන ඇහෙනකොට ඒ වචන ඇතුළේහි මහා අමිහිරි ස්වභාවයක් තිබෙනවා නම්, එපා වෙන ස්වභාවයක් තිබෙනවා නම් පින්වත් අපිට පේනවා ජීවිතේ මනතරන්නම් කටුක ස්වභාවයක් ජීවිතය තුළේ තියෙනවාද. ඒ නිසායි යථාර්ථය හොඳට තේරුම් ගත්ත කෙනෙකුට ජීවිතය අවබෝධය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාල පරාසයක්. ඒ කාල පරාසය තුළේ අපි වඩාත් යහපත් මිනිසු ලෙස ජීවත් වෙමු කියලා කියන ඒ හැඟීම අදිෂ්ඨානය ඇති කරගත්තොත් මං හිතන්නේ ජීවිතේ ගොඩක් දේවල් අපිට පින්වත් නේ අවබෝධයෙන් යුක්තව ජීවිතය ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබට පෞල් ප්‍රශ්න ගැටලු කියලා කියන්නේ මේ සංසාරයේ තුල ඔබව දික් කරන දෙයක්. ඒ නිසා ඔබ ජීවිතේ තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය හොඳට තේරුම් අරගෙන ඒ අවබෝධ කරගෙන ඒ ජීවිතය තුලයි අපි ජීවිතය ගත කරනවා නම් පින්නත් නික ඉතාමත්ම වටිනා කාරණාවක් බවට පත් වෙනවා. ඒ අවබෝධය හැම දිනාටම ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මා ජීවත් වෙන මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපීරේණි විහාරස්ථානයේ ඔබ දන්නවා මම විශ්වවිද්‍යාලයේ ඉගෙනීමේ කටයුතුත් මේ ධර්මදේශනා කටයුතු සමාජ සේවා කටයුතු වගේම පිරිවෙන් විහාරස්ථානයේ කුඩා ස්වාමින් වහන්සේලා රාශියක් බලා ගනිමින් මේ ලෝකේට ඊ අය දායාද කරමින් ජීවත් වෙන කෙනෙක්. ඉතාමත්ම කාර්යබහුලව අපේ ජීවිතය ගත කරන්නේ. ඒ අතරතුර තමයි අපි බදාදා දවසේදී අලුයම්ම කාලයේදී උතුම් මහා සෑයත් ඒකත් නොහැරම අපි වන්දනාමාන කිරීම සිදු කරන්නේ. ඒ නිසා අපි හදලා වඩලා ස්වාමින්වහන්සේලා ලෝකෙට ඉදිරිපත් කරන්නේ මේ තථාගත ධර්මයේ ගෙනියන්නට. මේ සම්බුද්ධ ශාසනය තව බොහෝ චිරාත් කාලයක් පවත්වාගෙන යන්නට ලබන මාසයේදී මගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා හතර නමක් උපසම්පදා සම්පත්තියට පත් වෙනවා. එය ඉතාමත්ම වටිනා දෙයක්. මම හිතනවා මේ ඔබ අපට කවුරු හරි කෙනෙක් ලංකාවේ හරි කොහේ හරි තැනක ඉඳගෙන දන්පෙන් පූජා කරනවා නම් මේ පූජා කරන හැම කෙනාටම මේ ලාවේදී මම පින් අනුමෝදන් කරනවා. මහාසය අභියසසගත මේ පූජාව හැමදාමත් සිද්ධ කරනවා. විශේෂයෙන් අපේ කුඩා ස්වාමින් වහන්සේලා අතර නමක් ලැබන මාසෙහි උපසම්පදා සම්පත්තියට පත් වීම ඉතාමත් සන්තෝෂයෙන් යුක්තව මම මේ කාරණාව සිහිපත් කරනවා. ඉතින් ඔබට මේ පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් මට කතා කරන්න මම ඒ අවශ්‍ය කරන තොරතුරක් ඔබට ලබා දීම සිද්ධ කරන්නම්. අදත් විශේෂයෙන් මේ උතුම් දේශනාව සිදු කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා ගාල්ල උණවටුන කැස්බපානේ නිතුමනේ නිවසේ පදිංචි දීපිකා විජේ සිරිවර්ධන පින්වත් මහත්මයසෙන් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබුණේ වසර 8කට පෙර පරලෝසෙපත් හේමරත්න විජේ සිරිවර්ධන ආදරණීය පියාට පින් දෙන්නටත් බෑණනුවන් වන සොමින්ද දීපාල් එවගේම සිනදි නිතායා මිනිදි දිනායා කියන මිනිබිරියන්ට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. 81 වියේ පසුවන ඒජෙම් ලීලාවති මෑණියන්ට සෙත් පතන්නත් බලාපොරොත්තු වෙනවා. අද උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත් පෞලී ජීවත් වෙන මේ මෑණියන් ඇතුළු හැම දිනාටමත් මුණුබුරු මිනිබිරියන් ඇතුළු බෑනාවරුන් ඇතුළු හැම දිනාටමත් ඒ වගේම මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් උතුම් දළදා හාමුදුරුන්ගේ පිහිට ලැබේවා. ජයසිරි හාමුදුරන් මහන්සිගේ පිහිට ලැබේවා. මහා සෑයි පිට ආශිර්වාද ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා. උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්න පින්වත් ඔබගේ පවුල්වල මිය ගිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ඔබගේ පවුල්වල මිය ගිලෙන යම් කිසි පිරිසක් සිටිනොනං ඒ සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ රට ජාතියගෙන ජීවිතය කැප කරලා අපවත්ව දල සියලු ස්වාමින් වහන්සේලාට රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභේෂනාදී සියලුම අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවි සම්පත් වර්ධනය වේවා. මේ පින් බලෙන් දෙවියන්ද අපි හැම දිනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදු සාදු සාදු. අද බ්‍රහස්පතින්දා net FM ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන net FM රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාර වෙල පුරවරය තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ ජූනි මාසයේ 26 වනදා සිකුරාදා දිනයේදී හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා බණ්ඩාරවෙලට. බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම රාත්‍රී 7ට සිද්ධ වෙනවා. එවගේමයි 27 වනදා සෙනසුරාදා සවස 4ට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා තමයි මේ විදිහට නමස්කාර කරන්නට දකින්න බලන්න වඳින්න පුදන්න ඔබට අපි අවස්ථාව උදා කරලා දෙන්නේ. ඒ අනුව ඔබට පුළුවන්කමක් තිබෙනවා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බුරුමදේශයෙන් පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේ දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි තායිලන්ත දේශයේ සංඝරාජ මහානායක ස්වාමින් වහන්සේ පූජා කරන්නට යෙදුණු ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලාත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සීවලි මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා දැක බලා ගන්න අපි ඔබ සියලු දෙනාට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් 27 වනදා සවස 4:00 සිට 29 වනදා පොසොන් පුරපසළොස්වක පොහෝ දා මධ්‍යම රාත්‍රී 12 දක්වාම නේත්‍රාභී වන්දනා මේ මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුලින් ඔබට ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර ශ්වේත පූජා වැඩසටහන පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී උදෑසන 6:00 සිට රාත්‍රී 9:00 දක්වා විකාශය කිරීම සජීවී ලෙසින් සිද්ධ කරන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍යභූමියේ සිටයි අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ තමයි අපිට සංවිධාන ශක්තිය ලබා දෙන්නේ. ඉතින් උදෑසන 6:00 අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ ශ්‍රේත පූජා වැඩසටහන තුළ උදෑසන 8:00 සජීවී ධර්මදේශනාවත් ඉන් අනතුරුව 9:15 ආරම්භ වන සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 2:00 දහවල් ධර්මදේශනා පැවැත්වීම සඳහා විශේෂයෙන් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ වටිනාකම පිළිබඳව ඔබට උතුම් වූ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. ඉන් අනතුරුව සවස 4:00 සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව මෙවර පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ වැඩමවනවා. රාත්‍රී 7:00 අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වැඩමවා සජීවී ධර්ම දේශනාව පවත්වන අතර රාත්‍රී 8:00 අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාවක් පවත්වනවා. ඉතින් ධාතුන් වහන්සේ වන්දනාවත් සමගින් තමයි මේ උතුම් වූ පූජාව පවත්වන්නේ. ලෝකයටම ආශිර්වාද කරලා අතිපූජනීය මීදනීය විනීත ස්වාමීන් වහන්සේ තමයි ඒ උතුම් පූජාව පවත්වනු ලබන්නේ. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ජූනි මාසයේ 26, 27, 28 සහ 29 කියන දිනයන්වල මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ඒ වගේම අපි ඔබට සිහිපත් කරන්න ඕනේ පොසොන් තොරණ, පොසොන් නිර්මාණ, සැදැහැගී මේ සියලු දේවල්ද ඔබට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පාර පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සියසින් දැක බලා ගන්න පින්කම් මාලාවන් සමගින් එක්කාසු වන්න සීතල බණ්ඩාරවෙල පුරවරයට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771 51 22 77 0771 51 22 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටම ස්ථාන වේවා, සොළොස්ම ස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0176 163 872 0176 163 872 තමයි දුරකථන අංක.
2: අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ මාතලේ විහාර පාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මාන්ම ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්ති චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සර

Net FM. Net Spirit Mandebeer. Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nette Fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

0: NetFM Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.